0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: වෙලාව 2:58.
2: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය, ව්‍යාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහපුලවට මහබලයක්.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN. ජීවිතය දිනන්නට positive vibes with charge.
4: අයබෝවන්, සුබ දවසක්. කිසිම වෙලාවක ඔබ අනිත් අයත් එක්ක හොමාරු කරගත යුතු නැති රහස් හයක් ගැනයි අද මම ඔබට කතා කරන්නේ. මේ රහස් පෞද්ගලිකව ආරක්ෂා කරගන්න තරමට ඔබට සතුරු පීඩා අවම කරගන්න පුළුවන්. පළවෙනි කාරණාව, ඔබේ ඉලක්ක. අනිත් අය ඒ ගැන දැනගන්න ඕනේ ඔබ ඉලක්කය ජයගත්තාම විතරයි. ඒ අතරතුර ඔබ කරන දේ නිහඬව කරගෙන යන්න. දෙවෙනි කාරණාව, ඔබේ දුර්වලකම්. මේක බොහෝ විට අපි අපිටම කරගන්න ලොකු වැරැද්දක්. ඔබේ දුර්වලතා තවත් කෙනෙක්ට ශක්තියක් වෙන්න පුළුවන්. ඔබේ දුර්වලතා ඔවුන්ට විවර වීමෙන් ඔවුන් ඔබව හිතාමතාම රිද්දන්න, මානසිකව වටන්න, ඒක අවියක් විදිහට භාවිත කරන්න පුළුවන්. ඔබ හඳුනාගත් ඔබේ දුර්වලතා පාලනය කරගන්න, අඩු කරගන්න ඔබ විසින්ම මහන්සි ගන්නව මිසක් ඒවා අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න යන්න එපා. තුන්වෙනි කාරණාව, ඔබේ ආදරබර ජීවිතය. පවුලේ අයත් එක්ක ඔබේ ආදරණීයයන් සමග ගත කරන සාමකාමී ආදරණීය ජීවිතය ගැන හැමෝම දැනුවත් වෙන්න අවශ්‍ය නැහැ. ඒක පෞද්ගලිකයි. සමහර මිනිස්සු ලස්සන දේවල් කොහොමවත් විනාශ කරනවා. ඒ නිසා දැනෙන ආදරය පරිස්සම් කරගන්න. හතරවෙනි කාරණාව, ඔබේ පවුලේ ගැටලු. හැම පවුලකම විවිධාකාර ප්‍රශ්න තියෙනවා. එකින් එකට වෙනස් අදහස් තියෙන කිහිප දෙනෙක් එකට ජීවත් වෙද්දී ඒ වගේ ගැටලු ඇතිවීම අස්වාභාවික දෙයක් නෙවෙයි. ඒ නිසා ඔබේ පවුලේ ගැටලු ඒ කුලකයේ තුලම निराකරණය කරගන්න මහන්සි වෙන්න. අසල්වැසියන් හෝ අදාළම නැති පුද්ගලින් ඔබේ පවුල් ප්‍රශ්නවලට ගාව ගන්න එපා. හයවෙනි පියවර, ඒ තමයි ඔබේ මීළඟ පියවර. අනාගතය වෙනුවෙන් ඔබ දකින, ඔබ සැලසුම් කරන හීනය කොයිතරම් බල සම්පන්නද, ජව සම්පන්නද කියලා ඔබ පමණක් දැනුවත් වෙලා සිටීම ප්‍රමාණවත්. ඒ හැමෝටම ප්‍රදර්ශනය කිරීමට යාමෙන් ඔබට කලින් ඔවුන්ගේ ක්‍රියාවට නංවා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ ගමන් මඟ අහුරලා තියෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබේ මීළඟ පියවර වෙනුවෙන් නිහඬව, ස්ථීරව වැඩ කරන්න පුරුදු වෙන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
5: positive vibes with Charmi.
0: Lakhana Radio ITN.
1: වෙලාව 10:01.
2: මේ පැයේ මොල්ව මතක් කිරීම සුරේ මුමග තුට
6: පාර මාරු වීමේදී අධික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
2: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.

0: අයිබෝන් සුබදස්සනක් ජයග්‍රහේ වාසනාවන්ත දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද අගෝස්තු මාසයේ 25 වෙනිදා ගහරුවාදා දවසේදී අපි උදෑසන මේ විදිහට හමුවන්නේ. අයිබෝන් සුබදස්සනක් මේකලා.
1: අයිබෝන් ගියන් සුබදස්සනක්.
0: අදත් පුවත් සවිස්තරාත්මකව දැනගෙන පුවත්පත්වල විතරක් නෙමෙයි අනෙකුත් සමාජ මාධ්‍යාලය වගේම ලක්කඩ ප්‍රවෘත්තිංශන දවසේදී වාර්තා කරලා තියෙන ප්‍රවෘත්ති වලට අපි අවධානය යොමු කරන සූදානම්. අපි ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු අද දිනමින පුවත්පතේ සිරස්තලයට. පාස්කු මහනඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 වනදා, ලිඛිත දේශන සැප්තැම්බර් 8 වනදා, නඩුව විභාගයට දින 255ක්, පැමිණිල්ලේ සාක්ෂිකරුවෝ 547ක්, චූදිතයෝ 23ක් වෙතිකූඩුවේ සිට ප්‍රකාශ දෙති කියලා අද චන්දන ජයවීර ගෙනන සටහනේ සඳහන් වෙලා තිබෙන මේ සම්බන්ධයෙන් තොරතුරු.
1: අද ලංකාදේව පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන පාස්කුදා මහනඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 විතිකරුවෝ 24යි චෝදනා 23270ක් කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ සටහන් වෙන්නේ. අපි අවධානය යොමු කරමු දිනවින පුවත්පතේ වැඩිදුර තොරතුරු වලට.
0: 2019 වසරේ පාස්කු ඉරුදින මෙරට කිතුණු දේවස්ථාන සහ ප්‍රමුඛ පෙළේ සංචාරක හෝටල් ඉලක්ක කරගෙනමින් එළඹුම රාගින මෙරළ බෝම්බ ප්‍රහාර මාලාව අදාළ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරන ලද නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් 22 වනදා ප්‍රකාශ කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ඊයේ දින නියම කරලා තිබෙනවා. 2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ මීගමුව සහ මඩකල්පුව ප්‍රදේශයේ පිහිටි කිතුණු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගැනීමෙන් එල්ල කෙරුණු මරාකින මෙරණ බෝම්බ ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් පවර ඇති මෙම නඩුව බසර තුනකට වැඩි කාලයක් විභාග වුණා. නවරත්න මාසිංහ, සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ වෙනසුරු මඩුල්ල හමුවේ ඒ විත්තිය සාක්ෂ්‍ය විමසීමේ අවසන් වීමෙන් පසු තීන්දුවට දින නියම කෙරුණා කියලත් අද දිනමින පුවත්පත වැඩිදුරටත් සඳහන් කළා. බලමු ලංකාදීප පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙලා තිබුණා.
1: ඔගේ අද දිවයින පුවත්පතත් සඳහන් කළා තියෙනවා මේ සම්බන්ධයෙන් තොරතුරු. අපි අවධානය යොමු කරමු අද සඳහන් කළා තියෙනවා පාස්කු මහනඩුවේ තීන්දුව ලබන 22 වෙනිදා ජේ අබේනායකයි අද දිවයිනට වාර්තාව අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතේ මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය කුමන්ත්‍රණය කිරීම ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23270ක් එල්ල කරමින් විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබ ඇති නඩුවේ තීන්දුව සැප්තැම්බර් මාස 22 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුර මඩුලේ ඊයේ දැනුම් දුන්නා කියලා සඳහන් වෙන විත්තිකරුවන් 24 දෙනා වෙනුවෙන් විත්ති වාචක ඉදිරිපත් කිරීම සඳහා විත්තිකරුවන් වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කිරීම අවසන් වීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුර මඩුලේ තීන්දුවට එලෙසින් දින නියම කළා කියලා තමයි අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙන්නේ. එතෙක්ම අද ලංකාදීප පුවත්පත දිවයින සහ දිනමින සියලුම් පුවත්පත් සඳහන් කරනවා පුතාගේ රැඳවුම දික් කරන්න එපා, සලේගේ මවගෙන් ජනාධිපතිට තවත් ලිපියක් හමු වෙන්නත් ඉල්ලීමක් කියලා සුජිත හේවාජුලිගේ අද ලංකාදීපට වාර්තාව අරගෙන ඉන්නේ. අද දිවයින පුවත්පත සඳහන් කර තිනවා සලේගේ රැඳවුම් නියෝගය තවත් දික් කරන්න එපා, නිදහසේ නීතිය ඉදිරියේ මුහුණ දීමට ඉඩ දෙන්න අම්මා ජනපතිට ලියයි. අද දිවයින පුවත්පතයි මේ විදිහට සඳහන් කරන්න. අපි අවධානය යොමු කරනවා සුජිත් හේවාජුලිගේ ලංකාදීපට ගෙනෙන වාර්තාවට. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාගේ රැඳවුම් නියෝගයේ තවදුරටත් දීර්ඝ නොකරන්නයි ඔහුගේ මම ජනාධිපති අනුර කුමාර දිස්සනායක මහතාට ලිපියක් යවමින් ඉල්ලා සිටිනවා කියලා අද ලංකාදීප පුවත්පතේ සටහන් වෙන්නේ. අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතත් තොරතුරු වාර්තා කරනවාද ගියන්?
0: අද දිනමින පුවත්පතේ මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් වන්නේ නැහැ. ඒත් එකම අපි දිනමින පුවත්පතේ තවත් ප්‍රවෘත්තියකට අපි අවධානය යොමු කරමු. මේකලා ප්‍රධාන ප්‍රවෘත්තියක් විදිහට දවසේ සඳහන් කළ තිබුණා අතුරුදන් විශේෂඥ වෛද්‍යවරයාගේ සිරුර ලොග්ගල්ලවේ රක්ෂිතයෙන් හමු වෙලා මලසිරුර ළඟ බෙහෙත් පෙති බ්‍රසක් අතුරුදන් වීමට පෙර සැත්කම් කිහිපයකුත් කරලා කියලා අද සඳහන් වෙලා තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් තොරතුරු අද නිශාන්ත අබේගුණවර්ධන සහ ප්‍රසන්න පද්මසිරි වාර්තාව ගෙනෙන්නේ. අපි අවධානය යොමු කරමු ඩේලි න්ියුස් පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තිබුණා.
1: Yes, again, doctor's body found close to his abandoned vehicle. For the more in detail, the body was 49 years old, anesthesiologist attached to the Badulla Teaching Hospital, who was reported missing on Sunday, was found in the Mapakadaveva area in Mahiyangane yesterday. Let's see more details about it in Sinhala Gihan.
0: අතුරුදහන්ව සිටි බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රභහත් දයරත්න මහතාගේ සිරුර ලොගල්ලා ඔය රක්ෂිතයේ ගල්තලාවක් මත තිබියදී ඊයේ උදෑසන සොයාගෙන තිබුණා. පොලිසිය හමුදාව සහ වනජීවී නිලධාරීන් විසින් ඊයේ සිදු කළ ඒකාබද්ධ සෝදිසියකදී මෙම මළ සිරුර සොයාගෙන තිබෙන අතර මහනුවර පදිංචිකරුවෙකු වන ඒ මහතා 49 හැවිරිදියේ පසු වූ දෙදරුපියෙක් වෛද්‍යවරයාගේ මරණය සියදිවි හානි කර ගැනීමක් බවට පොලිසිය සැක කරනවා. ඔහු විසින් භාවිත කළ බවට සැක කරන ඖෂධ පෙති රැසක්ද සිරුර තිබූ ස්ථානයේ ආසන්නයේ තිබී සොයාගත් බව ඌව පළාත් බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා සඳහන් කළා. වෛද්‍ය ප්‍රභාත් දයරත්න මහතා පෙරේදා උදැසන රාජකාරියේදී සිටීමෙන් අනතුරුව ආගේ අතක් නැතිව සොයා ගැනීමට නොහැකි වී තිබුණා කියලා අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබුණා.
1: දිවයින පුවත්පත සඳ ප්‍රධාන ශ්‍රස්තලයේ විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්. මේ යන්නට පෙර රෝගියෙකුට සැත්කමකුත් කරලා සිරුර මාපාකඩ වන ලැහැබකින් හමු වෙයි මල සිරුර අසල ඖෂධ පෙති වර්ග තුනක් දිවි නසා ගත්තෑ දැයි සැකයි කියලා පොලිසිය සඳහන් කරනවා. මානසික ආතතියකින්ද පිළිලා කියලා යද චමින්ද සිල්වා එතෙකම රංජිත් කරුණාවේර සහ සමරකෝන් බණ්ඩා ගැන වාර්තාවේ අද සඳහන් වෙලා තියෙන දිවයින පුවත්පතේ.
0: අපේ පුංචි විරාමයක් ලබාගෙන සූදානම් විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු. ලක්ෂණ මෝනින් නිවුස් වලට එක ලක්ෂණ මෝනින් නිවුස් වලට හැංගෙන වෙලා මතක් කරනනම් වෙලාව උදැසන 6යි
1: විනාඩි 12යි.
2: කබනේ කෝටි 8 NLV දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කන මෝර්නින් නිවුස් වලට හගනින්න වෙලා උදේ 6 විනාඩි 16යි.
1: අයදුම් කරුවන් 35000ක් අතුරින් උරේ නුර ගැටෙන කාය

0: Golden Voice. Langa Dima, Satya Dinabala, Dahawal Ekada, Lakhani. කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
1: ලකන මොමදින් ඒසල්
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තරමුල්ල දුරකථන 0706 478 478

0: බලවදසන 6 විනාඩි 19 පිසුදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරනද අපවත්පත් ගණනාවක බන්දක්ක මේකලා මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ දුමු මේ සිද්ධිය සම්බන්ධයෙන් එල්නිනෝ බලපෑමෙන් දිස්ත්‍රික්ක 7ක 81,000කට වැඩි පිරිසක් පීඩාවට ඔක්තෝබර් නොවැම්බර් වැසි වැඩි වෙන ලකුණු කියලා දවසේදී උපාලි කරුණාරත්න ගැන වාර්තාවේ සටහන් වෙලා තිබුණා.
1: ඔගේ අද දිවයින පුවත්පත ප්‍රධාන සිරස්තල විදිහට සටහන් කරන එල් නිනෝ පදිය තලාවේ ගම් 12ක් උග්‍ර ජල හිඟයක හරකුන්ට බොන්න දෙන්නවත් වතුර නැහැ. වාරි ජලාශ 73ම බාගෙට බාගයක් හිඳිලා මිනිසුන් පමණක් නෙවෙයි සතා සිවුපාවත් පිපාසෙන් කියලායි අද සඳහන් වෙලා දෙන කුඹුරු අක්කර 8000ක් විනාශයි නියං හානි ගෙවන්න මිලියන 3000ක් වෙන් කරයි කියලායි සුදුජිත් අත්සරද දිවයිනට වාර්තා වරගෙන ඉන්නේ. ඒතකම ලංකාදීපුවත්පත්ද ප්‍රධාන සිරස්තලයක් විදිහට සඳහන් කළ තිනවා එල්නිනෝ එක්ක විදුලි කප්පාදු අවදානමක් ප්‍රශ්නාර්ථයක් සමගිනු ඉතලතර සටහන් වෙන්නේ. පුනර්ජනනීය විදුලි නිපැයුමෙන් විසඳුම් සොයනවා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මෙහෙම කියනවා කියලායි සඳහන් වෙන්නේ. අද සියලුම පුවත්පත් වගේම ලක්කන ප්‍රවෘත්ති අංශත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. එල්නිනෝ තත්වයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. ඒ හේතුවෙන් පවුල් 25,628කට අයත් පුද්ගලයින් 81,865 දෙනෙකුට බලපෑම් එල්ල වී ඇති බවයි ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් ධනසූරිය මහතා ප්‍රකාශ කළේ.
2: මේ විදි දිවයිනට බලපා තියෙන වියලි කාලුණ තත්ත්වයේ හේතුවෙන් අපට වාර්තා වෙන දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ගම් කොට්ටාස 22ක පවුල් 25,563ක පුද්ගලයන් 81,605ක පිරිසක් පානීය ජලය ඇතුළු මූලික අවශ්‍යතා වෙනුවෙන් ජලය සපයා ගැනීමේ ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බව අපට වාර්තා වෙනවා. ඒ අනුව මේ විදි දිස්ත්‍රික්ක 7කින් 7ක් ලෙස අපට වාර්තා වෙන විශේෂයෙන්ම වැඩිම බලපෑම අපට වාර්තා වෙන්නේ මොනරාංගල දිස්ත්‍රික්කයේ නැහි ප්‍රාදේශීය ගම් කොට්ටාස 7ක පවුල් 10,264ක පුද්ගලයන් 33,023කුත් ඒ වගේම දෙවැනියට වැඩිම බලපෑම අපට වාර්තා වෙන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ගම් කොට්ටාස 8ක පවුල් 9,547ක පුද්ගලයන් 28,523ක් ඒ වගේම අම්පාර දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 2ක පවුල් 2804ක පුද්ගලයන් 8783ක් ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කෙත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 2කින් අපට වාර්තා වෙනවා පවුල් 2059ක පුද්ගලයන් 7876ක් මේ ආකාරයට පිටමතරව හම්බන්තොට රත්නපුර සහ පොළොන්නර දිස්ත්‍රික්කවලුනොත් අපට මේ පානීය ජලය සපයා ගැනීමේ ගැටලු සම්බන්ධව වාර්තා වෙනවා. ඒ අනුව මෙම සියලුම පවුල් සඳහා ජාතික ආපදා සහනසේ මධ්‍යස්ථාන අධීක්ෂණ යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත් වීමෙන් ඒ වගේම පළාත් පාලන ආයතන සහ ආරක්ෂක අංශවල සහයෝගයෙන් මේ වෙද්දී අවශ්‍ය ජලය බෙදා හැරීම කටයුතු මේදී ආරම්භ කළා තියෙනවා. ජලය බෙදා හැරුණු ලැබී දවසකට ලීටර් 6ක ප්‍රමාණයක්. නමුත් මේ වෙද්දී ජනාධිපතිතුමාගේ ප්‍රතිස්පර්ධය අපි ප්‍රමාණය ලීටර් 15ක් දක්වා වැඩි කරලා තියෙනවා.
1: විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ මෙන්ම පානීය ජල සැපයුම් සඳහා භාවිතා කරන ජල මූලාශ්‍රවල පවතින තත්වය සම්බන්ධයෙන් මහවැලි අධිකාරී ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පැහැදිලි කළා. ඔක්තෝබර් පළමු වනදා වන විට මහකන්නයට බිම් සැකසීම ආරම්භ කළ යුතු බව සඳහන් කරමින්
3: මේ යල කන්නේ අපි එලිනෝ තත්වයක් යටතේ සිටියත් හොඳ වතුර තත්වයක් මේ යල කන්නේ වෙනකොට දැනට පවතිනවා. ඒකට හේතුව තමයි නැත්තම් යල මහා කන්න දෙක පටන් ගන්න ඉස්සෙල්ලා ගන්නෝරුවේ තිබෙන කන්න රැස්වීම සඳහා අපේ සැලසුම් සකස් කරන විට මෙන්න මේ රේන්ෆෝල් මේ වර්ෂාපතන රටාව අපි වර්ෂාපතනයේ වෙනස් වීම ඒ අනුව අපි කන්න සැලසුම් කරා. දැනට අපි යල කන්නේ අවසාන අවධියේ ඉන්නේ. එහෙත් තව සතියක් එකහමාරක් විතර වතුර වාරි මාර්ගකට විතර දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද සමහර ඒවා පොඩි පරක්කුවක් සිද්ධ වෙලා තියෙනවා. අපි සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ ගොවි ජනතාවෙන් ඉල්ලා සිටින එන මහකන් වර්ෂාවත් සමග අපි පටන් ගත්තොත් අපිට සෑහෙන වතුර ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන් ඊළඟ යලකන්නේට. සියලුම දෙනා එළඹෙන ඔක්තෝබර් 1 ඔක්තෝබර් 15 අතර තමන්ගේ කුඹුරු වල බිම් සකස් කිරීම පටන් ගන්න කියලා තමයි ඉල්ලන්නේ.
1: පුනර්ජනනීය බලශක්තිය මත පදනම් වූ බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පනවා ඇති කොන්දේසිවලට යටත්ව මෙම ගාස්තු අද සිට බලාත්මකයි. කොමිසම සඳහන් කළේ 2027 වසරේ පෙබරවාරි 24 වනදා දක්වා මෙම ගාස්තු වලංගු බවයි. ගාස්තු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදී මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ හංසක කුඹුරුගමුව මහතා අදහස් දැක්වුවා.
4: කුඩා ජල විදුලි බලාගාරවලට ඒකකයකට 34.87ක්, සුළං බලාගාරවලට ඒකකයකට රුපියල් 25.73ක්, ජෛව ස්කන්ධ එහෙම නැත්නම් ඩෙන්රු බලාගාරයක ඒකකයකට රුපියල් 26.32ක්, ඇග්‍රිකල්චර් ඕ ඉන්ඩස්ට්‍රියල් වේස්ට් ජෛව ස්කන්ධ ඕ කෘෂි ඉතාමතුර කර්මාන්ත අපද්‍රව්‍ය මගින් නිපදවන විදුලි සඳහා ඒකකයක රුපියල් 17.768ක්, නාගරික අපද්‍රව්‍ය පාවිච්චි කර ජනනය වන විදුලි ඒකකයකට රුපියල් 56.755ක්, අපද්‍රව්‍ය තාපය කියන වේස්ට් හීට් රිකවරි මගින් විදුලි ජනනය කළහොත් රුපියල් 17.768ක් ඒකකයකට, භූමිය මත සවිකරණ සූර්ය බලාගාර සඳහා ඒකකයකට රුපියල් 26.72ක්, පාවෙන සූර්ය බලාගාර සඳහා ඒකකයකට රුපියල් 27.50. ඊට අමතරව ඉන්ධන ගාස්තු දෙකක් හඳුන්වා දී තිබෙනවා. මේක සියලුම දර මගින් විදුලි නිපදවන පාපලන් සඳහා ඒකකයකට රුපියල් 31.20ක්, කෘෂි සහ කර්මාන්ත අපද්‍රව්‍ය මගින් විදුලි නිපදවීමේදී ඒකකයකට අමතර රුපියල් 17.80ක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

0: පළවදසන 6 විනාඩි 25 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන මේ එල්ලිනෝ තත්ත්වය සම්බන්ධයෙන් මේ කලාපුවත්පත් ගණනාවක තොරතුරු සඳහන් කළ තිබුණා. විශේෂයෙන්ම ඔය මේ අම්පාර බදුල්ල මඩකලපුව මොනරාගල වගේම පොළොන්නරුව රත්නපුර හම්බන්තොට සහ ඔය දිස්ත්‍රික් හතේම පුද්ගලයන් 81865 දෙනෙකු ඊයේ වන විට මේ එල්ලිනෝ තත්ත්වය හමුවේ ඒවට බලපෑම් සිදුවීමෙන් ඔවුන් ජීවත්වනේ එකම තමයි. තවත් ප්‍රවෘත්තියක් වාර්තා කළ තිබුණා. අපි ඇතුල් පිටුවල තොරතුරු වලට අවධානය යොමු කරොත් එහෙම මේ වන විට මේ පැසිෆික් සාගරයේ බලපෑම මත ඉන්දියන් සාගරයේ උෂ්ණත්වය සාමාන්‍යයට වඩා අංශයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා කියලා තමයි සඳහන් වෙලා තිබෙන්නේ. ඉන්දියන් සාගරයේ ද්විද්‍රවය මේ වන විට ක්‍රමයෙන් ධනාත්මක අවස්ථාවට පැමිණෙමින් තිබෙන බවද සඳහන් කරලා තිබෙනවා. ඒත් එක්කම මේ අද දිනේ කංකසන්තුරයේ සිට මන්නාර මහරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 60 කිලෝමීටර 50 60 අතර දක්වා වැඩි වෙන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වෙනවා. පුත්තලම සිට කොළඹ ගාල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර 2.25 අතර ඉහළ යෑමේ හැකියාවක් පවතිනවා කියලා තමයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. එතෙක්ම අදිනේ බස්නාහිර සබරගමුව පළාත්වලත් මහනුවර නුවරළිය ගාල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇතිවීමට හැකියාව ලැබුණා. තම ස්ථානවලට මිලිමීටර 50කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි. වැම් පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි. අනුරාධපුර දිස්ත්‍රික්කේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි කියලයි අද වැඩිදුරටත් සඳහන් වෙලා තිබෙන්නේ. අම්පාර මොනරාගල මඩකලපුව දිස්ත්‍රික්වල ස්ථාන ස්වල්පයක පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා කියලා අද වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත සඳහන් කරලා තිබුණා.
1: දිවයින පුවත්පත සඳහන් කරන ජල කප්පාදුවකට පෙර ජලාශ සම්පූර්ණයෙන්ම හිඳෙන තෙක් නොසිට ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන්න. එල් නිනෝ යථා තත්ත්වයට පත්වන තෙක් පීඩාවට පත් ජනතාව රැක බලා ගත යුතුයි ජනාධිපති අනුර කුමාර දිසානායක විශේෂ අමාත්‍ය මණ්ඩල අනු කමිටු සහ නිලධාරි කමිටු සාකච්ඡාවේදී කේකලද චාරූපත් සමගින් තොරතුරු සටහන් කළ තිනෝ. මේ සම්බන්ධයෙන් එල්නෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ සහ නිලධාරි කමිටුවේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 21 වෙනිදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. මේ වන විට බලපා ඇති එල්නෝ තත්ත්වය හමුවේ මතු ඇති ගැටලු විසඳා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳවත් ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සහ අනෙකුත් ජල අවශ්‍යතා මෙන්ම කෘෂිකාර්ම කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීමට ගෙන යන වැඩපිළිවෙල පිළිබඳවත් ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලුවා කියලා තමයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරන්නේ.
0: එතකම අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ ප්‍රවෘත්තියකට. නීතිච්ච සංගම් සභාපතිට ඉල්ලා අස්වන්නයි ඒකාබද්ධ විපක්ෂයෙන් විරෝධයක්. රන්මලි සෝමසිරි වාර්තාව ගෙනෙන්නේ. ශ්‍රී ලංකා නීතිච්ච සංගමේ සභාපතිවරයාට වහම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් පිරිසක් කොළඹ පිහිටි එම සංගම් මූලස්ථානයේ ඉදිරිපිට ඊයේ විරෝධතාවයක නිරත වුණා කියලායි අද තොරතුරු සඳහන් වෙලා තිබෙන්නේ. විවිධ පාට සදහන් පෝරු ඇතිව නීතික්ෂ සංගම් මූලස්ථානයේ ඉදිරිපිට රැස්ව සිටි ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයෝ මෙලෙස සිය විරෝධතාවය පළ කළහ. විරෝධතාවය අතරතුර අදහස් දක්වූ ඒකාබද්ධ විපක්ෂයේ සමකැඳවුම්කරු නිරුක්ෂ කුමාර මහතා පැවසුවේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමග නීතික්ෂ සංගමේ සභාපතිවරයාගේ හැසිරීම දේශපාලනික ක්‍රියාකාරකමක් බව මුළු රටම දුටු බවයි. ඔහු දේශපාලන රූකඩයක් වෙලා කටයුතු කරන්නේ නීතික්ෂ සංගමය කියන්නේ වෘත්තීය සංගමයක්. එවැනි වෘත්තීය සංගම නොගැලපෙන ආකාරයටයි ඔහු කටයුතු කළේ. නීතික්ෂ සංගමේ සභාපතිවරයා මෙහෙවන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායමක් බව පැහැදිලි. අපේ අද සියලු දෙනා නීතික්ෂ සංගමේ ඉදිරියට ආවේ නීතික්ෂ සංගමේ සභාපතිවරයා වහාම ඉල්ලා අසුවේතු බව පෙන්වන්නයි. ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් ඔහුට තර්ජනය කළ බවට කතාවක් පසුගිය දවසේ කියා තිබුණා. ඊට පස්සේ එහෙම එකක් නෙමෙයි කියලා තිබුණා. නීතික්ෂ සංගමේ සභාපතිවරයා කියන්නේ නිවැරදිව ලිපියක්වත් ලියාගන්න බැරි පුද්ගලෙක්ද කියලා අද ප්‍රශ්නයක් යොමු කරමින් තොරතුරු සඳහන් කරලා තිබුණේ.
1: දෙවැනි පුවත්පතත් සඳහන් කරනවා 2022ට පෙර විශ්‍රාම ලැබූ විශ්‍රාමිකයෝ උද්ඝෝෂණයේ. අද කමල් බෝගඩයි වාර්තාව ගෙනෙන ඡායරූප සමගින් තොරතුරු සටහන් කරනවා 2022 වර්ෂයට පෙර විශ්‍රාම ලැබූ විශ්‍රාමිකයෝ ඇතුළු විශ්‍රාමිකයන් විශාල පිරිසක් ඊයේ දහවල් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වෙලා තියෙනවා කියලායි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. ඒත් එක්කම දිවයින පුවත්පතම සටහන් කරනවා 22ට එරෙහිව තවත් පෙච්චමක්. අධිකරණ වෙනිසුරුවන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව වසර 2කින් වැඩි කිරීම සඳහා අධිකරණයේ විෂය භාර අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු න්‍යායපත්‍රයට ඇතුළත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම ජනමත විචාරණයක් මගින් සිදු කළ යුතු බවට නිගමනය කරන ලෙස ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවට්න මහතාද ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කළා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන මේ දීර්ඝ විස්තරයක් සහිතව මොකද පුවත්පත් ගණනාවක් කලින් සටහන් කළා මේ පෙත්සම් කිහිපයක් මේ 22 වන ව්‍යවස්ථා සංශෝධනයට එල්ල වී තිබුණු බව අදත් සඳහන් කළා දෙනවා දෙවෙනි පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු.
0: අපේ පුංචි විරාමයක් ලබා ගන්න සූදානම් විරාමෙන් අනතුරු නැවත හමු වෙමු ලක්කන මෝර්නින් නිවුස් වලට 1 ලක්කන මෝර්නින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරගන්න වෙලා උදැසන 6යි
1: විනාඩි 30යි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: වෙලව දස්සන 6 විනාඩි 31යි අපි සූදානම් ජාතික ලොතරැයි මණ්ඩලයේ දවසේදී දිනුම් මදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්නේ අගෝස්තු මාසයේ 24 වෙනිදා සඳුදා දවසේ. ඒ දවසේදී මහ ජන සම්පත ජයග්‍රාහී 6289 වන දිනුම් වාරය ක්‍රියාත්මක වුණේ ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ H ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රාහී අංක සටහන් වලවා අංක 7 නැවතත් අංක 7 අංක 5 අංක 9 අංක 5 සහ අවසානයේ අංක 4 විදිහටයි ඒ දවසේදී මහ ජන සම්පත ජයග්‍රාහී 6289 වන දිනුම් වාරය ක්‍රියාත්මක වුණේ.
1: ගොවිසිත 4531 වන ජයග්‍රහය දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වෙන්නේ. ජයග්‍රහය අංක සටහන් වෙනවා අංක 35 අංක 42 අංක 62 සහ අවසානයේ අංක 64 විදිහට.
0: මෙගපව ජයග්‍රහී 2637 වන දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ I ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී සුපිරි අංක බවට පත් වුණ අංක 13. එතකම මෙගපව ලොතරැයි ජයග්‍රහී අංක 4 බවට පත් වුණේ අංක 13 අංක 33 අංක 57 සහ අවසානයේ අංක 60යි. ඒ දවසේදී 2637 මෙගපව දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය, ජයග්‍රහී සුපිරි අංකය සහ ජයග්‍රහී අංක 4 බවට පත් වුණේ.
1: දරණිදහනේ 2319 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා G ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවත් ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වෙනකොට ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 49 අංක 60 අංක 67 සහ අවසානයේ අංක 78 විදිහට.
0: හඳහන ජයග්‍රහී 1598 වන දිනුම් වාරය ඍෂභ ලග්න සංකේතයත් එක්ක ජයග්‍රහී අංක අංක 10 අංක 33 අංක 49 සහ අවසානයේ අංක 62. NLB ජය ජයග්‍රහී 557 වන දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ E ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී අංක සටහන් වන අංක 6 අංක බිඳුව නැවතත් අංක 6 සහ අවසානයේ අංක 3.
1: සුබ දවසක්. 405 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ ධනු ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතයේ විදිහට සටහන් වෙනවා ජයග්‍රහී අංක අංක 4 අංක 9 සහ අවසානයේ අංක 59. ඒත් එක්කම සුබ දවසක් 405 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකයේ සටහන් වෙනවා 9712 විදිහට.
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැටියෙන් මිලදී ගන්න. ලකර මෝනින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරනම් වෙලා උදැසන 6යි
1: විනාඩි 34යි.

0: ලකඩ මෝනින් නිවුස් වලට හංගන වෙලාවම දක්කරන නම් වෙලාව උදෑසන 6යි.
1: විනාඩි 46.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: රාත්‍රී හතට ලක්කනේ
1: සමනුග්‍රහය
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාඩම්බර හිමිකරු කුමන්න අදම අමතන්න 011 7679 579

0: විලවදස්සන 6යි විනාඩි 43යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න. මේකලද මේ දිනමින පුවත්පත සඳහන් කළ තිබෙනවා මාස 8කට සංචාරකයෝ ලක්ෂ 14කට අධික සංඛ්‍යාවක් පැමිණ තිබෙනවා කියලා තමයි වාර්තා වෙලා තිබෙන්නේ. ජනවාරි මාසයේ ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන් ගණන 14,50,000ක් බවට පත්වලා තිබෙනවා කියලා සඳහන් වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ මේ වසරේ ජනවාරි මාස පළමු වනදා සිට අගෝස්තු 18 වනදා දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ගණන 14,68,980ක් ලෙසයි වාර්තා වී තිබෙනේ කියලා අද තොරතුරු සඳහන් වෙලා තිබුණා. දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට මේ අතර අගෝස්තු පළමු වනදා සිට අගෝස්තු 18 වනදා දක්වා පමණක් සංචාරකයන් 125,562ක් පැමිණ ඇති බවද එම අධිකාරිය සඳහන් කරනවා. අගෝස්තු මාසයේදී මේ දක්වා පැමිණ ඇති සංචාරකයන් අතරින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංචාරකයන් ගණන 27,884ක් කියලා සඳහන්. දෙවැනියට වැඩිම සංචාරකයන් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් වන අතර එම අගය 13,980ක් ලෙස සටහන් වෙනවා. තෙවැනියට වැඩිම සංචාරකයන් පිරිසක් ප්‍රංශයෙන් පැමිණ ඇති අතර එම සංචාරකයන්ගේ ගණන 8,766ක් විදිහටයි අද දවසේදී තොරතුරු සටහන් වෙලා තිබෙන්නේ.
1: Newspaper issuing death threats to police. SJB MP Chaminda Vijayasiri released on bail. For the more detail, Padul High Court Judge Jairam Trotsky ordered yesterday the release of Samik Janabalavege, Member of Parliament Chaminda Vijayasiri, on bail. MP Vijayasiri have been convicted and sentenced to 1.5 years in prison on charges of issuing death threats to two police officers, assaulting and injuring them, and illegal obstructions. Itodio Gihan.
0: සජීව මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහ අධිකරණයෙන් අප මියගිය පියාගේ දේහයට ගෞරව දක්වයි කියලා සඳහන් කළ තිබෙනවා. එජේඒ අබේනායකයි අද දිවයින පුවත්පත වෙනින් වාර්තාවගෙන තිබුණේ පොලිස් නිලධාරීන් පිරිසකට පහර දී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු කරමින් සිරදඬුවම් නියම වූ සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අප මත උදාහරණ ලෙස බදුල්ල මහ අධිකරණ විනිසුරු නියෝග කර තිබෙනවා කියලා සඳහන් කළ තිබෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු අපි බලමු ඇතුල් පිටුවලත් තොරතුරු වාර්තා වෙලා තිබුණා. මන්ත්‍රීවරයා විසින් දඬුවම් වෙනුවෙන් නීතික්ෂණ මාර්ගින් අභියාචනයකට යටත්ව බදුල්ල මහ අධිකරණයේ යටතේ ඉදිරිපත් කර තිබූ අප අයදුම් පතක් ඒ සලකා බැලීමේ අනතුරුව මෙලෙස අප මත උදාහරණ ලෙස නියම කරලා තිබෙනවා. චමින්ද විජේසිරි මහතා රුපියල් 50,000ක අප මුදලක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර අප දෙකක් මත උදාහැරීමට මහ අධිකරණ විනිසුරවරයා නියෝග කර තිබෙනවා කියලයි අද දිවයින පුවත්පත වැඩිදුරටත් සඳහන් කළා තිබෙන්නේ.
1: මැතිසබේ ලොක්කන් තුනකට පිටපාරෙන් ඩියුටි ෆ්‍රී වාහන. මෙම සහනදායී මෝටර් වාහන බලපත්‍ර වටිනාකම රුපියල් 1,08,00,000යි. වෙළඳපළ සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛයේ ප්‍රකාරව සහනදායී මෝටර් වාහන බලපත්‍ර හිමිවන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ විධායක තනතුරක වසර

0: කිරීමට කටයුතු කරන ලද නිලධාරීන් සම්බන්ධවත් එම මෝටර රථ බලපත්‍රගත් නිලධාරීන් සම්බන්ධවත් පවතින නීති රීති යටතේ ක්‍රියාමාර්ග ගත යුතු බවට ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර තිබෙනවා කියලා අද ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරන්නේ.
1: ජූලි මාසයේ උද්ධමනය 7.2% නැගී අද ශ්‍යාම් නුවන් ගණේවත්තයි වාර්තාව දෙවෙනි පුවත්පත වෙනුවෙන් ගෙන වෙත්තේ. අපි බලමු අතුල් පිටුවලට අවධානය යොමු කළද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවන් කොහොමද කියලා. ජාතික පාරිභෝගික බෙල දර්ශකයේ අනුව ගණනය කළ උද්ධමනය ඉකුත් ජූලි මාසයේ 7.2% දක්වා වැඩිවී ඇති අතර 2026 ජූනි මාසයේදී ජාතික පාරිභෝගික බෙල දර්ශකයේ අනුව ගණනය කළ උද්ධමනය 6.5% ලෙස වාර්තා වේ. 2026 ජූනි මාසයේදී 3.3% ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය අනුපාතයේ 2026 ජූලි මාසයේදී 4.9% දක්වාද වැඩි වෙන අතර එසේම 2026 ජූනි මාසයේදී 9.3% වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය අනුපාතය 2026 ජූලි මාසයේදී 9.2% දක්වා අඩු වී ඇති අතර ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2026 ජූලි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික බෙල දර්ශකයේ සහ මාසික පාරිභෝගික උද්ධමනය අනුපාතය ප්‍රකාශයට පත් කරමින් මේ බව අනාවරණය කර තිබෙනවා කියලයි අද දෙවෙනි පුවත්පත වැඩිදුරටත් සඳහන් කරලා තිබෙන්නේ.
0: ලබන වසරේ පාසල් විභාග මෙහෙමයි. රංජන් කස්තුරිය ද ලංකාදීපේ වාර්තාව අරගෙන එනවා. 2027 වසරේ පාසල් විභාග පැවැත්වෙන කාලසටහන විභාග දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සටහන් කළා. ඒ අනුව 2027 වසරේ පහසුවෙනේ ශිෂ්‍යත්ව විභාගයේ අගෝස්තු මාස පළවෙනිදා සහ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ එම වසරේ අගෝස්තු මාස 3 වෙනිදා දින සිට එම වසරේ අගෝස්තු මාස 28 වෙනිදා දක්වා කාලය තුළ පැවැත්වෙන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. දෙකම 2027 වසරේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ඔක්තෝබර් මාස 24 වෙනිදා දින පැවැත්වෙන අතර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ එම වසරේ දෙසැම්බර් මාස 7 වෙනිදා සිට 17 වෙනිදා දක්වා පැවැත්වෙන බවද විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙලා තියෙනවා කියලයි අද තොරතුරු සටහන් කරන්නේ ලංකාදීප පුවත්පත. ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ගෝලීය ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ 168 වැනි ස්ථානයට පත්ව තිබෙනවා. දෙමළ නිල භාෂාවෙන් වන රටවල් අතර ශ්‍රී ලංකාව 2 වැනි ස්ථානයේ පවතිනවා. ලෝකයේ ආගන්තුක පිළිගැනීමේ ශ්‍රේණිගත කිරීම අනුව රටවල් 199කින් 34 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්වී තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයේ ගෝලීය ශ්‍රේණිගත කිරීම පූර්ව සාම්ප්‍රදායික වීසා ලබා නොගෙන ශ්‍රී ලාංකිකයන්ට ගමන් කළ හැකි ගමනාන්ත සංඛ්‍යාව සහ ලෝකයේ විවිධ කලාපවලට ඇති ප්‍රවේශය පිළිබඳ නව දත්ත නිකුත් වී තිබෙනවා. මේ වන විට රටවල් 199ක විදේශ ගමන් බලපත්‍ර පිළිබඳව භාෂා 34කින් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා කියලත් අද තොරතුරු සටහන් කළා තියෙනවා. මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත.
1: මෙතුමයි හද පුවත්පත්වල ප්‍රධාන සිරස්තල සහ තොරතුරු බාට පත්වලා තියෙන අපි කැටි විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්කන මෝනින් නිවුස් වලට එක්ක. ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්කන මෝනින් නිවුස් වලට එක්ක එකතු වෙන්න. ලක්කන මෝනින් නිවුස් වලට හංගින වෙලාවත් මතක් කරගෙන බෑන්න උදැසන 6යි
0: විනාඩි 52යි.

ඔබට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: අපි විදේශ පිටුවට අවධානය යොමු කරන දවසේදී මේ විදේශ තොරතුරු වල සඳහන් වෙලා තිබුණ මේකලා මේ දිවයින පුවත්පතට මම අවධානය යොමු කරන්න කියලා සූදානම්. මේ ඉම්රාන් ඛාන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලා හිටපු ක්‍රිකට් නායකයන් 21කගෙන් පාකිස්තාන අගමැතිට ලිපියක් කියලා සඳහන් කළ තිබුණා. චතුරපමුණුවයි වාර්තාව දිවයින පුවත්පත වෙනුවෙන් රැගෙන වෙත් තිබුණේ. හිටපු ඉන්දියා ක්‍රිකට් නායක සුනිල් ගවස්කා, කපිල් දේව්, ශ්‍රී ලංකා හිටපු නායක අර්ජුන රණතුංග සහ හිටපු එංගලන්ත නායක නසර් හුසෙන් ඇතුළු හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් නායකයින් 21 දෙනෙකු සිරගතව සිටින පාකිස්තාන හිටපු අගමැති සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලා මේ 21 දෙනාගෙන් පාකිස්තාන අගමැතිතුමාට ලිපියක් යොමු කරපු කතාවක් තමයි අද දවසේදී තොරතුරු සඳහන් වෙලා තිබුණ දිවයින පුවත්පත. බන්දක මේක ලංකාදීප පුවත්පතේ තද තොරතුරු සඳහන් කළ තිබුණා. ඉම්රාන් ඛාන්ට වෛද්‍ය ප්‍රතිකාර දෙන ජගත් ක්‍රිකට් නායකයන් පාකිස්තාන අගමැතිට ලිපියක් යොමු කරයි කියලා සඳහන් කළා තිබෙන්නේ. ක්‍රිකට් ක්‍රීඩකයන් මේ ලිපිය නිල ඇත්තේ පාකිස්තානයේ ක්‍රිකට් ලෝක කුසලානය දිනා දුන් ඉම්රාන් ඛාන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත්, මානුෂීය අන්දමින් ඔහු ගැන විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් ඉම්රාන් ඛාන්ගේ නායක යටතේ පාකිස්තාන ක්‍රිකට් ලෝක කුසලන් ජයග්‍රහණය කරේ 1992 වර්ෂයේදී බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කළ තිබුණා කියලයි අද වාර්තා කළ තිබෙන්නේ ලංකාදීප පුවත්පත.
1: දිනමින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරන ඉම්රාන් ඛාන්ට වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලා හිටපු ක්‍රිකට් නායකයින්ගෙන් පාකිස්තාන අගමැතිට ලිපියක් කියලා සඳහන් වෙන්නේ. එතකම දිනමින පුවත්පතේ සඳහන් වෙනවා ඇමරිකාව ආර්ථික යුද්ධයේ දිග්ගැස්සුවොත් ගල්ෆ් කලාපෙන් තෙල් බිඳක්වත් ගෙනියන්න දෙන්නේ නැහැ. ඉරාන් ආරක්ෂක ප්‍රධානියා යලි අනතුරු අඟවයි. ඇමරිකානු රජය ඉරානයට එරෙහිව සිදු කරන ආර්ථික යුද්ධය තවදුරටත් ඉදිරියට ඇදී යන්නේ නම් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පමණක් නොව පර්සියානු ගල්ෆ් කලාපයේ වෙනත් කිසිදු රටකින් තෙල් බිඳක් හෝ අපනයනය කිරීමට ඉඩ නොතබන බව ඉරාන ආරක්ෂක ප්‍රධානි මොහුසේන් රිසායි අනතුරු අඟවා තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. එතිකම ට්‍රම්ප් රටවල් 75කට පැනවෝ සංක්‍රමණික වීසා තහනම නිව්යෝක් අධිකරණයෙන් අවලංගු කරයි කියලද සඳහන් කරනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රටවල් 75කට පැනවෝ සංක්‍රමණික වීසා නිකුත් කිරීමත් හිටුවීමේ නියෝගය රට අධිකරණයකින් වලංගු කර තිබෙනවා. ඇමරිකාවේ රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ ඔහුට හිමි ව්‍යවස්ථාපිත බලතල ඉක්මවා කටයුතු කර ඇතැයි නිගමනය කරමින් නිව්යෝක් නුවර දකුණු දිස්ත්‍රික් ෆෙඩරල් අධිකරණයේ විනිසුරුවඩිය ජෙනට් වර්ගාස් මේ තීන්දුව ප්‍රකාශයට පත් කළ බවයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ කියලායි අද සඳහන් වෙන්නේ දිනමින පුවත්පතේ විදේශ තොරතුරු විදිහට.
0: අපේ ක්‍රීඩා පිටුවේ අවධානය යොමු කරන අද ක්‍රීඩා පිටුවේ වාර්තාවන තොරතුරු බාට පත්ලා තිබුණ ඉන්දියාව කඩුලු 9කට ලකුණු 503යි, ශ්‍රී ලංකාව කඩුලු 2කට ලකුණු 8යි. අද ලංකාදීප පුවත්පතේ සටහන.
1: ඔවද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන දමින්ද විජේසූරිය ලංකාදීප පුවත්පතේ තමන්ගේ ක්‍රීඩා සමාජ පිටිය වන SSC පිටියේ දේශීය පළමු කඩුල්ල දවා ගැනීම සඳහා ප්‍රභාත් ජයසූරියට ඕවර් 36ක් යැවීමට සිදු වුණා. ඉන්දීනිමේ 8 වැනි කඩුල්ල ප්‍රභාත්ගේ නම ඉදිරියෙන් සටහන් වන විට පුරවේ ලකුණු 458ක් එකතු වී තිබුණු අතර දුර්වී ජූරල් නොදැවි ලකුණු 79ක් ලබා සිටියා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉන්දියානුවන් ලකුණු 500 සීමාව පසු කරන ශ්‍රී ලංකා පිටියේ දඟ පන්දු යවන්නන් වන ප්‍රභාත් ජයසූරිය සහ කේෂර නුවන්ත දෙදෙනාත් ආරම්භක පන්දු යවන්නා වූ අසිත ප්‍රනාන්දුත් යන තිදෙනාම ලකුණු 100කට වැඩියෙන් ඉන්දියානුවන්ට තිලින කර තිබුණා කියලා තමයි අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ. ඒතකම අසිතට සහ ජයස්වාල්ට දඩ කියලත් සඳහන් කරලා තියෙන මේ SSC පිටියේ තරඟයේ පළමු දිනේදී යශස්වි ජයස්වාල් දැවියාමෙන් පසුව පන්දු යව අසිත ප්‍රනාන්දු සමගින් ඇති කරගත් ගැටුම හේතුවෙන් ක්‍රීඩකින් දෙදෙනාගේම තරඟ මුදලින් 25%ක් බැගින් වෙන පරිදි දඩ නියම කර තිබෙනවා කියලත් අද සඳහන් කරලා තියෙනවා ක්‍රීඩා පුවත් විදිහට.
0: අපි යනවා පත්තරවල කාටුන්ස් මොනවද කියලා ඔයාලා බලන්න.
1: දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ මර්ධනයට මේ රටේ ජනතාව නවත්වන්න බැහැ කියලා නාමල් කියනවා. අරගලයෙන් ඒක ඔප්පු වුණානේ කියලයි සඳහන් වෙන්නේ.
0: මෙදිවෙන පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ ආණ්ඩුව ගමින් ගමට යෑමේ වැඩසටහනක් පටන් ගන්නවලු. එහෙනම් කුස්සිවල තොරතුරුත් හොයලා බලයි කියලයි අද ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනෙන් කියලා තියෙන්නේ.
1: ලංකාදීප පංකජ ජුරවින්දගේ සරදා වේදිකාව කෙට්ටුව තිබුණ ඇම්බියුලන්ස් එක රෝහලට ගෙනියන්න කියලා සජිත් කියලා කැටේ අම්නේ කියලයි අද ප්‍රශ්නාර්ථයක් එක සඳහන් වෙන්නේ.
0: අපි යනවා ඕකයි තත්වයේ කවියෙන් අපි ලක්කන මෝනින් නිවුස් වලට හතර මේ විදිහට නිමාවටපත් කරනවා අනුරාධගේ ඕකයි තත්වය දිවයින පුවත්පතේ හිටපු කතානායකලා මැරුණේ අනේ විගණනයේදී ඉන්ධනගත රඟය පෙනේ බැලුවම රතගාය හැදිලා තියෙන උනේ චන්දෙන් පස්සේ රෝහල කළු නතර වුණේ කියලයි අද අනුරාධගේ ඕකයි තත්වේ කවියෙන් කියලා තියෙනවා. අපි ලක්කන මෝනින් නිවුස් වලට හදට මේ විදිහට නිමාවටපත් කරනවා. හෙටත් උදෑසන 6ට හමු වෙමු. මේ බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහි.
1: වාසනාවන්ත සුබ දවසක්.
2: අකුරු අතර පුවත් සොයන පත්තර.
3: සම අනුග්‍රහය Youth again no age future ekata plus point ekak RDB Youth Plus Youth ekama set wenna banking partner RDB Youth Plus kinuma sahayogita anugrahaya
4: kotu deka

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 0117 679 574

0: ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝ ෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු කෙන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සෑමට දැනුම් දීමයි.
5: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. Youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා.
6: සුබ දවසක් ශ්‍රී ලංකා.
7: සහයෝගීතා අනුග්‍රහය.
6: ගොවියා රජු කරවන ගොවිබිමට කතිම. සූර්ය බල වතුර මෝටරය. Deep Tech Solar Water Pumps. අදම අමතන්න. 0.71 711 711 1.
8: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි
9: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478.
10: Good morning සුබදාසන.
11: Good morning සුබම සුබදාසනක්. හොඳටම වැස්සා. ඇයි මේ වැස්ස අපිට වීකෙන්ඩ් එකේ ලැබෙන්නේ නැත්තේ කියලා ලොකු ප්‍රශ්නයක් එනවා.
12: පොඩ්ඩක් ඉන්න මං තාම ලෑස්ති නෑ මේ.
11: මොකක්ද කරන්නේ?
12: ෂර්ට් එක අරන්
11: පේනවාද ඉතින්? පේනවාද මෙහෙම කෙනෙක් එක්ක මම මේ මෝර්නින් ෂෝ එකක් කරන්න උදේ පාන්දර සැදී පැහැදී එන්නේ.
12: ඔයා පොඩ්ඩක් මොන හරි කතා කරන්න මම එන්න.
11: ඉක්ම ඩයින් කරගෙන එනවාද එහෙනම්?
12: ඔව්.
11: හරි. අද ඉතින් මේ පැත්තට නම් පොඩක් නෙමෙයි ලොකුවට වැස්ස තියෙනවා. ඒ හින්දා එළියට එහෙම බහින කටිය ඉන්නවා නම් පරිස්සමෙන් කුඩයක් අනිවාර්යයෙන්ම අරගෙන යන්න. අනිත් පැතිවලට අපි කොහොමද දන්නේ නැහැ. මේක පාරට බහින වැස්ස එච්චර හොඳ නෑ කියලා තමයි අපිට නම් දැනෙන්නේ. ඒ හින්දා පරිස්සම් වෙන්න. දැන් මත අයින් කරලා ඉවරද? ඇඳගත්තද?
10: ඔව් දැන් මේකයි උනේ. දැන් මේ කැලණිගංගේ අර මේ
11: මොකද
10: ජල සැපයුම් තැන මොකද්ද ප්‍රශ්නයක් කියලා දිවයිනේ ප්‍රදේශ කීපය සමහර දිවයිනේ නෙවෙයි කොළඹ. කොළඹවට ප්‍රදේශ කීපයක ජල කප්පාදුවක් අද උදෑසන ඉඳලා තියෙනවා.
11: හරි.
10: ඒ ජල විදුලියනේ අපි ගාල්ල පාවිච්චි
11: කරන්නේ.
10: ඒක නෙවෙයි. කරන්ට් එකත් ගියා මේ මොකෙද්ද වඳුරෙක් පැල්ලා හරි මොකක් හරි වෙන්න ඇති. ඉතින් උදේට නොසිතූ නොවූ විරු බාධා වලට අපිට මුහුණ දෙන්න වෙනවා. එකපාරට කොළඹට මහ වැස්සක් කඩාගෙන වැටෙනවා මේ වෙලාවේ.
11: ඔව්.
10: ඒකත් තියෙනවා. ඉතින් ඔක්කොම බැලන්ස් කරගෙන ඕනේ වා දැන් අද ඔෆිස් එකට යන්න.
11: පරිස්සමෙන්.
10: අද අඟහරුවාදා මට එකපාරට උදේ හැරෙනකොට දැනුනේ නිකන් සඳුද වගේ.
11: ඔය ආව නෑනේ.
10: ඔය ඊයේ මම දවසක් නිවාඩුවක් ගත්තා. ඉතින් අපිටත් ඉතින් ගල් වැඩක් තියෙනවා. ඉතින් ඒවත් කරගෙන.
11: කෙවල් වල. ඔකේ.
10: හරි. එහෙනම් මේ 10 වෙනකන් ඔබත් එක්ක ඉන්නවා.
11: ඔබත් ඉන්න අපිත් එක්ක.
10: ඔව්. ඔබත් තොම ඔතන ඉන්න මමත් මෙහෙ මෙතන ඉන්නවා තමයි.
11: අයි මම?
10: ලොයි නෑ. හරි. එහෙනම් අපි ගොඩක් දේවල් කතා කරන පැය 3ක් මේ විදිහට පටන් ගන්නෙ.

0: හෙම්බෙරිස්සාව හැදුනම මේ කාලේ ඊට පස්සේ පොඩි කැස්සක් උගුරේ අමාරුවක් වගේ එකක් හැදුනම
1: හරි
0: කොවිඩ් වල තව ප්‍රභේදයක්ද දන්නේ නැහැ කියලා හිතන මට්ටමට නේද කවුරුත් එතනට එන්නේ නැහැ. ඒ කියන්නේ කොවිඩ් කියලා එකක් ගැන මතකයක් නැහැ.
1: ඔව්
0: කොවිඩ් හැදුනා රට ලොක්ඩවුන් වෙලා හිටියා. ඔව් ඉන්ජෙක්ෂන් ගැහුවා. ගෙවල් වල ඉන්න අය අරගෙන උස්සගෙන ගිහිල්ලා ඉන්ජෙක්ෂන් ගැහුවා.
1: මීට්‍රයක් පරතරෙන් හිටියා.
0: ඔව් ඊට පස්සේ ගෙවල් ළඟට එළවලු ලොරි ආවා. ඔෆිස් වල නිරෝධායන නේද? මේ පිරිසක් නිරෝධායන එනකොට තව පිරිසක් නිරෝධාය මේ ඔෆිස් වල වැඩ කරා.
1: වැඩ කරා.
0: වර්ක් ෆ්‍රොම් හෝම් වුණා. ඉතින් ඔන්ලයින් ටියුෂන් පටන් ගත්තා.
1: ඔව්.
0: ඔහොම ඔහොම ඇවිල්ලා ඊට පස්සේ
1: ID නම්බර්ස් වලට එලියට ගියා.
0: ඔව්. අන්න ඒ වගේ ගොඩාක් දේවල් වෙච්ච කාලයක් නේ කොවිඩ්. දැන් මේ කාලේ මං ඇහුවා මේ තියෙනවා පොඩි කැස්සක් සහ පොඩි ඌරේ ආසාදන ගොඩක් අයට මේකත් ඒකෙම යම් ප්‍රභේදයක් කියලා එහෙම මතයකුත් තියෙනවා. ඒ කියන්නේ ඉතින් කොවිඩ් එක يعني ඒ සමානකම් තියෙන රෝග ලක්ෂණ තියෙනවා නම් අපිට නේද කාට හරි කියන්න පුළුවන් හැමයි කියලා. ඒක කොහොමනත් උගුරේ අපහස්තාවයක් දැනෙනවා කියලා කියන්නේ ඒක හරි වදයක්.
1: වදයක් නේ වදයක්.
0: ඊට පස්සේ සොටු මෙහෙම කර කර ඉන්නවා කියන්නේ ඒක හරි වදයක්. හරි මේ ඔක්කොම විසඳුමක් විදියට ඔයාලට මතක් කරනවා විශේෂයෙන්ම අපි මතක් කරන්නේ මේ වැල්මි පැණිය ගැන. ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් ක්‍රිමිරාජ නිවසින් වැල්මි පැණිය පාවිච්චි කරන්න දින කිහිපයක් තුළ මේ කියන තත්ත්වයන් සියල්ල සමනය කරගන්න අවස්ථාවක් තියෙනවා.
1: ඔව් ඒ විතරක් නෙමෙයි ක්‍රිමිරාජ පේයාවත් ඔය සෙම් ප්‍රතිශාව උන මෙන්න මේ වගේ දේවල් වලට පේයාවත් හරි හොඳයි. ඒ වගේම මේ සඳුන් පැණිය තියෙන ගැස්ට්‍රයිටිස් වලට ඉතින් ක්‍රිමිරාජ නිවසින් එන ඕනම නිෂ්පාදනයක් ඔයාගේ ඕන ලෙඩකට හරියටම හරියනවා කියලා තමයි අපි මේ කියන්නේ. ඉතින් ගෙදරටම හරි වෙළඳසැලට හරි ෆාමසිට හරි ගෙන්න ගන්න 01 2 753 889 අද වැස්සෙන් එළියට බහින්නත් බෑනේ. ඒ හිඳ කෝල් එකක් දීලා ගෙදරටම ගෙන්න ගන්න.
0: වැස්සෙන්ද එළියට බහින්න බෑ කියලා කිව්වට දැන් ඔෆිස් එකක වැඩ කරන කෙනෙකුට නම් කොහොම හරි වැස්සෙන් බේරිලා ඔෆිස් එකට ගියාට පස්සේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ආයි පායනකම් නේද?
1: ඔව්.
0: හවස් වරු වෙනකොට පායනවා, ආයි ගෙදරිනවා. වැස්ස නිසා රස්සාව අහිමි වෙන. රස්සාවට රැකියාවට බාධා වෙන කොච්චර අය ඉන්නවද? විශේෂයෙන්ම ওই ඉදිකිරීම් ශේෂ්ත්‍රවල අය. මේ ඒගොල්ලෝ සෑහෙන අපහසුතාවයට පත් වෙනවා. එදා වේල හොයාගන්න විදිහක් නැහැ සමහර විට. දැන් අපි හිතමු ගෙයක් ඇතුලේ ටයිල් අල්ලන ටයිල් බාස් නම් ඕක ප්‍රශ්නයක් නැහැ.
1: ඔව්.
0: නේ හැබැයි
1: වහල හදනවා
0: ඒවා මේසන් වැඩ කරනවා නම් ඒගොල්ලන්ට ප්‍රශ්නයක්. උතන්දී අපි අල්ල ගන්නවා වහල හදන මේසන් බාස් කෙනෙක්. එහෙම කෙනෙක් හොයාගන්න දැන් කාලේ හරි අමාරුයි. බාස් කෙනෙක් අල්ල ගන්නවට වැඩිය අමාරුයි ගයක් හදන්න. නෑ සමාවෙන්න. ඊට වැඩිය ලේසි. ඒ කියන්නේ බාස් කෙනෙක් හොයාගන්නවට වැඩිය ලේසි නුවර වරායක් හදන්න. මොකද ඔය වැඩ බාර ගන්න බාස්ලත් ඔයාගේ ගෙදර අද ටිකක් වැඩ කරලා තව සතියක් නිමාඩු දාලා තව කොහේ හරි වැඩ කරලා ඉන්නේ.
1: අනිවාර්යයෙන්.
0: ඒගොල්ලොත් දන්නවා දැන් ස්ට්‍රැටජි එක දිගට එක තැනක හිටියොත් වැඩේ දෙල් වෙනවා. හරි. වහල සම්බන්ධ වැඩ කරන බාසුන් නැහැලා. එහෙම අපි කොහොම හරි කෙනෙක් හොයාගත්තා කියමු. එයත් එක්ක ඔයාගේ ගෙදරවා වහලේ නිමවුම ගැන එහෙම නැත්නම් අවසානයේ නිමාව ගැන හිතනකොට මතක තියාගන්න රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක. මේක තමයි මේ වෙලාවේ වෙළඳපලේ ඔයාගේ හිසට ඉහලින් දාන්න නේද
1: හොඳම
0: ආරක්ෂාව. දැන් ඉදිරියේදී එන්න තියෙන ඔය උණුසුම් කාලගුණ තත්ත්වයෙන් ඔයාව පරිස්සම් කරනවා. එල්නිනෝ එකකින් ෂීට් එක රත් වෙනකොට ඒ ඇතුළ හීට් එක වඩ දරා ගන්න බැරි වුණොත් ඒක ප්‍රශ්නයක්. AC හයි කර කර නේද?
1: ඔව්.
0: ජනෙල් දොරවල් අරගෙන
1: ෆෑන්
0: දාගෙන ඉන්න පුළුවන් කාලයක් තියෙනවා.
1: සීමාවක් තියෙනවනේ.
0: එතනින් එහාටත් මේ ෂීට් එක පාවිච්චි කරන්න ඔයාට පුළුවන් කමක් තියෙනවා. ඊය ඇතුළට දැන්න මේ උණුසුම අඩු කරගන්න. මොකද මැටි ලේයර් එකක් යටපැත්තේ තියෙනවා. උඩු පැත්තේ තියෙනවා ජල විකර්ෂක ආලේපනය.
1: දැන් බලන්න අද වගේ දවසක මේ ජල විකර්ෂක ආලේපය කොච්චර වටිනවද කියලා. වතුර රැඳෙන්නේ නැහැ. හරිද පහසුවෙන් ඉවත් වෙන කොච්චර වැස්සත්. ඉතින් ඒ හින්දා කළු වෙලා දියසවල බැඳෙන්නේ නැහැ. පරණ පෙනුමක් එන්නෙත් නැහැ. ඉක්මනට දිරාපත් වෙන්නෙත් නැහැ. ඉතින් ඒ හින්දා තමයි අපි කියන්නේ කොච්චර වැස්සත් ඔයා පාවිච්චි කරන්න ඕනේ හොඳම ෂීට් එක තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් කියලා කියන්නේ.
0: දැන් බලන්න මෙච්චර වහිනවා කියලා අපි කියනකොට මොඩරාගල ඇල්ලවැල්ල වායි පැත්තේ අය උඩ බිම් බලනවා.
1: ආ අපිට වහින්නේ නැහැ. අපි ඉන්නේ වෙන ග්‍රහලෝකෙද?
0: වැහි කඳුලක් නැහැ. හරි. ඒ නිසා හැමතිස්සෙම තියෙනවා. ඒ කොහොම වුණත් ඔය මේ අපි කියන්නේ වියලි කාලගුණයක් පවතින පැතිවලයට ජල නේද? පානීය ජල අපහසුතාවයම තදින්ම දැනෙන කාලයක්.
1: ඔව්.
0: ඉතින් පරිස්සමින් ඒ ගැන ටිකක් හිතන්න. එහෙමයි කියලා අපිරිසිදු ජලය පානය කරන්න බෑ. එතනින් එහාට ඊට පස්සේ වසංගතයන් වලට එහෙම ගොදුරු වෙන්න ඉඩකඩ වැඩි. අපි RDB බැංකුව ගැන මතක් කරනවා වාට ලංකාවේ මේ වෙලාවේ FD එකක ඕපන් කරන්න තියෙන හොඳම පොලිය ලැබෙන බැංකුව තමයි RDB එක කියලා කියන්නේ. රජයේ බැංකුවක්, ඉතින් ප්‍රමිතියෙන් යුතු බැංකුවක්. ඉතින් වාට ඒ නිසා මතක් කරනවා RDB එකේ මාස 3 මාස 6 මාස 9 FD එකක් දානවා නම් ඔයාලගේ ශාඛාවට යන්න. ශාඛා 272ක් තියෙනවා. රාජ්‍ය සුරක්ෂිතතාව සහිතයි මේ සියල්ල. ඉතින් ඒ නිසා එහෙම එහෙ දාලා සල්ලි දාලා අමාරු වැටෙන්න එපා.
1: මහන්සියෙන් හම්බ කරගන්න සල්ලි නේ.
0: ඔව්. ඉතින් ඒ ටික මහන්සියෙන් හම්බ කරගත්තා වගේම තමයි මොලේ තියෙන්න ඕනේ හරි තැනක නේ තැන්පත් කරන්න. මොකද එහෙම නැත්තම් කවුරු කවුරු හරි කියන කියනේ වහලා ඔයා සමහරට ගිහිල්ලා මේ සල්ලි ටික කොහේ හරි දාලා කවුරු හරි හැකර් කෙනෙක් ඕකට මෙව්ව වුණොත් ඔයාට ජීවිත කාලෙම ඉතින්
1: මෙව්ව වෙවි ඉන්න වෙනවා.
0: 7:24

0: උදේ 7:29යි.
1: මේ පැය මොනව මතක් කිරීම සුරේකිමු මගතොට.
0: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
4: David Peters Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 0114700600
5: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම

0: ජාතිකල ඔතරයි මණ්ඩලයේ වාසනාව ගැන කියන්නේ ඊගත් ටිකට් එකට ඔයාට දෙන්නම් සුපිරි දිනුම් මැදීමක ජයග්‍රහණයක්. අපි මුලින්ම බලන්නේ මොකද්ද ටිකට් එක අපි බලමු. ටිකට් කීපයක් දිනුම් ඇද්දා. මහජන සම්පතෙන් පටන් ගමු. 24 වෙනි සඳුදා දිනුම් මැදීම 6289 වන දිනුම් වාරයේ H අක්ෂර ඇත එක අංක 7 අංක 7 අංක 5 අංක 9 අංක 5 අංක 4 ගොවිසත ගත්තනම් S අකුරත් එක්ක 35 42 62 64 මෙගාපව ගත්තනම් I අක්ෂරයත් එක්ක 13 ප්‍රසාද අංකය ආයේ තියෙනවා 13 33 57 60 ධන නිදානේ ගත්තනම් G අක්ෂරයත් එක්ක 49 60 67 78 හඳහන ලොතරැයි වෘෂභ ලග්නය 10 33 49 62 අද සම්පත අංක ගොඩක් තියෙනවා හිමීට බලන්න අංක 5 අංක 4 අංක 9 අංක 5 අංක 4 ආයි අංක 5 ආයි 9 ආයි 5 ආයි 4 ඒ චකුරක් තියෙනවා ඊට පස්සේ ජයලොතරය ගත්තනම් ඊ අක්ෂරයත් එක්ක අංක 6 අංක බිංදුව අංක 6 අංක 3 සුබ දවසක් ලොතරය ගත්තනම් ධනු ලග්නයත් එක්ක ජයග්‍රහය අංක 4 9 55 ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් එකක් කියලා කියන්නේ ඔයාට කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න තියෙන අවස්ථාවක් එවගේම රටේ සංවර්ධන කාර්යයන්වලදී විශේෂයෙන්ම රටේ අරමුදල් රැසක් වෙනුවෙන් සුවිශේෂ දායකත්වයක් දෙන ජාතික ලොතරැයි මණ්ඩලය හැමතිස්සෙම මතක තියාගන්න ළඟටම ඇවිල්ලා වාට කියන්නේ කෝටි ගණක් දිනන්න කියලා ඒ අවස්ථාවන් මග අරගන්න එපා
1: ඒක රෑ වෙන පුංචි රුපියල් 40ක් විතරයි
0: ඔව් ටිකට් එක ඇවිල්ලා මෙහෙම ඒ ගන්න කියලා ඇඟේ මෙහෙම ගහලා යනවා ඒත් ගන්න නැත්තම්
1: වැඩක් නැහැ ඉතින්
0: ප්‍රශ්නයක් තියෙනවා
1: අපිට කරන්න දෙයක් නැහැ
0: 7 විනාඩි 33යි

0: හතයි විනාඩි 37යි වෙලාව. අපේ ඇහැට පේන වඩාත්ම හොඳින්ම පේන වර්ණය මොකද්ද කියලා ඇහුවොත් එක එක්කිනාට එක එක විදිහේ උත්තර තියෙන්න පුළුවන්. කෙනෙක් කියයි කොළපාට කියලා.
1: ඔව්.
0: කෙනෙක් කියයි රතු පාට කියලා. තව කෙනෙක් කියයි
1: සුදු පාට.
0: සුදු සහ කළු කියලා. හැබැයි අපේ ඇහැට වැඩිපුරම පේන පාට තමයි කහ පාට කියලා. 1939 දී ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක පැවැත්වුණු විශේෂ සම්මේලනයකදී මේ සනාථ කරගන්නවා. එතනින් පස්සේ ලෝකේ ගොඩාක් දේවල් වලට කහපාට යොදා ගන්නවා.
1: හරි.
0: ඔයාට මතක් කරොත් මේ වෙලාවේ කහපාට මොන මොන දැන්වීම් පුවරු මොන මොන වස්තුන් මැවෙනවද? ඔයා හිතන්න ඉස්සර තිබුණා අපේ ওই CTB කියපු බස් තිබුණේ කහපාටට. කහපාට. ලටෙක් බස් එකේ මතකයි තියාර ලොකු ඉස්සරහා වීදුරු දෙක. නිකන් භයානක පෙනුමක් තිබුණා. ඒ කහපාට බස්. ඊට පස්සේ
1: කහයිරි.
0: ඒ බස් එක කාලෙක සුදු කරාට. සමහර ආණ්ඩුවල ප්‍රොජෙක්ට් තියෙනවනේ. ඒ කියන්නේ කහයිර සුදු කරන එක හරි ප්‍රොජෙක්ට් එක. අපින්නේ කලේ. රට්ටු හිරස්සන වැඩි මට මතක දින 2015 16 කොහෙද ගිරේ කවුරු කරත් ඒක විද්‍යාත්මක පදනමක් තියනවාද කියන එක ප්‍රශ්න කරන්න වෙන. කහපාටින් දාලා තිබෙත් විද්‍යාත්මක පදනමක් නිසා තමයි ඕනම කෙනෙකුට ඉක්මනටම කහපාට පේන නිසා. ඊට පස්සේ ඇයි සුදු පාට කරේ කියලා කරපු අයගෙන් ඉතින් පැහැදිලි කිරීමක් ඊට පස්සේ
1: අයර වංගුවලක් තියෙනවනේ එක එක.
0: ඔව්. ඔය මාර්ග සංඥාවලත් එහෙම තියෙනවා. කහපාට පසුබිමේ කළුපාට අකුරු.
1: ඔව්.
0: මේව කවුරුත් මේ ඔහෙ ආවට ගියාට කරපුවා නෙවෙයි. ලෝකයේ ගොඩක් දියුණු රටවල මේ වගේ දේවල් පාවිච්චි කරනවා. දැන් නම් ගොඩාක් වෙලාට කොළපාට පසුබිමේ සුදුපාට අකුරු. හයිවේ එකේ බෝඩ්ස් ටික එහෙම චුට්ටක් බලන්න. හරි මතක් කරගන්න.
1: ඔව්.
0: දියුණු රටවලත් එහෙමත් තියෙනවා. මේ දැන් කාලේ නෙමෙයි මම මේ කියන්නේ 1939 දී ගත්ත තීරණේ. ලෝකෙට බලපාපු විදිහ රතු පාටට වඩා 1.12 ගුණයකින් කහපාට පේනවා කියලා හොයාගත්තා. ඒ නිසා රියදුරන්ගේ අවධානය වහාම ගියා ඔය කහපාට වාහනවලට. වාඩ මතකද ස්කූල් බස් තියෙනවා කහපාට. ස්කූල් බස් එකක් නම් කහපාට. ඒකටත් තියෙන ඔන්න ඔය හේතුවම තමයි. මොකද පාසල් බස් රථයක් කියලා කියන්නේ මල් කැකුළු වගේ ජීවිත දාස් ගානක්. නේ එක බස් එකකට 50ක් 60ක් 20ක් 25ක් තිබ්බත් රටක ඒ වගේ බස් රථ කීයක් තියෙනවද? අන්න ඒ නිසා. ඒ නිසා මේ අයහපත් කාලගුණය පාන්දර තියෙන මීදුම මහවැස්සට එහෙම නැත්නම් හවසට අඳුර වැටිගෙන එනකොට ඒ වෙලාවත් එක්ක කහපාට කියන වර්ණය ඊටාම හොඳින් පේනවා. ඒ වගේම තමයි කහපාට පසුබිමක කළුපාට අකුරු ලිව්වම ඒක ඕනම කෙනෙක්ට හරිම ලේසියෙන් කියවන්න පුළුවන්.
1: ඔව්.
0: ඉතින් 1939 දී මේ කරපු පර්යේෂණෙන් එහෙම නැත්නම් මේ අදහස සම්මත කරගන්නේ ඒ පිරිස විශේෂයෙන්ම පාසල් මූලික කරගත්ත මේ සමුළුවකදී National School Business Clues Yellow කියන විශේෂ හරිද වර්ණයේ විදිහට මේක හඳුන්වනවා.
1: හරි.
0: ඊට පස්සේ තමයි මුළු ලෝකෙම මේ ක්‍රමය පාවිච්චි කරන්න පටන් ගත්තේ.
1: හා.
0: ඒ නිසා කහපාට පසුබිමේ කළුපාට අකුරු ටිකක් දැක්ක ගමන් මහමාර්ගයේදී කහපාට අකුරු ටිකක් අපිට නිත ගැටුණු ගම ඒක අපිට මගහැරෙන්න විදිහක් නැහැ. ඔය ස්කෝල් ළඟ ගහලා තියෙන පුවරු මතක් කරගන්න ඕන තරම් ඒවා තියෙනවා. සමහර බ්‍රෑන්ඩ්.
1: ඔව්.
0: සමහර සන්නාමවල ලෝගෝ එක. කහයි කළුයි. මතක් කරගන්න. මේ ඔක්කොම සමහරු පස්සේ කාලෙදි මේක ගැන අවබෝධයක් නැහැ රැල්ලට දැම්ම වෙන්න පුළුවන්.
1: ඔව්.
0: හැබැයි මුල් කාලේ එහෙම තමයි.
1: මොකක් හරි අරමුණක් තියෙන හින්ද.
0: දැන් බලන්න අපි ඔය හෙට මෙහෙට අරගෙන යන ඔය ත්‍රිවිල් ඇප් එකක් එහෙම තියෙනවනේ. හරි නේද මං කියන්නේ?
1: හරි.
0: ඒක ගා මතක් කරගන්න. ඊට පස්සේ වාඩ මතක ඇති ඒ කාලේ තිබුණා ඔය මේ කැමරා වලට දාන ඔය ෆිල්ම් රෝල් කියලා කියන්නේ. අන්න ඒ වගේ දේවල්. තව තව ගොඩාක් ඒවා තියෙනවා ඈ.
1: මතක් කරලා බලන්න.
0: ලෝක ප්‍රසිද්ධ සිමෙන්ති සමාගම් නමක් තියෙනවා ඒ වගේ. ඔය අපේ අම්බානි මහත්තයලාට එහෙම සම්බන්ධයි. ඔගේ ගොඩක් ඒවා තියෙනවා මේ එකක් දෙකක් මතක් කරේ. හතයි විනාඩි 43යි වෙලාව. පැල්වත්ත කිරිවීදුරුවක රස බලමු. ලංකාවේ කොහේ ගියත් ඔයාට පැල්වත්ත කිරිපිටි පැකට්ටේ දැන් හොයාගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ලංකාවේ අභිමානයත් එක්ක කිරිගොවීන් 30,000ක් විතර පැල්වත්ත ආයතනයේ පෝෂණය කරනවා. ඒගොල්ලන්ගේ ජීවිතේ යම් තැනකට ඉහළට ඔසවා තබන්න පැල්වත්ත නිෂ්පාදන ආයතනයේ හැකියාව ලැබුණා ඔබ හින්දාමයි.

0: තොරතුරු දෙන්න බය වෙන්න ඕනේ නෑ. අර කලින් කිව්වා වගේ රහස භාවයේ සුරකින්නවා. එහෙනම් මේ දින පුංචි කෝල් එකෙන් ඔයා ජීවිත ගණනාවක් බේර ගන්නවා කියලා හොන්තර මතක තියාගන්න. මොකද මේ අපේ සහෝදර සහෝදරය වෙන්න පුළුවන්, අපේ නෑදෑය වෙන්න පුළුවන්, අපි ආදර කරන ළඟින්ම ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ජීවිත අපි ආයමත් වෙනස් කරලා හොඳ ජීවිතයක් ආපහු ඒගොල්ලන්ට ලබා දෙමු. ඉතින් අපිට කරන්න තියෙන්නේ චූටිම චූටි කෝල් එකක් ගන්න. 19:27
1: ඒ මතක් කරේ රට මේකට ජාතික වෙනසරහන කියන. ඒ වගේම ලෙන්ස්ට්‍රයා ලෙන්ස්ටෙක් කියා අයි හොස්පිටල් ගැන මතක් කරන්න ඕනේ. ලෙන්ස්ටෙක් කියා අයි හොස්පිටල්.
0: ලෙන්ස්ටෙක් අයි කියා හොස්පිටල්.
1: ආහා. ඒ වුණේ නැවට.
0: හරි.
1: චෙක් කරගන්න ඕනේ.
0: හරි. ඉතින් මෙතෙන්ට කියව තවට පුළුවන් ඇසේ සුදු ඉවත් කිරීමේ සත්කම කරගන්න. නැත්නම් දියවැඩියා සායන තියෙනවා. ග්ලූකෝමා සායනක් තියෙනවා, ලමාක්ෂ සායන තියෙනවා, ඇස් කණ්ණාඩි සේවා තියෙනවා, බාහිර රෝගී අංශත් තියෙනවා. ඉතින් මෙන්න මේ නම්බර්ස් දෙකෙන් එකකට කතා කරලා ඔයාගේ ඇහැ සම්බන්ධ විතරක් නෙවෙයි ඔයාගේ ආදරණීයයන්ගේ ඇස්වල ප්‍රශ්නයක් තියෙනවා නම් ඒත් වර කතා කරන්න පුළුවන්. 0706 478 478 0112 785 858ට. මොකද ඇහේ පෙනීමේ පොඩි හරි වෙනසක් තියෙනවා නම් ඔයාගේ හරි ඔයා ළඟ ඉන්න කට්ටියගේ හරි පොඩි හරි වෙනසක් තියෙනවා නම් බල බල ඉන්නපා. මොකද ඔයා දැන් මේ ගන්න තීරණයෙන් ඔයාට පෙනුම වැඩිකල් තියාගන්න පුළුවන්. ඒ හින්දා පරක්කු කරන්නපා, දැම්ම යන්න ලෙන්ස්ටෙක් අයි කියා හොස්පිටල් එකට.
1: ඒ වගේම අපි මේ පැයෙන් යන්න කලින් කියන්න ඕනේ ඔයාට තව පණිවිඩයක් තියෙනවා. තමයි ඩීප් ටෙක් ඉංජිනියරින් ගැන. ඩීප් ටෙක් සෝලා, සෝලා කිව්වම වෝටර් පම්ප් එක සහ සාමාන්‍ය සෝලා සිස්ටම් එක, මේ දෙකම ගැන කතා කරනවා. මේ දවස්වල ලොකු කතාබහක් තියෙනවා මේ සෝලා පද්ධතිය ගැන. හරි, රටේම ව්‍යාපෘති ගණනාවක් කරපු ඩීප් ටෙක් වාඩ කියනවා මෙන්න මේ කතාව. දැන් ඩීප් වෙල් වෝටර් පම්ප් ගැන කියන්න.
0: හරි,
1: කොහොමද කියන්නේ?
0: ඩීප් වෙල් වෝටර් පම්ප් එක ගැන කතා කරොත් එහෙම ඔයාගේ හිතන්නකෝ, නිවසට හරි වගාවට හරි ගොබලට හරි හෝටලෙට හරි කර්මාන්තශාලාවට හරි ව්‍යාපාරික ස්ථානයට අවශ්‍ය කරන ඩීප් වෙල් පම්ප් හරි සෝලර් වෝටර් පම්ප් එක හරි විසඳුමක් විදියට තෝරගන්න පුළුවන්. ඔයාගේ ස්ථානයට ඇවිල්ලා ඔයාගේ ජල අවශ්‍යතාවය අඳුරගෙන ජලය ලබා ගන්න ඕනේ ගැඹුර. එතකොට දවසකට ඔයාට කොච්චර ජලය අවශ්‍යද, මේ අවශ්‍යතාවයට ගැලපෙන්නේ මොන වගේ සිස්ටම් එකක්ද, මේ හැමදේම තෝරලා දීලා ඒක හවිකරන තැන ඉඳන් සවිකරන තැන ඉඳන් ඔයාට ඒගොල්ලොන්ගේ තාක්ෂණික සහාය ලබා ගන්න පුළුවන්. මේ හැම දෙයකටම ඔයාට කරන්න තියෙන්නේ 0776 777 7374ට කෝල් එකක් දෙන එක තමයි.
1: ජාතික ලොතරැයි මණ්ඩලය ගැන කිව්වනේ. දැන් පහුගිය මේ 2026 මේ ගත වෙච්ච මාස 8ට ඒගොල්ලෝ කෝටිපතියෝ සුපිරි ත්‍යාගලාභීන් බිහි කරලා තියෙනවා 32ක්. එතකොට තවත් වාසනාවන්තයෝ රැසක් ඉන්නවා. එතකොට මේ අතරින් සුපිරි ත්‍යාගලාභීන් 10 දෙනෙක් සහ ප්‍රථම ත්‍යාගලාභීන් 40 දෙනෙක් ඇතුළුව වාසනාවන්තයෝ 44 දෙනෙක්ට රුපියල් කෝටි 23 ලක්ෂයක්. හරි, 23 ලක්ෂයක් නෙමෙයි 23 කෝටියක්. කෝටි 23,46,000කට අධික වටිනාකමකින් යුතු මුදල් චෙක්පත් ප්‍රදාන කිරීමේ උත්සවය පහුගිය දවස්වල පැවැත්ුණා. මේක කියන්නේ ඔබ දිරිමත් වෙන්න ඕනේ. මෙන්න දෙන දිනු, මෙන්න ජයග්‍රහණ. මේ ජාතික උත්තරයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීතුමන්, ඊට පස්සේ ජනාධිපති අරමුදලේ ප්‍රධාන කණකාධිකාරීතුමන්, ජාතික උත්තරයි මණ්ඩලයේ සහකාර සාමාන්‍ය අධිකාරීවරු, මේ ඔක්කොම එකතු වෙලා තමයි මේ කතාව කියන්නේ. රුපියල් 40කට ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයියක් මිලදී ගන්නකොට නිරන්තරයෙන්ම ඔබ වාසනාවන්ත ජයග්‍රහකෙක්. මොකද මිලදී ගන්න හැම ලොතරැයි පතකින්ම මුදල් ජයග්‍රහණයක් හිම නොවුනත් රටේ සංවර්ධන කාර්යයන් සඳහා දායකත්වය දෙනවා. රජයේ කබද්දර මුදල්, කෘෂිකර්ම, සෞඛ්‍ය, රණවිරු, සමාජ සේවා, ඊට පස්සේ ශ්‍රම වාසන, ජාතික වකුගඩු අරමුදල් ඇතුළු රාජ්‍ය සේවය පවත්වා ගන්න අවශ්‍ය කරන සියලු දායකත්වයන් ඍජුවම දායකත්වය ලබා දෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. මතක තියාගන්න, වාසනාවට කියන එකම නම තමයි NLB කියලා කියන්නේ. ඉතින් අදත් ටිකට් එකක් ගන්න කියලා මතක් කරනවා. 7:51 තව සින්දුවකට යන්. සින්දුවකින් පස්සේ අපිට පුළුවන්කමක් තියෙනවා මේ පැය තවත් වර්ණ දෙයක් කතා කරන්න. කතා කරලා අපි ඊළඟ පැයට යන්. දාමු සින්දුවක් හොඳ එකක්.
0: කද්ද? දාන්න නිකන්. හෙල්ලෙන්.
1: හෙල්ලෙයි දාන්න නෑ.

0: ಒಂದೇ ಹತಾಯಿ ವಿನಾಡಿ ಪಾಣಸ್ಪಾ
1: ಗುಣಾತ್ಮಕ ಸಹ ನಿಷ್ಪಾದನೆಯ ಸಂದಹ ನವೀನ ತಾಕ್ಷಣೀನ್ ಬಲಗೆನ್ವುನು ಡೋಮಾ ಕಲಿವಟ ಇವತ್ ಕಿರಿಮೆ ಯಂತ್ರಯಾಕ್ ಒಬತ್ ಅದಮೇನ ಉಂಕರಣ ಸುಲಹ ಮಧ್ಯ ಪರಿಮಾಣ ಸಹ ನಿಷ್ಪಾದಕೀನ್ ಸಂದಹ ಸ್ವಯಂಕ್ರಿಯ ವಿಕೆಟಿಮೆ ಯಂತ್ರಯಾಕ್ ಹಂದನ್ ಮಾದಿಮೆ ಪುರೋಗಾಮಿ ಅವನ ಮಾಕ್ಸ್ ಪೆನ್ ಸಮೂಹ ವ್ಯಾಪಾರೇಟ ಅನುಬಂಧಿತ ಮಾಕ್ಸ್ ಪೆನ್ ಹೋಲ್ಡಿಂಗ್ಸ್ ಪೂತ್ಕಲಿಕ ಸಮಾಗಮ ವಿತೀನ್ ಅದಮ ಅಮತಾನ್ನ ಬಿಂದು ಏಕೈಕೈ ಹತಾಯ್ ಹೈಸೆ ಹತ್ತನಮೆಯ ಪಾಕ್ಸೆ ಹತ್ತನಮೆಯ
2: David Peris Motor Company within Rajya Sevaka Opata Bajaj Three Roda Rata Saha Motorcycle Sandaha Suvisheshi Varaprasad Saha Deemana DPMC Rajya Pranama Amatanna Binduai Ikai Ikai Hatarai Hatsiyai Hayasiyai
3: Misha Adhyakshanaya Nimant Prasara
4: Mata Omitakali Mita Lalani
5: මන්නං එදා අනේ ගෙදර දැකපු ගමන් අය වඳුන ගත්තා.
4: තින් පිස්සු කියන්න බෑ.
5: එහෙම කියන්න බෑනේ. ඒතර මම බයික් වෙනවනේ.
6: මම් බෝඩිමට ආවට කමක් නෑ නේද?
7: අයියෝ කිසි ප්‍රශ්නයක් නෑ. ඔයා එන්නාන්ටි මං ඉන්නානේ.
6: මට එතකොට මේ අර ඕගොල්ලෝ බලාගන්න එක්කෙනත් එක්කත් පොඩ්ඩක් කතා කරලා යන්න පුළුවන් නේ පුතේ.
7: ඒක හොඳයි ආන්ටි. මම රාජවංකටත් කියන්න.
3: සති සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න.
8: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
9: මානවී

0: සතියේ දිනමල රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය 10 සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමනි කෝටි 8 NLB දනඩ දහනේ ලොතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
5: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබෙන කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ඡාදය ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාදයයි
6: ලකන්ඩ රේඩියෝ ITN

0: අටයි විනාඩි දෙකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩ ගහන ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
0: අපේ කොටස් වෙළඳපොළ සටස් ගන්නකොට වැටෙන්නේ නෑ සල්ලි. සිංදු කිව්වනේ එහෙමයි.
3: ඔව්.
0: ඒ වගේ මොකක් හරි කිව්වමට ඇහුණා.
3: ඔව් කිව්වා කිව්වා.
0: ඔය කොටස් වෙළඳපොළ ගැන අපිට ලොකු අවධානයක් තියෙනවානේ.
3: ඔව්.
0: අපි සල්ලි ආයෝජනය කරන්න හාසයි.
3: හ්ම්.
0: අපි යාළු ඉන්නවා සමහර අය කොටස් වෙළඳපොළේ සල්ලි දාලා. ඉතින් දවසින් දවස බලන ඒගොල්ලන් කොටස් මිල ඉහළ ගිල්ලද්ද තව කාට හරි විකුණන්න පුළුවන්ද? කොහමද සල්ලි තමයි මේ ලෝකේ නේද? සල්ලි දෙයියන්ගේ මල්ලි කියලා කියනවා.
3: ඔව්. මොකොත්ම කරන්න බෑ ඉතින් සල්ලි නැත්.
0: ඔය අතරේ හොරසල්ලි කියලා જાතියක් තියෙනවා.
3: තියෙනවනේ.
0: ලෝකේ හොරසල්ලි වැඩිපුරම හැංගිලා තියෙන්නේ
3: ලංකාවේ කියලා නම් කියන්න බෑ.
0: නැහැ.
3: හා.
0: කාට හරි හිතෙන්න පුළුවන් ඇමරිකාව වගේ රටවල කියලා.
3: ඒව
0: නැත්තම් අපි වගේ දුප්පත් රටවල කියලා.
3: හ්ම්.
0: සෝරි සමා වෙන්න අපි දුප්පත් රටක් නෙවෙයි.
3: නෙවෙයි.
0: ඔව් දුප්පත් රටක් නෙවෙයි. මෙන්න මේ රටේ තමයි ලෝකේ තියෙන සල්ලි වලින් වැඩිපුරම ප්‍රමාණයක් හොරසල්ලි වලින් සල්ලි තියෙන්නේ.
3: කොහෙද?
0: එක්සත් රාජධානිය කියලා කියනවා. හැම අවුරුද්දකම ලෝකයේ මුළු ආදායමෙන් 2%, 5% අතර ප්‍රමාණයක්. ඒ කියන්නේ ඩොලර් බිලියන 835 ඉඳන් ට්‍රිලියන 2.2ක් විතර වෙනකන් කළු සල්ලි විදිහට තිබිලා සුදු වෙනවා. මේකෙන් 40%ක්ම සුදු කරන්නේ ලන්ඩන් නුවර කියලා කියනවා. ඒ වගේම එංගලන්තයට අයිති පොඩි පොඩි දූපත්වල කියලා කියනවා. ලෝකයේ දියුණුම සහ නීතිගරුකම රටක් විදිහට අපි දකින මේ එංගලන්තය මේ තරම් කළු සල්ලි සුදු කරන පාරාදීසයක් උනේ කොහොමද? ඔය රුසියාවේ ඔලිගාක්වරු, ඒ වගේම ඩ්‍රග්ස් විකුණන අය,
3: හරි,
0: දූෂිත දේශපාලඥයින් තමන්ගේ හොර සල්ලි ලන්ඩන් වලට ගෙනත් නීත්‍යානුකූල සල්ලි කරගන්නවා කියලා කියනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔය ලෝකයේ ලොකුම සල්ලි සුදු කිරීමේ මැෂිම වෙන ලන්ඩන් නුවර තියෙන රහසක් ගැන. සල්ලි සුදු කරන එකේ ප්‍රධාන පියවර තුනක් තියෙනවා.
3: මොකද?
0: කියන්න බෑ ඕගොල්ලෝ එක කරයි. හොර සල්ලි බැංකු පද්ධතියට ඇතුල් කරනවා. ප්ලේස්මන්ට් ස්ථානගත කිරීම.
3: හරි.
0: ඊට පස්සේ තියෙනවා ස්තරගත කිරීම. සල්ලි ආපු තැන හොයාගන්න බැරි වෙන්න එක එක තැන්වලට මාරු කරනවා. මෙයා ඔබට ඉගෙන ගන්න නෙමෙයි කියන්නේ හොඳේ.
3: දැනුවත් වෙන්න.
0: ඔව්. ඊට පස්සේ ඒකාබද්ධ කිරීම. ඒ සල්ලි නීත්‍යානුකූල සල්ලි විදියට ආයෙත් ආර්ථිකයට ගන්නවා.
3: හරි හරි හරි.
0: මේක ලන්ඩන් වල වෙන්නේ මෙහෙමයිලු. හිතන්නවා මැද පෙරදිග දූෂිත ඇමතිවරයෙක් කියලා.
3: හරි.
0: ඔයා ඩොලර් මිලියන 50ක් හොරකම් කළා. මේ සල්ලි කෙලින්ම එංගලන්තයේ බැංකුවට දාන්න බෑ. ඒ නිසා මුලින්ම කරන්නේ ෂෙල් කම්පැනියක්. හරි. කඩදාසි වලට විතරක් සීමා වුණු බොරු කම්පැනියක් හදාගන්නවා. මේ කම්පැනි හදන්නේ එංගලන්තයට අයිති බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්වල. හරි. අන්නේ වගේ තැනක හදලා මේ දූපත්වල නීතියට අනුව කම්පැනියේ ඇත්තම අයිතිකාරය කවුද කියලා ඇත්තම කාටවත් කියන්න ඕනේ නැහැ. ඔයාට ඕන නම් බොරු නම් දාන්න පුළුවන්.
3: හරි.
0: ඊට පස්සේ මේ වගේ කම්පැනි කීපයක් හදලා අර සල්ලි වලට මාරු කරනවා.
3: හා.
0: දැන් කාටවත් හොයාගන්න බෑ සල්ලි කාගේද
3: කියලා. කාගේද කියලා.
0: ඊළඟට තමයි ලස්සන වැඩේ වෙන්නේ.
3: මොකද?
0: මේ බොරු කම්පැනිය හරහා ඔයා ලන්ඩන් නුවරින් මහා මන්දිරයක් සල්ලි වලට ගන්නවා.
3: හා.
0: අවුරුදු කීපයක් තියාගෙන ඉඳලා ඒක විකුණලා දානවා.
3: හා.
0: දැන් ඔයා ගාව තියෙන සල්ලි හොරකම් කරපු සල්ලි නෙවෙයි.
3: නෙවෙයි.
0: ඒක දීපල විකිණීමෙන් ලබාගත් සුදුම සුදු සල්ලි. අද ලන්ඩන් නුවර තියෙන ඩොලර් මිලියන ගණන් වටින දීපල 85,000කට වඩා අයිති කාටද කියලා බ්‍රිතාන්‍ය ආණ්ඩුව දන්නේ නැහැ කියලා කියන. ඉතින් හිතන්න ඔන්න ඔහොමයි සල්ලි කළු සල්ලි සුදු
3: කරන්නේ.
0: වෙන රටවල වගේම ලන්ඩන් වල ඉඩම් මිල එකපාරටම කඩා වැටෙන්නේ නැහැ. ලන්ඩන් වලින් ගයක් ගන්නවා කියන්නේ ලෝකෙ පිළිගැනීමක් තියෙනවා. ලොකු සල්ලි ගොඩක් එකපාර හංගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි ලන්ඩන් වල දීපල ගන්න එක. හරි. මේ ඔය උදාහරණ දෙන්න පුළුවන් ලෝකේ එහෙම රාජ්‍ය නායකයෝ සම්බන්ධනේ ගොඩාක් ඔය ගඩාෆි සම්බන්ධව සියාදි ගඩාෆි ගැන එහෙම තියෙනවා. ලිබියාවේ හිටපු නායක ගඩාෆිගේ පුතා ගැන එහෙම අදහසක් තියෙනවා. එහෙම ඉතිහාසය ගැන පොඩක් ටෝනි බ්ලයාගේ ආණ්ඩුව සම්බන්ධ යම් යම් කතා ටිකක් තියෙනවා. ඉතින් ඔයගේ ගොඩාක් ඉතිහාසයෙන් ගන්න පුළුවන් තැන් තියෙනවා. මම මේ නිකන් කිව්වේ ඔබේ දැනගැනීම සඳහා කළු සල්ලි කොහොමද සුදු කරන්නේ කියලා. මොකද අපේ රටෙත් ඔය කළු සල්ලි සුදු කිරීම ගැන එහෙම කියනවනේ නේ.
3: ඔව්.
0: ඒවා ඉතින් මේ ලේසි වැඩ නෙමෙයි. අමාරුවෙන් කළා හරි හැබැයි අහුනොත්.
3: හා.
0: අහුනොත් පුතේ.
3: ඉවරයි.
0: අපත් නෑ.
3: මේ අපිට බැරිද ඒක මේ අපිට ඇප්ලයි කරන්න?
0: ඒක.
3: කියන්නේ කළු සල්ලි සුදු කරන්නේ ඒ ක්‍රීම් එකක් හරි මොකක් හරි දෙයක් අපිට මූණට ඇප්ලයි කරන්න බැරිද?
0: සුදු කරන්න. බෑ මේක එහෙම කරන්න
3: නෙවෙයිද?
0: මේක ඇවිල්ලා වෙන ක්‍රියාවලිය. මට මේ
3: අයි
0: නෑ මට ඔය කතාවේ අල්ලගත්ත තැනේ
3: මං කල්පනා කරේ ඒක බැරිද අපේ මූණට අප්ලයි කරන්න කියලා.
0: මේ රටකට කතා කරන නිවේදිකාවක් මං කියන්නේ මොලේ ඔය කළු මොලේ පොඩ්ඩක් සුදු කරගන්න ක්‍රමයක් හොයන්න දැන්. අපි අලුත් පැයක ඉන්නේ 8යි විනාඩි 7යි වෙලාව. ඔය මූණ සුදු වීම කෙසේ වෙතත් ඔය මූණ රතු වෙන හැටි මට වාට කියලා දෙන්න පුළුවන්. කවන්නද?
3: කියන්න බලන්න.
0: දෙන්න.

0: Golden Voice Langadima Sati Dinabala Dahawal Ekada Lakhani NLP Hadhana Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Balaganna
1: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුම ඔබ වෙනුවෙන්ම
2: මේ පැයේ මොල්ම මතක් කිරීම සුරේකිමු මගතොට
3: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරුපැදිය ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරුපැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරුපැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දල්වා ගමන් කරන්න.
2: සුපර් ගමනක් පරිස්සමින් කිහිල්ලෙන්න. ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
4: David Pierce Motor Company within Rajya Sevaka Obata Pidana DPMC Rajya Pranama Amatanna 0114 600 600
5: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න.
7: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
8: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
9: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 0777 777 7374.
10: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
11: ලක්ෂණ මොනින්ද සල්.
12: සම අනුග්‍රහය.
13: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
14: වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.

0: තෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිී ප්‍රයිවි චම් ඇන්චාරු
1: සගේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය යුත්තකෙයි නොයාගේ ෆියචේකට ප්ලස් පයින්් එකක් RDB යුත් ප්ලස් යුත්තකටම සෙට්වන බැංකින් පාට.

0: වෙලාව
1: අතයි විනාඩි 22යි වෙලාව. නැන්නේ මයික් එක ඔන් කරගෙන
2: කාටද වෙලාව කිව්වේ ඔයා?
1: සමාගමක් බංකොලොත්වෙද්දී සේවකයෝ ඉවත් කරන්න නැතුව තමන්ගේ පඩිය පරිත්‍යාග කළා. සේවයෝ ටික
2: සේවකයෝ
1: ඔව් සේවකයෝ ටික ගොඩ දාපු බොස්ලා අහලා තියනවද?
2: නෑනේ. එහෙම ඉන්නවද?
1: තමන් ගන්න කෝටි ගානක පඩිය එකපාරටම කපලා දාලා.
2: හරි.
1: කම්පැනි අඩියෙම්ම ඒ කියන්නේ යටම ඉන්න සේවකයාට ආ කෝටියක පඩියක් දුන්න පිස්සු CEO කෙනෙක්.
2: අයි එහෙම කියන්නේ.
1: මේ 2015 වෙච්ච කතාවක්. හරි. ග්‍රැවිටි පේමන්ට්ස් කියන ලොකු ඔය ෆින්ටෙක් කම්පැනි.
2: හරි.
1: සිදුවීමක් තමයි මේ කතාවට මූලික
2: වෙන්නේ.
1: වයස අවුරුදු 31යි ඩෑන් ප්‍රයිස්ට්.
2: ඒ
1: කම්පැනියේ එයා තමයි ප්‍රධාන විධායක නිලධාරී. අවුරුද්දකට ඩොලර් බිලියන 1.1ක හරි ලොකු පඩියක් ගත්ත කෙනෙක්.
2: හරි.
1: එයා තමයි කම්පැනිය පොඩ්ඩක් ලොස්ට්‍රලා යන මාස කිහිපයක එයා ගත්ත ඔය ඩොලර් බිලියන 1.1 පඩිය කපලා දාලා සේවකීන්ට පඩි ගෙවන්න ගත්තා.
2: අනේ
1: මේක ලොකු කතාවක් කෙටියෙන් කිව්වේ සමහර ආයතන තියෙනවා එහෙම. සේවකයෝ ගැන සීමිත විදිහට හිතනවා. සමහර ආයතන තියෙනවා සේවකයව හූරගෙන කනවා.
2: සත්ත පහකට ගණන් ගන්න.
1: ඒ හින්දා ඔයා ඔෆිස් එකේ වැඩ කරන්න උනත් කැමති කොහේ හරි ගිහිල්ලා නේද? හොඳ තැනක. දැන් අපි ඔයාට මතක් කරා පෞගේ කාලේ මාක්ස්මෙන් ගෲප් එක ගැන.
2: ඔව්.
1: දැන් අපි මාක්ස්මෙන් ගෲප් එකට ගත්ත ඔය සේවක මණ්ඩලය අලුතෙන් ගත්ත අයද කියන්නේ පරිස්සමෙන් ඔතන තමන්ගේ කැපවීමෙන් උනන්දුවෙන් වැටික් කරගෙන ගියොත් ඔයාගේ ජීවිතේ හරියටම හරි. අපි හිතමුකෝ දැන් ඔය ඩෝම මැෂින් එකත් එක්ක තමන්ගේ ජීවිතේ පටන් ගත්ත අය මාක්ස්පෙන් ගෲප් එක නිරන්තරයෙන්ම මේගොල්ලෝ ගැන හොයලා බලලා ඒගොල්ලන්ගේ ජීවිතය විශේෂම ව්‍යවසායික මානසිකත්වය තවදුරටත් පෝෂණය කරලා හොඳ තැනකට ආව ගෙනියනවා. ඒ නිසා විශ්වාස කරන්න 0.117 679 579 මාක්ස්පෙන් කණ්ඩායම ඩෝම මැෂින් එක ඇතුළු යන්ත්‍රෝපකරණ ගණනාවක් ගන්න ඔයා සම්බන්ධ වෙන්නේ මෙන්න මේ වගේ සුපිරි කම්පැනි එකක් එක්ක. හොඳ බේස් එකක් හොඳ වටපිටාවක් මූල්‍ය අතින් හොඳ තැනක් හොඳ විනයක් නේ සුව පහසු පරිසරයක් මේ තියෙන හොඳ මානසික මට්ටමක් පවත්වාගෙන ඔයාට ජොබ් එක කරගෙන යන්න අවස්ථාවක් තියෙනවා. ඔයාගේම ව්‍යාපාරයක් පටන් ගත්තත් මාක්ස්පෙන් කණ්ඩායමත් එක්ක නම් ඔයා ඒක කරන්න. හරි. ඉතින් මතක් කරන්න ඕනේ අපි මාක්ස්පෙන් ගැන කිව්වේ 0.1176 579 579 ලංකාවට කෘෂිකාර්මික වශයෙන් විශේෂම මැෂින්ස් සෑහෙන ප්‍රමාණයක් හඳුන්වා දුන්න නම තමයි මාක්ස්පෙන් කියලා කියන්නේ. ඒ වගේම මෙතනදි මතක් කරන්නම් අපි ඔයාලට RDB බැංකුව ගැන. RDB කියලත් කියන්නේ ශාඛා 272ක් තියෙන නේ ලංකාවේ මේ වෙලාවේ FD එකට ඔයාලට හොඳම රේට් එකක් දෙන අපි විශ්වාස කරන බැංකුව.
2: ඔව්. ඉතින් මාස 3-6 අවුරුද්ද වගේ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ FD එක දාන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා ජීවිත කාලෙම මහන්සි කරලා මහන්සි වෙලා හම්බ කරන සල්ලි ටික කිසිම ප්‍රශ්නයක් නැතුව බයක් සකක් නැතුව account එකක් open කරලා ඔන්න තැම්පත් කරන්න පුළුවන් RTP බැංකුවට ගියොත්.
1: ඒ වගේම පැල්ලත්ත කිරිවීදුරුවක රස බලන ඔයාලට පැල්ලත්ත වෙතින් එන අයිස්ක්‍රීම් ගැන චුට්ටක් මතක් කරන්නම්. අයිස්ක්‍රීම් වර්ග කීපයක් තියෙනවා.
2: තියෙනවා එකලංගේ බටර්ස්කොච් තියෙනවා, ස්ට්‍රෝබෙරි තියෙනවා, බ්ලූබෙරි තියෙනවා, මැංගෝ තියෙනවා, ෆෘට් ඇන් නට් තියෙනවා. මේ වගේ රස වර්ග ගණනාවක් තියෙනවා. මේ මොන රස වර්ගයාවත් හරිම කිරි රසට කන්න ආස කෙනෙක් නම් ඔයා අයිස්ක්‍රීම් එක වුණත් ඔයා තෝරගන්න ඕනේ පැල්වත් අයිස්ක්‍රීම්.
1: 8:25

0: ਲੱਖਣ ਲੱਖਾਂ ਵਡਵਾ ਲੱਖਣ ਤੇਰੇ ਨੂੰ।
1: ਉਦੇ 8:30 ਹੈ।

0: උදේ 8 විනාඩි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: David Pieris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj 3 රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 700 600.

0: අටයි විනාඩි 47 වෙලාව අපි යන්නේ කොහෙද කියලා මම මේ බැලුවේ. අපි යමු ආයෙ පොඩ්ඩක් සමාරෙන්න. පොඩ්ඩක් මේ අර කතාව ඉතුරු ටිකට ගිහිල්ලා එමු.
1: කොයි කතාවද?
0: අර බොස් කෙනෙක් ගැන
1: කිව්වේ. ආ හරි.
0: තමන්ගේ පඩිය
1: හොඳ බොස්.
0: ඔව්. දැන් ඔය අර ග්‍රැවිටි පේමන්ට්ස් කියන කම්පැනි එකනේ.
1: හරි.
0: ඒකේ එක්තරා කාලයක වෙච්ච සිදුවීමක්. ඩොලර් මිලියන 1.1ක රුපියල් කෝටි ගානක අතිවිශාල පඩියක් ගත්ත CEO විච් ඩෑන් ප්‍රයිස් ගැන අපි කීකේ හිටියේ.
1: හරි.
0: දවසක් ඩෑන් දැක්ක තමන්ගේ කම්පැනියේ සේවය කරන වැලරි කියන ඔය තරුණ සේවිකාව හරිම අමාරුවෙන් වැඩ කරනවා. එයාගේ මූණේ ලොකු කනගාටුවක් තිබුණේ.
1: අනේ.
0: මානසික පීඩනයක් තිබුණේ. මෙයා ළඟට ගිහිල්ලා අහුවා වැලරි මොකද කරන්නේ? ඒවා ප්‍රශ්නික වාගේ. හා. ඇයි S2කට කඳුළු පුරවන් කිව්වා මේ සර් මම මෙතන පෑගෙන මහන්සිලා වැඩ කරනවා.
1: හා.
0: මට ලැබෙන පඩියෙන් ගෙවල් කුලි

0: ගෑණිය හිටපු සේවකයෙක් 120ම ගෙනාවා හෝල් එකට.
1: හරි.
0: රැස්වීම ශාලාවට ගියාලා කිව්වා සේවකය හිතුවේ කම්පැනි වහන්න යනවා කියලා.
1: හා
0: හා. එහෙම නැත්තම් කාවාරි අයින් කරන්න යනවා කියලා. දැන් මයික් එක අතට අරන් කිව්වා. අද ඉඳන් මගේ අවුරුද්දක පඩිය ඩොලර් මිලියන 1.1ක මේ ඉඳලා ඩොලර් 70,000 දක්වා මම ඔයාලට දෙනවා.
1: වෝ
0: හෝල් එකේ හිටපු හැමෝම එකපාරට තිගැස්සුණා. හැබැයි ඩෑන් ඉතිරි නැවතුනේ නැහැ. ඒ විතරක් නෙවෙයි මම කපා ගන්න ඒ ඉතිරි සල්ලි වලින් මේ කම්පැනියේ ඉන්න 15 සේවකයාගේ ඉඳන් හැමෝගෙම අවුම් පඩිය අවුරුද්දට ඩොලර් 70,000ක් රුපියල් කෝටි 2,000,000කට වඩා දක්වා ඉහළ දානවා. පිස්සු හැදුනා. හෝල් එකේ හිටපු අය අඳගුන් අඳුන් කුන්. හරි. මොඩ පිස්සුද කියලා හිතු.
1: මේ අපේ බොස්ද?
0: ඔෆිස් එක අතුගාන කෙනාට පියන්ට පාරිභෝගික සේවා නියෝජිතයෙක්ට එක පාටම හිතපු නැති විදියට පඩි දෙගුණ තෙගුණ වුණා. අවුරුද්දට ඩොලර් 35,000ක් ගත්ත සේවකයෝ එක පාට ඩබල් වුණා 70,000ක් ගත්ත. සමහර මේ ආශ්චර්යයක් වගේ බලාගෙන හිටියා. සමහරු ඇඬුවා. එක පාටම ඉතින් මේක ලෝකයේ පුදුම වෙන ප්‍රවෘතියක්. වෝල් ස්ට්‍රීට් එකේ ලොකු ලොක්කු ප්‍රකෝටිපතියෝ බිස්නස් එක්ස්පර්ට්ලා ඩෑන්ට බැන්න පිස්සෙක්
1: කියලා. අයිති ඒගොල්ලන්ටත් කරන්න වෙනවනේ.
0: සමහර අය මූට පිස්සු. මූ සමාජවාදී. තව මාසයකින් මේ කම්පැනි විනාශ වෙනවා.
1: අහන්න වෙනවා.
0: ඔය හරි ජනප්‍රිය තීරණ. මෝඩ යකෙක් කියලා බැන්න. කොහොම හරි ඔය ටීවී නාලිකා හැම කෑ ගැහුවා. ලෝක ප්‍රසිද්ධ හාවර්ඩ් බිස්නස් ස්කූල් එක පවා මේක කම්පැනියක් අසාර්ථක වෙන හැටි උගන්නන හරි කේස් ස්ටඩි එකක් බවට පත් කරගත්. ඩෑන් වැඩි අතෑරියේ නෑ. ඩෑන්ගේ ඩෑයෝ මෙයාට නඩු දැම්මා. පිස්සෙක් කියලා පවුලෙන් කොන් කරා. පඩිය වැඩිවුණු සේවකයෝ කම්පැනිය වෙනුවෙන් මුළු ආත්මම කැප කරලා වැඩ කරන්න පටන් ගත්තා.
1: හරි.
0: උදේට වැඩට ආව හැමෝගෙම මූණි ලොකු හිනාවක් තිබුණා.
1: සතුටින් වැඩ කරන්න
0: නේද? සතුටින් වැඩ කරා. මම දන්නවද අවුරුදු කීපයක් යද්දී හරි මේ සේවකයෝ තිබුණ තැනට වැඩිය සුපිරි තැනකට කම්පැනි එක ගෙනාවා. හරි. මාර විදියට ලාභ ලබන්න ගත්තා. ලස්සනම සිදුවීම වෙන්නේ 2020 කොවිඩ් වසංගත වෙලාවේ. කොවිඩ් නිසා මුළු ලෝකෙම කම්පැනි වැහෙනකොට ග්‍රැවිටි පේමන්ට්ස් එකේ ආදායම 55%කින් කඩාගෙන වැටෙනවා. කම්පැනිය බේරගන්න නම් සේවකය අයින් කරන්න වෙනවා. ඩෑන් සේවකය එකතු කරලා කිව්වා මට ඔයාලව අයින් කරන්න බෑ. අපි මොකද කරන්නේ කියලා ඇහුවා. එතකොට සේවකය එක පාරටම කිව්වා සර් අපේ පඩියෙන් 30%-50% කට් කරලා කපලා කම්පැනිය මේ අවුරුදු එකමාර දෙක මේ කොවිඩ් එක යනකම් ඉස්සරහට අරගෙන යන්න. කාවත් අයින් කරන්න එපා සර්. අපේ බොස්සෝ අපි වැටෙන්න දෙන්නේ නැහැ කියලා.
1: වෝ.
0: සේවකයෝ කැමැත්තෙන් තමන්ගේ කැපකිරීම කළා. ඊට පස්සේ හොඳම දේ තමයි කොවිඩ් ඉවර වුණා. ආයි කම්පැනිය බැක් ටු නෝමල් වුණා. ආයි අර කපාගත්ත පඩි සේවකීන්ට ආයි දුන්නා. ඒගොල්ලෝ හැමදාම සතුටින් හිටියා. මේ කතාවද ලංකාවේ ආයතනවල නේද ලොක්කන්ට හොඳ පාඩමක්.
1: පාඩම් ඕවා.
0: සේවකයන්ගේ මානසික සතුට කියලා කියන එක. සැටිස්ෆැක්ෂන්. තෘප්තිමත් භාවය.
1: ඔව්.
0: තියෙන තැනක ඒ සේවකයෝ කඩියෝ වගේ වැඩ කරනවා. නායකයෙක් එහෙම නැත්තම් අධිපති නෙමෙයි රජ වෙන්න ඕනේ සේවකයෝ.
1: සේවකයෝ. මොකද සේවකයෝ හැඳෙන කම්පැනි එක තියන්නේ.
0: යම් වියදමක් ආයෝජනයක් විදියට දකින්න පුළුවන් නම් ලොක්කෙකුට. නේ? එහෙම බලන්න පුළුවන් තැන් ගොඩ ගිය තැන් උදාහරණ තියෙන. ලොක්කා කැපකිරීම කරලා නේ සේවකීන්ට සියලු පාසුකම් දෙන ආයතන නැතුවම නෙවෙයි. මෙහෙම කියනකොට මට මතක් වෙන ආයතන කීපයක් තියෙනවා.
1: මොනවද?
0: තියෙනවා. හරි. නිකන් ඔළුවේ තියාගන්නෝ ඔයාට මතක් වෙන්නේ නැති.
1: දැන් එතකොට මේක අහගෙන යන බොස් කෙනෙක් ඇහෙන්නට අතල රේඩියෝ ඔෆ් කරයි තාන.
0: එහෙම නොකරන කෙනෙකුට ලැජ්ජාවක් හිතෙන්න පුළුවන්. සේවකයෝ හූරගෙන කන තියෙන සේවකීන්ට තියෙන මේ මොන හරි දීමනා කප්පාදු කරමින් නේද?
1: වැඩ විතරක්ම.
0: ඔව් සමහරු ඉන්නවනේ එහෙම. එහෙම අයට ඉතින් මේ පොඩි ලැජ්ජ නම් රේඩියක වහන්න. 8 විනාඩි 53යි. ජාතික ලොතරැයි මණ්ඩලයේ කියන්නේ පුළුවන් තරම් ඔබට නේද? ඕන කරන හයිය දෙන තැනක්. ජාතික ලොතරැයි මණ්ඩලයේ ගොඩනැගිලා තියෙන්නේ ඔබට දිනුම් සුපිරි ජයග්‍රහණ කෝටි ගණන් තෑගි දීලමයි. දින තරමට තමයි ලැබෙන්නේ.
1: ලැබෙන්නේ.
0: ඉතින් රටේ සංවර්ධන කාර්යයටත් දායකත්වයේ දෙනවා. ඔයාගෙන් ගන්න රුපියල් 40ට ලොකු වටිනාකමක් ඔයාට ආයි පෙරලා දෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ අදත් පුළුවන් නම් ටිකට් එකක් ගන්න. පහුගිය දවස්වල අපි කිව්වා අර මුදල් වෙනුවෙන් ගණනාවක් නේ.
1: ඔව්.
0: සල්ලි දුන්නා. දැන් මේ පාර ජයග්‍රහකයෝ 44කට කෝටි

0: ගානක් බෙදුව පහුගේ කාලේ. එතකොට තව තව ඉස්සරහට තියෙනවා තව ගොඩක් දේවල් කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට. ඒ අතර වාරි මතක් කරන ඔයාගේ යම් කිසි ගානක් අතට ආව ගමන් ඔක FD එකක් දානවා නම් RDB බැංකුවට යන්න. මොකද මේ කාලේ හොඳටම පොලිය හොඳ පොලිය අනුපාතයක් මාස 3 6 9. ඔයා කැමති විදියට දාගන්න කතා කරගන්න RDB බැංකුවට. ඉතින් රට පුරා ශාඛා 272යි. ඒ වගේම ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් ගැනත් කතා කරලා අපි මේ පැයෙන් යන්නම්.
1: හරි.
0: ලෙන්ස්ටෙක් කියලා කියන්නේ ඔයා දන්නවා ඔයාගේ ඇස් සම්බන්ධ සියලු ප්‍රශ්න වලට විසඳුම් දෙන තැන.
1: 0676 478 478 කෝල් එකක් දෙන්න. එහෙමත් නැත්නම් 0112 785 858 කෝල් එකක් දෙන්න. ඔයාගේ ඇහි පෙනුමේ පොඩි හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වගේම ඔයාගේ පවුලේ කෙනෙක්ගේ වටපිටාවේ අසල්වැසියෙක්ගේ හරි කමක් නැහැ. ඇස්වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා නම් පෙනීමේ ප්‍රශ්නයක් තියෙනවා නම් ටග්ගාලා ඒගොල්ලන්ටත් මෙන්න මේ ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එක ගැන කියන මේ නම්බර්ස් ඒගොල්ලන්ටත් දෙන්න කතා කරමු. මොකද මේ ඇස් දෙක සනීප කරනවා කියලා කියන්නේ ලොකු පින්කමක්.

0: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණයෙන් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
1: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරගින් නලිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: කැලණිකඟෙන් ජලය ලබා ගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මක භාවයට බලපෑ හදිසි තත්වය ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඇතුව මෙවන විට නිරාකරණය කර ඇති බව ජාතික ජල සම්පාදන සහ ජලපහන මණ්ඩලය ප්‍රකාශ කළා. ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිර්දේශ පරිදි ජලය බෙදහැරීම සඳහා අවශ්‍ය ජලයේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂණ සිදුකර නියමිත තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූල බව තහවුරු කිරීමෙන් පසු ජල සැපයීම යථා තත්ත්වයට පත් කර ඇති බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ. ඒ අනුව ජල පවිත්‍රාගාර ආශ්‍රිත ප්‍රදේශවල ජල සැපයීම ඉදිරිපැය කිහිපය තුළ යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇතැයි ජල සම්පාදන මණ්ඩලය අපේක්ෂා කරනවා. බතරමුල්ල කෝටි පාමංකඩ සහ නුගේගොඩ ආශ්‍රිත ජල සැපයුම සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් වීමේදී යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ. පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව වෙනුවෙන් ගනු ලබන මෙම පියවර සඳහා ජනතාවගේ සහයෝගය කාරුණිකව අපේක්ෂා කරන බවද ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙනවා. අමෙරිකාව ආර්ථික සම්බාධක තවදුරටත් පුළුල් කිරීමක් සමග ඊට ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කළා. ඉරානයේ ආර්ථිකයට බලපෑම් කරමින් එරට ආදාය මාර්ග අවීර කිරීමේ අරමුණින් අමෙරිකාව නව සම්බාධක පනවා තිබෙනවා. අමෙරිකාවේ භාණ්ඩාගාර ලේකම් ස්කොට් ඩේසන් ප්‍රකාශ කර ඇත්තේ ඉරානය සමග ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන රටවල් සහ ආයතනවලටද දැඩි පියවර ගැනීමට ඉඩ ඇති බවයි. නව සම්බාධකයටදී පුද්ගලයින් ආයතන සහ නෞකා 60කට ආසන්න සංඛ්‍යාවක් ඉලක්ක කර තිබෙනවා. කෙසේ වෙතත් ඉරානයේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවකු වන චීනයේ ප්‍රධාන මූල්‍ය ආයතන කිහිපයක් සම්බන්ධයෙන් ක්ෂණිකව දැඩි පියවර ගැනීමෙන් අමෙරිකා වැළකී සිටින බවයි වාර්තා වන්නේ. මේ අතර අමෙරිකාවේ නව ආර්ථික පීඩනයකට තම රට ප්‍රතිචාර දක්වන බව ඉරාන බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. ඉරානයේ සිදුකෙරෙන තෙල් අපනනේ තවදුරටත් සීමා කිරීම ඇතුළු පියවර මෙන්ම අවශ්‍ය හොත් හමුදාමය ප්‍රතිචාරයක් දක්වා ක්‍රියාමාර්ග ගැනීමට ඉරානයේ සූදානම් වන බවටයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ හේතුවෙන් ගල්ෆ් කලාපයේ තෙල් සැපයීම සහ ලෝක බලශක්ති වෙළඳපොළ සම්බන්ධයෙන්ද යළි අවධානය යොමුව තිබෙනවා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය උදේ 10ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක

0: ගුඩ් මෝනිං 9යි විනාඩි 7යි වෙලාව අපි අලුත් පැයක ඉන්නේ
1: මේ පැය අපි මොනවද කියන්නේ
0: දැන් තාක්ෂණික ලෝක ඉස්රාණ යනකොට
1: ඔව්
0: දැන් අපි තාම රටක් විදියට එහෙම යන්න බය ගතියක් තියෙනවනේ අලුත් ඒවට ටිකක් අපි පැකිලෙනු
1: අත දාන්න බයයි
0: ඌව හරියයි දානේ මේ මේ මේ මේ ඌව මේ හරියනේව
1: නෙමෙයි අපිට ගැලපෙනේව නෙමෙයි
0: දැන් බලන්න ඉන්දියාව අලුතෙන් ඒගොල්ලෝ ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවා
1: මොකද්ද
0: රටේ වඩාත්ම අභියෝගාත්මක භූගෝලීය කලාප කිහිපයක් තෝරගෙන අපි ගමු ඇසෑම් ප්‍රාන්තය හිමාචල් ඒ වගේ ප්‍රදේශ අරගෙන ඩ්‍රෝන දාලා තමයි ලියුම්
1: බෙදන්නේ
0: තැපැල් සේවය නෙක්ස්ට් ලෙවල් ගෙනල්ලා
1: තියෙනවා
0: හරි
1: හරි
0: ගේ ළඟට ඩ්‍රෝන් එකක් එනවා ඩ්‍රෝන් එක ඇවිල්ලා ටිලින් ටිලින් කියලා බෙල්ල ගහනවා පියුම් මහත්තය ඇවිල්ලා වගේ දැන් එන්නේ කැලිම ඩ්‍රෝන් හිමාචල් ප්‍රදේශයේ මන්දිර් රහදාර මාර්ගයේ නියම ව්‍යාපෘතියක් විදියට මේක ට්‍රයි කරලා බැලුවා සාමාන්‍යයෙන් කිලෝමීටර් 12ක් විතර මේ මාර්ගයේ තැපැල් මලු බෙදන්න පැය දෙකක් විතර යනවා ඩ්‍රෝනය දාලා බෙදුවම විනාඩි 7න් බෙදලා
1: තියෙනවා
0: මේ ටිකක් අමාරු පාරක් කැඩිච්ච කඳු සහිත ඉතින් අර බෙදන්න යන මහත්තයාගේ පණ යනවා මේ ටික බෙදලා දැන් ඒ මොකුත් නැහැ එතන මාර්ගය ඉස්සරහට ගියා ඩ්‍රෝන් එකේ ඔක්කොම ලියුම් ටික දැම්මා අදාළ ඒවා මල්ලට දැම්මා කොහොම හරි එකින් එක හරි දාලා විනාඩි 7න් ස්කීම් එකටම ලියුම් ටික යවල ඉවරයි
1: එතකොට මේ තපල් මහත්තයාගේ ජොබ් එක
0: ඒක දැන් නැහැ
1: එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා
0: දැන් වහාම ඩ්‍රෝන ක්‍රියාකරුවන් ගන්නවා තැපැල් දෙපාර්තමේන්තුවේ ඉන්දියාවේ හරි ඉතින් මාර්ග 110ක් මේ විදියට මේ ආවරණය කරලා තියෙනවා මේ වෙනකොට කිලෝ 10ක් බර තැපැල් බෑග්
1: හරි
0: කිලෝමීටර් 80කට වඩා වැඩි මාර්ගවල ප්‍රවාහනය කරන්න පුළුවන් මේ ඩ්‍රෝන වලින් මේ වැඩසටහන ස්කයියා කියන කම්පැනි එකෙන් තමයි කරන්නේ
1: ස්කයියා
0: ඔව් ඒගොල්ලයි ඉන්දියා පෝස්ට් එකයි ශ්‍රී ලංකා තැපැල් වගේ ඒ තීරණ ඉතින් ඉන්දියා පෝස්ට් ඒ දෙක එකතු වෙලා තමයි කරන්නේ එතකොට තැපැල් එකේ මහත්තුරු දැන් ඔන්න වර්ධනය කරනවා අපේ වැඩේ මුං කරන්න ගියාම
1: පිටි ජොබ් නෑ
0: අපේ වගේ නම් පටස් ගාලා කරන්නේ නේද මාධ්‍ය හමුවක් තිබුවා කැඳවුම් කරගෙන පත් කරගත්තා වැඩේ අවුල් කරා මේක අපේ ජොබ් එකට ගහලා
1: යන වැඩක්
0: ඔව් මේක මේ දරු පවුල් කීයක්ද කියලා හැම ප්‍රශ්න කියන ඇත්ත කතාව
1: ඔව් ඔව්
0: දැන් හැම එකම තාක්ෂණයෙන් කරන්න ගියාම දැන් මේ අපිට මතකයි මායි කාවේ කතා කරලා දිනා AI ඇවිල්ලා AI වලින් එනවුස ආවට පස්සේ අපිට මොකද
1: වෙන්නේ
0: ඒක අපිම මත හදලා මේ අකුල් හෙල්ලලා තියෙන්නේ හරි කොහොම නමුත් අපි ලෝක තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න ඕනේ
1: හැබැයි සමහරව තාම හිතාගෙන ඉන්නව හැම මේ අනවුස් කරන්න පුළුවන් කියලා
0: ඔව් සමහරව වොයිස් එහෙම දා තේරුමක් නැහැ නේ
1: මම
0: නම් ඇත්තටම AI වොයිස් එක අහන්නෙත් නැහැ
1: ඔව් නේ
0: ක්ලිප් එකක් AI වීඩියෝ එකක් බලන්නෙත් නැහැ දැන්
1: ඇත්ත
0: ඒවැයි ගතිය ඒ ආටිෆිෂල් ආර එකම ඩිලිවරි පැටර්න් එකක් තියෙන්නේ
1: නේ කිසි ෆීල් එකක් නැහැ
0: නේද ඈතින් ඇහුණත් AI නීයා නේද
1: ඔව්
0: එහෙම ඇත්තිනෝ AI post ඒවැයි තින් එහෙම ලොකු වටිනාකමක් නැහැ. ඉතින් මිනිස්සුන්ට ලේසි මොකක් හරි අමුණ ගන්න ලේසි.
1: ඔව් අනේ මනුස්සයාගේ අර මේ creative ideas කියන ඒවා සහ මුලින්ම නැති වෙලා තියෙන්නේ දැන්.
0: creative එක සමහරවිට ගන්න try කරා කියමු. try කරත් අපි හිතන මට්ටමට එන්නේ
1: නැහැ. එන්නේ නැහනේ.
0: හිතන්න පුළුවන් prompt එක හරියට දීලා ගන්න. ඒත් අර natural නැහනේ.
1: මොකක්
0: දැන් ෆොටෝ එකක් AI වලට දීලා prompt එක හරියට දීලා morning show කියලා post එක හැදුවා කියලා.
1: දැන් මගේ සැබෑ ලස්සන ගන්න බෑනේ.
0: ඔව්. ඒ ගත්තත් ඒකට පණ නෑනේ ෆොටෝ එකට. අර සැබෑ ඡායාරූපයක තියෙනනේ.
1: ඔව්.
0: ඒ අපි හැමතිස්සෙම ආස natural දේවල් දකින්න. ඉතින් ඒ නිසා මේ ඔය අපි වෙන කතාවකට වෙන පැත්තකට ගියේ. drone එකෙන් පටන් අරන්. ඉතින් ලෝකෙ දැන් AI ප්‍රතික්ෂේප කරමින් යන්නේ.
1: ඒක හොඳයි.
0: ගන්න තැන් තියෙනවා ඒවා හරි තැනට ගන්න ඕනේ හැම තැනටම හරියන්නේ නැහැ 9:00 විනාඩි 11:00 වෙලාව

0: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපද වන මව්බිමේ සාරකුණය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කේල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
1: මේ පැයේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට.
2: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් බලඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
1: සුබ ගමනක් පරිස්සමින් කිහිල්ලෙන්න. අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
3: අපි සොයන්නේ නුඹේ හඬයි.
1: ලක්කඩ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01 ලක්කඩ. ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
1: විතින් රාජ්‍ය සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700යි 600ය. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර් සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා. DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700යි 600ය.
2: Radar, live, beat, it's a mix winner.

0: දෑවට දිනා වෙවි සින්දුවහන්න ඊවි ප්‍රයිවි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: මම නම් දැන් මාරම රිලැක්ස්
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුශීල් ඇක්ටිව් ප්ලස්
6: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus

0: නවයයි 24යි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් මැච් එකක් මේ දවස්වල තියෙනවා.
1: ඔව්.
0: බාරද පුත්තු අපිට හොඳට නෙළුවා.
1: අපි කෑවා.
0: පළවෙනි ටෙස්ට් මැච් එකේ සේනිමාට පත් වෙච්චි දැන් දෙවෙනි එක කියන්නේ. දෙවෙනි එකත් බාරද පුත්තු අපිට 508ක් ගහලා විකට් 9 දීකුවා. දැන් ඕගොල්ලෝ බැට් කරන්නනේ අපිට 500
1: කියලා. අපිට මෙච්චර ලකුණු ගන්න බෑ.
0: අපේ සිංහ පැටවු ටික ඊයේ ලකුණු 8යි විකට් 2යි දවස් ඉවර වෙනකොට. මේ මැච් එක වැස්ස බලාගත්තොත් තමයි.
1: ඊට සර දඩ මොකක් හරි.
0: ඒ ජයිස්වාල්ගේ අර මේ අසිත පුතාගේ පොඩි පොඩි ළමයි තිය රණ්ඩු කරගෙන. නේද? ඔව් වයසත් එක්ක හරියනවනේ. අපි පොඩි කාලේ රණ්ඩු වෙච්ච අය. දැන් අපි රණ්ඩු කරන්නේ නැහැ
1: නේ. නෑ නෑ.
0: දැන් නම් ඉන්නේ අපි කනට ගැහුවත් හනේ.
1: පරිණතයි නෑ නේද?
0: ඔබ කනට ගහලා ඔබ කවදා හරි ඔබ
1: අනිත් කනත් ඕනද කියලා හරවන්නේ.
0: දෙන්නේ නැහැ. ඒක නම් කරන්නේ. මම නම් ඉන්නේ ඔබ දවසක මගේ කනට ගහපු එක ගැන ඔබම තමයි පසුතැවෙන කියන තැන. ඉතින් ඔය ඒක වයසත් එක්ක එන එක. ඉතින් ජයිස්වාලුයි අසිතයි පොඩි රණ්ඩුවක් ගියා. ඒ රණ්ඩුව මැද කොහොම වුණත් ඒකට දඩයක් ගහලා තිනවා ICC එකෙන්.
1: දෙන්නටමනේ.
0: තරග මුදලින් 20%ද කොහෙද?
1: ඔව්. 25%.
0: කොහමාර ඉතින් අමාරුවෙන් අවුවේ කට්ට කාලා හම්බ කරනවා. ඒක දඩ විදියට ගෙවනවා.
1: දැන් බ්ලැක් මාක් එකක් තියෙනවනේ ගලන්ට.
0: ඉතින් කවුරු හරි වැඩි හිටියෝ ඉතින් මේවා කියලා දුවනක් දුන්නනම් හොඳයි. නේද?
1: චූටි බබාලා.
0: ඔය අජේ ජඩේජා කියලා හිටියා ඉස්සර. ජඩේජා. අජේ ජඩේජා කියලා තියෙනවා. ඔබ කාට හරි විහිළුවක් කරන්න ඔබට ඒ වගේ විහිළුවක් දරා ගන්න පුළුවන්. ජයිස්වාල්ට කියලා
1: තියෙනවා.
0: ඔබ පළමු ටෙස්ට් තරගයේදී දික්වැල්ලට විහිළු කරා. දික්වැල්ල අවුට් වෙලා ගියාට ඔබ විහිළු කරන හැම කෙනාම ප්‍රතිචාර දක්වන්නේ එහෙම නෙමෙයි. සමහර විට ඔබට ඇස් වලට කඳුළු වෙයි ඒ ප්‍රතිචාර.
1: කඳුළු වෙයි නැත්නම්.
0: මොකද ඒගොල්ලන්ගේ ටීම් එක මේ ලංකාවට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ලංකාවේ අයගේ හැටි දන්නේ නැහැ ඉතින්. ආගන්තුක සත්කාර නේ.
1: ඒ අතින් හරි ඉහළයි.
0: හොඳට හොඳයි නරකට නරකයි. නේ?
1: අනිවාර්යයෙන්.
0: රාමසීත කතාවක් තෝරන්න. ඒ ජඩේජල් මතක් කරේ ඇති රාවණා කියලා මේ කෙනෙක් මේ
1: හිටියා.
0: උන්නේ අදටත් අපි මේ ඉතිහාසය මේව පටලන්න ඕනේ.
1: එවනට ඒක මතක තියාගන්න.
0: මේ අපි ඉතින් යක්ක පුත්‍රයෝ හරි. හරි.
1: යක්කු බලා.
0: අපි යක්කු බලා කියලා එක අක්ක කෙනෙක් කිව්වා මතකද? හරි. 9:27 ක්‍රිමිරාජ නිෂ්පාදනය මතක් කරන්න ඕනේ. ඉතින් අවුරුදු 77ක් තිස්සේ ක්‍රිමිරාජ නිෂ්පාදනය කියලා කියන්නේ අපේ රටේ දහස් ගණක් ලක්ෂ ගණක් සුවපත් කරපු නිෂ්පාදන පෙළක්.
1: ඉතින් ඔයගලන්ට පුළුවන් ක්‍රිමිරාජ නිවසින් ඔයගාට උගුර මාරුවක් තියෙනවා නම් මේ දවස්වල වැල්මේ පැණිය ගන්න පුළුවන්. ඒ වගේම හෙම්බ්‍රිසාව කැස්ස උණ වගේ තියෙනවා නම් ක්‍රිමිරාජ පෙයව ගන්න පුළුවන්. ගැස්ට්‍රයිටිස් වගේ තියෙනවා නම් සඳුන් පැණිය ගන්න පුළුවන්. එතකොට කුරුලෑසෝයේ තියෙනවා මුඛසෝතන තියෙන මෙන්න මේ වගේ නිෂ්පාදන රසක් ඔයගාට ක්‍රිමිරාජ නිවසින් ගන්න පුළුවන්. 0112 753 889 කෝල් එකක් දෙන්න.
0: ඒ වගේ මතක් කරන්න ඕනේ අපි ඔයාට ඩෝම මැෂින් එක මාක්ස්පෙන් ගෲප් එකත් එක්ක නේද? හරි. එතකොට මාක්ස්පෙන් ගෲප් එකට මේ පහුගිය කාලේ අපි කොහොමද සේවකිය බඳව ගන්නවා කියලා.
1: ඔව්.
0: දැන් මේ කතාව ඉවරයි. සුදුසුකම් ලත්තයව ගත්තා. දැන් ඔයාට තියෙන අලුතෙන් ව්‍යවසායකයෙක් විදියට හිතලා මැෂින් එකක් අරගෙන අලුත් ව්‍යාපාරික ස්ථානයක් පටන් ගන්න.
1: හරි.
0: ඔය ගෙදරදී මේ තෙල් හිඳීමේ යන්ත්‍රයක් එහෙම තියෙනවා. ඉතින් ස්වන් රැකියාවක් විදියට ඔයාලට පුළුවන්කම තියෙනවා ගෙදර පොල් තෙල් ටිකක් හිඳින්න. ඕන තරම් තෙල් වර්ග හිඳිනවනේ.
1: ඔව්.
0: ඉතින් එහෙම බිස්නස් එකක් වුණත් ඔයාලට පටන් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් මතක් කරන්නේ 0112 767 579 ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට ලොකු සේවාවක් කරපු නමක් තමයි මාක්ස්පෙන් කියලා කියන්නේ. RDB බැංකුව ශාකා 272 රටපුරා. මේ දවස්වල ඒගොල්ලන් විශේෂ වෙන්නේ FD එකට හොඳම රේට් එක දෙන්නේ RDB බැංකුව.
1: ඔව්. ඉතින් ඔයාට පුළුවන් ළඟම තියෙන ටවුන් වාගේ ටවුන් එකේ ළඟම තියෙන RDB ශාකාවට ගිහිල්ලා account එකක් open කරලා ඔයා මහන්සියෙන් හම්බ කරපු සල්ලි ටික පරිස්සමින් තැම්පත් කරන්න. ආයෙ ඉතින් ආරක්ෂාව ගැන හිතන්න ඕනෙම නැහැ.
0: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් ගැන කියන්න ඕනේ. ඔයා දන්නවා ආගේ හැ සම්බන්ධව ලොකු අවධානයක් තියෙනවා. අවුරුදු 40 වගේ වෙනකොට 40 සැන්දිරිය කියලා කිව්වට 40 වෙන්න ඕනේ නැහැ. අවුරුදු 15-16 ඉඳන් සමහර විට විවිධ තත්ත්වයන් නිසා ඔය ඩිජිටල් ස්ක්‍රීන් එක්ක අපි කරන ගනුදෙනුවත් එක්ක අපිට තියෙන සමහර විට වෘත්තීය නේද රාජකාරීත් එක්ක දැන් ඔය අපි කියන්නේ පෑස්සු එහෙම නැත්නම් ඔය ඉන්නේ වෙල්ඩින් වැඩ කරන ඒ වගේ දේවල් එක්ක ඉන්නකොට ඒගොල්ලන්ට ඇහැ සම්බන්ධ ලොකු අවධානමක් තියෙනවා. එහෙම නැති වුණත් ඕනම කෙනෙකුට ඇසේ පෙනීම කියන එක සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා පුළුවන් ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එකට කෝල් කරන්න.
1: 0706-478-478 එහෙමත් නැත්නම් 0112-785-858.
0: ඉතින් ඇහේ සුදේවත් කිරීම, ග්ලූකෝමා තත්ත්වයන්, දියවැඩිය සායන ඇතුළු තවත් බොහෝ දේවල් ඇස සම්බන්ධ සියලු ප්‍රශ්නවලට විසඳුම් දෙනවා. රජයේ පිළිගත් ආයතනයක් විදිහට තමයි ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් හඳුන්වන්න පුළුවන්කමක් තියෙන ප්‍රවීණ වෛද්‍යවරු සුහදශීලී සේවාවක් සපයන කණ්ඩායම. මේ ඔක්කොම එක්ක ඔයාගේ ඇහැ සම්බන්ධ ප්‍රශ්න විසඳ ගන්න ඉතාම අඩු මුදලකට කතා කරන ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එකට 9:30.

උදේ 9 විනාඩි 33 වෙලාව ජාතික ලොතරැයි මල්ලිය දවසේ ගත ටිකට් එක අතර ගන්න මෙන්න හොයා දිනපු වාසනාවන්ත අංක ටික මහජන සම්පත 6275 වන දිනුම් වාරය B අක්ෂරයත් එක්ක අංක 65851 එවගේම ගොවිසත ගතනම් X අක්ෂරයත් එක්ක අංක 3 අංක 27 අංක 31 සහ අංක 75 මෙගා පව ගතනම් U අක්ෂරයත් එක්ක අංක 10 තමයි ප්‍රසාද අංකය ජයග්‍රහණ අංක 9 26 39 65 ධන නිදානය M අක්ෂරයත් එක්ක අංක 23 35 43 සහ 80 හඳහන ලොතරැය කඩක ලග්නය ජයග්‍රහණ අංක 13 14 48 අද සම්පත ගත්තනම් අංක 5 අංක 1 අංක 7 අංක 5 අංක 1 අංක 8 අංක 7 අංක 5 අංක 1 B අක්ෂරයේ තියෙන්න ඕනේ. ඒ වගේම NLP ජය ලොතරැයි ගත්තනම් P අක්ෂරයත් එක්ක අංක 7763. සුබ දවසක්. වෘෂභ ලග්නය අංක 31 37 38. මේ තමයි දිනපු අංක ටික. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ රටේ සංවර්ධන කාර්යයන් වෙනුවෙනුත් වාගේ වාගෙන් ගන්න රුපියල් 40 යොදවනවා. ඉතින් සෑහෙන ලොකු දෙයක් ඒක. හිතන්න නැති දෙයක්. ඉතින් අරමුදල් රසක් වෙනුවෙන් තමන්ගේ දායකත්වය දෙනවා. පහුගිය දවස්වල කෝටි ගාණක තෑගි නේද? 44 දෙනෙක් අතරේ කෝටි ගාණක් කෝටි 33යි ලක්ෂ 46ක් බෙදලා දුන්නා මේ ජයග්‍රහකයෝ 44 දෙනා අතරේ. ලේසි නෑ පහුගිය කාලේ පුරාවට ජාතික ලොතරැයි මණ්ඩලයේ සුපිරි ජයග්‍රහකයෝ රසක් බිහි කරලා තියෙනවා. ඒ අතර වාරි තවත් සැනසිලි තෑගි අනම් මනව ඔක්කෝමත් එක්ක ගත්තමනේ විවිධාර මුදල් පාර්ශරික කටයුතු ඩෙංගු මර්ධන ව්‍යාපෘති ඔක්කෝම දැන් අතන තියෙනවානේ රටේ ආර්ථිකයට සංවර්ධනයට දායක වෙන විදිය සෞඛ්‍ය රණවිරු සේවා ඊට පස්සේ වකුගඩු ගවි ජනතාව මේවාගේ ගොඩක් සමාජ සේවා අරමුදල් මේවාගේ ගොඩක් ඒවාට සපෝට් කරන ගමන් තමයි මේ ඔක්කොම කරලා තියෙන්නේ. 9:35 වෙලාවයි.

0: जूते के इन नोया के फ्यूचर प्लस पॉइंट का आरडीबी यूथ प्लस विशेष प्रतिलाभ रसाक समगिंग यूथ कटम से ट्वेन बैंकिंग पार्टनर आरडीबी यूथ प्लस की नुमा उब विनुएन मा
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්පා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනනිදහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
3: ग्लूकोमा

0: නවයයි විනාඩි 43 වෙනකොට AI වලට විරෝධය දක්වපු
1: අපිට නะ
0: අනේ අපි ප්ලීස් අපේ තුන් හිතකවත් එහෙම ප්‍රශ්නයක් නැහැ පෞද්ගලිකව අපි නම් කැමති නෑ ඉතින් කාගේ හරි කැමැත්තට අපි ගරු කරනවා කවුරු හරි කෙනෙක් නම් AI වලට කැමතියි කියලා
1: හරි අපිට කරන්න දෙයක් නැහැ
0: ඉතින් ඒක ඔබේ රුචි අරුචිකම් ඒක ඔබේ ස්වාධීන අයිතිය කෙනෙක්ට අකමැති වෙන්න පුළුවන්
1: ඔව්
0: පැලවත්ත කිරි වීදුරුවක රස බලන ගමන් මෙන්න මේක මතක තියාගන්න ලංකාවේ අපිට වගේ කියන කිරිපිටි නිෂ්පාදකයා තමයි පැල්ලත්ත කියලා කියන්නේ. ඒක නයි සැකයක් තියාගන්න බා කිසිම වෙලාවක. මොකද පැල්ලත්ත ඒ තරමට ක්වොලිටි ප්‍රොඩක්ට් එකක්. දැන් මේ පහුගිය මාස කීපය තුළ ස්වාධීන පොත් අලෙවිකරුවන් විසින් අමුතු ආකාරයේ මේ මිලදී ගැනීමේ රටාවක් නිරීක්ෂණය කරා. ඒගොල්ලෝ බැලුවා සාමාන්‍යයෙන් සතියකට හරි
1: හරි
0: මේ පොත් විකිණන ප්‍රමාණය. එතකොට අලුතෙන් පොත් විකිණන සම්භාවිතාව මොනවද විකිනෙන් මේ වගේ හොයලා බලනකොට පාවිච්චි කරපු පොත් අලවිය වේගයෙන් ඉහළට ගිහිල්ලා
1: තියෙනවා
0: පරණ පොත්
1: ඔව්
0: ඒ කියන්නේ වසර 30ක් තිස්සේ භාවිත කළ පොත් මේ ආයි අලුතෙන් උඩට ඇවිල්ලා තිනවා මාකට් එකේ කිසිම දවසක මේ தත්ත්වය මීට කලින් දැකලා නැහැ කියලා
1: කියනවා
0: ඔය ස්ටුවර්ට් මෑන්ලි පොත් 2000ක් 3000ක් විතර දවසකට අලෙවි කරන කෙනෙක් එයා ඇවිල්ලා ඔය බාටර් බුක්ස් කියන ආයතනයේ වැඩ කරන කෙනා නොදම්බර්ලන්ඩ් වල තමයි යා මේවක කරේ එතකොට උගර කියනවා ඔය බාටර් බුක්ස් කියන ආයතනය ඉතාම ප්‍රචලිත ආයතනයක් කැනේඩියානු සමාගමකින් එක තොගෑනුමක් විතරක් මෙයාට හම්බෙලා තියෙනවා දින හතකදී හරි පාවිච්චි කරපු පොත් ලොට් එකකට ඒක මීට කලින් වසර 30ක් තිස්සේ හරි
1: හරි
0: එහෙට මෙහෙට ගිය පොත් පරණ පොත් ලෝකෙ පුරා තවත් පොත්වලඳුන් මේ අසාමාන්‍ය දැවැන්ත ඇනවුම් පිළිබඳ වාර්තා කරනවා. ඒගොල්ලෝ කියනවා මේ ඇයි මේ පරණ පොත් ආයේ උඩට එන්නේ? අලුතෙන් පොතක් ලියලා එළියට දානවට වැඩිය පරණ දැන් අපි ගත්තොත් රුසියානු නවකතා. ඊට පස්සේ සමහර විට එක එක රටවලට ආවේනිකනේ විවිධ කෘතීන්
1: තියෙනවානේ.
0: දැන් අපි ඇහුවත් ඕන තරම් ඒ වගේ ගන්න පුළුවන්. අන්න ඒ වගේ වට සෑහෙන ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් මේ ඉස්සරහට ඉන්නේ සාහිත්‍ය මාසේ. ඒ නිසා මතක තියාගන්න. අලුත් තොරතුරු සඳහා දැඩි අවශ්‍යතාවයක් පවතින වටපිටාවක් මේ ඉස්සරහට හැදිමින් තියෙන්නේ. හරි. කෘතිම බුද්ධිය ගැන කතා කරන කාලෙක පොත්වලට තියෙන උනන්දුව වැඩි වුණා කියලා ඇහෙන එකත් හරිම
1: වාසනාවක්.
0: නේ.
1: අනිවාර්යයෙන්.
0: මොකද පොතක් කියවනවා කියලා කියන්නේ එසේ මෙසේ මිනිස්සේ නෙවෙයි. පොත් කියවන්නේ නෑ හැමෝම. අන්නේ නිසයි ඉගෙන මතක් කරේ. රයිනෝ රූෆින් ෂීට් ගැන කියන්නම් ලෝකයේ තාක්ෂණික වශයෙන් ඉස්සරහට යනකොට දේශගුණික කාලගුණික විපර්යාස වලට මුහුණ දෙනකොට රයිනෝ රූෆින් ප්‍රීමියර් හිතුව ඉස්සරහට මේ පවතින தත්ත්වය මේ වෙනකොට රට පුරා පවතින එල්නිනෝ தත්ත්වය මේක ඇත්තට මේ එල්නිනෝ එක තමයි මේ යන්නේ.
1: ඔව්.
0: දිස්ත්‍රික් ගණනාවක් නියඟියෙන් පීඩා විඳිනවා.
1: අපිට වැස්සට.
0: පානීය ජල ප්‍රශ්න තියෙනවා කියලා තියෙනවා. ඉස්සරහට කෘෂිකර්මයට ජලය දෙන්න බැරි වෙයි කියලා.
1: ඔව්.
0: මේ පුරෝකතන සියල්ල එක මතක් කරනවා. වහලයක් වුණත් හදනකොට මේ ඔක්කොම රොතු දෙන්න හදන්න ඕනේ. රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක මැටි ලේයර් එක යටපැත්තේ ඌඩ පැති ජල විකර්ෂක ආලේපණය. නියගේට් නම් ওই ජල විකර්ෂක ආලේපේ වැඩක් නැහැ. හැබැයි වහින කාලෙට ෂීට් එක දියසෙල බැඳින්න නැතුව පාසි බැඳින්න නැතුව කල්පවතිනනේ. හොඳට පෙනුම පරිස්සම් වෙන මේ ආලේපණේ හරි වැදගත්. ඉතින් ඔයාලා ගන්න පුළුවන්කමක් තියෙන ඕනම තැනකින් රයිනෝ රූෆින් ප්‍රීමියර් කියලා ඒජන්ට් කෙනෙක් ළඟට යන්න වසර ගණනාවක විශ්වාසය වසර 60ක විශ්වාසය Rhino Roofing Premier. උදේ 9යි විනාඩි 46.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: ලකන්න රේඩියෝ ITN. ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම. ලකන්න
1: එහෙනම් අපි යන්ට
2: යමු. ඇතිද
1: දැන් බලන්න ට්‍රැෆික් එකේ ඉන්නවා නම් මේ කතාව අහගන්න. චීනයේ යහැං සමාගම හැදුවා EH216S කියලා ඉලෙක්ට්‍රික් ගුවන් යානය. පයිලට් නැතුව කෙලින්ම අහසින් යන්න පුළුවන්.
2: ඔටෝ පයිලට්.
1: ඔව්. එතකොට ඔය අපි සාමාන්‍ය සයන්ස් ෆික්ෂන් ෆිල්ම් වල මේවා දැකලා තිබ්බේ.
2: ඔව්.
1: ඔන්න දැන් ලෝකෙ එහෙම ඒවා තියෙනවා. ඉතින් ගත්තා ගියා. ගියලා ගින් නැග් ඔෆිස් එක ළඟින්
2: බැස්ස.
1: හරි. පොඩි හෙලිකොප්ටර් එකක් වගේ. එක ළඟ මේ ලෑන්ඩ් කරන්න පුළුවන් ලොකු දුරක් ඕනේ නැහැ. රනවේ ඕනේ නැහැ. ලොකු අපි කියන්නේ අර මේ මොකක්ද එකට කියන්නේ හෙලිපෑඩ් එකක් ඕනේ
2: නැහැ.
1: හරි. හෙලිපෑඩ් කොම උඩ බිම් බලන්න හෙලිකොප්ටර් එක බාන තැන. ඉතින් මේ බලන්න ලෝකෙ දියුණු වෙලා තියෙන තරම් මේ කතා ඔක්කොම අහගෙන ඔයා ට්‍රැෆික් එකේ ඉන්නවා මාත් එක්ක. 2026 මාර්තු මාසේ ඉඳලා චීනයේ ටිකට් අරන් ගමන් යන සේවාව මේ ට්‍රැෆික් නැතු උඩින් යන ඔය කියපු EH216 එක පටන් අරන් තියෙනවා. එතකොට 2026 මේ දැන් මේ අගෝස්තු මාසේ වෙද්දී ලෝකෙ පුරා රටවල් 23ක ගුවන් ගමන් 90,000කට වඩා යන්න මේ යානය යොදා ගන්නවා. එතකොට ෆ්ලයින් ටැක්සි කියලා තමයි මේකට
2: කියන්නේ.
1: හරි. හැබැයි ඇප් එක දාලා හයර් එකට ගෙන්න ගන්න බෑ. පාරයින නවත්තලා තිබ්බ මත දාලා යන්න බෑ. ඉතින් ගුවන් නීති මාර්ග සහ ගුවන් නීති තියෙන්නේ. ඒ මොන හරි සාමාන්‍ය ගුවන් යානයක තියෙන නීති රීති වලට පොඩ්ඩක් සමාන ටිකක්
2: තියෙනවා.
1: ඔව්. ලෑන්ඩින් පොයින්ට්ස් තියෙනවා. ඉතින් ඒවට අදාළව තමයි මේ කතාව මෙහෙම ඉස්සරහට යන්නේ. අපි නිකන් ඔයාගේ දැනගැනීම සඳහා කිව්වේ ඔයා ට්‍රැෆික් එකේ ඉන්න නිසා. ඉතින් එහෙම දේවලුත් ලෝකේ තියෙනවා.
2: එහෙම දේවලුත් වෙනවා.
1: ඔව්. අපි යන්න කලින් මතක් කරනවා රටමේකට ජාතික වැඩසටහන. ඉතින් අදත් ඔයාට කියනවා කවුරු හරි කෙනෙක්

0: ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් ගැන අදහසක් තියෙනවා නම් දන්න කෙනෙක් ඉන්නවනම් ඔය ඇබ්බැහි වෙලා නම් 1927ට කෝල් එකක් දෙන්න.
1: ජාවාරම් කරනවා නම් ඒත් කමක් නැහැ කෝල් එකක් දෙන්න.
0: ඊට පස්සේ අපි RDB බැංකුව ගැන කිව්වා ශාකා 272 රට පුරා FD දාන්න නේද මාස 3 6 9. ඉතින් රාජ්‍ය සුරක්ෂිතතාව සහිත ලංකාවේ හොඳම බැංකුව RDB එක පැල්ලත්ත ගැන කිව්වා. පැල්ලත්ත යෝගට් ටිකක් අරන් යන්න අද දවසේ.
1: හා.
0: දුවට පුතාට. ඔයාට උනත් හොඳයි. ඔය ජිම් යන අයට එම නේද යෝගට් ටිකක් වැඩිපුර කනවනේ.
1: කන්න.
0: මේ හොඳ යෝගට් ටිකක් කන්න. මොකද නැවුම් බව කියන එක හරි වටිනවා. මාස ගණන් ෆ්‍රිජ් වල තිබිලා කඩවල ලෝ
1: කිමිකල්ස් දාලා
0: ඔය ඒව හරියන්නේ
1: නැහැ.
0: හරි. එහෙනම් අපි යන්ද?
1: යා. ආයතන හිටවද හද වෙනකොට.
0: ගින් එන්නම් පරිස්සමට ඉන්න.
1: සතුටින් ඉන්න.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපි තහරන දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01 67 9 579

0: ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලු සමට දැනුම් දීමයි.
5: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus. Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා.
6: සුබ දවසක් ශ්‍රී ලංකා.
7: සහයෝගීතා අනුග්‍රහය.
6: ගොවියා රජු කරවන ගොවිබිමට කතිම. සූර්ය බල වතුර මෝටරය. Deep Tech Solar Water Pumps. අදම අවතන්න. 0871 711 711 1.
8: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
9: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: ஐதசமபா அனுதுனைதசமஹத லக்கண்ட ரேடியோ ITN சபே ஸ்ரீலங்கைய ஹண்ட
1: உதே 10 வினாடி கை
2: விலாவ ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුර ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බෙබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් ගුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ගුණ සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: ඩුබාහිදී අත්අඩංගුවට දෙවීන්ද රැගෙන සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මධ්‍යවේ ජාවාරම්කරුවකු වන ලලිත් කන්නංගර හේවත් බස් ලලිත් නැමැති සැක්කරු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට රැගෙන ගියා. ඔහු අපරාධ පරිශ්‍රණ දෙපාර්තමේන්තුවෙන් ධරින් කණ්ඩායමක් විසින් අද අලුයමයි දෙවීන්ද රැගෙනාවේ. කළුතර දකුණු ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදී මෙම සැක්කරුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයක්ද නිකුත් කර තිබුණා. ඔහු ජාවාරම්වලින් උපයාගත් දේපළ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුඩ්ලේ මහතා සඳහන් කළේ.
6: අද ඩුබයි රාජ්‍යයේ සිට ලංකාවේ බරපතල අපරාධ රාශියකට අවශ්‍ය කරන සැකකරුවෙකු අද උදෑසන අපි මෙරටට ගෙන්වා ගත්තා. එම සැකකරු පෙරදින තෙක් ඩුබයි පොලිස් අත්අඩංගුවේ පසුවා. මේ සැකකරු වයස අවුරුදු 36ක් වයස ඇති කළුතර දකුණු ප්‍රදේශයේ පදිංචිකාරයෙක්. මොහුට විරුද්ධව බරපතල අපරාධ රාශියක් මේ වන විට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. ඒ වගේම මොහුට විරුද්ධව මේ වන විට විමර්ශනය වන අවියායුධ, වෙඩි තැබීම් වලින් කරනු ලැබූ මනුෂ්‍ය ඝාතන රාශියක්, වෙඩි තැබීම් වලින් මනුෂ්‍ය ඝාතන වලට තැත් කිරීම් නඩු කීපයක්, බරපතල තුවාල සිදු කිරීම් කප්පම් ගැනීම, විශේෂයෙන් දරුණු තියුණු ආයුධ උපයෝගී කරගැනීමෙන් කරනු ලැබූ බරපතල තුවාල කිරීම් රාශියක් සහ වාහන දේපළ ගිනි තැබීම් සඳහා අපේ නීතියට අවශ්‍ය කරන ලද සැකකරුවෙක්. මෙම සැකකරු ඉදිරියේදී මධ්‍යම අපරාධ කාර්යාංශයේ නිලධාරීන් බහරේ රඳවා ගැනීමේ නියෝග සමගින් ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපි යොමු වෙනවා. විශේෂයෙන් අද දින මේ රැගෙන ආපු සැකකරුත් මද්‍රව්‍ය ජාවාරමට ඉහළින්ම සම්බන්ධ වූ අයෙක් නිසා ඔහු පිළිබඳව විශේෂයෙන් අනීතික දේපළ පිළිබඳවත් පෙරදින සිටම තොරතුරු නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශය විසින් විමර්ශනයක් ආරම්භ කළා.
0: අමෙරිකා සන්නාගත භවී ඉල්ලා සිටින හෝ ඒ සඳහා අයදුම් කර ඇති විදේශිකයන්ගේ වීසා අවලංගු කිරීමට ට්‍රම්ප් පරිපාලනය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ව්‍යාපාරික සහ සංචාර කටයුතු සඳහා නිකුත් කර ඇති B1 සහ B2 වීසා බලපත්‍ර අවලංගු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. එම පියවර ගත්තේ පුද්ගලයන් ලක්ෂ 2කට පමණ පිරිසකට බලපෑම් එල්ල විය හැකි බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ලේඛන සහ නිලධාරීන් උපුටා දක්වමින් ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය වාර්තා කළා. 2016 සිට 2026 දක්වා කාලය තුළ නිකුත් කළ වීසා බලපත්‍ර අතරින් සරණාගත භවයේ ඉල්ලා සිටි හෝ දැන්ට ඒ සඳහා අයදුම් කර සිටින පුද්ගලයන්ගේ වීසා මෙලෙස අවලංගු කිරීමට නියමිතයි. අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්වයි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතේ. කෙසේ වෙතත් වීසා අවලංගු කිරීම හේතුවෙන් එම පුද්ගලයන් වහාම පිටත් කිරීමක් සිදු නොවන බව නිලධාරීන් පවසනවා. මෙම පියවර ක්‍රියාත්මක වුවහොත් ඒ අමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ සිදුකෙන්ද විශාලතම එකවර වීසා අවලංගු කිරීම බවට පත්වන ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ රීදා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
2: සුබ දවසක උදේ 10යි විනාඩි 7යි

උදෑසන උදේ 10 විනාඩි 15යි වෙලාව හාට් බීට් එක යශ ඇවිල්ලා ඉන්නවා මේ පැත්තට. අන්න ආව උදේම ඊමන් කිව්වනේ හෙට උදේ එනවා හරියටම 10 වෙනකොට කියලා. ඉතින් අපි ලස්සන සින්දු ටික කහලා ආවේ මේ පැත්තට. මුලින්ම මේ පළවෙනි පැය තමයි ආගි මගේ පටන් ගන්නෙ. හාට් බීට් එකේ පළවෙනි පැය මේ විදිහට පටන් ගන්නකොට ඔයාට පුළුවන් මේ පැත්තට එන්න. ඔයා කැමති සින්දුවක් අහන්න, එහෙම නැත්නම් ඔයා කැමති සින්දුවකට කැමති කෙනෙක්ව එකතු කරගෙන දැන්නත් එක්කම සින්දුවක් අහන්න පුළුවන්. අද උදේම ඉතින් පොඩි වැස්සකුත් එක්කෙන ඉතින් වැඩ ටික පටන් ගන්න ඕනේ නේද? ට්‍රැෆික් එකේ ඉඳලා වෙලාවට ඔෆිස් එකට ගියාද ඔයා? එහෙම නැත්නම් මේ වෙලාවේ ට්‍රැෆික් එකේ ඉඳගෙන කොහරි ගමනක් යන ගමන්ද ඉන්නේ? එහෙම වෙන්නත් පුළුවන්. කොහේ හරි ඔයා හිටියත් මාව අහගෙන ඉන්න පුළුවන්. කොහොමද? FM 93.5 93.7 සද්ද වැඩි කරගෙන අහන්නෝ. මේ හාට් බීට් තමයි පටන් ගන්න යන්නේ. ඉතින් ඔයාට පුළුවන් ලස්සන සින්දුවක් මම රෙඩි කරගෙන ඉන්න ඔයාට අහන්න දෙන්න. ඔයා දන්නවද සමහරක් වෙලාවට සමහර හැම දවසක්ම අපිට ලස්සන වෙන්නේ නැණි. අපි හිතන්නේ නැති විදිහට අපේ ජීවිතවලට එන්න පුළුවන් විවිධ දේවල්. ඉතින් ජීවිතේට අඳුරු සෙවණැල්ලකින් වසා ගත්තොත් ඔයා දන්නවද අපිට කොයිම වෙලාවක හරි එළියක් අපේ ජීවිතයට එනවනේ. ඒ එළිය ගන්න පුළුවන් ඔයාටම තමයි. වෙන කාටවත් ඔයාගේ හිතට ඒ එළිය අරගෙන එන්න බෑ. ඒ අඳුරු සෙවණැලි ඔක්කොම ටික ඔයාගේ හිතේ තියෙන එක පොසිටිව් සිතුවිල්ලකින් අයින් කරගන්න පුළුවන්. ඉතින් ඇයි ඔයා කාටවත් ඔයාව පාලනය කරන්න දෙන්නේ නැද? ඔයාටම පුළුවන් ආගේ ජීවිතේ ලස්සන කරගන්න, දවස ලස්සන කරගන්න. ඔය කවුරු ගැනවත් හිතන්න එපා. මොකද ඔය කවුරුත් නෑ ඔයා විස්සරහට අරගෙන යන්න. ඔයාගේ හිතේට විතරයි පුළුවන් ඔයාව පුළුවන් තරම් ඉහළම තැනකට අරගෙන යන්න. චටක් හිතලා බලන්න. ඉතින් මේ වගේ දේවල් අපිට එදිනදා ජීවිතේ සිද්ධ වෙන්න පුළුවන්. ඔයත් ඉතින් මේ වගේ දේවල් වලට හිතින් තැවි තැවි ඉන්න කෙනෙක්. එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් චටක් හිතලා බලන්න. ඒවා හිතන ගම මේ පැත්තට ඉක්මනට එන්න. 0703 93 5 93 7 මේ කියන ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න. ලස්සන සින්දු ගොඩාක් අහන්න පුළුවන් මාත් එක්ක. 0000 පොද වැස්සේ මේ ලස්සන සින්දුව මගෙන් ඔයාට.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාර වෙතින්ගෙන් අපිට හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රී වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදමම තන්න 01176 679 579
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: Youth එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus Youth එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කියනවා
0: සුපදවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

ආදරයට කියන කතාව හරියට බොළඳයිද? මම නම් දන්නේ. ක්ලරන්ස් විජේවර්ධන මහත්මයාගේ ලස්සන සින්දුවක් තමයි අපි අහලා මේ පැත්තට ආවේ ආදරේ පුරෝගෙන. ඉස්සර කාලේ නම් අර දැන් ආදරේට පණිවිඩ හුමාරු කර ගන්නකොට ෆෝන් තිබුණේ නැහෙනේ. එතකොට ලියුමක් කියම යවලා තමයි ඉතින් ආදරේ ප්‍රකාශ කරගන්නේ. එහෙම නැත්නම් හිතේ තියෙන අදහස් ටික අපි කියන්නේ. ඒක සමහරක් විට ලොකු මතක සටහනක් වෙනවා පස්සේ කාලෙකදී. ඉතින් ඒ ලියුම් ටික ගොඩනක් විදිහට අපිට එකතු කරගෙන ඉතින් එකින් එක කියවන්න පුළුවන්. හැබැයි ඉතින් මේ කාලේ වෙනස් වීමත් එක්ක මිනිත්තුක තප්පරෙන් හරියට මැසේජ් එකක් අපිට යවන්න පුළුවන්. හැබැයි අර මට හිතන විදිහට ඉස්සර කාලේ අර ලියුම් වලින් යවපු ඒ සුන්දර මතක හැබැයි මේ කාලේ ආයෙත් ලැබෙන්නේ නැහැ. එහෙම නේද? කොයි නෝද බලන්න ලියුම් වලින් ආදරේ හුමාරු කරගත්ත කට්ටිය ඉස්සර කාලේ ඉන්නවනම් ඉක්මනට මේ පැත්තට එන්න බලන්න. ඔයාට පුළුවන් මාව අහගෙන ඉන්න FM 93.5 93.7 මාව සද්දට අහගෙන ඉන්න පුළුවන් දවල් එක වෙනකන්. මම ඉන්නවා ලස්සන සින්දු ගොඩක් අරගෙන ඇවිල්ලා ඔයා කැමතිම සින්දු ටික. ඉතින් එහෙම නැත්නම් ඔයා කැමති සින්දුවක් මේ පැත්තට කියලා ඇවිල්ලා ඉල්ල ගන්න පුළුවන් මගෙන්. ඔයා ඒ පැත්තට වෙලා කියන දේවල් ටික මම මේ පැත්තට වෙලා කියන්න බලාගෙන ඉන්නවා. ඔයාගේ නමත් එක්කම හැමෝට වැහෙන්න. ඉතින් පරක්කු වෙන්න නැතුව ඉක්මනට මේ පැත්තට එන්න. වැඩ කර කර ඉන්නකොට පුංචි මහන්සියක් එහෙම දැනුණොත් මොකද කරන්නේ? එතකොට ඕපදක් විතර පුටුවෙන් නැගිටලා ගිහිල්ලා පොඩි රවුමක් දාලා එනවද? දැන් ටී ටයිම් එකත් එන්න ළඟයි. ටී ටයිම් එකක් එනකොට පැල්වත්ත නිෂ්පාදනය ගැන ඔයාලට මම මතක් කරන්න ඕනේ. ආ දන්නවද කහර චුට්ටක් විතර වැඩිපුර දාලා සීනි චුට්ටක් විතර අඩුවෙන් දාලා රස කිරි තේකක් හදාගෙන තිබ්බත් කොහොමද මේ පොඩි වැස්සත් එක්ක? මං හිතන්නේ මේ වෙලාවේ තිබ්බත් හොඳයි. ඔයා රසට ගුණට උකුවට රස කිරිතේකක් හදාගෙන බලාගෙන හිටියනම් මතක් කරලම පැල්වත්ත නිෂ්පාදනම මෙලදී අරගෙන බලන්න. කිරි ආශ්‍රිත නිෂ්පාදනයක් මෙලදී ගන්නකොට හොඳම නමක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. ඉතින් ඔයා කඩේට ගිහිල්ලා මොනා හරි කිරි ආශ්‍රිත නිෂ්පාදනයක් ගන්නකොට යෝගට් වෙන්න පුළුවන්, බටර් වෙන්න පුළුවන්, අයිස්ක්‍රීම් වෙන්න පුළුවන්, මේ ඕන දෙයක් මෙලදී ගන්නකොට පැල්වත්ත කියලා නමින්ම ඉල්ලන්න අමතක කරන්න එපා. අපි අමුද බලන්න හාට් බීට් චැට් එක පැත්තට කවුද අද උදෙත්ම ඇවිල්ලා ඉන්නේ කියලා බලන්න. අද මං එනකොටම ආපු කෙනෙක් තමයි ඉන්නේ අනුර. ඉජී අනුර පුසල්ලාවෙන් එකතු කරගන්න විද්‍යටම අපිත් අහගෙන ඉන්නේ. දා ඉඳලා අද වෙනකම් අපිත් එක්ක මේ විද්‍යටම හිටපු කෙනෙක් තමයි අනුර. ඔය ආව එකතු කරගන්න බොයගොඩ පැත්තට යන්න තමයි හදන්නේ. ගුඩ් මෝර්නින්. ලස්සන ගීතයකට ගීත ගොන්නක් අරගෙන හද පිරි සතුට අරගෙන අපේ දෙසුවන් පිරවන්න වාදරෙන් ආව නේද කියලා ඇවිල්ලා තිනවා අද. ඉතින් ඔව්වන් ආව හරියටම උදේ 10 වෙනකොට. මැනික ඉතින් සුපුරුදු විදිහටම මාත් එක්ක ලස්සන සින්දු ටිකක් අහන්න පුළුවන්. බොයිගට සුමන ආව එකතු කරගන්න හරිම ආදරෙන් වගේ යාළුවෝ ටිකත් එකතු කරගෙන අපි අහමු ලස්සන සින්දුවක්. ලස්සන දවසක් වේවන් වංගේ කියලා තියෙනවා. යාර ලස්සනම ලස්සන දවසක් වෙන්න ඕනි. දුවල දෙන්න ඉන්නවා මෙත්සදී උමන්දී. ඒ දෙන්නම එකතු කරගන්න ඕනි. ඒ වගේම මහත්තයා හේමන්තද සිල්වා ඉන්නවා, අම්මා අයියා නිමල් තිලකසිරි. මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඊළඟ ලස්සන සින්දුවට ඔය එක්කම ඔන්න ඔතන ඉන්නවනේ සුදු අක්කා. සුදු අක්කවත් එකතු කරගන්නම්. අනෝමාක්ක ඉන්නවා ප්‍රභානංගී ගාමිණී. මැනිකි තමයි ඩොඩම් ගස්ලන්දෙන් මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඔහොමම ඉන්න ලස්සන සින්දුවක් තියෙනවා අහන්න ඔයාටයි මටයි. හයි ලස්සන ළමයෝ ඔසබෝ දැසන කියලා තියෙනවා. ඔයාටත් ලස්සන ළමයෝ ඔසබෝ දැසනක් විතර වෙන්න ඕනේ. සතියකට විතර පස්සේ තමයි මාව අහන්නේ කියලා තියෙන අන්න ඒකට නම් මම චුට්ටක් විතර තරහයි. නමුත් යාළුයි මහවත් එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට. මගේ නම නැත. යාළුවෙකුතු කරගන්නම් කමක් නැහැ. හයි අෂ්මලිකෝ කවුද මේ පානතුනි? තමයි තුසරු මට මැසේජ් එක දාලා තිනේ. තුසරු ඔයාව එකතු කරගන්නම්. ඔයා ළඟ වැඩ කරන නේද කට්ටියක්? ඒ හැමෝම එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ. කුමාර අයියා ඉන්නවා, අසාක ඉන්නවා, ඩෙන්සිල් මාමත් ඉන්නවා අතන. ඒ වගේම සීතා ඇන්ටි, සිරෝමි ඇන්ටි මේ හැමෝම එකතු කරගෙන අපි අහමුද හින හෙන්න සෙව්වන්නේ. ආ මොකද කියන්නේ? මේ ලස්සන සින්දුව මගින් ඔයාට මේ කියන්නේ කවුද දන්නවද? ශිහාන් මිහිරංග.

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: හඩ්බෙට් අහගෙන ඉන්න වෙලාව උදේ 10යි විනාඩි 41යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සංගතිය දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579
3: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ එන්.එල්.වී. දනඩ තහනය නුතුරයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

සටයියෝ මම වහගෙන ඉන්න වෙලාව ඉතින් මම වහගෙන ඉන්න නමක් මේ පැත්තට ආව නේද ඒකිනවා මට මේ විදිහට කෝල් කරලා මැසේජ් කරලා මම ඉන්නවද කියලා බැලුවේ ඔව් ඔව් මං ඉන්නවා මං බැලුවා ආ ඉන්නවද කියලා ඔයත් ඉන්නවා මත් ඉන්නවා ඉතින් අපි ඔක්කොම එකතු කරගෙන ආපු නේද ලස්සන සින්දු ටික අහන්න කලින් මට මතක් කරන්න දෙයක් තියෙනවා ඔයාට එතමයි දන නිධානය ලතරයි පතගම ආගේ ජීවිතයේ සිහින සැබෑ කරන එකම ලතරයි පතක් තමයි දන නිධානය කියලා කියන්නේ ආගේ ජීවිතයේ සිහිනට වාසනාවේ ආශිර්වාදය අරගෙන ජාතික ලතරයි මණ්ඩලයෙන් තමයි දන නිධානය ලතරයි පත අරගෙන ඉතින් පංච රුපියල් 40ක් වියදම් කරලා ඔයාට ඇයි බැරි ආගේ ජීවිතයේ සිහිනට බාර හදාගන්න ඔයාට තියෙන පුංචි තල්ලුවක් විතරයි අවශ්‍ය වෙන්නේ සමහරක් වෙලාවට ඔයා වැඩේ පටන් අරගෙන ඉතින් ඔයාගේ බිස්නස් එක පටන් අරන් ඉතින් ඔයා පුනහරි වාහනයක් ගන්න බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන් ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන් මේ ඕන දෙයක් එක්ක සමහරක් වෙලාවට මුදල් නිසා ඔයා අතරමඟ නතර වෙලා නම් ඉන්නේ ඉතින් අතරමඟ නතර වෙන්නේ නැතුව ඔයාට ඉස්සරහටම යන්න පුළුවන් ඉතින් ඔයාට කරන්න තියෙන්නේ දන නිධානය ලතරයි පත අරගෙන බලන්න ඔයාට කෝටිපති විසිලක්ෂපතියෙක් වගේම ඉරිදා දිනේ දිනුමදින සන්ඩේ බෝනස් වාසනාවට හිමිකම් කියන අවස්ථාව හදලා දීලා තිනා ඉතින් සන්ඩේ බෝනස් වාසනාව මේ පටන් ගත්තේ මාර්තු මාසේ ඉතින් ඔයාටත් පුළුවන් මේ වාසනාවට හිමිකම් කියන්න ඉතින් ඔයා පරක්කු වෙන්න එපා වාසනාව දොලයයි වාසනාවට දොල යන්න දෙන්න එපා ඔයා ඉක්මනට ගිහිල්ලා

බලන්න. සන්දර මලක් කනහගෙන ඉන්නවා කියලා මන් දන්නවා. අපවත් සින්දුවකට එකතු කරගන්නවා. හස්බන්ඩ් ඉන්නවා අමිල, දුව අමිෂා, රසික දුමයි මට මැසේජ් එක දාලා තියෙන මාව නැල්ලේ නුවර ඉන්නේද? නුවර මොකද වෙන්නේ මේ දවස්වල? පෙරහැර හැම බලන්න ගියාද? දෙලිනි ඔව අමතක කරන්න බෑ මට. හෙලෝ යෂ්මා, ටික කොහොමද කියලා හලත් තියෙන මං ගොඩාක් හොඳින් ඉන්නා දෙලිනි. ඔයාට කොහොමද? මොකද කරන්නේ මේ වෙලාවේ? ලක්කඳහගෙන ඉන්නවද? කම්මැලිකමට නෑනේ නේ? ඔයාට පුළුවන් ලක්ෂණ සින්දුවක් අහන්න. මේ පැත්තට ඔයා කැමති කෙනෙක්ව එකතු කරගන්න. තෝ ඉතින් සනියම සින්දුවක් අහන්න. පැතුර චුට්ටක් පාළුව වගේනේ. ඉතින් කවුරු හරි එකතු කරගෙන මහමුදේ ලස්සන සින්දුව. ඉතින් ඔයාටත් පුළුවන් FM 93.5 93.7 මාව අහගෙන ඉන්න ගමන් මේ පැත්තට ඉක්මනට එන්න. අක්කේ, ලස්සන සින්දුවක් මටත් ඕනි. ලස්සන සිනහවකුත් එක්ක යටි අන්තරින් තමයි මැසේජ් එක දාලා තියෙන ධනුෂී. ඔයාට යාළුවෝ ටික ආදරේට කියන්නේ ධනෝ කියලාද? මට හිතෙනවා එහෙම වෙන්න ඕනි කියලා. හරිද කියලා කියන්න බලන්න. යෂ්, ගුඩ් මෝර්නින්. අපිත් ඔය පැත්තට එන්න හදන්නේ. ඉතින් පරක්කු යන්නේ පා, ඉක්මනට එන්න මේ පැත්තට. දැරණිය ගල ඉඳලා තමයි මේ පැත්තට එන්න හදන්නේ. මහින්ද ඉන්නවා මාව අහගෙන. ඉතින් ආව එකතු කරගන්නම් මහින්ද. ලස්සන සින්දුවක් ඉල්ලලා තියෙනවා නේද? අය කවුද ඉන්නේ? ඉන්නවා ඉන්නවා ගොඩාක් අය. ගුඩ් මෝර්නින් ලක්කඩ කියලා තියෙනවා. ඔයා වහනවා කියලා තමයි තියෙන්නේ. සින්දුවකට එකතු කරද එකතු කරන්න ට්‍රින්ක පහයකනම් පුංචි පන්න තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. එදින ආරත් බලන් මේ විදිහට ඉක්මනට මේ පැත්තට එන්න. ආ කැම්මති සින්දුවකට කැම්මති කියන එක එකතු කරගෙන ලස්සන සින්දු ගොඩාක් අහන්න. 10:51 වෙලාව.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි රයිවි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
4: David Pierce Motor Company within Rajya Sevaka Upata Pidana DPMC Rajya Pranama Amatanna 01114 706

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: මද්‍රව්‍ය ජවරම් සහ පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධ ශ්‍රී ලංකාවට අවශ්‍ය තවත් පුද්ගලයින් 109 දෙනෙකුට ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබෙනවා. 2024 වසරේ සිට 2026 වසරේ දක්වා ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව 42ක්. මේ වන විට එවැනි පුද්ගලයන්ගෙන් 34 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකියාව ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුඩ්ලේ මහතා සඳහන් කළේ. 2024 වසරේ සිට 2026 දක්වා රුපියල් මිලියන 3878ක දේපළ රාජසන්ත කර තිබෙනවා. සිරියාව ත්‍රස්තලයිස්වෙන් ඉවත් කිරීමට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගනු ලැබූ පියවර සම්බන්ධයෙන් සිරියානු ජනාධිපති අහමඩ් අල් ෂාරා ස්තුතිය පළ කර තිබෙනවා. අමෙරිකාව 1979 වසරේ සිට සිරියානු රාජ්‍ය ත්‍රස්තලයිස්තුවට ඇතුළත් කර තිබුණා. එම ලයිස්වෙන් සිරියාව ඉවත් කිරීම අඳුරින් මිදීමක් බවයි අහමඩ් අල් ෂාරා ප්‍රකාශ කර ඇත්තේ. එමගින් බාහිර ආයෝජන රටතුළට ගලා ඒමට අවස්ථාව උදා වනු ඇති බවත් සිරියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. ලක්කන ප්‍රධාන පැවති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: ඔබට එල්ලම් ආරීජේ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

එකලහයි විනාඩි 10යි කියන්නේ දෙවෙනි පැය තමයි අපි මේ විදිහට පටන් අරගෙන තියෙන්නේ. ඉතින් හාඩ් බීට් එකේ දෙවෙනි පැය අපි මේ විදිහට පටන් ගන්නකොට ලස්සන සින්දුවක් අහලා ඔබ ලස්සන සින්දුවක් අහලා වනේද? මොකද මේ එහෙම දෙවල් වෙන්න පුළුවන්. අපි අර හිතන් ඉන්න එක කලින් කියන්න ගියාම මොන ඔය වගේ දේවල් වෙනවා. හරි කමන්නේ. හරි ලස්සන සින්දුවකින් පස්සේ අදින් ඔයාට පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. දැන් ඉතින් ඔෆිස් එකේ හැම සමහරක් වෙලාවට අපි එක දිගට මේ ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන වැඩ ටික කරගෙන කරගෙන යනවනේ. එහෙම නැත්නම් ගෙදර ඉන්න කෙනෙක් නම් ගෘහණියක් නම් ගෙදර තියෙන වැඩ ටික නම් කියලා ඉවරයක් කරන්න බෑනේ. කොච්චර වැඩ කළේ වරුණත් ආපහු තව වැඩක් එකතු වෙනවා. ඉතින් ඒකත් එක්ක සමහරක් වෙලාවට ඔයා හිතන්නේ නැති විදිහට ඔයාගේ කොන්දේ කැක්කුමක් කරන්න පුළුවන් දන හිස වේදනාවක් පුර හිස බෙල්ල. ඉතින් මේ විදිහට සන්ධි වේදනාවෙන් පෙළෙන කෙනෙක්ද ඔයා? ඉතින් අවුරුදු 18ට වඩා වැඩි කෙනෙක් නම් ඔයාට හොඳම විසඳුමක් තියෙනවා. ඒ තමයි ෆැඩ්නා පරේෂණ මධ්‍යස්ථානයේ ප්‍රමුඛ පෙළ විශ්වවිද්‍යාලයේ ක්‍රිකට් සම්බන්ධ වෙලා ඔයාට හොඳම විසඳුමක් අරගෙන ඇවිල්ලා තියෙනවා. එතුමයි යෝගී සන්ධි වේදනාවට తాවකාලික විසඳුමක් වෙනුවට දීර්ඝකාලීන විසඳුමක් ගන්න පුළුවන් ෆැඩ්නා ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස් එක. ඉතින් ඔයාගේ සන්ධි වේදනාවට ස්ථිර විසඳුමක් ගන්න ඕනේ නම් ඔයාට කරන්න තියෙන්නේ මොකද දන්නවද? එතුමයි ෆැඩ්නා ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස් එක අරගෙන බලන්න. ඉතින් ඔයා ගෘහණියක් වෙන්න පුළුවන්, ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ඔයා ශල්‍ය කර්මයක් කරලා සුවය ලැබමින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මේ ඕන කෙනෙක්ට පුළුවන් සන්ධි වේදනාවෙන් පෙළෙන කෙනෙක් නම් ෆැඩ්නා ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස් එක අරගෙන බලන්න. මිල රුපියල් 1920ක් විතරයි ඉවෙන්නේ. ඔයා ළඟම තියෙන ෆාමසි එක ගාවින් එහෙම නැත්නම් සුපිරි වෙළඳ සැරින් ඔයාට මිලදී අරගෙන බලන්න පුළුවන්. ඔයා දන්නව නේද දැන් විශේෂම දේ තමයි දැන් ෆැඩ්නෝ ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස් එක ගෑවට පස්සේ සමහරක් වෙලාවට හිතෙන්න පුළුවන් මේක ගෑවට පස්සේ ඇඳුමක් අඳින්න බෑ, ඇඳුමේ ගෑවේ ටිකක් වෙලා ඉන්න වෙනවා. නෑ එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. මේක ගහපු ගමන් හැමට ඉක්මනින් ඇබ්සෝබ් වෙනවා, හැමට ඉක්මනින් උරා ගන්නවා. එතකොට ඔයාට ඔෆිස් යන ලෑස්ති වෙලා වෙන්න පුළුවන්, ඔයා මොන හරි වැඩකට යන ලෑස්ති වෙලා නම් ඉන්නේ. ඒ වුණත් ඔයාට ගාගෙන යන්න පුළුවන්. හොඳ සුවඳක් එන නිසා ඔයාට බය වෙන දෙයක් නෑ. අර ළඟින් යනකොට කවුරු හරි ඔයා දිහා හැරිලා බලයිද වගේ. නෑ එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ බය නැතුව ගාගෙන යන්න. ෆැඩ්නා ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස් එක ඉතින් සන්ධි වේදනාවට තෙත තියන කාලේ. හරි ඒකනත් මතක් කරන ගමන් ඔයාට තව දෙයක් තියෙනවා මතක් කරන්න. ඒ තමයි මොකද්ද? පැල්වත නිෂ්පාදන ගැන. පැල්වත නිෂ්පාදන කියලා කියන්නේ එදා ඉඳලා අද වෙනකම් වෙළඳපොළේ තියෙන විශ්වාසවන්ත වෙළඳ නාමය. ඔයාට ක්‍රියාක්ෂර නිෂ්පාදනයක් මිලදී ගන්න ඔයා බලාගෙන හිටියන හොඳ නිෂ්පාදනයක් ඔයාගේ පොඩ්ඩට දෙන්න හොය හොය හිටියන බය නැතුව පැල්වත යෝගට් එකක් අරගන්න, පැල්වත කිරිපිටි එකක් අරගන්න, පැල්වත ඩ්‍රින්කින් යෝගට් එකක් අරගෙන බලන්න. ඉතින් පුංචි කෙනෙක් ඉඳලා වැඩිහිටියෙක් දක්වා විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුළුවන් හොඳම විශ්වාසවන්ත වෙළඳ නාමයක් තමයි පැල්වත කියන්නේ. එකලහයි විනාඩි 13යි වෙලාව. මම හගෙන ඉන්න ගමන් අපි හමු හાર્ඩ් බීච් චැට් එක පැත්තට කවුද ඇවිල්ලා ඉන්නේ කියලා බලන්න. මාව මතක් කරන්නත් ඕනේ. සරල් චණ්ඩයි සවොන්න මතක් කරා මං ඔයාව. කඩේ සද්දටම ලක්කන දාලා නේද තියෙන්නේ. ඉතින් ඔයාලා මාව හගෙන ඉන්න පුළුවන් දවල් එක වෙනකන් හાર્ඩ් බීට් එක ගාශ ඇවිල්ලා ඉන්නවා. මම හගෙන ඉන්නවා ෆරීඩායි වගේම දීප්ති ජිරි ජීෆි ජීෆ් මේ තු ජීෆ් වෙනෝනේ. ඒ වගේම ශිරින් ඩයල්ස් ඉන්නවා, නිරෝ ඉන්නවා, ගයාන් ඉන්නවා, ගයානේ ඉන්නවා, චන්ද්‍රානි මේ හැමෝම එකතු කරගන්න ඕනි කියලා තියෙනවා. නෝරේදර තමයි මම වහගෙන ඉන්නේ. කවුද මේ මට මැසේජ් එකක් දාලා තියෙන්නේ? මැසේජ් එක දාපු කෙනාගේ නම නේ වහාම නම ඉක්මනට මේ පැත්තට එවන්න. ෂෙවෝ නෝව එකතු කරගන්න ඊළඟ සින්දුවට. මොකද ඊයාවේ නැත්තේ? ඊයේ සින්දුව කිල්ලුවේ නේ. ඉතින් ඔන්න අද ඇවිල්ලා තියෙනවා සින්දුව කිල්ල කරන ෂෙවෝන්. හයි ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. ගුඩ් මෝර්නින් ඔයාට. දැන් නම් අපි සද්දෙම ලක්කඩ අහගෙන ඉන්නවා කියලා තියෙනවා. හાર્ට් බීට් අහගෙන ඉන්නවා නේද? එයාගේ පුංචිගේ 59 වෙනි උපන්දිනේ පුංචිගේ නම කියන්න පුංචි ශාන්ති වෙන්න ඕනේ. ශාන්ති පුංචිට සුබම සුබ උපන්දින කියලා ප්‍රාර්ථනා කරනවා අචින්ත. ඒ වගේම පවුලේ හැමෝමත් එකතු කරගන්නම් මේ වෙලාවේ ලස්සන සින්දුවක් අහන්න. ඔය විදිහටම ඉන්නෝ විහංග. මොකද හයි හයි කී කියා ඉන්නේ? සින්දුවක් ඕනේ නැද්ද?
කෙල්ලගම FM 93.5 93.7 මේ පැත්තට ඔයාට එන්න පුළුවන් ලස්සන සින්දුකුත් මම ලෑස්ති කරගෙන ඉන්නවා. අද විශේෂ කෙනෙක්ගේ බර්ත්ඩේ එකක්. ඒ තමයි ප්‍රවීණ ගීපද රචක ඒ වගේම ගීපද විචාරක ධම්මික බණ්ඩාරේ තුමාගේ උපන්දිනේ. ඉතින් එතුමන්ට සුබම සුබ උපන්දිනයක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා ලක්නහණි හැමෝමත් එකතු කරගෙනම. ඉතින් එතුමන්ගේ අගෝස්තු 25 වෙනිදා තමයි උපන්දිනේ යෙදෙන්නේ. 1964 උපදින ඔහු. ඉතින් එතුමාගේ ඒ උපන්දිනෙත් එක්කම අපි ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන ඉන්නවා ඔයාට අහන්න දෙන්න. ඉතින් ෆෝජියෝමා කන්දපාමුල ෆෝජියෝමා කියලා කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ජපානේනේ, ජපානි සකුර මල්ටික ෆෝජියෝමා කන්ද. සමහරක් වෙලාවට මේ සමහර දැන් අපිට ගිනි කන්දක් වුණාට පස්සේ ලස්සන පෙවුණාට එසන ජීවත් වෙන අයට මේ දේ සමහරක්කට ලස්සන නොවෙන්න පුළුවන්. ගිනි කන්ද පිපුණාට පස්සේ ඒ තියෙන දේවල් එක්ක. ඒ වගේම තමයි සකුර මල් කියලා කියන්නේ ජපානි හරි ලස්සන නමක් තියෙන නමක් නේද, නමක් තියෙන මලක්. මේ සින්දු හලෙන්න අපි කතා කරමු. 11:15

0: සහනිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සුළුහා මධ්‍ය පරිමාණ සහනිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 676 679.
1: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Water Pump අමතන්න 077 777 7374.
3: ඔබට සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
4: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
5: සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
6: ඉල් දාල මෙහින් දාල යන අතරින් නවතින්න ඉවිනි ට්‍රයි.

යටට වග කියන රේඩියෝ හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

එකලහරි විනාඩි 26 වෙලාව හඩ් බීට් අහගෙන ඉන්න වෙලාව ඔයාට මඩේ පුළුවන් ලස්සන සින්දු ටිකක් අහන්න. ලස්සන සින්දු අහගෙන ඉන්න ගමන් මට ඔයාට පුංචි දෙයක් කියන්න තියෙනවා. මොකද ඒ තුමයි ගෙදර ඉන්න දාගේ වයස කෙනෙක්. එහම ආච්චි වෙන්න පුළුවන්, සීය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්. මේගොල්ලන්ට මොනවා හරි පොතක් කියව ගන්න, ගමනක් යන්න, තනියම වැඩ ටිකක් කරගන්න අපහසු වෙලා තියෙන පුළුවන්. ඉතින් S2 නැතු වුණොත, S2 හරියට අපිට පේන්නේ නැති වුණොත, මේව දේවල් සිද්ධ වෙන්න පුළුවන්. තමන්ගේ වැඩ ටික තනියම කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔයා ගෙදර ඉන්න, එයා ගෙලම යන්නේද? ගෙදර ඉන්න. ඉතින් ඒ කෙනාට පුළුවන් එයාට. ඉතින් ගෙදර ඉන්න මෙහෙම කෙනෙක් ඉතව නම් එයාට පුංචි චාන්ස් එකක් තියෙනවා. මෙන්න මේ තැනට යන්න. කොහෙටද දන්නවද? ඇසේ සුදු ඉවත් කරගන්න, ඇස් පෙනීම දුර්වලතාවයක් තියෙන නම් ඒකන පරීක්ෂා කරගන්න, ඇස් කණ්ණාඩි ලබා දෙන්න, ඒ වගේම ළමා අක්ෂිසායනයක් කරගන්න, ඇස් කණ්ණාඩි සේවාවක් ගන්න උනොත් සමහරක් වෙලාවට දැන් අර ડોක්ටර් කෙනෙක්ව චැනල් කරන්න වෙනවනේ. හැබැයි මේ චැනල් කරද්දී ડોක්ටර්ව නොමිලේ චැනල් කරගෙන ඒකන විස්තර දැනගන්න පුළුවන්. ස්කනල් ලබා ගන්න බාහිර රෝගියාංශය මේ හැමදේම ඔයාට එකම තැනකින් කරගන්න පුළුවන්. ඔන්න ගෙදර ඉන්නවා නම් කෙනෙක් බය නැතුව එක්කගෙන යන්න මේ තැනට. ඒ තමයි ලෙන්ස් ටෙක් අයිකිය හොස්පිටල් එක නම්බර 74 එක රොබර්ට් ගුණවර්ධන මාමත කොස්වත්ත බත්තරු මුල්ල. නම්බර 74 එක රොබර්ට් ගුණවර්ධන මාමත කොස්වත්ත බත්තරු මුල්ල. මේ කේන ලිපිනේට ඔයාට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඉක්මනට කාල් එකක් දීලා වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. 0770-64-78-478 0770-64-78-478 මේකින ෆෝන් නම්බරයකට කෝල් එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කියන ලෑන්ඩ් ලයින් එක ඉක්මනට කලයක් කරගෙන ලියා ගන්න. 0112-78-58-58 0112-78-58-58 මේකින ෆෝන් නම්බර්ස් වලට කෝල් එකක් දීලා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක ගැන තමයි මේ ආට මතක් කරේ. අපි අමුතු බලන්න චැට් එක පැත්තර යනකොට මුලින්ම කවුද ඇවිල්ලා ඉන්නේ කියලා බලන්න ඕනේ. ඉතින් මේ 11 පැය තමයි පටන් අරගෙන තිනේ මේ දෙවෙනි පැය. ලස්සන සින්දු අහන්න පුළුවන්. ඔයා වැඩ කරන ගම මේ වෙලාවේ ඔය චුටක ස්ට්‍රෙස් එකේ නම් ඉන්නේ. පොඩක් සද්ද වැඩි කරගෙන ලක්කන අහන්නකෝ. ආර බලන් ලස්සන සින්දු අහන ගම ඔයාගේ තියෙන ස්ට්‍රෙස් එක අඩු කරගන්න, වහන්සේ අඩු කරගන්න. ඉතින් රීෆ්‍රෙෂ් වෙලා වැඩ ටික ආපහු පටන් ගන්න. හයි ඔකේ, ගුඩ් මෝර්නින් කියලා දිනා. ගුඩ් මෝර්නින් ඔයාට. අපි අදත් ගෙදර වැඩ කරන්නේ. අජන්ත අයියා ඉන්නවා එතන. මම නැතුව පාළුවෙන් දෙහිටි ඔන්දු මං ඇවිල්ලා තිනා. ඊයේ මම ආවා. ඔයා ඊයේ ආවේ නැතුනට මට කරන්න දෙයක් නැහැ. ලස්සන සින්දුවක් ඉල්ලලා තිනවා. ඉතින් කවුද මේ මැසේජ් එක දැම්මේ කියලා නම් නැහැ. නදීෂෝ වෙන්න ඕනේ මට මැසේජ් එක දාලා තියෙන්නේ. සබෝදස්සන ජයවා මොයාට. ඉතින් මේ වෙලාවේ වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා තිනවා. ඉතින් ලොකු බොස් ඉන්නවා, පුල් පොඩි බොස් ඉන්නවා, වරුණෝ, ලක්ෂ්මී මිස් ඉන්නවා, මදුසංක, මේ හැමෝම එකතු කරගෙන අපි අහමු ලස්සන සින්දුවක් නේද ජයවා මේ. ගුඩ් මෝර්නින් කියලා තිනවා. ගුඩ් මෝර්නින් ඔයාට. අපි ආ සින්දුවකට එකතු කරගන්න. හේමමාලි ඉන්නවා සින්දුවක් අහන්න ලෑස්ති වෙලා. සිරියලතා, සුමන්තා, නෙල්කා, රෝහිණී ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, සොනිතා, විනිතා, ඒෂෝ, තව ගොඩාක් අයින, ලක්මාලි, මේ හැමෝම එකතු කරගන්න. අපේ විශේෂයෙන් අපේ බොස් එනන් දහපු තන්ත්‍රය ඔවත් එකතු කරගන්න. ඉතින් ගයනි තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් වැඩ කරන හැමෝම එකතු කරගෙන අපිට පුළුවන් ලස්සන සින්දුවක් අහන්න. ලස්සන සින්දුවක් අහන්න කලින් ඔයාලට වෙලාව මතක් කරන්න ඕනි. 11:30 වෙලාව. ඉතින් වෙලාවත් බලලා අපි අමුද ලස්සන හින්දි සින්දුවක් අහන්න. මේ සින්දුව මගෙන් ඔයාට.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැණි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතොට වාහනයකින් බැසයාමේදී මාර්ගය දෙසට ඇති දොර විවෘත නොකරන්න.
2: සුපකමනක් පරිස්සමින් කිහිගෙන්න.
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම්මන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
4: ලකන මොමලින් ඒසයි.
5: සම අනුග්‍රහය.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: 10ට වෙනසක්. 18ක පෙරලියක්.
9: ලංකතිබා.
10: 11:39

කොගාට වාරයක් කියෙනවනම් සිත්තයටත් වාරයක් කියෙනවා නේද? සමහර දේවල් අපිට හිතන ඇයි මාටම මෙහෙම වෙන්නකින්? නෑනෑන වාට විතරක් නෙමෙයි මේ දේවල් හැමෝටම හිතන දේවල්නේ. හැබැයි ඔයා දන්නවද කොකාට වාරයක් ආවට තිත්තයට වාරයක් කියනවා කියලා? ඉවසලා ඉන්න. අපි ලස්සන සින්දුවක් නේද අහලා ආවේ. සින්දුවෙන් පස්සේ අපි හඩ්බිට් චැට් එක පැත්තට යන්න ඕනේ. මේ වෙලාවේ කවුද මම අහගෙන ඉන්නේ කියලා බලන්න ඕනේ. ඊට කලින් ඔයාට ධන නිධානයේ නතරේ පතගෙන මතක් කරන්න ඕනේ. ජීවිතයේ සිහින දුර නෙමෙයි, හරි ළඟයි දෙන්නේ. ඒ හිඳ හැබැයි කරගන්න පුංචි තල්ලුවක් දෙන්න. ධන නිධානයේ නතරේ පත සදානම් වෙලා ඉන්නවා. ජාතික ලොතරැයි මණ්ඩලේ. ඉතින් ඔයාලට අරගෙන ඉන්න ධන නිධානයේ නතරේ පත අරගෙන බලන්න. පුංචි රුපියල් 40ක් විතරයි වෙන්නේ. කෝටිපතියෙක්, ලක්ෂපතියෙක්, 20 ලක්ෂපතියෙක් වෙන්න ඔයාට අවස්ථාව හදලා දීලා තියෙනවා. ඉතින් ඔය පරක්කු වෙන්න ඇතු ඔය ළඟම දෙන ලොතරැයි කෝඩුවෙන් ධන නිධානයේ ලොතරැයි පත අරගෙන බලන්න. වෙලාවේ ගෙදර රස්සට කෑම ටිකක් හැදෙන වෙලාවක් තුම් සෝද මේ පැත්තට එනවා. සුවඳ එනවා. සුවඳ එන්නේ කොහොමද දන්නවද? අරවා කෑම ටික රස කරගන්න පැල්වත්ත බටර් ටිකක් දැම්මා නේද? පැල්වත්ත බටර් ගන්නකොට ලුණු සහිත ලුණු රහිත එවාගේම සුදු ලුණු රසට ඔයාට කැමති විදිහකට වලදී ගන්න පුළුවන්. ඉතින් කෑම ටික හදන්න ගෙදර ඉන්නවා නම් පොඩ ටික කෑම ටික කන්න අදිමදි කරන. ඉතින් මෙයාට පුළුවන් කෑම ටික රස කරගන්න, ගුණ කරගන්න, සුවඳක් එකතු කරගන්න, පැල්වත්ත බටර් එක එකතු කරගන්න. එකතු කළ බලලා කියන්න මට රස කොහොමද කියලා. එතමයි පැල්වත්ත නිෂ්පාදන ගැන ආට මතක් කරන්නේ. ඉතින් ඒ වගේම කිරියාශ්‍රිත නිෂ්පාදනයක් මෙලදී ගන්නකොට ආට පැල්වත්ත කියන නම අමතක වෙන්නේ නෑ නේද? ඉතින් ළඟම තියෙන ෂොප් එකට ගිහිලා මොන හරි කිරියාශ්‍රිත නිෂ්පාදනයක් මෙලදී ගන්නකොට පැල්වත්ත කියන නමින් මම මෙලදී ගන්න. 11:45 වෙලාව හඩ්බීට් චැට් එක අහගෙන ඉන්න වෙලාව. ඔවන් යන්න හදන්නේ චැට් එක පැත්තට. චැට් එකේ ඉන්න මාමලි මහා යෂ් ඕ කියලා කවුද මේ වණ්ඩාරගම පැත්තෙන් තමයි මට මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. ඔරන නේද? ඉතින් ඔමා අයියා වැඩ කරන ගමන්ට ගේම වෙලාවේ සද්දරම ලක්කන අගෙන ඉන්නවා කියලා තියෙනවා. ඔතන ඉන්නවා නන්ද, එවගේම නන්ද මාලිනීගේ සින්දුව කියලලා තියෙනවා. හරි, අපි බලමු සින්දුව දෙන පුළුවන් වෙයිද කියලා. ඊට පස්සේ කුමාරීතුමා, ශමාලී, නිරෝෂා, චම්පායි වගේම රංජනි, දිදුෂා, නිරක්ෂි එවගේම චන්ද්‍රිකා ඉන්නවා. කට්ටියෝම එකතු කරගමු කියලා තියෙනවා සින්දුවක් අහන්න. ඔය විදිහටම අහගෙන ඉන්න වැඩ කරන ඕන තැනක වට සඳන ලක්කන දාලා තියාගන්න පුළුවන්. ඔය කැමති සින්දුවක් මගෙන් ඉල්ල ගන්නත් පුළුවන්. සතියකට පස්සේ සුබ පැතුම් යෂ් කියලා තියෙනවා. ඊයේ මැසේජ් එකක් එවන්න බැරි වුණා. වැඩ ගොඩක් හිටිය කියලා තියෙනවා බුලස්සිංගලින් දහරා. කමක් නෑ, දිනවා දාවනි නේද? සිංහක අහන්න අපිත් ඉන්නවා කියලා තිනවා. අම්මා, තාත්තා, රංග, ඉඳුනිල්, ප්‍රනීත් එකතු කරගෙනවා. මදු ඉන්නවා, ඉනුකි බබා, ආදි බබා, තොහින බබාවත් එකතු කරගන්න ඕනි කියලා තිනවා. ඒ වගේම තරුෂි බස්නායක නංගිවත් එකතු කරගන්න කියලා තිනවා. ඉතින් යා මාව අමතක කරන්නේ නෑනේ, මාවත් එකතු කරගන්න කියලා තිනවා සිංහක අහන්න. ආයි බොවන් ලක්කන අපි තෝමහගෙන ඉන්නවා කියලා තියෙනවා. එකතු කරගන්න හරණින් රේණුකාව එකතු කරගන්න. ආදරේ ලක්කන හැමදාමත් කියලා තියෙනවා. ඉතින් ඔය ආදරෙම අපිත් එක්ක මේ විදිහටම ඉන්න. ලක්ෂ්මනාවත් එකතු කරගන්න ඕනි. තම්බරා, නිෂානි, චේතනා, පුංචි පුතා, තේජ, අවෝරීන්දවා, භාග්‍ය, අවිෂ්ක, සේරුවා, විලකේඩිය, සමරසිංහ හැමෝම එකතු කරගෙන අපිට අහන්න පුළුවන් ලස්සන සින්දුවක්. අර දැන් කැලේ පිපෙනවනේ ලස්සන මල් නේද? ඒ කැලේ මල් පිපුණට පස්සේ සමහරක් වෙලාවට අපි ඒවා ගෙදර අරගෙන ලස්සන මල් වාස්සකක දාලා තියෙනවනේ. ඒ වුණාට කැලේ මලක් කොහෙදෝ ගෙහෙල්ලා. මේ සින්දු අහලා එන්නකෝ. ප්‍රින්ස් උදේප්‍රියන්ත මහත්මයාගේ ලස්සන සින්දුවක් මේ තියෙන්නේ.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසෙ වියදමට කියාපු ලක්ෂ දෙකහමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා
4: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLB හනහඩ බලා ගන්න.
6: ලක්කන හගෙන ඉන්න වෙලාව 11 විනාඩි 53යි.
7: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: pratite Vagakijene radio.
1: මේසේ ඉඳුවෙන් පස්සේ අපි අනේ දවල් නිවුස් එක අහන්න. ඉතින් නිවුස් එකෙන් පස්සේ තමයි ඔය මම යාපහුව හම්බ වෙන්නේ. කොහෙවත් යන්නේ නැතුව හොම්මම ඉන්න.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: එල්පි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්පි හඳහන ඔබත් අදම එල්පි හඳහඩ බලාගන්න
1: යුත්තකෙයි නොයාගේ ෆියචේකට ප්ලස් පයින් එකක් RDB යුත් පලස් යුත්තකටම සෙට්වෙන බෑංකින් පාට්න RDB යුත් පලස් කිනුමා
2: ඩුබයි වලදී අල්ලා මේටට රැගෙන බස්ලලිත් මධ්‍යම අපරාධ කොට්ටාසයට. බස්ලලිත් සිදු කළ අපරාධ ගැන පොලිසියෙන් හෙළිදරව්වා. එල්නිනෝවින් දිස්ත්‍රික් 7ක 81865කට පීඩා. වගහනු අයට රජයෙන් වන්දි. කබරගල මලේගම් පවුල් 50කට රජයෙන් නව නිවාස. කැලණිකගේ ප්‍රගතිය ගැන පුළුල් පරීක්ෂණයක්. සරණාගත වීසයිලු ලක්ෂ දෙකකට ට්‍රම්ප් හරස් වෙයි.
3: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
2: ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. ඩුබයිහිදී අත්අඩංගුවට දෙවීන්ට රැගෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මධ්‍යවේ ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර හෙවත් බස්ලලිත් නෙමති සැක්කරු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට රැගෙන ගියා. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දිනධාරීන් කණ්ඩායමක් විසින් අද අලුයමයි දෙවීන්ට රැගෙන ආවේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රාජ්‍ය බුද්ධි සේවයේ ඩුබයි පොලිසිය සමග සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකනුයි බසලිත් නැමැත්තා අත්අඩංගුවටගෙන ඇත්තේ. ඔහු මෙරට මත්කුරු ජාවාරමේ ප්‍රධාන නියමකු මෙන්ම මනුෂ්‍ය ඝාතන කප්පම් ගැනීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය කළ සිටි සැකකරුවේ. කළුතර දකුණු ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මෙම සැකකරුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයක්ද නිකුත් කර තිබුණා. රබදු සංකද සිල්වා හෙවත් බූරු මූණා නැමැත්තා යොදවා 2022 වසරේ හංවල්ලි ප්‍රදේශයේදී මුස්ලිම් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම 2023 වසරේ සැප්තැම්බර් මාස 30 වනදා හංවැල්ල නෙළුවත්තුඩුව ප්‍රදේශයේදී තවත් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම එම් වසරේදීම මන්නාරෝෂා නැමැති සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ඔහුගේ මිතුරෙකු ඝාතනය කිරීම යන චෝදනා ඔහුට එරෙහිව එල්ල වී තිබෙනවා. ඊට අමතරව 2024 වසරේදී තවත් පුද්ගලින් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ 2025 වසරේ අගෝස්තු 12 වනදා හෝමාගම් ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව වෙඩි තබා ඝාතනය කිරීම, එම වසරේ ජූලි 6 වනදා කොටහැර කොඩ්ඩා සහ දෙමඩගල රුවන් යන සංවිධානාත්මක අපරාධකරුවන් කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී ඝාතනය කිරීමට උත්සාහ කිරීම යන චෝදනාද බස්ලලිත් නෙමැත්තාට එල්ල වී තිබුණා. මෙරට පොලිස් කණ්ඩායමක් සහ ඩුබාහි පොලිසිය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදී එරට මහල් නිවාස සංකීර්ණයකදී බසලිත් නැමැත්තා පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී අත්අඩංගුවට තිබෙනවා. ඒ අනුව ඒට රඳවා තබා ගැනීමෙන් අනතුරුවයි අදාළියම සැකකරු දෙවීන්ට රැගෙන විත් තිබෙන්නේ. සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මධ්‍යවේ ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර හෙවත් බසලිත් නැමැති සැකකරු ජාවාරම්වලින් උපයාගත් දේපළ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුඩ්ලේ මහතා සඳහන් කළේ.
4: අද ඩුබයි රාජ්‍යයේ සිට ලංකාවේ බරපතල අපරාධ රාශියකට අවශ්‍ය කරන සැකකරුවෙකු අද උදෑසන අපි මෙරටට ගෙන්වා ගත්තා. එම සැකකරු පෙරදින තෙක් ඩුබයි පොලිස් අත්අඩංගුවේ පසුවා. මේ සැකකරු වයස අවුරුදු 36ක් වයස ඇති කළුතර දකුණු ප්‍රදේශයේ පදිංචිකාරයෙක්. මොහුට විරුද්ධව බරපතල අපරාධ රාශියක් මේ වන විට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. ඒ වගේම මොහුට විරුද්ධව මේ වන විට විමර්ශනය වන අවියායුද වෙඩි තැබීම් වලින් කරනු ලැබූ මනුෂ්‍ය ඝාතන රාශියක්, වෙඩි තැබීම් වලින් මනුෂ්‍ය ඝාතන වලට තැත් කිරීම් නඩු කීපයක්, බරපතල තුවාල සිදු කිරීම් කප්පම් ගැනීම්, විශේෂයෙන් දරුණු තියුණු ආයුධ උපයෝගී කරගැනීමෙන් කරනු ලැබූ බරපතල තුවාල කිරීම් රාශියක් සහ වාහන දේපල ගිනි තැබීම් සඳහා අපේ නීතියට අවශ්‍ය කරන ලද සැකකරුවෙක්. මෙම සැකකරු ඉදිරියේදී මධ්‍යම අපරාධ කාර්යාංශයේ නිලධාරීන් බහරේ රඳවා ගැනීමේ නියෝග සමගින් ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපි යොමු වෙනවා. විශේෂයෙන් අද දින මේ රැගෙන ආපු සැකකරුත් මද්රව්‍ය ජාවාරමට ඉහළින්ම සම්බන්ධ වූ අයෙක් නිසා ඔහු පිළිබඳව විශේෂයෙන් අනීතික දේපළ පිළිබඳවත් පෙරදින සිටම තොරතුරු නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශය විසින් විමර්ශනයක් ආරම්භ කළා.
2: මෙතර ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදනය නිකුත් කර සිටි මෙරට පාතාල අපරාධකරුවන් 16 දෙනෙකු මේ වසර තුල පමණක් ගෙනීමට පොලිසිය සමත් වුණා. මෙවැනි විට ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසු වන ප්‍රබල පාතාල අපරාධකරුවෙක් වන ඇල්ටෝ ධර්මේ සහ වනන්තේ චතු යන සැකරුවන්ද ඉදිරි දිනවලදී මෙරට පොලිස් බහරට ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. එමෙන්ම 2026 වසරේ ගත වූ මාස කිහිපය තුළ නීති විරෝධීව උපයාගත් රුපියල් මිලියන 839ක දීපල රාජසන්ත කිරීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුඩ්ලර් මහතා සඳහන් කළේ. එමෙන්ම 2024, 25 සහ 26 වසර තුන ඇතුළත නීති විරෝධී උපයාගත් රුපියල් මිලියන 3878ක දීපල රාජසන්ත කර ඇති බවත් එෆ්.යු. වුඩ්ලර් මහතා ප්‍රකාශ කළා.
4: 2024, 2025, 2026 වසරවල රතු නිවේදන සහිතව මෙරටට ගෙන්වාගත් සැකකරුවන් ගණන 42ක් දක්වා ඉහළ යන බවත්, ඒ වගේම තවත් රතු නිවේදන නිකුත් කරන ලද 109ක් සැකකරුවන් කඩිනමින් ඉදිරි වර්ෂ 2-3 තුල අපි ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. රතු නිවේදන නිකුත් කර නොමැති සැකකරුවන් හුදෙක්ම පොලිස්පතිතුමාගේ විශේෂයෙන් ඒ රටවල රාජ්‍ය යාන්ත්‍රණය, ඒ වගේම පොලිස්පතිවරුන් සමග තියෙන සුහදතාවය, අන්‍යෝන්‍ය විශ්වාසය මත මෙරටට සැකකරුවන් 38 දෙනෙකුත් අපිට රැගෙන එන්නට හැකිවා. නිසා මේ සියලුම සැකකරුවන් මේ වන විට ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සැලසුම් දියත්මක් කරලා තියෙනවා. ඉදිරි දින කීපයකදීත් අපි සැකකරුවන් කීප දෙනෙක් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර සූදානම් කරලා තියෙනවා. සැකකරුවන් ලංකාවට ගෙන්වා ගැනීමෙන් පසු ඔවුන් අනීතිකව උපයාගත් දේපල රජය සතු කර ගැනීම සඳහාත් අපි ප්‍රවේශයන් ආරම්භ කළ තියෙනවා. 2024 වසරේ මෙම අනීතිකව සමාජ විරෝධීව නීති විරෝධී උපයාගත් දේපල වලින් මිලියන 1549ක දේපල රජය සතු කර ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තිබ්බා. මේ 2026 වසරේ මේ ගත වූ මාස කිහිපය තුළ මිලියන 839ක දේපල රජය සතු කර ගැනීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සිද්ධ කරගෙන තියෙනවා. ඒ අනුව මේ 2024, 25, 26 වසර තුනේදීම මිලියන 3878ක දේපල රජය සතු කර ගැනීමට අවශ්‍ය සියලුම පියවර අරගෙන තියෙනවා.
2: එල්නිනෝ කාලිකුණික තත්වයේ හේතුවෙන් දිස්ත්‍රික් 7ක පුද්ගලයින් 81865ක පිරිසක් පීඩාවට පත් සිටිනවා. ඇතැම් ප්‍රදේශවල පානීය ජල ගැටලුද මතුවුණා. එල්නිනෝ බලපෑම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 23කට එල්බී ඇති බවයි සංඛ්‍යා ලේඛන සඳහන් කරන්නේ. පවුල් 25628කට බලපෑම් එල්ලබුණා. පවතින තත්වයේ හැමේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 20ක ජනතාවට පානීය ජලයේ බෙදා දීම සිදු කරනවා. එල්නිනෝ බලපෑම හේතුවෙන් පානීය ජලයේ බෙදා දෙන පවුල් සංඛ්‍යාව 23048. පුද්ගලයන් 72153 දෙනෙකුට එමගින් සෙත සැරසෙනවා. පීඩාවට පත් ඇති වැඩිම පිරිසක් අයත් වන්නේ මොණ්ඩාගල දිස්ත්‍රික්කයටයි. 33023 දෙනෙකු එල්නිනෝ හේතුවෙන් මොණ්ඩාගල දිස්ත්‍රික්කයේ පීඩාවට පත් වුණා. දෙවිලේ එක් කොටසකට නියඟේ පැවතියද ඇතැම් ස්ථානවලට විටින් විට වැසි ලැබෙන තත්ත්වයකුයි පවතින්නේ. නැගෙනහිර සහ උතුරු මැද පළාතේ මෙන්ම මවුනියාව, මුලතිව් සහ මනරම්බන දිස්ත්‍රික්වලට මිනිස් සිරුරට දැනෙන උණුසුම් කාලුණු තත්ත්වයක් පවතින බවයි කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එල්නිනෝ බලපෑමට ලක් වූ වගා වෙනුවෙන් කඩිනම් කෘෂි රක්ෂණ වන්දිය ලබා දීමට රුපියල් මිලියන 3000ක් වෙන් කර තිබෙනවා. මොණ්ඩාගල, පොළොන්නරුව, හම්බන්තොට, අනුරාධපුරය සහ අම්පාරණ දිස්ත්‍රික්වල වියලි කාලුණු තත්ත්වයකුයි පවතින්නේ. මොණ්ඩාගල දිස්ත්‍රික්කයේ අක්කර 1401ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අක්කර 1259ක්, හම්බන්තොට අක්කර 783ක්, අම්පාර අක්කර 1055ක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 1923ක් මෙලෙස හානි වී තිබෙනවා. වේවගාවට මෙන්ම බඩේරුම් ගැතුරු අනෙකුත් වගාවන්ටද හානි සිදු ඇති බවයි කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහාරච්චි මහතා ප්‍රකාශ කළේ.
5: දැනපවතින නියන්තත්තේ හේතුවෙන් අනුරාධපුරය, පුළොන්නරුව, මුණ්ඩාගල, හම්බන්තොට අය දිස්ත්‍රික්කවල වී බඩිගතු වගාවන් හානිය පවතිනවා. අපි ගොවින් ඉල්ලීමක් කළා තම වගාවන් හානි වෙලා තියෙනවා අපිට දැනුම් දීම කරන්න කියලා. ඒ අනුව දැනට අපට අක්කර 8000 වගේ ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා හානි වී ඇති ප්‍රමාණය. ගොවින් 7000කට වාර්තා වෙලා තියෙනවා හානි දැනුම් දුට්ටමානය. ඒ අනුව රජය විසින් රුපියල් මිලියන 3000ක් වෙන් කළ තියෙනවා මේ හානියට ගෙවීම සඳහා. මේ වගා කන්නේ නිම වෙන්න පෙර භූමියට ගිහිල්ලා තක්සර කිරීම කළා. අදාළ වාද මුදල් ලබා දීම සිදු කිරීම කරන එතෙන්දී බඩිරඟු වී ආදී වගාම 6ක් සඳහා අපි අක්කර 5ක් දක්වා වන්දි ලබා දීම සිදු කිරීම නොමිලේ ගොවිය රක්ෂණය වෙන්න ඕනේ නැහැ. නියන්ත අත ලක් වෙලා තිබෙනවා නම් අපි වන්දි ලබා දීම කරනවා. හෙක්ටයර් 1 රුපියල් ලක්ෂයක් ලබා දීම කරනවා.
2: දැඩි වේලී කාලගුණයේ හැමුවේ වැල්ලවාය ප්‍රදේශයේ කුඩා වැව්සියල්ලිහිම ජල මට්ටම සීක්‍රෙන් පහත බැස තිබෙනවා. බතල ආරවැව සිනී ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දේවර කර්මාන්තයේ සහ ගොවිතැන් කටයුතු වලටද එමගින් දැඩි බලපෑම් ලැබුණා. දෙමළාගල සහ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල නියඟින් පීඩාවට පත් ජනතාව වෙත බෞස මගින් පානීය ජලය සැපීම ආරම්භ කර තිබෙනවා. මේ අතර දිවයින නීත දෙක කොටසේ වැසි තත්ත්වයේ වර්ධනයක් අද දැක්ගත හැකි බවයි කාර්මික විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාණ්ඩ මහතා සඳහන් කළේ.
6: අද දිනේ සහ ඉදිරි දින දෙක තුන තුළ වගේ විශේෂයෙන් දිවයින නීත දෙක කොටසේ පැවති වැසි තත්ත්වයේ සුළු වර්ධනයක් වෙලා තියෙනවා. බස්නාහිර සබරගම පළාතලත් ඒ වගේම වයඹ පළාතෙත් ගාල්ල මාතර මහනුවර නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල විටින් විට වැසි යෝගී කුරුම් සහිත වැසි ඇති වේවි. ඒ වගේම මේ සඳහන් කළ ස්ථාන වලින් ඇතැම් ස්ථානයක මිලිමීටර 75ක් දක්වාගේ තරමක තද වැසිත් අපි අද දිනේ අපේක්ෂා කරනවා. වියලි කාලගුණයේ පැවති අනුරාධපුර මාතලේ හම්බන්තොට වගේ දිස්ත්‍රික්කවලත් අද දිනේ අපි වැසි ස්වල්පයක් ස්ථාන ස්වල්පයක් ඇති වෙන ඉඩකඩක් තියෙනවා. සවස් කාලයේ අම්පාර මඩකලපුව මොනරාගල වගේ හම්බන්තොට දිස්ත්‍රික්කවල දෙකෙන් පමණ පස්සේ ස්ථාන ස්වල්පයක වැසි යෝගී කුරුම් සහිත වැසි තියෙනත් ඉඩකඩක් තියෙනවා. උතුරු මැද නැගෙනහිර ඒ වගේ පළාත්වල මොනරාගල හම්බන්තොට වගේ දිස්ත්‍රික්කවල මේ පවතින උණුසුම්කාරී තත්ත්වය අපි තවදුරටත් බලාපොරොත්තු වෙනවා. මෙම තත්ත්වය සැප්තැම්බර් මාසෙත් අපි අගසතිය දක්වා වගේ පැතිවලට වියලි කාලගුණයක් තමයි අපි අපේක්ෂා කරන්නේ.
2: ප්‍රජා සවිපල ගැන්වීම සහ සමාජ රැකවන්නේ ලබාදීම ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් වගකීම් දරන සියලු රාජ්‍ය ආයතන මන සම්බන්ධීකරණය ක්‍රියා කළ යුතු බව අමාත්‍ය ආචාර්ය උපාලි පණිලගේ මහතා ප්‍රකාශ කළා. ඒ ප්‍රජා ශක්ති වැඩසටහනේ මේ වසරේ ප්‍රගතිය මෙන්ම ලබන වසරේ සැලසුම් පිළිබඳ සාකච්ඡාවකට එක්වෙමින් දිනදකම තුරන් කර සමාජයේ සවිපල ගැන්වීම සහ ආර්ථික සාධාරණත්වයේ තහවුරු කිරීම අරමුණු කරගනිමින් රජයේ ප්‍රධාන වැඩසටහන් ලෙස ප්‍රජා ශක්ති වැඩසටහන ක්‍රියාත්මක වනවා. ඒ මේ වසරේ ලබාගත් ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු විමසා බැලීම සාකච්ඡාවේදී සිදු වුණා. එමෙන්ම ලබන වසරේ සැලසුම් පිළිබඳවද අවධානය යොමු කර තිබෙනවා. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දක සනත්කුමාර නායක මහතාද සාකච්ඡාවට එක් වුණා. 2026 අයවැයෙන් රුපියල් බිලියන 25ක් ප්‍රජා ශක්ති වැඩසටහනට වෙන් කර තිබෙනවා. ඉන් රුපියල් බිලියන 23ක් යොදා ගනිමින් ව්‍යාපෘති 23,000ක පමණ ක්‍රියාත්මක කර ඇති බවයි සාකච්ඡාවේදී හෙළිවුණේ. එම සියලු ව්‍යාපෘති මේ වසරේදී අවසන් කිරීමේ හැකියාව පවතිනවා. එමෙන්ම තවත් රුපියල් මිලියන 2000ක ප්‍රතිපාදන විශේෂ ආකෘතික ව්‍යාපෘති සහ ව්‍යවසාය සංවර්ධන වැඩසටහන් සඳහා යොමු කර තිබෙනවා. එම් වැඩසටහන් ඔස්සේ හඳුනාගත් ව්‍යාපෘති ඉදිරියේදී ප්‍රජා ශක්ති වැඩසටහන් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට ජල සැපයීම අත්තිරවීමට සිදු වුණේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පරිසරයට මුදාහැර ඇති රසායනික ද්‍රව්‍යයක් නිසා බව ජාතික ජල සම්පාදන හා ජලාපවාන මණ්ඩලය පවසනවා. ආපදා කළමකන මධ්‍යස්ථානයේ සහ ආරක්ෂකංශයක මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ.
7: අද දිනේදී අපිට විශේෂ සිදුවීමකට මුහුණ පාන සිද්ධ වුණා. ඇත්තටම ඊයේ රාත්‍රී 11:30ට පමණ හදිසි දැනුම් දීමක් ලැබුණා. එහෙම නැත්නම් දැනගැනීමට ලැබුණා. අපගේ ප්‍රධාන ජල පවිත්‍රාගාර දෙකක් වන අඹතලේ ජල පවිත්‍රාගාරයත් ඒ වගේම කැලණි දකුණු යුර එහෙම නැත්නම් බියගම ජල පවිත්‍රාගාරයටත් උඩින් තිබුණ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් යම් අපද්‍රව්‍යයක් එහෙම නැත්නම් කිමිකල් වර්ගයක් පරිසරයට මුසු වෙලා තිබෙනවා කියන්නේ. ඒ මොහොතේම අපිට සිද්ධ වුණා ජනතාවගේ ආරක්ෂාව සඳහා අඹතලේ ජල පවිත්‍රාගාරයත් බියගම ජල පවිත්‍රාගාරයත් තාවකාලිකව ඒ මොහොතේ ක්‍රියා විරහිත කරා. කැලණි ගඟේ ජලය සම්බන්ධ ජලයේ තත්ත්වය පරීක්ෂා කිරීම ඒ මොහොතේ සිටම උදෑසන වනතුම විවිධ ස්ථානවලින් ජලයේ තත්ත්වය අපේ ලැබොරටරිස් ටික ඕපන් කරලා අපි පරීක්ෂා කරා. පරීක්ෂා කරලා කැලණි ගඟේ ජලයේ තත්ත්වය සුරක්ෂිතව තියෙනවා කියන බව තහවුරු කරගත්තට පස්සේ අද උදේ පාන්දර 4:30 හමාර වගේ වෙනකොට නැවතත් අඹතලේ ජල පවිත්‍රාගාරයත් බියගම ජල පවිත්‍රාගාරයත් නැවත ආරම්භ කරා. නැවත ජලය නිෂ්පාදනය කිරීම බෙදා හැරීම අද උදේ පාන්දර 4:00 වන විට ආරම්භ කරා. ඉතින් මේ සිද්ධිය සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් ආරක්ෂක අංශත් එකතු වී පුළුල් විමර්ශනයක් මේ වන විට පවත්වමින් සිටිනවා. ඒ වගේම ජලතික ජල සම්පාදන හා ජලපහන මණ්ඩලයේ විදිහට විශේෂ පැමිණිල්ලක් පොලිසියට සහ ඒ අදාළ ආයතනවලට යොමු කරලා මේ තත්ත්වය ඇතිවීමට මූලික හේතුව කුමක්ද කියන එක විමර්ශනය කිරීමට අපි අදාළ ආයතනවලට පැමිණිලි කිරීම කරනවා.
2: ග්‍රාමීය බැංකු ක්ෂේත්‍රයේ පළමු ඩිජිටල් කරන ව්‍යාපෘතිය ආරම්භ කරනවා. ග්‍රාමීය බැංකුව මගින් කන්නම් සේවාවක් සැලසීම මෙමගින් සිදුවනවා. අතනගල්ල විවිධ සේවා සම්ප්‍රකාර සමිතියේ කලකිටිහින ග්‍රාමීය බැංකුව මෙලෙස ඩිජිටල් කරණය කිරීම සිදුවේ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම් මහතාද මෙම අවස්ථාවට එක් වුණා. මෙම ඩිජිටල් කරන ව්‍යාපෘතිය තුළින් ග්‍රාමීය බැංකුවේ ගනුදෙනුකරුවන්ට සිය සේවාවන් පහසුවෙන් ඉටුකරගත හැකි. එමෙන්ම ආරක්ෂාකාරීව ගනුදෙනු සිදු කළ හැකි වීමද විශේෂත්වයක්. අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙහිදී අදහස් පළ කළා.
8: 22 ගැන ඇතිතරම් අපි කියලා තියෙනවා. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අරමුණම සියලු විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස අවුරුද්ද 2කින් වැඩි කිරීම. ඒ නිසා ඒකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විනාශ කරන්න නැතුව කරන්න බෑ. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තමයි තියෙන්නේ මහා අධිකරණ අභ්‍යාචනාධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ කියන අධිකරණ තුනේම විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට ප්‍රතිපාදනය තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ. ඉතින් ඒක වෙනස් කරන්න නැතුව එයාගේ විශ්‍රාම වයස වැඩි කරන්න බෑ. 1978 න් පස්සේ දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ වල විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යන වයස 55 සිට 60 දක්වා වැඩි වෙලා තියෙනවා. හැබැයි මහා අධිකරණ අභ්‍යාචනාධිකරණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ වයස වැඩි වෙලා නැහැ. ඒ නිසා අපි හිතනවා අරහා සමානවම ඉහළ අධිකරණ වලත් වසර දෙකකින් වැඩි කරනවා. ඒ විතරක් නෙමෙයි අපි අග්‍ර විනිශ්චයකාරවරයාගේ සේවා කාලය වසර 6කට හෝ ඔහු 67 ඉක්මනවා කියන තැනට සීමා කරලා තියෙනවා. ඉතින් ඒ අනුව 22 ගැන බොරු බිය හදන විපක්ෂයට කියන්න තියෙන්නේ ජනතාව ජනවරපු දුන්නේ සම ප්‍රවේශී අධිකරණ පද්ධතියක් හදන්න, ඒකට අවශ්‍ය පහසුකම් දෙන්න. අපි මේ වෙනකොට ඒට අවශ්‍ය කරන නීති හදලා තියෙනවා.
2: නිවාස සංකීර්ණ 24ක ශරීර සුවතා මධ්‍යස්ථාන පිහිටුවීම් වැඩසටහනක් ආරම්භ කෙරුණා. ග්‍රෑන්ඩ් පාස් සිරිමුතු උයන නිවාස සංකීර්ණයේදී වැඩසටහන පැවැත්වුණේ හංසක විජේමුණි සහ එරංග ගුණසේකර යන නියෝජ්‍ය අමාත්‍යරුන්ගේ ප්‍රධානත්වයෙන්. ඊට සමගාමීව සෞඛ්‍ය සායනයක්ද පැවැත්වුණා. නාගරික සංවර්ධන අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේක්ව මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා මෙහිදී අදහස් පළ කළා.
9: අපේ රටේ සෞඛ්‍ය පිළිවන් දත්ත සලකා බැලුවාම අපේ සෞඛ්‍ය සම්බන්ධ දත්තවල නාගරික ජනගහනය ඉන්නේ ටිකක් පල්ලෙහැයි. අපි බලාපොරොත්තු වෙන ලෙවල් එකට තාම ඇවිල්ලා නැහැ. ඒකේ ප්‍රතිඵල විදියට අපිට දක්නට ලැබෙන විශේෂයෙන්ම කායික හා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ කායික රෝගවලින් මානසික රෝගවලින් ඔවුන් පෙළඹෙමින් ඉන්නවා. මේ තත්ත්වය මගහරවා ගන්න කියන එක ඇත්තම අභියෝගයක්. නමුත් ලෝකයේ බොහෝ රටවල් වල අපේ ජනතාව ජීවත් වෙන්නේ මෙහෙම තමයි. මහල් නිවාසවල තමයි බොහෝ රටවල් ජනතාව ජීවත් වෙන්නේ. එතකොට ලෝකයේ වෙනත් රටවල් මේ අභියෝග ජයග්‍රහණය කරලා තින්නේ කොහොමද? මෙච්චරකල් අපි පවත්වාගෙන ආපු අපේ ජීවන විලාසය වෙනස් කර ගැනීම මගේ. අනේ ජීවන විලාසය වෙනස් කර ගැනීම සඳහා අවශ්‍ය මාර්ග උපදේශය ලබා දීම තමයි මේ සෙන්ටර් එකෙන් කරන්නේ. නමුත් එතනින් එහාට ගියපු තවත් නොයෙකුත් සේවාවන් අනාගතයේ ඔබට ලැබෙනවා.
2: වැවිලි සහ ප්‍රජා යටතල පහසුකම් අමාත්‍යංශය මලේගම් ප්‍රජාව සඳහා ක්‍රියාත්මක කළ කබරගල නවෝද්‍යාපුරම් නිවාස ව්‍යාපෘතිය ලබන 28 වනදාට පෙර ජනතා අයිතිටපත් කිරීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා. 2023 වර්ෂයේ මාර්තු 19 වනදා බදුල්ල, හල්දුමුල්ල, පූනාගල, කබරගල සහ ලියන්ගහ වේලකන්ද යන ප්‍රදේශවල සිදු වූ නායාම් හේතුවෙන් පවුල් 50කට පමණ නිවාස අහිමි වුණා. එතෙන් සිට වසර 3.5කට ආසන්න කාලයක් වසා දමා තිබූ තේකරමන්ත ශාලකයි ඔවුන් ජීවත් වුණේ. ඒ අතිශය දුෂ්කර තත්වයක් යටතේ. මෙම ජනතාවගේ නිවාස ගැටළුවලට ස්ථිර විසඳුමක් ලබා දීම සඳහා වත්මන් රජයේ බලයට පත්වීම සමග පියවර ගත්තා. මයිලගහ මයිලිච්චි වැඩසටහන යටතේ ඔවුන් වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කළා. ඒ අනුව එක් පවුලකට පර්චස් 10 බැගින් වූ ඉඩමක අංග සම්පූර්ණ නිවසක් ඉදිකරනවා. එම නිවස වර්ග අඩි 550කින් සමන්විතයි. නිවාස ඒකකයක් සඳහා රුපියල් 132ක පමණ මුදලක් වැය කරනවා. මෙවැනි අංග සම්පූර්ණ නිවසක් ඉදිකරන්නේ නායාම්වලින් පීඩාවට පත් ජනතාව වෙනුවෙන්. පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ ළමා ආරක්ෂක අධිකාරියට බඳවාගත් නව නිලධාරීන් වෙත පත්තිලි ප්‍රදානය සිදු කෙරුණා. ඒ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය කළමනාකරණ සහකාර සිවිල් නිලධාරී, මනෝ සමාජ නිලධාරී සහ දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරී සහය සඳහායි නව නිලධාරීන් බඳවා ගැනේ. පත්තිලි ප්‍රදානයේ අනතුරුව අමාත්‍යවරිය මෙලෙස අදහස් පළ කළා.
10: ළමයන්ගේ ආරක්ෂාව රැකවරණය කියන කාරණා දෙක ගත්තොත් අද ලංකාව විතරක් නෙමෙයි ලෝකේම අර්බුදයක් ප්‍රශ්නයක් තියෙන එකක්. ඒතර මේ ළමා ආරක්ෂණය කියන කාර්යය වෙනුවෙන් සුවිශේෂී මැදිහත්වීමක් කරන්න තමයි ඔබ සියලු දෙනාම තෝරාගෙන තිබෙන්නේ. ඔබ තුල තිබෙන ශිල්පීය කුසලතා, දැනුම, සාහිත්‍ය, එහෙම නැත්නම් ඔගොල්ලෝ ළඟ තියෙන නිර්මාණ කුසලතා, ඒ හැම එකටම වඩා ඔබේ හදවතේ තිබෙන්න ඕන ඒ ලතෙත් බව, සංවේදී බව සහ කම්පණය කියන එක අපි විශ්වාස කරනවා. ඒ නිසාම මෙතනදී වැදගත්ම වෙන්නේ ඔබ දරුවන් සමග ගනුදෙනු කරන, ළමා රැකවරණය වෙනුවෙන් කටයුතු කරන අයට පැය 24ම එක් ඇහක් පියව ගත්තත් අනිත් ඇස අවදිව තබා ගත යුතු යුගයක කාලයක තමයි ඔබ මේ රාජකාරිය බාරගනිමින් තිබෙන්නේ. මේක අභියෝගාත්මකයි.
2: අමෙරිකා සන්නාගත භාවයේ ඉල්ලා සිටින හෝ ඒ සඳහා අයදුම් කරති විදේශිකයන්ගේ වීසා අවලංගු කිරීමට ට්‍රම්ප් පරිපාලනය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ව්‍යාපාරික සහ සංචාර කටයුතු සඳහා නිකුත් කර ඇති B1 සහ B2 වීසා බලපත්‍ර අවලංගු කිරීම නියමිත බවටයි වාර්තා වන්නේ. එම පියවර යටතේ පුද්ගලින් ලක්ෂ දෙකක පමණ පිරිසකට බලපෑම් එල්ල විය හැකි බව අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු ලේකන සන්නිධාරින් උපුටා දක්වමින් ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය වාර්තා කළා. 2016 සිට 2026 දක්වා කාලය තුළ නිකුත් කළ වීසා බලපත්‍ර අතරින් සන්නාගත භාවයේ ඉල්ලා ඇති හෝ දැන්ට ඒ සඳහා අයදුම් කර සිටින පුද්ගලයන්ගේ වීසා මෙලෙස අවලංගු කිරීම නියමිතයි. අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්වයි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතේ. කෙසේ වෙතත් වීසා අවලංගු කිරීම හේතුවෙන් එම පුද්ගලින් වහාම පිටත් කිරීමක් සිදු නොවන බව නිලධාරීන් පවසනවා. මෙම පියවර ක්‍රියාත්මක වුවොත් ඒ අමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ සිදු කරන විශාලතම එකවර වීසා අවලංගු කිරීම බවට පත්ව නැති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එම තීන්දුව එරෙහිව නීතිමය අභියෝග එල්ල විය හැකි බවටද වාර්තා වනවා.
3: ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල.
2: ඩුබායි වලදී අල්ලා මෙන්ට රැගනා බස් අලිත් මධ්‍යම අපරාධ කොට්ටාසයට. බස් අලිත් සිදු කළ අපරාධ ගැන පොලිසියෙන් හෙළිදරව්වා. එලිනොවින් දිස්ත්‍රික් 7ක 81,865කට පීඩා. වගහානි වූ අයට රජීන් වන්දේ. කබරගල මලයගම් පවුල් 50කට රජීන් දඹ නිවාස. කැලණිකඟේ ප්‍රගතිය ගැන පුළුල් පරීක්ෂණයක්. සන්නාගත වීසායිල් 2,02,000කට ට්‍රම්ප් හරස් වේ. ලක්කන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරු එකට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
2: දැන් හෙල්ත් වොච් විශේෂාංගය.
11: හෙල්ත් වොච් ඔබ වෙනුවෙන් විමසිල්ලෙන් ඔබ වෙනුවෙන් විමසිල්ලෙන්.
12: දකුණු ආසියානු කලාපයේ රෝහලක ස්ථාපිත කළ පළමු 4D NGO CT පද්ධතිය සහිත ඒකකය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්ථාපිත කළා. මේ ඒකකය ගැනයි අද හෙල්ත් වොච් අවධානය. මේ ගැන දැනගන්න අපි සම්බන්ධ කරගන්නේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විකිරණවේදී විශේෂඥ වෛද්‍ය බුද්ධි නිරෝෂණ අභිවික්‍රම මහතාව. ඩොක්ටර් දකුණු ආසියාවේ ප්‍රථම වතාවට ස්ථාපිත කළ මේ 4D NGO CT පද්ධතිය අනෙක් CT යන්ත්‍රවලට වඩා රෝග නිශ්චය සහ ප්‍රතිකාරවලදී සුවිශේෂී වන්නේ කොහොමද?
13: අනෙකුත් යන්ත්‍රවලට වඩා වෙනස් වන්නේ CT ස්කෑන් යන්ත්‍රයක් හා DSC යන්ත්‍රයක් එකම කාමරයක් තුළ එක මේසයක් කොටා ක්‍රියාකර වීමට හැකි වනසේ සවිකර තිබීම තමයි. එමගින් පරීක්ෂණ සහ ඒවා ආධාරයෙන් කරන ප්‍රතිකාර එනම් ඉමේජ් ගයිඩඩ් ඉන්ටර්වෙන්ෂන්ස් වල නිවැරදිභාවය වැඩි කර ගැනීමට හා ඒවා ආරක්ෂම කර ගැනීමටත් හැකි වෙනවා. ඒ වගේම සංකූල පරීක්ෂණ හා ප්‍රතිකාර කර ගැනීමට හැකියාව වගේම ප්‍රතිකාරවලදී හිතේ හැකි සංකූලතා අවම කර ගැනීමටත් හැකි වෙනවා.
12: මෙම පද්ධතිය මගින් රෝගියෙකු පරීක්ෂාවට ලක් කිරීමේදී සාමාන්‍ය ක්‍රමවේදයට වඩා ප්‍රතිකාර කාලය කෙටි කර ගැනීමට සහ විකිරණ කිරණ අවම කර ගැනීමට ලැබෙන සහාය කෙබඳුද? මේ විශේෂයෙන්ම හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන්ට කොතරම් තීරණාත්මක බලපෑමක් ඇති කරනවද?
13: හදිසි රෝගීන්ට මේ තා හොඳ ඒකකයක් බවට පත් වෙන්නේ එම රෝගීන්ට CT ස්කෑන් පරීක්ෂණයක් සිදු කර නිගමනය කළොත් යම්කිසි රෝග තත්ත්වයක් DSA යන්ත්‍රය මගින් ප්‍රතිකාරයක් කිරීමට අවශ්‍යයි කියලා. අන්න ඒ වෙලාවේදී අපිට මේ යන්ත්‍රයකින් යන්ත්‍රයකට මේ රෝගියා මාරු කරන්නේ නැතුව රෝගියා එම මේසේ මතම සිටියදී DSA යන්ත්‍රය ක්‍රියාත්මක කරලා අවශ්‍ය ප්‍රතිකාරයෙන් කිරීමට හැකියාව ලැබෙනවා. උදාහරණයක් විදිහට ලේ ගලන රෝගියෙක්ගේ ලේ ගැනීම අඩු කරන්න අපිට පුළුවන් මේ DSA යන්ත්‍රයේ මාර්ගයෙන් එන්ජියෝග්‍රාම්යක් කරලා එම ලේ ගලන රුධිර නාලය බ්ලොක් කිරීම.
12: දකුණු ආසියාවෙම ප්‍රථම වතාවට ශ්‍රී ජයවර්ධනපුර රෝහල ස්ථාපිත කළ මේ නවතම 4D NGO CT පද්ධතිය මගින් මෙරට ජනතාවටත් සුවිශේෂී ප්‍රතිලාභ හිමිවනු ඇති. එනිසා නවීන තාක්ෂණික මෙවන් ඒකකයක් ශ්‍රී ලංකාවට ලැබීම මෙරට ගුණාත්මක සෞඛ්‍ය ක්ෂේත්‍රයක් නිර්මාණය කිරීමට තවත් සුවිශේෂී පියවරක් බවට පත්වනු නිසාකයි.
14: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
15: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: pratite Vagakijan Radio.
1: மெய் பேய் மொழி மத கிரீம சுரேகி முமாக தொட்ட
2: බස් රථයකින් බැස යන මගියෙකු නම් බස් රථයේ ඉදිරිපසින් පාර මාරු නොවන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.
2: හඩ්බිට් අහගෙන ඉන්න වෙලාව දවල් 12:31.

තවල් 12 විනාඩි 32යි වෙලාව. ඒ කියන්නේ ලන්ච් ටයිම් එක නේද මේ වෙලාවේ? ලන්ච් ටයිම් එකේ ආට නටන්න පුළුවන් සිද්දු ටිකක් දෙන්න මම රෙඩි කරගත්තා. හරිද? ඉතින් අර පුළුවන් ලස්සන සින්දු ටිකක් ආන්න මාත් එක්කම. ඉතින් මේ වෙලාවේ ආ මොකද කරන්නේ? තාම වට ලන්ච් ටයිම් එක ආවෙ නැද්ද? ඕ නැත්තම් තාම වැඩ කරගෙන ඉන්නවද? මේ කොහොම වුණත් කමන්නේ ඔයාට උමාව අහගෙන ඉන්න පුළුවන්. FM 93.5 FM 93.7. ඔයාට පුළුවන් දවල් එක වෙන්න කලින් මේ පැත්තට එන්න. 0703 93.5 93.7 මේකින ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න. ඉතින් කොච්චර වැඩ කරත් මහන්සියක් දැනුණත් නෝඩ මහන්සියක් දැනෙන්නේ නැති වෙන්න පුළුවන් ලස්සන සින්දුවක් අහලා එක පොඩක් රිලීස් කරගන්න. ඉතින් බිහන්ස ඇවිල්ලා ඉඳෝ මේ පැත්තට. අද අපේ වැඩ කරන සෙට් එකම එකතු කරගන්න කියලා තියෙනවා ඊළඟ සින්දුවට. ඉතින් වැඩ කරන තැන සද්ද වැඩි කරගෙන අහන්න ඕඩ පුළුවන් මේ විදියට අපිත් එක්ක සින්දුව අහන්න එකතු වෙන්න. ජය මම දාලා තිනවා ගඩාවක් ස්තුතියි. මැසේජ් එකේ නම් ටික මිස් කරන්න නැතුව ආදරෙන් කියුවට කියලා. ඉතින් මම ස්තුතියි අපි වාගෙන ඉන්නවට. මේ වෙලාවේ අපිත් වහගෙන ඉන්නවා කියලා තිනවා ලස්සන සින්දුවක් ඉල්ලගන්න තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. හල් කඳ වලින් තමයි මට මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ෂොප් එකේ මේ වෙලාවේ සද්දට බලක් අහගෙන ඉන්නවා කියලා මන් දන්නව. ගංගා ඉන්නව නේද ඔතන? දිනෝක නයනා කාන්ති රේනු දීපා ඉදම මාව අහගෙන මතු ප්‍රසංගි තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ප්‍රසංගි ඔයාට තියෙන හරි ප්‍රසන්න ලස්සන නමක්. කවුද නම දැම්මේ? ඔයා එකතු කරගන්න හරි මාදරින්. ජය වේවා ලක්කන කියලා තින ආඩට තින් ජයෙන් ජයම වෙන්න ඕනේ. අපිවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට ගෙපල්ලවින් තමයි මට මැසේජ් එක දාලා තින්. තියා වැඩි කරන හැමෝම එකතු කරගන්න. වැඩි කරන තැන මේ වෙලාවේ කවුද ඉන්නේ? අයියා ඉන්නවා. මල්ලි මිලින්ද එකතු කරගන්න කියලා තින. තරංග තමයි මට මැසේජ් එක දාලා තින්නේ. තරංග ආවත් එකතු කරගෙන අපි හමුනේද ලස්සන සින්දුවට. අක්කේ කොහොමද ඔයාට කියලා හල තින මම ගොඩාක් හොඳින් ඉන්නවා. අදවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අපි සද්දට ලක්කන අහගෙන ඉන්නවා කියලා තියෙනවා. සද්දට ලක්කන අහගෙන ඉන්න පුළුවන් යශ් එක්ක නවල් එක වෙනක. අදන ඉන්නව නේද මාලා, කල්යාණී, රසිකා, මංජුලා, ඒ වගේම නදී, ලක්ෂ්මී, චමිලා ඉන්නවා, ඒ වගේම සදරුවන් ඉන්නවා. ඔසෝ ඉන්නවා මෙතන. යවත් එකතු කරගන්න කියලා තියෙනවා. එරන්ද හපුතන්ට්‍ර එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් ගහමු. තරංග තමයි මැසේජ් එක දාලා තින්නේ පෝරවදන්නේ. හරන නේද? ඉතින් ආව එකතු කරගන්න වැඩි කරන ගමන් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවට සුබ දවසක් වේවා කියලා තියෙනවා. කුමාත්‍රි කුමාරිය රබුදු ගල ආව එකතු කරගන්න. නයින් ඉන්නවා. ගාමිනී, සුභාෂිනී, දොම්මිකා මෙහමෝම එකතු කරගෙන අපි අමුද ලස්සන සින්දුව කහනවා. මොකද කියන්නේ? ඉක්මනට එන්න ඔබේ පැත්තට. දවල් 12:35.

0: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: ලකන හගෙන ඉන්න වෙලාව දවල් 12 විනාඩි 46.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
5: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් වාපිත හරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්යබල වතුර මෝටරය deep tech solar water pumps අදම අමතන්න 0.71711

0: Radio ITN රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

දවල් 12 විනාඩි 45 වෙලාව. ඉතින් වෙලාවත් බැලුවා. ඉතින් ලාස්ට් ටයිම් එකත් ඇවිල්ලා තියෙන්නේ. සමහරක් වෙලාවට මේ උදේට වැස්සක් තියෙන පුතා දවල් වෙනකොට අර වැස්සදි කියලා හිතාගන්න බැරි තරමට තද අවුවක් තියෙනවානේ. ඉතින් ලංකාවෙත් ඒ වගේ තමයි. ලංකාවේ එක පැත්තකට වහිනකොට තව පැත්තකට පායනවා. ඉතින් මේ වගේ දෙයක් වුණ පළවෙනි වතාවනේ අවුරුදු ගානකින්. ඉතින් මේ වගේ දෙයක් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාත් ඉතින් මේ අවුව රසෙන් ඉතින් කොහොම හරි අපිට ඉස්සරහට යන්න වෙලා ඉතින් හොඳට වතුර ටිකක් බොන්න. ඒ වගේම එළියට යනකොට මතක් කරලා කුඩයක් අරගෙන යන්න, නැත්නම් අර කලන්තේ වගේ තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් ඒ ගැනත් මතක් කරන ගමන් මේ ලයිෆ් ස්ටයිල් එකේ හાર્ට් බීට් අහගෙන ඉන්නේ කවුද කියලා බලන්න තමයි මේ හතන්නේ. ඊට කලින් ඔයාට කොන්ෂන් දෙයක් මතක් කරන්න ඕනේ. දැන් ලක්කඩ ලොකු වැඩක් කරන්න ලෑස්ති වෙලා ඉන්නනේ. තමයි ලක්කඩ ගෝල්ඩන් වොයිස් තරඟයෝ මේ වෙනකොට අපි පළවෙනි අදියර පටන් අරගෙන තියෙන. ඉතින් ඔයාට ඔයාගේ කටහඬ අහන්න පුළුවන්. ඉතින් දවල් එකේ ඉඳලා හතර වෙනකන් අගස්තු මාසේ 31 වෙනිදා ඉඳලා තමයි අපි මේ වැඩේ ලෑස්ති කරගෙන ඉන්නේ. එන්න ඔයාගේ යාළුවෙක් වෙන පුළුවන්, ඔයාගේ නෑදෑයෙක් වෙන පුළුවන්. ඉතින් ලෑස්ති වෙලා ඉන්න. මෙයාව ඉස්සරහට අරගෙන යන්න. ඔය අපි වහගෙන ඉන්න ඔයාලත් පුංචි වගකීමක් තියෙනවා. අපි මේ ගැන ඔයාට ඉස්සරහට දැනුම් දෙන්න. ඉතින් ලක්කඩ මේ විදිහටම රැඳිලා ඉන්න. ලක්කඩ ගෝල්ඩන් වොයිස් එකත් එක්කම. ඒ වගේම මේ වෙනකොට කවුද තරඟයට ඉදිරිපත් වෙලා ඉන්නේ, මොන වගේ වැඩක්ද වෙන්නේ කියලා තාමත් ඔයා දන්නේ නැති කෙනෙක් නම් ලක්කන ඔෆිෂියල් Facebook page එක පැත්තට යන්න. ඉතින් page එකේ අපි දාලා තියෙනවා මේ වගේ වැඩේ කොහොමද අපේ වෙන්නේ කියලා ලක්කන Golden Voice එක ගැන. ඉතින් පුංචි update එකක් ගන්න ඔයාටත් පුළුවන්. මාව අහගෙන ඉන්නේ කවුද කියලා බලන්න යන්න ඕනේ. මේ ලන්ච් ටයිම් එකේ මාව මේ වෙලාවේ සද්දෙම ලක්කන අහගෙන ඉන්නවා. උමා නේද? උමා වැඩ කරන උමා. නම කියන්න විදිහක් නෑ මට. ගාමන්ට් එකේ වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඉතින් ලස්සන සින්දුවක් ඉල්ලුවා කලින් අපි බලමු ඒ සින්දුවට දෙන්න පුළුවන් වෙයිද කියලා. ඔය විදිහටම අපි වහගෙන ඉන්නවා. සුබ දහවලක් කියලා තියෙනවා. මේ වෙලාවේ වැඩ කරන ස්තන සද්දරම ලක්කන ආගෙන ඉන්නවා සර්විස් සෙන්ටර් එකේ. ඉතින් වසන්ත ඇතුළු එතන ඉන්න හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා මේ විදිහට. ඉතින් වැඩ කරන තැන පහළව මහන්සි තනිකම මේ හැමදේම නැති වෙලා යන්න වැඩි සද්දේ වැඩි කරගෙන ආගෙන ඉන්න ලක්කඩෝ. ඉතින් ඔයාලට මැසේජ් කරනකොට WhatsApp එක පැත්තෙන් එනවා වගේම normal messages එවන්න පුළුවන්. ඉතින් ඔයාලට 07 03 93 5 93 7 මේ කියන නම්බර් එකෙන් normal message එකක් එමු නැත්නම් WhatsApp එක පැත්තෙන් එවන්න පුළුවන්. ඉතින් මම මේ යන්න හදන්නේ normal messages පැත්තට. අලවෙන් මම වහගෙන ඉන්නවා. අනුෂා ඔයාවත් එකතු කරගන්න ඕනි. ඒ වගේම උපාලි මැසේජ් එකක් දාලා තියෙනවා යාගේ shop එකේ මේ වෙලාවේ සද්දෙම ලක්කනාගෙන ඉන්නවා කියලා. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. නුවරින් සංචි ඔයාවත් එකතු කරගන්න ඕනි. මම වහගෙන ඉන්නා නේද මේ වෙලාවේ. අක්කේ මම නිශානි මොන්රා ගලින් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ නිශානි. ඉතින් මට ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනවා. ඉතින් ওই විදියටම අපි වහගෙන ඉන්නෝ. අක්කේ ඔයාට කොහොමද? මම ගොඩාක් හොඳින් ඉන්නවා. ඔයාට කොහොමද? ගොඩ දවසකින් ආට මැසේජ් එකක් දැම්මේ කියලා තියෙනවා. අන්න ඒකට නම් මම චුට්ටක් විතර තරහයි. අපි වල ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. දැනනේ ගලින් තෙනුත් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. කොහොලේනෙන් ජයගල නියෝවත් එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන්න උපාලි ඉන්නවා නේද? ඔයත් එක්ක සින්දුව අහන්න. චිතාරී වෙන්න ඕනේ. චිත්‍රානි වගේම මාධව කසුන් මෙහැමෝම එකතු කරගන්න සින්දුවක් අහන්න. ඉතින් ආඩ පුළුවන් නම් මැසේජ් එකක් එවනකොට චුට්ටක් විතර පැහැදිලිව එවන්න. ඉතින් නම් ටික අපිට හරියටම කියන්න පුළුවන්. නැත්නම් පොඩ්ඩක් හරි මිස් වෙනොත් ඉතින් හරි නෑනේ නේද? ඉතින් මගේ නම වැරදියට කිව්වා කියලා හිතන්න පුළුවන්. ඉතින් එහෙම වෙන්නේ නැති වෙන්න මැසේජ් එක චුට්ටක් විතර පැහැදිලි එවන්න හාද. මම ලස්සන සින්දුවක් ලෑස්ති කරන් ඉන්නේ නලින් පෙරේරාගේ. ඉතින් ඒ සින්දුව හලපි මනරවේ පැත්තට එමු.

0: Lakhanda Radio ITN.
1: Ekahi venade panasatarai.
2: NLP hadhana. Lankave vedima tagi dena tagi avastha vedima lutraya. NLP hadhana. Obat adama NLP hadhana balaganna.
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතික ලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: තිමිර උඩල මත් නිර්මාණයක්.
4: මට හිතන විදියට දෝනි, තාත්තගේ මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඔය මාත්‍යත් එක්ක.
5: ප්‍රශ්නයක් තිබ්බත් ඒක පරණ ප්‍රශ්නයක් වෙන්න ඕනේ නැන්ද? සමහර විට මාම බස් වල වැඩ කරන කාලේ මොකක් හරි හිතමනාපයක් වුණාද දන්නේ
4: නැහැ. අනේ මන්ද දරුවෝ, අනිත්ගෙ ඉතින් එහෙම දෙයක් වුණා නම් මේ මනුස්සයට මාත් එක කියන්න පුළුවන් නේ. කිසි දෙයක් කියන්නේ.
1: සිහිනක තනි වෙලා
6: මං සචිගේ ෆෝන් එකකින් මැසේජ් එකක් දැම්මා අම්මා. මං තා ටිකින් කෝල් එකක් දෙන්න.
7: කෝල් කරලා හුණුත් එන්න ගහනවා ෆෝන් එක පොලේ.
1: බින්දුවයි හතයි බින්දුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හතට මැසේජ් එකක් එවලා තියන්න. අපි දෙවන පැයේදී මුණ ගැහෙනවා.

0: Dashmapaha, Anutunai Dashmahata, Lakhanda, Radio ITN, Sabah Sri Lankia Handa.
1: Villa was also the Kai.
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බි දනඩ තහනේ නුතරයින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න

0: ලක්න ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: රජය මේවන විට මෙට්‍රික් ටොන් 45,000කට වැඩි වීමන දීගෙන ඇති බව කෘෂි කර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කරනවා. මෝල් හිමියන්ට වීමල දී ගැනීම සඳහා 104ක පොලියට රුපියල් මිලියන 10,000ක ණය ලබා දී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
5: අපි මෙට්‍රික් ටොන් 45,000කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට මිලදී අරගෙන තියෙනවා. ගොවි ජනතාවගේ පැත්තිනුත් ලොකු උනන්දුවක් තියෙනවා මේ අලෙවි කිරීම සඳහා. ඕඩපණ ණය විදිහට මිලියන 10,000ක් වෙන් කළා මෝල් හිමියන්ට වී මිලදී ගැනීමට. 104ක පොලියට තමයි ඒ අයට මුදල් ලැබෙන්නේ බැංකු හරහා. හැබැයි මේ කටයුත්ත ටිකක් සංකීර්ණ නිසා ගොවියගේ ගැටලුව ඉක්මනින් නිරාකරණය කරන්නත් ඕන නිසා පාර්ලිමේන්තුවට පරිපූර්ණ ඇස්තමේන්තුවක් දාලා රුපියල් 175,000ක මුදලක් මේ වෙනකොට අනුමත කරලා තියෙනවා වී මිලදී ගැනීම සඳහා. ඒ අනුව ඒ අදාළ මෝල් හිමියන්ට එම මුදල් කිසිදු පොලියකින් තොරව මාස 8ක කාලපරාසයක් තුළ ගෙවීමේ පදනම මත 150,000 උපරිමයකට යටත්ව ලබා දීමට තීරණය කරලා තියෙනවා.
0: නිර්දිතික ප්‍රංශයේ ගම්මානය කරහා හමාගේ ටොනොඩෝවකින් පුද්ගලින් 40 දෙනෙකු තුවාල් ලබා තිබෙනවා. ඉන් ගැබිනි කාන්තාවක් ඇතුළු 15 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි ප්‍රංශ බලධාරීන් සඳහන් කරන්නේ. පැයටි කිලෝමීටර 117ක වේගයකින් සුළන් හමාගොස් තිබෙනවා. ඉන්දිය මාස 300කට පමණ හානි සිදු වුණා. හදිසි සේවා සැපීම් සඳහා සහන සේවකින් 120කට වැඩි පිරිසක් එම් ප්‍රදේශයට යොදව ඇති බව ප්‍රංශ බලධාරීන් ප්‍රකාශ කළා. නීතිදික ප්‍රංශයට මේවන විට ගිගරුම් සහිත වැසි පවතින බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. ලක්න මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 3ට බලාපොරොත්තු වන්න.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
2: මාර්ග භාවිතයේදී ජංගම දුරකථනය පාවිච්චි නොකරන්න.
1: සුපකමලක් පරිස්සමින් කිහිල්ලෙන්න.
3: ලකන්ඩ රේඩියෝ ITN.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: කරන්න ඕනම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: ඕවර් ටයිම් ලීව්ස් විත් ජාමි ජාමි.

0: ප්‍රේමත් කලාවන
1: ඕන්ටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට හිතුනා
1: ඕන්ටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරන ඇපැය හවස දෙක පහු වෙලා විනාඩි 10යි වෙලාව 0.7 0.3 93 5 93 7 එය අපේ මැසේජ් නම්බර් එක WhatsApp මැසේජ් එකක් හරි text මැසේජ් එකක් හරි ඔයාලට පහසු විදිහකින් මට මැසේජ් එකක් එවන්න පුළුවන් හවස 4 වෙන්න කලින් ඒ වගේම ලකඩ Facebook page එකට ගිහම all time bed set charm අපි අද post එකක් දෙනවා ඒකට like එකක් දාලා comment එකක් දාලා තියන්න එතකොට මොකද අපි කරන්නේ අපි මැසේජ් එකක් බලමු හරිද WhatsApp එක පැත්තට යන්න හදන්නේ සුබත හවලක් ශාමි පිළියන්දරින් මේ මැසේජ් එක අනුෂ්ක ඔයාගේ මැසේජ් එක කියන්න හදන්නේ මං ලලිත් සිසිරස තනෝජ මිස් කුමාරියක්ක ගීතක්ක රම්‍යක්ක මදුයින උදය කීර්ති රමණී ලක්මාලි ප්‍රසාද රූබන් වන්ඩු හයි රෝෂිණී ඉන්නවා අසරුම් වශය තිලින රුක්ෂාණී රක්ෂා ශ්‍රියානි වගේම මැෂින් වශය සිසරා යව අනිවාර්යයෙන්ම එකතු කරගන්න කියලායි කියන්නේ ඔයා මෙහෙම කියනවා හරිද කොච්චර පාර පැහැදිලි වුණත් කමක් නැහැ නිතරම පිටුපස ගැන විමසිල්ලෙන් යන්න මොකද ඉස්සරහට එන්න තරම් හයියක් නැති මිනිස්සු පිටිපස්සේ ඉඳන් ගේම ගහනවා සහතිකයි ඒක නිසා කොච්චර පාර පැහැදිලි වුණත් කමක් නැහැ නිතරම පිටුපස ගැන විමසිල්ලෙන් යන්න ඔවා හිතේ කොටා ගන්න ඕන වචනානේ තැන්ක්යූ කොහොමද යාට අපිවත් සිද්දකට එකතු කරගන්න හෙමමාලි සිරියලතා සමන්ත නෙල්කා සුනීතා විනීතා රෝහිණී චන්ද්‍රිකා ඉරේෂා අයේෂා සඳරුවන් හිමාෂා ගිමානි ලක්මාලි ඉන්නවා කියලා තියෙනවා බොස් එරන්ද හපු තන්ත්‍රී වෙනුවෙන් සිද්ධුවක් දෙන්න කියලා තමයි කියන්නේ ගයනී මීවන පලාන මීවන පලානෙන්ද තියෙන ෂොප් එක හරි එකතු කරගෙන නැත්තම් වගේ සර්නේම් එකද වන්දා මට එක පැහැදිලි මදි ඇත්තටම කිව්වොත් කොමඩ සින්දු අකන්න දෙන්නම් හරි සයු ඔයා මැසේජ් එකක් එවලා තියනවා හින්දි සින්දුවක් කියලා එක ඕනේ කියලා අපි බලමු ආකෙන ඉන්න සින්දුවක් අපිටත් දෙන්න දුව අංජලි පොත හසරල් කැන්ඩිවර නිරේෂා ආදරේ ලක්කන්න කියලා මැසේජ් එකේ තියනවා ආදරේ ඉතින් අපිත් කවුද නෑ කිව්වේ වහිතොත් අපි ආදරේ නෑ කියලා අපිත් ආදරේ හෙට මොන්නේ අනිද්දත් මොන්නේ අන්තිම ප්‍රෝග්‍රෑම් එක සිකුරාදා

0: FM 93.7 Lakhana Radio ITN
1: පසරු දෙකේ වෙනාඩේ 16යි.
2: ඇසේ සුදැවිල්ලද දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජී අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
1: ලක්හඬ බුද්ධ රශ්මි ලක්.

0: මෙවැනි පුර පසළොස්වක පුන් පොහෝ දින පනාගොඩ යුද්ධ හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේදී
1: ITN සවනක් රැස් වැඩසටහනට සමකාමී විකාශයක් ලෙස පෙරවරු 6 සිට ලක්හඬ
0: බුද්ධ රශ්මිය මෙත් සිත් පෙරතරව බුදුන් දකින්නට ඔබත් එක්වන්න.
2: දායකත්වය
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් චාලයයි.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. Youth

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කණෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ දහනේ නුතරයෙන් ප්‍රති සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබ කෝටිපතියෙකු වන්
3: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.

0: ඇවට දිනා වෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇම් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථාව වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
4: හවස

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි විනාඩි 23යි
2: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා ඔබ වෙනුවෙන්ම
3: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
4: අපි සොයන්නේ නුඹේ හඬයි.
3: ලක්කඳ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01 ලක්කඳ
5: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
6: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා.
7: එහෙල් දාල මෙහෙල් දාල යන අතරින් අපතින්න ඉවිනි ට්‍රයිවට්.

0: 때부터 디너 베비 신두한나 이비 라이비 참앤 자루
1: 사비의 디너벌 사부스 하타르자
2: සමනුග්‍රහය
3: මම නම් දැන් මානම රිලැක්ස්
4: අනම්මනම් ගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
6: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා
7: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
8: දන්නවද සමහර පැදෙම් වලට නමක් නැහැ හැගීමක් විතරයි
9: තියෙන්නේ
8: ආදරය පිරුණු සතුටු පැතුණක්
10: ඕල්

හවස 2:20 වෙලාව. හුඟක් පැතිවලට මේ වෙනකොට වැස්ස නේද? වැස්සෙන් පරිස්සම් වෙන්න ඕනේ. මොකද කැස්ස හෙබ්‍රිස්සාවත් වැඩි වේගෙන යනවානේ. ඩෙන්ගු අවදාන මත වැඩි. ඒකනම් ඉතින් අපි සරෙන් සරේ මතක් කරන්න දෙයක්වත් නැහැ. ඒක අමතක වෙලාව ගින්න කඩේට හැබැයි අර ඇඟිල්ලෙන් ඇල්ල වගේ මතක් කරන්න ඕනේ. ඩෙන්ගු පැතිරෙනවා කියලා කියන්න ඕනේ නේද? ඒක නිසා වැස්ස පායපු වෙලාවට පොඩ්ඩක් වත්තේ පිටියේ රවුමක් ගිහිල්ලා එන්න. ගිහින් බලන්න පොල් කටු එහෙම දාලා තියෙනවද, වතුර පිරෙන තැන්ව හදලා දීලා තියෙනවද, මදුරු තවන් නැති කරගන්න අවශ්‍ය පරිසරයව සකස් කරලා දීලා තියෙනවද කියලා. ඒකට සපෝට් එකක් දෙනවා කල්පනා කරලාද තියෙන්නේ කියලා පොඩ්ඩක් ගිහින් බලන්න. ඒවට ඉඩ දෙන්න එපා. මොකද ඔයාටම ඒකේ හානිය විඳ දරා ගන්න වෙන්න පුළුවන් නේද? ඒක නිසා අවධානම වෙනුවෙන් සූදානම් වෙන්න. හරිද? හයි චාමි කියලා තියෙන මැසේජ් එක බලන්නයි මම යන්න හදන්නේ. පොතු පිටිය වාතුව පැත්තටයි යන්නේ සමන්ත අහගෙන දෙන්නේ. ඔයාගේ මැසේජ් එක ඔන්න කියවෙයි. මේ කවුද මේ? අපි බලමු. නව අරුණලු සමගින් උදා වුණු අද දවස ඔබේ සියලු බලාපොරොත්තු මල්පල ගන්වන සතුට පිට සුබම සුබ දවසක් වේවා කියලා. ජය මාමා, තැන්ක් යූ වගේ විශ්යකටනේ. වෙනද වගේ මාතත් අපිව සිද්ධුකට එකතු කරගන්න. ලොකු බොස් උපුල්, පොඩි බොස් වරුණ, ලක්ෂ්මි මිස්, එයාගේ නහන්න අද වැඩ නේද කියලා. ලක්ෂ්මි මිස් කියන්ද? ලක්ෂ්මි මිස් ඔහ වැඩද? අද මොකද වුණේ වහට? මේ ප්‍රශ්න අහන්න කිව්ව විදිහම මට තේරෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. මම එකතු කරගන්න. හරිද? මද ශංක ඉන්නවා. එතකොට චම්පා මේසාවත් මතක් කරනවා. අපි සස්සන සින්දුවක් අහමු එනම් ඊළඟට. වාසනාවන්ත ලස්සන දවසක්, ලස්සන සින්දුවක් දෙන්න. අනුරගම අනුලාවතී මහත්මිය වගේ මැසේජ් එක. මහත්තයා සිරිල් ඉන්නවා. පුතා ප්‍රදීප, දුව අනුෂිකා, පුතා හර්ෂණ, දුව පේශලා, අමෙලියා සමරසේකර. නුවරෙන්න කියලා තියෙනවා මට. බලමු මේ මොකද මේ කියන්නේ. ආසිඩ් සම්පත්තියේ මුල්ල ලස්සන දවසක් වේවා ඔයාට. වසහන දවසකට පස්සේ මට පෝස්ට් එකක් එවලා තියෙනවා. මොකද කියන්නේ කියලා බලන්න. ජීවිත පොතේ පැන්සලෙන් ලියන්න තිබුණු තැන් පෑනෙන් ලියන්න ගිහලා වැරදුණා. සමහර තැන් මකන්න ගිහලා බොඳ වුණා. සමහර පිටු අනිත් පිටුවටම සිදුරු වුණා. වැරදුණු පරණ පිටු ආපහු ලියන්න පෙරලපු හැම වෙලාවකම වර්තමානය මගහැරුණා. ඇත්තටම පෑනකට කළ හැකි දේ විශ්මය ජනකයි. ඒ වගේම ඉතාමත්ම ක්‍රූරයි. එයට පුළුවන් වර්තමානය සහ අනාගතය සම්පූර්ණයෙන්ම අහිමි කරලා දාන්න. ඒකට ඉඩ දෙනවද? එක සැරයක් දෙසරක් වුණාට පස්සේ ආයේ ඒක තෙවතාවක් වෙනවනම් ඒක වැරද්දක් නෙවෙයි මිත්‍රයෝ. ඒක පුරුද්දක්. අන්නේ පුරුද්ද මගරගන්නේ.

0: පුරපසළොස්වක පුන් පොහෝ දින පනාගොඩ යුද්ධ හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේදී
1: ITN සමනක් රැස් වැඩසටහනට සමකාමී විකාශයක් ලෙස පෙරවරු 6 සිට ලක්හඬ
0: බුද්ධ රශ්මිය මෙත් සිත් පෙරතරව බුදුන් දකින්නට ඔබත් එක්වන්න.
2: දායකත්වය
3: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබින් කසකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් චාලයයි.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල් කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමි රාජ කරල් කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 076 478 478
4: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
0: හවස දෙකයි වෙනාඩි 40යි
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
6: ධන්නවාද
0: සමහර හමුවීම් දෙවියන් මෙසි නිර්මාණය කරලා තියෙන්නේ අනාගතයේ වෙනුවෙන් නෙවෙයි මතකයන් සඳහා පමණයි.

හවස දෙකයි විනාඩි 41 වෙලාව. දැන් ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිතව පොල් තෙල් ඇතුළු සමහර බෙහෙත් වර්ගවලට සමහර කෑම වර්ග හදන උමනා වෙන තෙල් ටික ඔයාට හදාගන්න පුළුවන් ලේසි විදිහක් තියෙනවා. ඒ තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එකක් ගන්න එක. මිල වෙන රුපියල් 88යි. සිංගල් පේස් විදුලියෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධාරිතාවය පැට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් වෙනවා. පොල් තෙල් විතරක් නෙවෙයි මම අර කිව්ව විදිහටම රට කජු, කජු, සූර්යකාන්ත වට්ටක්ක, අබ, කොහොඹ, එඩළු මේ දේවල් වලිනුත් තෙල් හදාගන්න ඩෝමා හෝම් ඔයිල් මේක එකෙන් ආට පුළුවන්කමක් තියෙනවා. මේ සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන්නේ සුදු යකඩ වලින්. ඒක නිසා ගෙවි යම අවමයි. 0.1176 579 කෝල් එකක් දීලා ඔයාට තව වැඩි විස්තරයක් ඩෝමා හෝම් ඔයිල් මේක එක ගැන දැනගියා ගන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ 0.7023 9357 මැසේජ් එකක් එවලා කෝචාම් යෝආට ඉතින් අපේ මැසේජස් නේ පේන්නේ නැත්තේ කියලා නෝකඩියෝ පයින්නාද? කියන්නේ නැහැ මැසේජස් මම. එවනෑනේ මට එම බැන් ලෙවලත් නැහැ මැසේජ් එකක් අද තාම. නැක්කේ නැහැ මං. බලමුකෝ මැසේජස් ටික. හරි චාමි, අපි පිටුම්පෙන් අන්නසිගල හෙලෙන් ලස්සන සින්දුවක් ඕනේ කියලා තියන්නේ. සුනිල්, දීපිකා, දමිකා, රංජිත්, ඉන්ද්‍රාණි වේගදු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ කිව්වා වගේම පටන් ගැනීම තමයි වැදගත්. ඒක ඇත්ත. දලීප් සමරසිංහ නිව්සීලන්ඩ් වල ඉඳලා ලැබු මැසේජ් එක. අද අපිට අංශක 12 උෂ්ණත්වය කියන්නේ හෙට. අපි ගන්න කිව්ව වැඩි හිතන්න එපානේ. සමහර ලාවට 30 ගණන් වෙනවා. ඊට පස්සේ 27ට විතර වගේ ඇවිල්ලා වහිනවා. පීතින් කරකින ලෝකයේ තමයි ඉන්නේ ලංකාවට වෙලා. ලොකු හිමයකට කොටා පියවරකින් පිවිසෙන කියලා ලස්සන පෝස්ටයක් අපිට ෂෙයා කරලා තියෙනවා. ඒ වෙනුවෙන් ස්තුතියි. හයි ජාමි, සුන්දර දවසක් ඔයාටත්. අදත් නැවතුණා චුට්ටක් ඔයාව අහලා යන්න. 2023-2026 කාලේ පුරා අවුරුදු තුනක් ඔයාව ඇහුවා. අවුරුදු තුනේ ඒ කාලේ අපි චාමි කියන තරමටම ලෙංගතුණා. ඒ ලෙංගතකමට අපි අදත් හරි ආදරේ කියලා තියෙනවා. අපි අකුරු කරනෙව්වා ඔයාගේ හඬින් ඔයා හරි ලස්සට වචන කරා. සමහර වෙලාවට හිතින් වැටුණු වෙලාවට ඔයාගේ වචන මාට හයියක් වුණා. පිටරටක තනි වෙච්ච අපිට ඒ වචන මහමෙරක් තරමට වටිනවා. වැඩසටහනේ අවසානය කියලා දැනෙන එක දුකක් කියලා තියෙනවා. මොකද වැහසකර සන්දෑවල් වල හිත නිවුණු තැන ඔල්ටර් බෙඩ්සිත් චාමි. දුකත් තියෙනවා තොකර මාතත්. තවත් ලස්සන වැඩ ඔබේ හඬින් හැඩ වෙනකන් අපි හරි ආදරෙන් බලන් ඉන්නවා කියලා තියෙනවා. නිෂෝ තැන්ක් යූ. අපි සිකුරාදාට සමරමු. සුබ දවසක් චාමි. පොහට භාවෙන් මේ මැසේජ් එක බොස් තෙලක් කුමාරස, චන්දිමාල්, සුරේෂ්, රුග්මන්, අංජලිය, හෂින් බන්ධාර ඇතුළු ලක්කඩහන් ඉන්න ඔක්කොමලා වැකුතු කරගන්න කියලා ඒ මැසේජ් එකේ තියෙන්නේ. හයි, මම තෙන්නවක්කේ. යටියන්තට සීපෝත ජනපදයේ ධනෝෂි දෙදුලංගන අකා චතුනෙත් ඉන්නවා කියලා තියෙනවා. චතුනි හයි, හොරා වගේ හන් ඉන්නානේ. හිතුවේ නංගි නමෙවන් නෑ කියලානේ. එහෙම නංගියෙක් නෙමෙයි අපේ ධනෝෂි. ධනෝෂි අක්කට පඩිත් දන්නේ මොනවද කැමදයක් කරන් කාලබිල සතුටෙන් ඉන්නානේ. හස දෙකයි විනාඩි 45.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි විනාඩියේ 51යි.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
1: හවස දෙකයි විනාඩි 51නේ. 0.7023935937 මැසේජ් නම්බර් එක කියලා. කාටර කියන්නේ උමනාවක් තිබුණද මට? නෑ මන් නිකන් කිව්වේ. අහුණාද? එහෙනම් මැසේජ් එකක් එවන්න ඉතින්.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: දෙකයි වෙනාඩි 55යි වෙලාව. ඇත්ත තමයි මැසේජස් තියනවා තමයි ඔයාලා ඔබ. මම මේ පරිස්සමට තියන් ඉන්නවා. අන්තිම පැය එනවනේ මේ පැයට කියලා යන්නම්. ඒක නිසා හිතන්නේ බෝ මේ මැසේජස් වල පේන්නේ නැහැ, දකින්නේ නැහැ. එහෙම කියලා. පේනවා, දකින්නවා. ඊළඟ පැයද කියනවා. එහෙනම් ඔහොම යන්කෝ මාත් එක්ක අපේ අන්තිම පැයට.

ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන්දි ලංකලියන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: පරිවා සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට සහ ළමාරක්ෂක අධිකාරිය බඳවාගත් නවකලධාරින් වෙත පත්තින් ලිපි ප්‍රදානය සිදු කෙරුණා. ඒ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල් රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය කළමනාකරණ සහකාර සෙවින් ධාරි මනෝ සමාජයේ නිලධාරි සහ දිස්ත්‍රික් ළමාරක්ෂක නිලධාරින් සඳහායි නවක නිලධාරින් බඳවා ගැන්නේ. පත්තින් ලිපි ප්‍රදාන අනතුරුව අමාත්‍යවරිය මෙලෙස අදහස් පළ කළා.
5: ළමයන්ගේ ආරක්ෂාව රැකවරණය කියන කාරණා දෙක ගත්තොත් අද ලංකාව විතරක් නෙමෙයි ලෝකේම අර්බුදයක් ප්‍රශ්නයක් තියෙන එකක්. ඒතර මේ ළමා ආරක්ෂණය කියන කාර්ය වෙනුවෙන් සුවිශේෂී මැදිහත්වීමක් කරන්න තමයි ඔබ සියලු දෙනාම තෝරාගෙන තිබෙන්නේ. ඔබ තුල තිබෙන ශිල්පීය කුසලතා, දැනුම, සාහිත්‍ය, එහෙම නැත්නම් ඔගොල්ලෝ ළඟ තියෙන නිර්මාණ කුසලතා, ඒ හැම එකටම වඩා ඔබේ හදවතේ තිබෙන්න ඕන ඒ ලතෙත් බව, සංවේදී බව සහ කම්පණය කියන එක අපි විශ්වාස කරනවා. ඒ නිසාම මෙතනදී වැදගත්ම වෙන්නේ ඔබ දරුවන් සමග ගනුදෙනු කරන, ළමා රැකවරණය වෙනුවෙන් කටයුතු කරන අයට පැය 24ම එක් ඇහක් පියව ගත්තත් අනිත් ඇස අවදිව තබා ගත යුතු යුගයක කාලයක තමයි ඔබ මේ රාජකාරිය බාරගනිමින් තිබෙන්නේ. මේක අභියෝගාත්මකයි.
0: අමෙරිකාව විසින් ත්‍රස්වාදීන රාජ්‍ය අනුග්‍රහය දක්වන රටවල් ලයිස්තුවෙන් සිරියාව නිල වශයෙන් ඉවත් කර තිබෙනවා. සිරියාව 1979 වසරේ සිට මෙම ලයිස්තුවට ඇතුළත් කර තිබූ අතර වසර 47කට පසු එම තීරණය අවලංගු කිරීම විශේෂත්වයක්. සිරියාවේ නව රජයේ ත්‍රස්වාදීන් ඈත්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ලබා දී ඇති සහතික සැලකිල්ල ගනිමින් මෙම තීරණය ගත් බව අමෙරිකාව රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. මෙම තීරණය සමග සිරියාවට පනවා තිබූ ඇතැම් මූල්‍ය සහ වෙළඳ සීමා ඉවත් වන අතර ජාත්‍යන්තර ආයෝජන සහ ආර්ථික ප්‍රකෘතිමත් කිරීම සඳහා නව අවස්ථා උදා වනු ඇති බව විශ්වාස කරනවා. සිරියාව ගෝලීය ආර්ථික පද්ධතිය සමග යළි සම්බන්ධ කිරීමේ වැදගත් පියවරක් ලෙසද මෙම තීරණය සැලකෙනවා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 4ට බලාපොරොත්තු වන්න.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ මේ පැයේ මොනව මතක් කිරීම සුරේකිමු මගතොට
1: රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න.
0: සුපකමනක් පරිස්සමින් කිහිගෙන්න. Lakhanda Radio ITN.
1: Dannawada time pass karanna ona nan potak kiyawanne film ekak balanna. Habai ekata manuss ekak thoraganna.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.

0: මුහුදෙන්වත් ගුවනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන ලොල්ලු සමට දැනුම් දීමයි.
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
2: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
1: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
3: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
4: මෙලෝකේ මනුස්සෙක් දැන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
5: ඔව් ඒ මනුස්සෙ

0: එමත් කලාවන
1: ඔයටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවන දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරව දැනට ඩිංගක් ලං වෙන්න හිතුනා
1: ඔයටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම ඇපැය හවස තුනයි විනාඩි 14යි වෙලාව මන් ටිකක් වෙලාව ගතා වැඩි නේද මැසේජස් කියවන්න පරක් වුණා කියලා මට හිතෙනවා මැසේජස් ගොඩක් එකතු වෙලා තියෙනවා අනේ ඉතින් පරක් වුණා හොඳටම කියලා මෙයා තේගම කියනවා කවුද කියලා බලමු අයබෝන් මිසස් පෙරේරා අපිට නෝදේ කියලා තියෙනවා මං හිතා සින්දුවක් වා කියන්න හදන්නේ කියලා රංජි අයියා ඉන්නවා කියලා තියෙනවා නානා කොහොමද ඔයාවත් එකතු කරගන්න අතුෂාරය අද නමේ වෙලත් නෑ මම නේන ගිය කියලා කියයි කියනකන් දහන් හිටියේ මම සෑහෙන වරක් කියලා තමයි මැසේජ් එක කිව්වේ හරි කොලිය පිටිය තෝඩ කොටුව පාඩේ මොහොත්තව ගොඩ හන්දියේ අනුර අහගෙන දෙන්නේ ඔයා නිපුණ පුතා කඩේ ධර්ම මාමව එකතු කරගන්නවා කියලා මැසේජ් එකේ තියෙනවා දැන් නම් ඔයා හඳට හොඳටම අබ්බැහි වෙලා තියෙන්නේ කියලා තියෙනවා මං කිව්වා නේද උනාට මිනිස්සුන්ට අබ්බැහි වෙන්න එපා කියලා සබදවසක් ඒවා චෝනේ අපි ධර්ණිය ගලින් ලස්සන සින්දුවක් දෙන්න ඔයා ඉල්ලපු සින්දුව මම දෙන්න ඉන්නේ අංජන සිකුරාදට ගමන් ඒ සින්දුව හරි මේ කවුද මේ බර්ත්ඩේ විෂ් එකක් තියෙනවා කියලා තියෙනවා තරුණතුගේ වාසනාවන්ත සුසුබ උපන්දිනයකට ආශිර්වාද කරන්න ඕනේ අම්මයි නෝකා යසින්ති හසඳරා මහේෂි මැඩම් මහේෂා මැඩම් සහ පන්තියේ යාළුවෝ ඔක්කොමලව එකතු කරගන්න කියලා තමයි කියන්නේ හැපි බර්ත්ඩේ තරුණතු ලස්සන නමක් ඔයාට තියෙන හැපි බර්ත්ඩේ හොඳේ මම ආයි විෂ් කරා ඔන්න ඊට පස්සේ මේ කවුද මේ තරෝ වැල්ලවායෙන් අහසෙන් තරුවක් කඩා වැටෙද්දී වරම් ඉල්ලනවා දැස් පියා ඒත් ඒ තරුව කොතරම් හැඩවද කිසිවෙක් නෑ ඒ දෙසක බලා අහසම ඉන්නට වැරදරවත් රිදුම් තිබුණා හිත යට සඟවා කාටත් නොකියා දරාගත් තැන් සතුටත් නෑ අද තුරු පවසා ඉන්නම බැරි තැන කඩා වැටෙද්දී වරම් ඉල්ලන්න කලින් සිතා පුංචි තරුවකගෙන් අහල බලනවද අහසත් අත්තර වැටෙන්න හේතුව කිබේ ගියා ඒක ලස්සන ඇස්සහක් කතවහක් වෙන්න එපා හරි ලස්සනයි නේද අහසෙන් තරුවක් කඩා වැරෙනකොට අපි තරුවෙන් නේද ඒ ප්‍රශ්නේ අහන්න ඕනේ කියලා මට හිතෙනවා අහසත් අත්තර වැටෙන්න හේතුව කිමද හරි ලස්සනයි thank you තරුව සුන්දර වූ අගහරුවාදාවක් වේවා දුවල දෙන්න මෙත්නාදී අමන්දි මහත්තයා හේමන්තද සිල්වා අම්මා ඉන්නවා අයියා නිමල් තිලකසිරිය සුදු අක්කා මනෝහරි ප්‍රනාන්දු අනෝමාක්ක ප්‍රභානන්ගේ ගාමිණී අයියා එකතු කරගන්න කියලා දොඩම් ගස්ලන් දෙමණිකේ හායි මණිකේ වැඩද ඔයවත් එකතු කරගන්න යව්යන ඉන්නවද කියලා ළඟපාතක චාමි නවක ඇල ඕසිසකින් ඕෂිත රත්විට සින්දුවකට එකතු කරගන්නම් සබසන්දාවක් ඒවා අපිටත් සින්දුවක් දෙන්න ඊජි අනුර පුස්සල්ලව බීඑෆ් ජනපදයෙන් තමයි ඒ මැසේජ් එක ඊට පස්සේ මේ කවුද මේ එච්.බී. හේරත් ඔයාගේ මැසේජ් එක තියෙනවා ඔයා පෝස්ට් එකක් ඉවලද තියෙන්නේ අපි බලමු ඒ පෝස්ට් එක මම හිතන්නේ වීඩියෝ එකක් මට ඒක කියන්න විදිහක් නැහනේ ඉතුරු අයගේ මැසේජස් ටික පසුවට බලාපොරොත්තු වන්න කියලා මම සින්දුවක් දෙන්නයි හිතුවි මේ සින්දුව මේ සින්දුව තුනයි විනාඩි 10

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Havasu tunaye venade visi dekai.
2: NLP hadhana. Lankave vedima tagi dena tagi avastha vedimalutraya. NLP hadhana. Obat adama NLP hadhana bala ganna.
1: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
3: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 011 4 600 600.
4: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමා.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ප්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමහ ව්‍යාපාරය විතුන් ගෙන් වාපි අහරන දැන් නවනිමාවකින් එන ඩෝමස්වන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිතුව එකකයි හැයි හයිසේ හැතනමයි පන්සේ හැතනමය
2: සහයෝගීතා අනුග්‍රහය රන්පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.
3: FM 93.5 FM 93.7 ලකන Radio ITN
4: හද නිසා රෙද්ද ගත්ත මිනිස්ස දවසක තරුවක් නිසා හරි

0: තනිකර ගේ මතක හිත රන්දන ආකස්මික පැතනාක
1: Overtime Beats with Jami
0: සතියේ දවල් එකේ ඉඳන් හවස

හවස 3 වෙනාට 25යි. කොහොමද චාමි නංගා කියලා බුලත් සිංගලින් දහරා ඔයා මට මැසේජ් එකක් එව්වද? සින්දුව කන්න අපි තින්නා කියලා මැසේජ් එකේ තියෙන අම්මා තාත්තා රංග ඉදුනිල් ප්‍රනීත් මතු ඉනෝ බබා ආදි බබා තොහින බබා හයි හයි. කොහොමද? සින්දුව කන්න දන්නම්. මම කවුද කියලා මතක නම් කියමු බලන්න. චාමි මිස් මමත් ඉන්න ලකඩ අහගෙන වැඩ කරන ගමන් ඉන්නේ කියලා තියෙනවා ෂාන් බ්‍රෑන්ඩන්. ඔයාවා මේ ලකඩ ගෝල්ඩන් වොයිස් එකට මට මතකයි. අපි සින්දුවක් අහමු. කඩබණ්ඩියේ සින්දු විල්ලවනේ. මේ සින්දුවෙන් පස්සේ ඒ සින්දුව බලාපොරොත්තු වන්න හොඳද? හයි චාමි අක්කි, මම ධර්ණිය කලින් සකුණි. හයි, කොහමද? ඔය අලුත් යාළුවෙක්ද? දෙකටම අපි වහගෙන ඉන්න ඕනේ. සුබ දවසක් වේවා. මටත් ලස්සන සින්දුවක් දෙන්න. ධර්ණිය කලින්දලා ආකාශ මල්ලි, අමර මල්ලි, පැතුම් අයියා, චිරන් අයියා, ගිහන් අයියා, අසංග අයියා, චමත් අයියාවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. නන්දසිරි අයියා, හයි රාජකිරණ, එයාවත් ආදරෙන් මතක් කරන්න කියලා තියෙනවා. මම මේ ආපු එකේ බැලුවේ ටෙක්ස්ට් මැසේජස් පැත්තට ටක් ගාලා ගිහිල්ලා එනවා කියලා. මොකද ෆේස්බුක් එකේ පැත්තට යන්න බෑ. ටයිම් බිට්ස් චාමි සින්දුවක් දෙන්න. වසන්ත කුමාරි ගම්පොලෙන් එවපු මැසේජ් එක ඔයාව එකතු කරගන්න. මම දෙලිනේ කඩවලින් මට දෙන්න සින්දුවක් කියලා තියෙනවා. දෙන්න සින්දුවක්. ගුඩ් ආෆ්ටර්නූන් අක්කේ. මාතලෙන් ඔයාගේ නමක් මොකක්ද කියලා නැහැ. අකට 304 නම්බර් එක ටෙක්ස්ට් මැසේජ් එකක් නම් ඔයා එව්වේ. ඇයි ඔයාගේ නම ඒකේ සඳහන් කළේ නැත්තේ? ලොකු වරදක් කරලා තියෙන්නේ. ඒපු මැසේජ් එක නුදු වැඩක් නැහැනේ. ඔයා කවුද කියලා මන් දන්නේ නැතු නේද? සින්දුව කන්න දෙන්නද? 3:27යි.

0: 97.7 La Khanda Radio ITN. From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: සතේ දවස්වල හරියටම දවල් එක වෙනකොට
2: කුමරිය වදින්න ඔය හිතට මන්දා දන්න මට ආලේ ඔබේ කාලයට පිරෙන්න
1: කාන්සියටයි මහන්සියටයි ප්‍රත්‍යක්ෂ ඖෂධය
3: ඕල්ඩයි බීට්ස් විත් චාම්
1: හැම කාලෙටම ගැලපෙන හැම තාලෙකම සින්දු මග අරගන්න එපා

හවස තුනයි විනාඩි 35යි වෙලාව. FM 93.5 හරි 93.7 හරි ඇහක් විදියට හංගෙන්න ඕන නේද? මම බැලුවේ ලකන Facebook page එක පැත්තට මං යනවාද කියලා. පස්සේ මම්ම කිව්වා ඕ ඒක හොඳ වැඩක් කියලා. මං ආවා. ඇහක් විදියට හංගෙන්න ඕන නේද? මම බැලුවේ ලකන Facebook page එක පැත්තට මං යනවාද කියලා. පස්සේ මම්ම කිව්වා ඕ ඒක හොඳ වැඩක් කියලා. මං ආවා. දැන් මම බැලුවා මගේ post එකට මොකද වෙලා තියෙන්නේ කියලා. අසංක ෆර්නැන්ඩෝ ඔයා මේ post එක 11ට විතර වගේ නේ අපි post කරේ. සුබ දාසනක් වේවා කියලා දාලා දෙන්නේ. දැන් ඉතින් සුබ සන්ධ්‍යාවක් වේවා කියලා කියන්න කාලය ගත වෙලා ගෙවෙලා. චාමිතුවේ ෆොටෝ එක ගොඩාක් ලස්සනයි කියලා කරුණාදාස ජයතිලක කමෙන්ට් එකක් දාලා තියෙනවා. ෆොටෝ එකට වඩා මම ඇත්තටම ගොඩාක් නේද ඉතින් අනේ. ඔන්නෑ වසර නම්ස කරන්න. මාල්ෂි මල්ලිකා හයි චාමි අක්කේ මම සකුණී අපි ධර්ණිය ගලින් අපිවත් එකතු කරගන්නකෝ කියලා ඒ කමෙන්ට් එකේ තියෙනවා. දෙලන් නිරෝෂන් හයි කොහොමද හංගලෙන් ආවත් මං ආදරෙන් එකතු කරගන්නවා. මාපලකම පියාජි අපේ මිස් අන්නේ ඒකයි වටින්නේ අපේ. ආසරි සම්පත ලස්සන දවසක් සුපුරුදු ලෙන්ගතුකමින් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. අංජන ජයතිලක සුබ දවසක් වේවා චාමි කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. දහරා ස්තුතියි වගේ කමෙන්ට් එකට. නිසංසලා කුමුදුනි සුබ දවසක් ඔයාටත්. ඊට පස්සේ ප්‍රේමසරි බන්ගමුවගේ ඔයා දැකලා තියෙනවානේ පෝස්ට් එක. Thank you එස්එල් ෆර්නැන්ඩෝ දිලිනි දයාරත්න ආදරේ චාමියකි පරිස්සමින් ඉන්න කියලා තියෙනවා. පරිස්සමින් ඉන්නවනේ ඔයාත්. ඊට පස්සේ සුරේකා රේනෝ සුබම සුබ දහවලක් සුපුරුදු ලෙන්ගතු කමින් අද තහන් ඉන්නවා කියලා තියෙනවා. Thank you. සුබම සුබ සන්ධ්‍යාවක් වේවා චූල කුමාර කොහොමද ඔයාට. මාල්ෂි මල්ලිකා හයි චාමියා කියවට ගොඩාක් ආදරේ කියලා තියෙන මාත් ගොඩාක් ආදරේ. Thank you comment එකට. ඊට පස්සේ ජීවන් සුරංගත් නායක අසංග ෆර්නැන්ඩෝ සරසඳ යාළු ඔක්කොමලව නිලංක තුෂාර පින්නපොලගේ යතීෂ් හෙට්ටිගේ වෙනුරි රිතුම දුලීප් සමරසිංහ නිශාන්ත වික්‍රමසිංහ ඔෂධ රතවිට මහින්ද කුමාර ශොහානි ඉශාන්තිකා හිරුණ දෙල්හාර කොටේගොඩ රූපසේන ගුණතිලක ඔයාල හැමෝම ආදරෙන් මතක් කරනවාද නම් ලෑස්සෝ ගොඩායි ඊර්ෂ්‍යා හිතුනද හොඳ වැඩි තුනයි විනාඩි 37 සිදුව කහලායි මං එන්න වට්ස්ඇප් එක පැත්තට යන්න හොඳ

0: FM 93.7 Lakana Radio ITN
1: Youth teke inno yage future ekata plus point ekak RDB Youth Plus vishesha pratilabha rasak samagin youth ekatama set wenna banking partner RDB Youth Plus kinuma oba wenuenma
2: Havasa 3 wenade 42
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
2: ලක්හඬ බුද්ධ රශ්මි

0: පුරපසළොස්වක පුන් පොහෝ දින පනාගොඩ යුද්ධ හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේදී
1: ITN සමනක් රැස් වැඩසටහනට සමකාමී විකාශයක් ලෙස පෙරවරු 6 සිට ලක්හඬ
0: බුද්ධ රශ්මිය මෙත් සිත් පෙරතරව බුදුන් දකින්නට ඔබත් එක්වන්න.
2: දායකත්වය
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡායයයි.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුවා.
2: ලකන්ද රේඩියෝ ITN.
5: වැඩ කරලා කරලා ගෙනියම් වෙච්ච ඔළුව ලස්සන සින්දු අහලා අහලම කෝල් කරගන්න ඕල්
6: කරගන්න
5: සතේ දවස් පහෙම දවල් එකේ ඉඳ හතර වෙනකන් ඕල් ටයිම් බීට්ස් චාමි.

හවස 3යි විනාඩි 44යි වෙලාව. නොවරින් සංජීව ඔයාව පොඩ්ඩක් එක් කරගෙන එන්න වෙනවා මට මේ මොකක්ද දෙවලා තියෙන්නේ කියලා තේරුම් ගන්න. මැසේජ් එකක් එනකොට චුට්ටක් හයි බලන්න. ඒකේ අකුරු හරියට තියෙනවද? ඒකට වචනයක් හදා ගන්න පුළුවන්ද? එහෙම කියලා. හරිද? මට මේ මැසේජ් එක කොටිම කියව ගන්නම බෑ. හැබැයි මම ඔයාව සින්දුවකට එකතු කරගන්නම්. එතකොට හරිනේ. දන්නවද ලස්සන ළමියෝ? දෙවිය ඔයාව මාමත්තියවට වරමක් දීලා තියෙනවා. දන්නවද මොකක්ද කියලා? ඒ තමයි වාගේ කතාන්න කියලා තියෙනවා. දෙවියෝ දන්නවා නම් ඒක නේද? වැඩේ හරි ලස්සනට කරනවා කියලා තියෙනවා. ස්තුතියි ඉතින්. මදු ඔයාගේ මැසේජ් එක නේද? මල්ලිවයි අම්මවයි සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩ කාලෙකින් ආවේ ඒක නිසා සින්දුවක් ඕනෙමයි කියලා තමයි කියන්නේ. හරි හරි හරි මදු, තැන්ක් යූ අනේ වගේ කමෙන්ට් එකට. යන්න ලං වෙලා හරි වහම් මැසේජ් එක කිව්වමනේ හිත හැදෙනවනේ. සුබ සන්ධ්‍යාවක් ශාමි, ලස්සන සින්දුවක් දෙන්න. ධර්මිය ගලින් චාරෝ ප්‍රවීණ අයවත් එකතු කරගන්න කියලා තියෙනවා. අපෙත් ඉන්නවනේ චාරෝ කෙනෙක්, තව විනාඩි 15කින් පස්සේ එයාව හම්බ වෙන්න පුළුවන්. චමිතුත් වෙනවා. හරිද? චාමියක්ගේ ලස්සන සින්දුවකට අපෙත් ඉන්නවා. පේරාතෙනියන්නේ ලස්සන පැත්තක ඔයාලා ඉන්නේ. ඔලිවියා, ඔලියනා, ඔෂි, ටිලිෂියා, සෙලීනා එකතු කරගන්න කියලා තියෙනවා. මෙඩිකල් ෆැකල්ටි එකෙන් තව රවීන්ගේ සින්දුවක් අපි අහුවා. මේ බේද මන්දා. හයි අකි කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. අකට 906 ඔයාගේ නම එවුවනම් වටිනවා. චාමි අද තාතරින් ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක අහන්නේ වේයන් ගොඩින් මේ මැසේජ් එක. දීපා දොචතෝ පුතා මදු මහත්තයා සුදත්තත් එකතු කරගන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ අපි අලව පැත්තට යන උපාලි අහගෙන දෙන්නේ. පත්මිනී ඉන්න උදේ කුමාර, වසන්ත, සමන්, අතුල, සමිතා, නිලන්ති ඇතුළු ලක්කඩහන ඔක්කොම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා. ඊට පස්සේ අපි රණාලෙන් ක්‍රිෂාලේ රුවන් පහන්දේ දොලාන් එෂ්මික සමන්තික චමින්ද අපිවත් සින්දුවකට එකතු කරගන්න. හරි හරි එකතු කරගෙන සින්දුවකුත් දෙන්නද? හාද හානන් ඉතින් මේ සින්දුවමන් දෙන්න. 3යි විනාඩිය කීයද මං කිව්වේ? 46යි.

0: 105 FM 93.7 Lakana Radio ITN
1: හවස 3 වෙනාඩේ 50යි.
2: David Peters Motor Company within Rajya Sevaka Obata Pidana DPMC Rajya Pranama Amatanna 0114 706 600
3: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
1: හවස 3 වෙනාඩි 50

0: Akanda Radio ITN.
1: හවස 3 විනාඩි 54යි වෙලාව. කොරියාවෙන් කසනවා මට මැසේජ් එකක් යවලා තිබුණා. එහෙනම් ඉතින් කියන්න ඕනේ. හැටයි අනිත්‍යයි. ඒ කියන්නේ බදාත බ්‍රහස්පතින්දා මගේ පැමිණීමක් වෙන්න නැතත්. එතකොට ඕල් ටයිම් වේට්ස් එත් චාමි අපේ අන්තිම ප්‍රෝග්‍රෑම් එක මේ සතියේ සිකුරාදා. හවස 1ට අහන්න එකතු වෙන්න. ගෙහෙන් එන්න දැන්. මම චාමිකා මනෝජිලි. අදත් මාව අහගෙන හිටියට මැසේජස් ගොඩාක් එවුවට බොහොම ස්තුතියි. සුබදා.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම මෙනුරි ගින්නලියේ ප්‍රවෘත්ති සංස්කෘතිය සුපන්දි ලංකලීන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: දිටවා සුලකුණට හේතුවෙන් හානියට පත් පාලම් 14ක් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමුණා. ඊට මූල්‍ය ප්‍රතිපාදනයක් ලබා දීමට චීන රජයේ එකඟ වී තිබෙනවා. ඒ යුවාන් මිලියන 79. ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. බසාහිර, සබරගමුව, වයඹ, උතුරුමැද සහ නැගෙනහිර යන පළාත්වල පාලම් 14ක් ප්‍රතිසංස්කරණය කෙරෙනවා. රුසියාවෙන් එල්ලවන අතිශය බරපතල තර්ජන නතකා යුක්‍රේනයට අඛණ්ඩව සහාය ලබා දෙන බව බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය ඇන්නි බර්මින්ග්හැම් යුක්‍රේනයේ නිදහස් දිනයේ සැමීමේ අවස්ථාවට සහභාගී වීම සඳහා බර්මින්ග්හැම් කියව නුවරට පැමිණ තිබෙනවා. ඒ ඔහු අග්‍රමාත්‍යරයට පත්වීමෙන් පසු සිදු කළ පළමු විදේශ සංචාරයයි. යුක්‍රේනයේ ජනාධිපති වොල්ඩිමිර් සෙලෙන්ස්කී සමග පැවති සාකච්ඡාවලදී බර්මින්ග්හැම් අවධානය කර ඇත්තේ රුසියාවට එරෙහි ආර්ථික පීඩනය තවදුරටත් දැඩි කළ යුතු බවයි. යුක්‍රේනයේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා බ්‍රිතාන්‍ය නිෂ්පාදිත ස්ටොම් ෂැඩෝ දිගුතුර මිසයිලවල කොටස් නිෂ්පාදනයට අදාළ රහසිගත තාක්ෂණික තොරතුරු යුක්‍රේනයට ලබා දීමටද බ්‍රිතාන්‍ය තීරණය කර තිබෙනවා. ලක්න ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්න ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: RITN රටට වග කියන රේඩියෝ සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779579
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
6: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා
7: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය

0: හතරයි විනාඩි 8යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් ඉවිනින් ඩ්‍රයිව් එක එක දුර හැමෝටම සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාව ගුඩ් ඉවිනින් හැමෝටම.
0: ගුඩ් ඉවිනින් හැමෝටම. ඉතින් අපි අදත් වැඩ පටන් ගන්න වෙලාව. හවස වෙනකොට, හැන්දෑ වෙනකොට, හත්තිය ගෙදර යන ලෑස්ති වෙනකොට අපි වැඩ පටන් ගන්නවා.
1: ඔව්. අපිට උදේ වෙනවා.
0: හවසට මොකද කියන්නේ? වයසට ගියත් හවසට ගෙදරට.
1: හරි.
0: වයසට ගියත් හවසට ගෙදරට කිව්වට හැන්දෑවට ගෙදර යන එක තමයි
1: අමාරුම වැඩේ.
0: අමාරුම වැඩේ. ඉතින් ඔයාට හැන්දෑවට ගෙදර යන එක පහසුවෙන් ඔයාට යන්න කම්මැලි කමක් නැතුව
1: සතුටින් හිනාවෙලා
0: කෑ ගහගෙන.
1: හරි. සින්දු කිය කිය.
0: සින්දු කිය කෑ ගහගෙන කියලා දෙන්නේ ගෙදරින්
1: බයි. මොකක්
0: හරි මොනවා හරි පාවිච්චි කළාද ඕ එන්නේ කියලා.
1: ගියාට
0: ඔය යන විදියටම ගිහිල්ලා මේ දොරෙන් යන විදියටම
1: අයෙන්ඩෝනේ
0: කියලා කියන
1: එක තමයි අමාරුම වැඩේ.
0: පොර කල්පනා කරා ටක් ගාලා.
1: හරි.
0: යන විදියටම එන්න ඕනේ.
1: හා හා.
0: මිනිහා ගියා දන ගාගෙන.
1: ආ. ආයෙන විදියට යන විදියත් කරලා පෙන්නුවා.
0: යන විදියටනේ එන්න ඕනේ කියලා කිව්වේ.
1: ඕකේ.
0: අය දන ගාගෙන ගියාට පස්සේ එනකොට දන ගාගෙන ඉන්න පුළුවන් නේ. ඒක ගැටලුවක් නෑනේ.
1: ඒක කොහොමද දෙන විදියනේ?
0: රයිට්. ඒ නිසා මේ ඔනවාට පුළුවන්කම තියෙනවා ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතර අපිට මැසේජ් එකක් එවන්න. අස සිද්ධාවක් අහන්න කට්ටිය වේගුදු කරගන්න මේ හැම දෙයක් වෙනුවෙන් මීට කර තියෙනවා ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ.
1: ඔයාට පුළුවන්කම තියෙනවා මේ පැතර මැසේජ් එකක් එවන්න කට්ටියක් එකතු කරගෙන 0703 93 5 93 7 0703 93 5 93 7 ඔයාගේ WhatsApp මැසේජ් එක මේ පැතර එවන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපේ පෝස්ට් එක තියෙනවා.
0: අන්නේ පෝස්ට් එකට ලස්සන කමෙන්ට් එකක් ඕනේ අපිට.
1: හරි. අදෝනේ වෙනස්ම විදිහ කමෙන්ට් එකක්.
0: ඔව්. හැමදාම අපි අහගෙන ඉන්නවා.
1: හරි.
0: බලාගෙන ඉන්නවා.
1: හරි. එහෙම බෑ.
0: එහෙම බෑ.
1: අද වෙනස්ම විදිහ එකක්. චමිත් චාරු ගැන මොකද හිතෙන්නේ?
0: ඔව් ඔව් ඔව්. මොකද හිතෙන්නේ කියලා ඔයාට දැන් තියෙනවා තව වැඩක්.
1: ඔව් ඔව්. ඒක අපි හිමීට කියන එක සර්ප්‍රයිස් එකක්.
0: අපිට වෝට් කරන්න තියෙනවා.
1: ඕකේ.
0: නෑ ඒක වැඩි ඉස්සර පස්ස කියන්න.
1: රයිට්.
0: 4 විනාඩි 11 වෙලා.

0: දකිනි පුර පසළොස්වක පුන් පොහෝ දින පනාගොඩ යුද්ධ හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේදී
1: ITN සමනක් රැස් වැඩසටහනට සමකාමී විකාශයක් ලෙස පෙරවරු 6 සිට ලක්හඬ
0: බුද්ධ රශ්මි මෙත් සිත් පෙරතරව බුදුන් දකින්නට ඔබත් එක්වන්න.
2: දායකත්වය
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් චාලයයි.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා.
2: ලකන්ඩ රේඩියෝ ITN

0: අතරයි විනාඩි 23යි වෙලාව. හිවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව සෙදුව කහන කට්ටිය එකතු කරගන්න තියෙනවා. ඊට කලින් අපිට මතක් කරන්න ගොඩක් දේවල් තියෙනවා. දැන් ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් අරගන්නවා කියන්නේ ඔයගේ වගාබිමට ඕන කරන වතුර ටික බොහොම පහසුවෙන් අරගන්න, සූර්ය ශක්තියෙන් ක්‍රියාත්මක කරන මෝටරයක් නිසා විදුලි බිලට තිත තියලා අපිට සූර්ය ශක්තියෙන් පමණක් වැඩ කරන ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් කරා වැඩ දිග කරගන්න පුළුවන්. ඒ වෝටර් පම්ප් එකක් ගන්නවා නම් සෝලා වලින් වැඩ කරන, එතනින් එහාට ගිහිල්ලා වාගේ නිවසට, වැඩබිමට, කාර්යාලයට, ඕනම තැනකට සෝලා පද්ධතියක් සවි කරගන්නවා නම් වසර ගණනාවක හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන ප්‍රොජෙක්ට්ස් ගණනාවක් ලංකාව පුරාම කරපු ඩීප් ටෙක් ඉංජිනේරින් සම්බන්ධ කරගන්න වෙනවා.
1: අද පුලුවන්කම දිනස් සුවිශේෂී මිලාඩු කිරීමක ඩීප් ටෙක් සෝලා එකක්, ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගන්න. අපේ ගොවි මහන්තර තමයි මෙතනදී හොඳම චාන්ස් එක තියෙන්නේ. දැන් අවුෙන් ඔන්න ප්‍රයෝජනයක් ගන්න තියෙන අවස්ථාව. අස්වැන්න සරු කරගන්න, පිරවැ අඩු කරගන්න, ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකකට මාරු වෙන්න කියලා මතක් කරනවා. ඒ නිසා දැන් දැම්ම ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න, වැඩි විස්තර දැනගන්න, ඔයගේ වගාවේ ප්‍රශ්නත් විසඳ ගන්න කියලා මතක් කරනවා. 0711 711 1 කියන ෆෝන් නම්බර කතා කරලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: ඒ වගේම තමයි ඩෝමා ගැන මතක් කරන්න ඕන. ඩෝමා කිව්වහම ඉතින් සහ නිෂ්පාදන ආශ්‍රිත ව්‍යාපාර කරන අයට නම් ඩෝමා කියන නම නුහුරු එකක් වෙන්න බෑ. මොකද කණු දෙකේ එළිවිට යන්ත්‍රයත් එක්ක ලංකාව පුරාම වී මෝල් වලට සහ නිෂ්පාදනය කරන මේ වී මෝල් හරි අමුතු විදියට, හරි පුදුම විදියට අප්ග්‍රේඩ් වුණා. මොකද ඩෝමා මැෂින් එක හඳුන්වා දීමත් එක්ක. ඒ නිසා තමයි අපි කියන්නේ අලෙවි වාර්තා තියලා, රෙකෝඩ් තියලා අලෙවි වුණු මැෂින් එකක් තමයි කණු දෙකේ එළිවෙට යන්ත්‍රය කියලා කියන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි, දැන් එතනින් එහාට ගිහලා ඔබේ ව්‍යාපාර කටයුතු පහසු කරගන්න යාන්ත්‍රික සහාය ලබා දෙන්න දැන් මාක්ස්පෙන් හෝල්ඩින්ග් සමාගම නිෂ්පාදන ගණනාවකින් තමන්ගේ නිෂ්පාදන හඳුන්වා දීලා තියෙනවා, මැෂින් හඳුන්වා දීලා තියෙනවා.
1: දැන් මාක්ස්පෙන් හෝල්ඩින්ග් කියන අපි හැමෝටම මතක් කරලා තියෙන හැම වෙලේම, දැන් ඔයා සහල්ලාශිත මොන හරි ව්‍යාපාරයක් කරනවා නම් අද පුළුවන් ඩෝමා වෙතින් කළුවැටි ඉවත් කිරීමේ යන්ත්‍ර, කැරළු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර වගේම සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර මිලදී ගන්න, ඒ වගේම ඇඹරුම් ආශ්‍රිතව ව්‍යාපාරයක් කරනවා කියලා වෙන්න පුළුවන්. ඒ අයට ඇඹරුම් යන්ත්‍ර වගේම පුවතල් හිඳින යන්ත්‍රත් මිලදී ගන්න හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ හැම යන්ත්‍රයක්ම ඔයාට කැමති විදිහට අවශ්‍ය මාදිලි වලින් අවශ්‍ය ධාරිතා වලින් මිලදී ගන්නත් හැකියාව තියෙනවා. මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කිව්වහම ඒ ආයතනය ගැන කතා කරනකොට ඔබට ලැබෙන්නේ අලවීන් පසුත් හොඳ සේවාවක්. ඒ නිසා බය නැතුව ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන යන්ත්‍ර ටික ගන්න විශ්වාස නියමතන තමයි මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් කියලා. කෙන නම්බර තිස්ස කැල්හේන පාර මහරගම කියන ඇඩ්‍රස් එකට ගියොත් වැඩි විස්තර දැනගන්නත් වාර පුලංකම තියෙනවා. ගිහිල්ලා බලලම ඔයාට අවශ්‍ය දේ ගන්න පුලංකම තියෙනවා. යන කලින් විස්තර දැනගන්න ඕනේ නම් කෝල් එකක් දීලා කතා කරන්න ඕනේ කියලා හිතනවා නම් මෙන්න නම්බර එක මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න. 011 6769 579 011 6769 579 කෝල් එකක් දෙන්න.
0: ඒ වගේම අපි මතක් කරන ඕන කවුද අපි වහගෙන ඉන්නේ කියලා සිද්ධාක් අහන්න මැසේජ් කරපුවා. අය මේ වෙලාවේ සිද්ධාකට එකතු කරගන්න නන්දික මැසේජ් කරලා තියෙනවා, ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා හොරණ ඉන්නේ. වගේම ප්‍රමෝද්, සිතාරා වගේම නර්මදා ඇතුළු කට්ටියම එකතු කරගන්න කියලා දික්වැලෙන් මැසේජ් කරලා තියෙනවා.
1: නිලක්ෂි ඉන්නෝ කොලියා පිටියෙන් වෙනද, වගේ වයතිකම බරුදල් පොළ පැත්තේ යනකොට එස්එල් ප්‍රනාන්ද ඉන්නෝ මේ වෙලාවේ. අනුරෝයාවත් එකතු කරගන්න පුස්සල්ලෑ මිදන් මේ කටි ඉන්නෝ. ආඩ පුළුවන් අපේ Facebook post එකට comment එකක් දාගෙන යන්න. යන්න අපේ ලක්හඩ official Facebook page එකට. ගෙහෙලා ඉවිනින් ඩ්‍රයිව් අපේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා ඒ පැතනුත් එකතු වෙන්න.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: ඇහෙ දොර ගඟේ තලනහි නහදේ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: හවස 4යි විනාඩි 35යි වෙලාව ඉවිනි ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. දැන් මේ දවස්වල තියෙන රස්නේ අපිට නිකන් දහවල් කාලේ විතරයිනේ තිබුණේ නිකන් රස්නේ අපිට එළියට බලන්නට බහින්න බැරි.
1: ඔව්.
0: AC එකක් නැතුව ඉන්නවනම් ඉන්න අමාරු.
1: ඔව්. ෆෑන් එකනොත් රස්නේ හුලං එන.
0: ඔව් දවල් කාලේනේ මේක තත්ති ටිකක් බරපතලව තිබුණේ.
1: තිබුණේ.
0: දැන් අද වෙනකොට මේක රාත්‍රියටත් මේ උණුසුම් කාලගුණක తত্ত্বය දැඩි ලෙස බලපෑම් එල්ල කරනවා කියලා කාලගුණ විද්‍යාංශය සඳහන් කරනවා. ඉතින් මේ తত্ত্বයට හේතුව තමයි දිවයින වටා තියෙන මුහුදු තීරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් උඩ ගිහිලා
1: තියෙනවා.
0: හරිද? 1කින් උඩ ගියාම මෙහෙමනම් 2කින් උඩ ගිහිල්ලා 3කින් සෙල්සියස් උඩ ගියෝදින් අපිට කොහොම වෙයිද?
1: අපිට මොකක් වෙයිද?
0: දැන් අපිට 1ක් සෙල්සියස් උඩ ගියාට මේ මුහුදු කලාපේ නැත්නම් දිවයින වටා මුහුදු කලාපේ පැසිෆික් සාගරයේ මේ වෙනකොට සෙල්සියස් අංශක 3කින් ඉහළ ගින් තියෙනවා.
1: රයිට්.
0: පොඩි නෑ මේක. හා. 1කින් මෙහෙමනම් 3ක් උඩ ගියාම ඊට පස්සේ කොහොමද සෙල්සියස් අංශක කියන එක
1: හිතා ගන්න පුළුවන් නේද?
0: හිතා ගන්න පුළුවන් මේ දවස්වල තියෙන රස්නේ හැටියට.
1: ඕකේ.
0: ඉතින් ඒ නිසා තමයි වෛද්‍යවරු කියනවා විශේෂයෙන්ම අධික හිරු රශ්මිය පතිත වෙන ස්ථානයක පැය භාගයක් එක දිගට හිටියොතින් මරණය පවා වෙන්න පුළුවන් සම්භාවිතාවක් තියෙනවා කියලා.
1: ඕකේ.
0: මතක තියාගන්න සම්භාවිතාවක් තියෙනවා කියලා. නැත්තම් පැය භාගයක් කව් හිටිය හැටියෙ මැරෙනවා කියලා නෙවෙයි. යම් යම් ශාරීරික අපහසුතා තියෙන, ලෙඩ රෝග තියෙන, ඒ වගේම අර අවුව සඳහා ගොඩාක් සංවේදී ඒ වගේ අයට මේ වගේ තත්ත්වයන් වුණත් ඇති වෙන්න පුළුවන්. මොකද ඒ තරම් තද හිරු රශ්මයක් පතිත වෙන නිසා, රස්නයක් තියෙන නිසා. ඉතින් මේක මේ අද ඊයේ එකක් නෙවෙයිනේ ලෝකේ ඕන තරම් අධික හිරු රශ්මිය නිසා මේ රස්නේ දරා ගන්න බැරුව මේ යන වෙලාවල් තියෙන වර්ෂයකට සෑහෙන පිටසක් මේ යනවා ලෝකේ ගත්තට පස්සේ. ඉතින් ලංකාවට දෙයියනේ කියලා එහෙම අපිට එහෙම අහන්න උනේ නෑ මෙච්චර කාලෙකට. ඉතින් ඉදිරියටත් අහන්න වෙන්නේ පාගිනේගයි අපේ ප්‍රාර්ථනාව. නමුත් දැඩි හිරු රශ්මිය පතිත වීමත් එක්ක මේ රස්නයත් එක්ක පැය භාගයක් එක දිගට හිටියොතින් එලි මහනේ ඍජුව හිරු එළිය පතිත වෙන ස්ථානයක මරණය පවාත් වෙන්න පුළුවන් කමක් තියෙන තත්ත්වයක් කියන එක වෛද්‍යවරු කියනවා. වෛද්‍යවරු කියනවා එහෙම සම්භාවිතාවක් තියෙනවා කියලා. ඉතින් කොහොමනම් දැන් දිස්ත්‍රික්ක 7කට මේ වෙනකොට මේ දැඩි නියන් කාලගුණයත් එක්ක බලපෑම එල්ල වෙලා තියෙනවා.
1: හරි.
0: මේ කොළඹ සහ මේ තදාසන් ප්‍රදේශවලට පොඩ පොඩ වැස්සට ගත්තට පස්සේ උතුරු නැගෙනහිර ඇතුළු
1: වහින්නෙම නැහැ.
0: මේ වහින් නැති දිස්ත්‍රික්ක 7ක් තියෙනවා. ඉතින් වැව් සිඳිලා ගිහිල්ලා අවුරුදු මේ මම හිතන්නේ අවුරුදු 50කට විතර පස්සේ
1: හරි
0: හිඳිලා ගියපු වැව් තියෙනවා සමහර ඒවා.
1: ඔව්.
0: එච්චර මේ තරම් පෑවිල්ලක් මේ තරම් වියලීමක්
1: ඇවිල්ලා නැහැ කවදාකවත් මේ තරමට.
0: ඔව් එහෙම කියලා ගොවීන් සදහන් කරනවා. ගොවීන්ගේ වගාබිම් විනාශ වෙලා තියෙනවා. දැන් ඉතින් මේ තත්ත්වය කළමනාකරණය කරගන්න වැව් වල තියෙන වතුර ටික කුමාර පිරිසුදු කරලා දෙන වැඩසටහන් ක්‍රියාත්මකයි. හැබැයි පානීය ජලයේ විදියට එහෙම දීලා කුමාර මිනිසුන්ගේ පානීය ජල අවශ්‍යතාවය මුලින්ම සපුරලා ඉන්න ඕනනේ. ඊට පස්සේ වගාබිම් වලට යවන්න ඕන. ඉතින් වගාබිම් වලට දෙන්න තියෙන දේවල් සීමා කරලා පානීය ජල අවශ්‍යතා සපුරන්න දැන් කටයුතු කරමින් ඉන්නා කියලා කියනවා.
1: ඉතින්
0: සැප්තැම්බර් මැද වෙනකන්වත් මේ වියලි කාලගුණික තත්ත්වය මේ වියලි කාලගුණ තත්ත්වය බලපාලා තියෙන ප්‍රදේශවලට තවදුරටත් තියෙනවා කියන එක තමයි කියන්නේ. ඒ මිනිස්සුන්ට නම් මෙහෙම මේක කිව්වට පස්සේ යාලා නම් කියන්නේ සැප්තැම්බර් වෙනකන් හිටියොතින් අපිට ආයෙ ඉතුරු වෙන දෙයක් නැහැ කියලා.
1: දැනටත් මේ ඉවර වෙලා තියෙන හැමදේම
0: සැප්තැම්බර් අග වෙනකන් හිටියොතින්
1: මේ තියෙන ටිකක් නැති වෙනා යනවා.
0: අපි ඉතුරු වෙයිද කියලා දන්නේ නැහැ කියන මට්ටමට දැඩි පීඩණයකට පීඩාවකට පත් වෙලා තියෙන්නේ.
1: මේ අවුව රස්නේ මේ හැමදේම නිසා.
0: ඔක්කොමත් එක්ක ඉතින් හැතරේ සතුන් මිනිස්සු විතරක් නෙමෙයි.
1: ඔව් අනිවාර්යෙන් මතක් කරන්න.
0: නෑවල් වල ඉන්න එලි මහනේ ඉන්න සතුන්ට වතුර ටිකක් නැහැ. අපිටන් කොහෙන් හරි හොයාගෙන ගිහිල්ලා වලක් කාරලා හරි වතුර ටික බොයි.
1: ඔව්.
0: හැබැයි සතුන්ට එහෙම පුළුවන්ද?
1: තිබහයි කියලා වතුර ටිකක් ඉල්ලන්න බෑනේ.
0: ඉල්ලන්න බෑ. ඒ නිසා මේ වතුර ටිකක් එලි මහනේ තියලා තියන්න පුළුවන් නම් නේද සතුන්ට බොන්න. ඒක හරි වටිනවා. ඉතින් දැන් මේ දවස්වල වීලි කලාපේ ප්‍රදේශයේ වීලි කාලගුණයට බලපෑම් ඉල්ලලා තියෙන ප්‍රදේශවල කැලෑ මැද්දේ
1: හරි
0: පොකුණු හදලා වතුර බවුසර වලින් ගෙනihin දාලා අලියතුන්ට එතකොට මේ සතුන්ට අවශ්‍ය කරන ජල පහසුකම් එයාලටත් සපයලා දෙන්න කටයුතු කරමින් යනවා. කොමුණත් විශාල කාර්යභාරයක් කරන්න වෙයි මේ තියෙන තත්ත්වයක් එක්ක මේ වැසි නොලැබී ගියෝ තින් ඉදිරියටත්. තාම දැඩි අසරණ භාවයකට මිනිස්සුපත් වෙනවා. දැඩි අවදානම් තත්ත්වයක් තියෙන්නේ. ඉතින් බලාගෙන ඉන්නවා මේකට විසඳුමා අපිට කාලගුණයෙන්ම ලැබෙන කන්නේ නැහැ.
1: නැත්නම් අපිට කාගෙන්වත් ඉල්ලන්න බැහැනේ.
0: කාගෙන්වත් ඉල්ලන්න බෑ.
1: කවුරුත් පලි නෑ ඒකට.
0: පොහොර ටික නැති වුණා නම් උද්ඝෝෂණය කළා හරි රජයට ඉල්ල ගන්න පුළුවන්.
1: අපිට පොහොර දෙන්න කියලා.
0: දෙන්න කියලා. හැබැයි වැස්ස නැති නම් කාටද
1: පුළුවන් මේක විසඳන්න?
0: මේ ප්‍රශ්නේ විසඳන්න. ඒ නිසා ඉතින් අපිට බලාගෙන ඉන්න වෙලා තියෙනවා. සමහර විට මේක මිනිස් ක්‍රියාකාරකම් නිසාම මේ කාලගුණික වෙනස් වීම වුණා නම් මිනිස්සු විදියට අපිට මේව දරා ගන්නත් වෙනවා කියන එක අමතක කරන්න එපා. 4:41 වෙලාව.

0: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 6767 579.
2: වාර්තාපිට වාර්තා කබිනේ කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: රටේ තවද

0: Radio ITN.
1: Cool drive, Vikrita.
0: Lakana, evening drive.
2: හතරයි විනාඩි 46 වෙලාව විනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව වාසනාව කොහොමද කියලා පොඩ්ඩක් බලන්න වෙලාවක් දාගමු නේද?
3: දාගමුනේ.
2: මොකද මේ උගඩ මහලුකු වෙලාවක් ඕනේ නෑනේ. ළඟට මෙනවා වාසනාව සමහර වෙලාවට බස් එකේ ඉන්නකොට, කෝච්චිය යනකොට, හෝ බස් හෝල්ට් එකේ ඉන්නකොට.
3: ඕකේ.
2: නෝනා වාසනාව ගන්න වාසනාව නෝනා අද වාසනාව කෝල්ටි ගන්නින් දිනන්න වාසනාව ගෙදර අරන් යන්න.
3: අදම ගන්න හොඳ.
2: හදාන ලොතරය ගන්න අරගෙන යන්න
3: කියලා. පොඩි පැත්තකින් පොඩි බිස්නස් එකක් කරාද මන්දා කියලා හිතනවා.
2: පුළුවන් නේද හදිස්සිය?
3: හොඳ වුරුද්දක් තියෙනවා ඒකට.
2: රේඩියෝ ජොබ් එක නැති වුණා ඉතින් වැඩේට බහින්න පුළුවන්.
3: ලොතරය ටිකක් ඉක්කර ගන්න.
2: වැඩලා ඔක්කොම රෙඩි කරන් තියෙන්නේ. ඕන්නම් එතෙන්ට යන්නත් පුළුවන් මට
3: උනේ. හරි.
2: ඇස්සෙලා ඉන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ.
3: ඒක හොඳයි ඒක හොඳයි.
2: හරිද? හදාහන් ලොතරය කරන් යන්න රුපියල් 40ක් දීලා.
3: හරි.
2: ටිකට් එකක් ගන්නවා කියන එකට වියදම් කරන මුදල අපත යන්නේ
3: නැහැ.
2: වාඩ වාසනාවක් ලැබුණත් නැතත් මේ මුදල අපිට යන්නේ ආ වියදම් කරන්නේ හොඳ දෙයකට.
3: හරි. ඉතින් ඔයාගේ වාසනාව ලග්නත් එක ගලප ගන්න මේ තමයි හොඳම චාන්ස් එක රුපියල් 40කින්. ඔයාගේ හැම හීනයක්ම හැම බලාපොරොත්තුවක්ම ඔයාට හැබෑ කරගන්න පුළුවන්කම තියෙන පුංචි රුපියල් 40කින්. ඔයාට පුළුවන් යන එන ගමන් ලොතරැයි කෝඩුවකින් නවත්තලා එවතිලා පුංචි රුපියල් 40ක් දීලා හදාන ලොතරැයි ගන්න. ඒකෙන් ඔයා වාසනාවන්තයෙක් වෙනවා වගේම රණවිරු සමාජ සේවා ක්‍රීඩා ශාස්ත්‍රයට වගේම දයේ සංවර්ධනයට තුර දෙන්නෙක් වෙන්න ඔයාට ඒ හරහා හැකියාව තියෙනවා.
2: අන්නේ නිසා තමයි කියන්නේ හදාන ලොතරැයියක් ගන්න වියදම් කරන රුපියල් 40
3: අපත යන්නේ නැහැ.
2: කොයි වෙලාවකවත් අපත යන්නේ
3: නැහැ. හරි. අංක ටික තිබුණේ නැතත් ඒක අපත යන්නේ නැහැ.
2: නෑ. වාඩ වාසනාවට කියලා වාඩ සල්ලි වලින් වාට එක සැරේට ලොකු ලාභයක් නොලැබුණත්
3: හරි.
2: මේකෙන් මේ මුදල අපත යන්නේ රටේ සංවර්ධනයට ශේෂ්ඨ ගණනාවකට යෙද වෙන නිසා. හරි. ඊට පස්සේ මතක් කරන්න ඕන RDB බැංකුව අපිට ලබා දෙන ස්ථාවර තැන්පත් සඳහා ලබා දෙන පොලි අනුපාතයන් ගැන විශේෂයෙන්ම මේ දවස්වල ඉහළ පොලි අනුපාතයක් ලබා දීලා තියෙනවා ස්ථාවර තැන්පත් වෙනුවෙන් RDB බැංකුව. ඉතින් ඔබට පුළුවන් ලංකාව පුරාම තියෙන ශාඛා 272 එක්ක ගනුදෙනු කරන්න බොහොම පහසුවෙන් ඉතාම සුහදශීලී කාර්යක්ෂම සේවාවක් ඔවුන් ලබා දෙනවා. ඔබේ මුදලට රාජ්‍ය බැංකුවක ආරක්ෂාවත් එක්ක තමයි මේ පොලි අනුපාතයන් ලබා දෙන්නේ. ඒ නිසා වටිනකම තව වැඩි මේ වගේ තැනක ආයෝජනය කරන එකේ.
3: ඉතින් දිවයිනේ ප්‍රමුඛතම සහායකම රාජ්‍ය බැංකුව විදිහට ඔන්න දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන කටයුතු කරලා තියෙන RDB බැංකුව මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔබට කෙටි කාලින මෙන්ම දිගු කාලිනවත් ආයෝජනය කරන RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙන. ඒ නිසා වාට පුළුවන්කම තියෙන ළඟම තියෙන ශාඛාවට ගියොත් RDB ළඟම තියෙන ශාඛාවේ මේ ගැන තවදුරටත් විස්තර දැනගන්න විශ්වාසයෙන් ගනුදෙනු කරන්න පුළුවන් එකම තැන තමයි RDB බැංකුව කියලා කියන්නේ.

0: හවස 4:54.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.
3: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: பே மொழிவு மத கிரிம சுரேகிமுமாக தொண்ட
1: ආරමාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාරමාරු වෙන්න.
0: සුබකමනක් පරිස්සමින් කිහිපෙන්න. 10ට වෙනසක්. 18ක පෙරලියක්. ළඟදීම

0: அவசப்ப ஹாய் விதாடி ஆட்டா யாபி ஈவினிங் டிரைவ் ஏக்க தேவனி பேட்டா விலத்து என்ன லாஸ்ட் சிதுவா கான் வாட மே பேட் புலுவாங்க காமதியனா பொருது விதியட் விதியட்ட மனேத ஹரி ஹவுதி இந்தியா அபி வாகன மெசேஜ் கெல்லா தியனா ஏட்ட அக்கால பாலும் அபி
1: வீரக்குடி பேக்கரி காட்டிய மசாதட அபி வாகன இன்ன கெல ஜெயமா மெசேஜ் எக்க தாலா தியன வா பேக்கரி காட்டிய வெக்கது கரே கன்ன வா பொசுபுல் எதகட்ட பொடி பொஸ் வருண லட்சுமி திஸ்னா சாம்பா மதுசங்க மே ஹமோ மேக்கது கரே கன்ன கம மது கமின் பசன் சாத கெலுமி நோ மே வெலாவே ஓவர் தேக்கது கரே கன்ன மனேஷ் ஏதுல காட்டிய மேக்கது கரே கன்ன
0: මොකද කරන්නේ
1: මොකද කරන්නේ සිද්ව කහනවද
0: සිද්ව කහන කලින් කියන්න දෙයක් තියෙනවා
1: මොකද්ද
0: දැන් ඔයාලා වනේද පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකට
1: හා
0: සීටීවි බස් ස්ටෑන්ඩ් එක පැත්තටම
1: ඔව්
0: ගිහින් තියෙනවද
1: ගිහින් තියෙනවා
0: කොයි කාලේද
1: කොයි කාලේද කියන්නේ එහෙම නැහැ
0: පාන දුරේ ඉඳලා එන්න ඔයාට
1: පාන දුරේ ඉඳන් මෙහෙට විතරයි එන්න
0: එන්න දන්නේ එච්චර ආ පිටකොටුවක් ගැන පිටකොටුව පිටකොටුව පිටද තියෙන්නේ කියලා
1: හරිද
0: දැන් පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ අර නවීකරණයක උණු නවීකරණයේ උණු බස් නැවතුම් පොලට
1: ඕකේ
0: හානි සිදු වුණානේ පහුගිය කාලේ
1: ඔව් ඔව්
0: රෙපයා ගලා ලස්සන කරලා වැඩි කාලයක් යන්නුනේ නැහැ ඒක ටැප් කඩලා වොෂ්රූම් වල මුලත් කෙල ගහලා විනාශ කරා
1: හරිද මමත් මේ කියන්නේ හිටියේ
0: කවුරු කරත් ඒවා හරි කැත වැඩ හරිද
1: අපි කියන්න තියෙනක කියනවනේ මූණට
0: ඕ ඉතින් මූණට නෙමෙයි මූණට දමල ගහන්න ඕන ඒ වගේ වැඩ කරනවට
1: ඔහොම කියන්න එපා කියලා හිතනවා නම් කරන්න දෙයක් නැහැ එහෙම කියන්න වෙනවා
0: ඔව් මොකද
1: කරන්න හොඳ නැහැ නේද
0: දැන් මෙහෙමයි ලෝකේ ලස්සන රටවල් දැකලා ඒවා උදාහරණ අරගෙන පෙන්නලා
1: සිස්ටම්
0: චේන්ජ් වෙන්න ඕන අපේ රටත් මෙහෙම වෙන්න ඕන අරම වෙන්න
1: ඕන කිසි උනන්දුවක් නැහැ මේ වට
0: ඔව් එහෙම කියලා
1: කිව්වට
0: රජයන් වලට බැනිනවා
1: ඕකේ
0: පාලකයන්ට බයින ඔක්කොම කරනවා ඒක ලස්සනට හදලා දුන්නාම කවුරු හරි
1: ඒක තියාගන්න ඒ විදිහට
0: ඒක පරිස්සම් කරගන්නේ නැහැ
1: තව කෙනෙක්ට පාවිච්චි කරන්න
0: මේක දැන් අර හොඳින් කියලා බැරි නම්
1: හරි
0: දඬුවම් කරලා කරන වැඩ තියෙනවනේ
1: ඔව්
0: හොඳින් ඉස්සෙල්ලා කියනවා
1: හරි
0: හොඳින් කියලා අහන්න නැතම් පුතේ
1: හහ්
0: මේ වැඩේ කරන්න එපා
1: හරි
0: විච්චිය කුටු ගන්න එපා මා පුතා
1: නෑ ඒකම කරනවා
0: මා පුතා විච්චිය කුටු ගන්න එපා
1: හරි මං ගෙනල්ලා දෙන්නම්කෝ පොඩි කළු ලෑල්ලක් ඒක අඳින්නකෝ යා
0: ඔව් කියලා ඉතින් හොඳින් කියලා බැරි නම්
1: හහ්
0: මිය පොතු කන්න එපා
1: හරි
0: කියලා කියනවා අහන්න නැතුනම එකක් ගහනවා
1: හා
0: ගහලම් ඔය වැඩේ කරන්න එපා
1: දැන් මම එකපාරකුත් කිව්වනේ
0: ඒ වගේ දැන් හොඳින් කිව්වා මේක කරන්න එපා කියලා මේ බස් නැවතුම්පලේ අපවිත්‍ර කරන්න එපා චරා කරන්න එපා එහෙම කියලා කිව්වා ඇහුවේ නැහැ දැන් දාලා තියෙන්නේ එයා ෆෝස් එකෙන් දාලා තියෙන්නේ
1: හරිද
0: ගුවන් හමුදාවෙන් දාලා තියෙන්නේ විශේෂ රාජකාරී කණ්ඩායමක් CCTV පද්ධතියක් දාලා තියෙන්නේ දවැන්ත CCTV පද්ධතියක්
1: මුළු
0: සීලුම තැන් ආවරණය වෙන විදියට
1: ඔබ
0: මැදම බස් නැවතුම් පොලේ
1: කියන්නේ
0: මේ CTV බස් ස්ටෑන්ඩ් එකේ ඉතින් එතකොට මේ වටපිටාව සම්බන්ධයෙන් පූර්ණ අධීක්ෂණයකින් තමයි ඉන්නේ ගුවන් හමුදාවේ මේ ආරක්ෂක අංශ හරිද යාලා CCTV පැය 24ම නිරීක්ෂණය කරමින්
1: හරි
0: ඒ පද්ධතිය පරීක්ෂා කරමින් මේ තැන් තැන් වල අපවිත්‍ර කරන සොරකමේ දෙන
1: කට්ටියව හොයනවා
0: කේක විදියේ ජාවාරම් වල නිරත වෙන මේ මේ අය අත්තඩංගුවට ගන්න.
1: සෙල්ලම් කරන්න එපා.
0: පෞගේ දාසි නියම දඬුවම දීලා තිබුණා.
1: ඕකේ.
0: හරිද? මේ විදියට මේ දැන් මේක සමහර දැන් කොටුවට කොළඹට එන දිනපතා එන පිරිස් ඉන්නවා. කලාතුරකින් එනා ඉන්නවා. එහෙමයි ඉන්නවනේ. සමහර අය දන්නේ නැහැ මෙහෙම පද්ධතියක් තියෙනවා කියලා දන්නේ නැහැ. මොකුත් දන්නේ
1: නැහැ.
0: අර පුරණ පුරුද්දට තැන් තැන් වල මූත්‍රා කරනවා. මුලත් කෙල ගහනවා.
1: ඔව්.
0: ඔහොම සිදුවීම් වෙලා තිබෙනවා. ඒ වගේ 1000 ගාණක්.
1: ඔව්.
0: මට හරියටම 1000 කීයද කියලා මතක නැහැ. 1000කට වැඩි පිරිසක්.
1: හරි.
0: අත්අඩංගුවට අරගෙන.
1: හා.
0: ඒ ඒ තැන්වල ඒ දේවල් තමන් කරපු ඒවා CCTV වල තියෙනවනේ.
1: හරි.
0: කට්ටිය එක්කන් ගිහලා පිරිසිදු කරවලා.
1: හොඳ වැඩේ. ඒක හොඳ වැඩ.
0: බුලත් කියලා ගැහුවනම් ගුලත් කියලා ගහපු දෙන වතුර එකක් ගේන්න.
1: හරි.
0: මාත්‍යා මේක හොදන්න.
1: හා.
0: කියලා. ඒ විදිහට ඒ දේවල් අපවිත්‍ර කරපු විදිය අනුව
1: පවිත්‍ර කරා.
0: ඒ විදිහටම පවිත්‍ර කරන්න මේ 1000 කාණ්ඩම සිද්ධ වුණා.
1: ඕකේ.
0: ඒක නිසා මම කියන්නේ දැන් හරි දැන ගන්න.
1: ඔව්.
0: ඔයා දන්නේ නැත්තම් මෙච්චර කල් දැනගෙන හිටියේ නැත්තම් දැන් හරි කොළඹට එනවනම්
1: හරි.
0: කොළඹ දැන් විශේෂ CCTV පද්ධතියකින් මේ පරීක්ෂා කිරීම කරලා දඩුවම් දෙනවා.
1: ඔව්.
0: කොළඹ නගරයට ඇවිල්ලා අපවිත්‍ර කිරීම කරන්න ලෑස්ති වෙන්න එපා.
1: දුරු තැන
0: වෙඩි තියන්නේ නැහැ. අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට අරගෙන පිරිසිදු කිරීම කරන්න වෙයි. ලස්සන්ට කිටමරලා ඇවිල්ලා.
1: හරි.
0: කොහමද ඉදලකෝයි වතුර බාල්දියකෝයි අරගෙන
1: පාර සුද්ධ කරන්න උනහම.
0: කොළඹ කොටුවේ හොදනකොට පාරවල් හොදනකොට
1: සතුටුයි නේද?
0: ඒ නිසා කොළඹට එනවනම්
1: කොළඹ
0: නෙවෙයි මං කියන්නේ. කොළඹ නෙවෙයි ලංකාවේ
1: ඕන තැනක්.
0: මොන නගරයට ගියත්
1: හරි
0: නිකං අතන මෙතන කියලා ගහලා අපවිත්‍ර කරලා ඒ කියන්නේ මේ බුලත් කියලා ගහලා චරා කරලා
1: මේ මගේ නෙවෙයිනි මේවා.
0: ඔව් තව කෙනෙක්ට එතෙන්ට එන්න බැරි වෙන විදියට වැඩ කරන්න එපා මොන නගරයට ගියත්.
1: හැබැයි
0: දැන් කොළඹට එනවා නම් විශේෂයෙන්ම
1: ඒක දැනගෙන එන්න අනේ.
0: දැනගෙන එන්න.
1: පස්සේ පස්සේ තැවෙන්න එපා.
0: ඔව් ගෙදර යන්න වෙන්නේ නැත්තම්
1: ඔන්නෑ නේ පාරතු ගාලා දාවි කියලා ගෙදර ආයි.
0: එතකොට දැන් හදිස්සිය ඔය දැන් සෝෂල් මීඩියා හැමතැනම නේ.
1: හරි.
0: ඔය වීඩියෝ එකක් කරන ලාවක පිටිපස්සේ ඉන්න අතු ගාන කෙනෙක් ගෙදරින් ආවේ.
1: හා.
0: ගෙදරින් ආවේ ඉන්ටර්විව් එකකට යනවා කියලා. හවස 5:15 වෙලාව.

0: La Conda Radio ITN.
1: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
2: විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපද වන මව්බිමේ සාරකුණය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: පහයි විනාඩි 25 වෙලාව සල්ලි ඉතුරු කරන්න බෑ කියන කතාව
1: හරි
0: වෙලාවකට බොරුවක් කියලා හිතෙනවා.
1: ඒ මොකද?
0: ඒ කියන්නේ අපිට උමනාව තියෙනවා නම්
1: හරි
0: පොඩි මුදලක් හරි ඉතුරු කරන්න බැරි නෑ.
1: හා හා
0: අපිට මේ උමනාවක් නැතිකම තියෙන්නේ.
1: ඔව්.
0: කියන්නේ අපි ඉතුරු කරනවා කියන එක අත්‍යවශ්‍ය කාරණාවක් කරගත්තොත්
1: හා හා
0: කියන්නේ අනිකුත් සියලු දේවල් වගේම රුපියල් කීයක් හරි ඉතුරු කරනවා කියන එක අත්‍යවශ්‍ය කාරණාවක්.
1: හා හා
0: ඕනම දෙයක් මේ අපි ගෙනියන රොටේෂන් එකේ
1: ඔව්
0: ලයිෆ් රොටේෂන් එකේ එක කෑල්ලක් වුණොතින් ඉතුරු කිරීම කියන එක අපි ඒක කරනවා. ඔක දැන් වෙලා තියෙන්නේ අපේ සියලු අවශ්‍යතාවයන් උඩින් තියෙන්නේ ඉතුරු කිරීම කියන එක යටම තියෙන්නේ.
1: හරි.
0: එතකොට අපි කරන්නේ මොකද්ද? සියලු අවශ්‍යතාවන් ටික අපි ඉෂ්ට කරගෙන ඉවර වෙනකොට
1: සල්ලි නැහැ.
0: ඉතුරු කරන්න මුදලක් නැහැ. කියාගන්න.
1: ඉතුරු නැහැ. කියාගෙන තමයි ඉන්න වෙන්නේ.
0: කියාගෙන ඉනානේ ඉතුරු කරන මොන පිස්සු.
1: ලබන මාසේ දන්වත් මම ඒක කරනවා.
0: ඔව් එහෙම කියනවා. මොනයි ඉතුරු කරන්න දානේ සල්ලි මේ
1: හැම මේ තියෙන වැඩත් එක්ක ඉතුරු කරන්න කීයක් හරි හොයාගන්න එකනේ අමාරුම දේ.
0: හැම වෙලේ එකත් මදි මේ කාලා ඇඳලා ඉන්න.
1: අහහ
0: එහෙම කියලා කියනවා.
1: ඔව්.
0: හැබැයි කාලා ඇඳලා ඉන්නවා කියන එකේ ඇඳලා කියන කෑල්ල
1: තියෙන්නේ. ඔව්.
0: අපි ඇඳුමක් අනිවාර්යෙන් ඔය පඩි හම්බුනාම ඇඳුමක් ගන්න මොන හරි දෙයක් ගේ. ඒ වගේ දේවල් කරනවනේ.
1: ඔව්.
0: ඇයි අපිට බැරි රුපියල් 500,000ක් හරි ඉතුරු කරන්න?
1: ඕක මේ 10,000ක් 5,000ක් වෙන්න ඕනම නෑ ඉතුරු කරන්න.
0: ඔව් ඒක නිසා පොඩි මුදලකින් හරි ඉතුරු කිරීම කියන එක පුරුද්දක් කරගන්න.
1: එතකොට
0: වට ලොකු මුදලක් ඉතුරු කරගන්න කවදා හරි පුළුවන්කම ලැබේ. ඒක නිසා ඒ ගැන හිතන්න. ඉතින් ඉතුරු කරනකොට ඔයාගේ මුදල හරි තැනක ඉතුරු කරන්න පොලි අනුපාතයන් වැඩි. රාජ්‍ය බැංකුවක ආරක්ෂාව තියෙන මේ වගේ තැනකට ඔබේ සල්ලි ටික දාලා ඉතුරු කිරීම පුරුදු කරගත්තොත් ඔබේ මුදලට වටිනාකමක් ලැබෙනවා. ඉහළ පොලියක් එක්ක මුදල වවා ගන්න පුළුවන් නේද? මුදල වැවෙනවානේ. ඉතින් 1000ක් දාලා 5000ක් එන කාලයක් එයි.
1: එයි.
0: හරියට මේ ලම්බෙන් ඊළඟ මාසේ 5000ක් දෙන්න බැංකුවට පිස්සු නෑ. හරිද?
1: එහෙමනේ බලාපොරොත්තු වෙන්නේ. එහෙම දෙන්නේ නැහැ.
0: මේ මං කියන්නේ මුදල වර්ධනය කරගන්න පුළුවන්.
1: ටික ටික වැඩි කරගමු.
0: ඔව්. ඉතින් ඒකට තෝරගන්න RDB බැංකුව. ඔබට ශාකාවන් 272ක් දිවයින පුරා තියෙන නිසා ඕනම කෙනෙක්ට ලංකාවේ ඕනම තැනකින් ගනුදෙනු කරන්න පුළුවන්කම තියෙනවා.
1: දැන් දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියනවා. අර පුළුවන්කම තියෙන විශ්වාසයෙන් ඔයාගේ මුදල බාර දීලා ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය RDB බැංකුවෙන් ලබා ගන්න. අර අපි කියලා තියෙනවා මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔබට කෙටි කාලීන මෙන්ම දිගු කාලීනවත් ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පත් යෝජනා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒකේ ඔය විදිහටම රාජ්‍ය බැංකුවක ආරක්ෂාව තුළින් ඔබේ මුදලට උපරිම ආරක්ෂාවක් ලැබෙනවා. ඔයා RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරොත් එනිසා වැඩි විස්තර දැනගන්න විශ්වාසයෙන් ගනුදෙනු කරන්න යන්න අද හෙටම RDB ළඟම තියෙන ශාකාවට.
0: කසාගල ග්‍රීන් සුපර් එකට ගියේ නැත්නම් ඔයා යන්න. කසාගල ග්‍රීන් සුපර් එකෙන් මේ දවස්වල වාසි ගොඩක් තියෙනවා. ඔයා ගන්න අත්‍යවශ්‍ය භාණ්ඩ වලට අල ලුණු මේ කියන දේවල් පරිපූර්ණ මේ සියලු දේවල් වලට හොඳ ඩිස්කවුන්ට් එකක් ඔබට ලැබෙනවා. ඒ කියන්නේ ලංකාවේ කිසිම සුපිරි වෙන්සලකින් ලැබෙන්නේ නැති විදිහේ ඩිස්කවුන්ට් එකක් යාලා දෙන්න සූදානම් කළා තියෙනවා. කසාගල ග්‍රීන් සුපර් එකට ගියොත් ඉන්නේ වගේම රුපියල් 25,000ට වැඩියෙන් බිල් කරන අයට ගෙදරටම ට්‍රාන්ස්පෝර්ට් දෙනවා. ඒ වගේ කියන්නේ මේ ඩිලිවරි පහසුකම් දෙනවා. ඒ වගේම තමයි
1: ණය පහසුකමක් දෙනවා.
0: ණය පහසුකමකුත් දෙනවා. මේ විදිහට ගත්තට පස්සේ ග්‍රීන් සුපර් එකෙන් සුපිරි වාසි ගොඩක් ඔබට අත් කරගන්න පුළුවන්.
1: ඔව්.
0: කසාගල ප්ලාන්ටේෂන් කිව්වම ග්‍රීන් සුපර් විතරක් නෙමෙයි. තව ගොඩක් දේවල් තියෙනවා.
1: කසාගල සමූහ ව්‍යාපාරයේ කෘෂිකර්මාන්තය වැවිලි ව්‍යාපාර වගේම ආනයන හා අපනයන සුපිරි වෙනසල් හෝටල් හා නිවාඩු නිකේතන ඉදිකිරීම් වගේ ලක්සරි එපාර්ට්මන්ට් ඇතුළු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ක්‍රියාත්මක වන ව්‍යාපාර සමූහයක්. ඉතින් කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් හරහා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීන තාක්ෂණය හා තිරසර වගා සංකල්ප සමග ඉදිරියට ගෙන යාම සිදු කරනවා. අඩ පුලංකම තියෙනවා බෙල් පෙපර්, බ්ලැක් පෙපර්, TJC, මැංගෝ, ස්කොච් වොනට්, එතකොට සිනමන් වැනි වගාවන් කසාගල වැවිලි ව්‍යාපෘතිය අතර වෙන නිසා අඩ පුලංකම තියෙනවා විශ්වාසයෙන් ඔවුන් එක ගනුදෙනු කරන්න කසාගල සමූහ ව්‍යාපාරය තෝරගන්න.
0: අපේ දේවල් අපේ රටේ විතරක් සීමා නොකර ලෝකයට තරගෙන යන්න. දැන් කසාගල සමූහ ව්‍යාපාරය තමන්ගේ අපඩායන ඉලක්ක එක්ක සූදානම් වෙමින් ඉන්නවා. අවසන් 5:30 වෙලාව

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය එල්බි හදහන ඔබත් අදම එල්බි හදහන බලාගන්න.
1: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: Youth එකේ ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
3: David Pierce Motor Company within Rajya Sevaka Upadapidana DPMC Rajya Pranama Amatanna 01114600
4: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය DeepTech Pressure Pumps. අමතන්න 077777374.
5: Even Drive with

0: රාගේ මං ඒ දවසල් මේ ගියාසිට වෙලා හිටියේ. හැප්පෙන වාහනයක් හැප්පුණ දෙන් කියලා මට තිබුණා ඩ්‍රයිවිං ගෙන ගන්න. එනං ඉතින් මේ කාටත් වැඳ වැඳ ඉන්න ඕනේ නෑනේ.
1: දිමන්ත ප්‍රසාර නිර්මාණයක් මීෂා.
2: වටක් පොර උරුවක් නැතිනවා. හරි වටක් වුණා. මේ නෝනානේ දවසක් කර මාව කෝල් පේස් එකේ තියලා එක එක අතර ෆොටෝ ගත්තේ. අයියෝ නෝනා මේ තුනක් ගත කරලා රුපියල් 1000ට පාඩුයි වැඩේ දා.
0: නැනේ මං කවදාවත් ඔගේ ෆොටෝස් අරන්නේ
1: නැහැ. ආ. සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න. අයිදුම් කරුවන් 35,000ක් අතුරින් උරේ

0: Golden Voice ළඟදීම සතියේ දිනවල දහවල් එකට ලක්කඩි
1: හවස 5 විනාඩි 46

0: අනුග්‍රහය සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලි විනියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: බස්ලලිත් මධ්‍යම අපරාධ කොට්ටාසයට එලිනෝවෙන් දිස්ත්‍රික් 7ක 81865කට පීඩා මනරම් රෝණී තෙල් ගවේෂණයට අවස්ථාව ත්‍රස්වාදී ලයිස්තුවෙන් සිරියාව ඉවතට
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00ට බලාපොරොත්තු වන්න

0: අවසප හයි විනාඩි 50යි වෙලාව හිවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව සිදුව කහන්න මේ වෙලාවේ කට්ටියක් ඉන්නවා අපි වහගෙන ඉන්නවා කියලා කඩවතින් මැසේජ් කළ තියෙනවා ලක්මාලි කොහමද හොඳින් ඉන්නා නේද වැඩ කරන ගමන් අපිවත් අහගෙන ෂොප් එකක් තියෙනවා යාගේ එතන වැඩ කරන කට්ටියවත් එකතු කරගන්න කියලා කිව්වා
1: මේ
0: ලාප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා චානක යන්නේ කෑගල්ලට ලස්සන සිද්ධුවකට එකතු කරගන්න යාගේ ගරාජ් එකේ මේ වෙලාවේ ලක්හඬ ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් කළ තියෙන්නේ ඉතින් ගෙදර හැමෝමත් එකතු කරගන්න කියලා කිව්වා වයිෆ් සදා ඒ වගේම චූට පුතාලා දෙන්නෙක් ඉන්නවා කිව්වා මේ හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා මේ ලාප් ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා මිලිපිටියට යනවා මිලිපිටියෙන් මේ වෙලාවට
1: කොච්චර අපහසුතාවයකට පත් කරනවද කියලා මේ හවස නෑ එතකොට ඒ හාගෙන ඉඳලා පත් වෙනවද පත් කරනවද කියලා අපේ කටියට තේරිලා කීප දෙනෙක්ම අපිට දාන ඔය ළමයාට ඉන්න දෙන්න කියලා. ඔය ළමයා පව් කියනවා.
0: හරිද?
1: ඔය ළමයා පව්. ඔය ළමයාට ඉන්න දෙන්න. චමිත් ඔහොම කරන්න එපා කියලා. දැන් මට මේක ඔන්නේ යා නොකිය ඉන්න හැදුවේ. මට මං කියනවා
0: දැන්. මට දැන් මට මෙහෙම කියන්න අවසරයක් දෙන්න.
1: හරි අවසර දෙන්න. නෑ අවසර දෙන්න.
0: මට විනාඩියක් දෙන්න මට කතා කරන්න.
1: ඕකේ කියන්නකෝ.
0: මට කතා කරන්න විනාඩියක් දෙන්න.
1: හරි රයිට්.
0: මං කියන්නේ මේ අපහසුතාවයට පත් කරනවා නෙවෙයි.
1: හා
0: සහෝදරවරුනි.
1: ඕකේ.
0: ඉතින් දැන් පේන්නේ නැද්ද?
1: ආ
0: පන්දුවට පාර දෙනවා හයේ පාර පසු කර යනවා කියලා කිව්වහම මම අපහසුතාවයට පත් කරනවද පත් වෙනවද කියලා
1: එහෙම නෙවෙයිනේ
0: ඔබ තමුන්නාන්සේලා තීරණය කරන්න හරිද
1: ඕකේ
0: එනිසා දැන් ඒ චෝදනාවට මට එච්චරයි දෙන්න පුළුවන්
1: උත්තරය නෑ එහෙම නෙවෙයි කැති පොඩක් හදලා කියන්න බෑ මම ඔයාට උදව් කරනවා වගේ කට්ටිය දැන් අහගෙන ඉන්නකොට පේනවනේ සෝරි අහගෙන ඉන්නකොට ඇහෙනවනේ
0: ආය අහගෙන ඉන්නකොට පේනවා මම අපහසුතාවයට පත් කරනවද මං කියන්නේ අසරණ නැද්ද මම මං කියන්නේ
1: නෑ නෑ ඒක හැමෝම තේරුම් අරගෙන දැන් මට 5-6 දෙනෙක්ම දාන ඔය ළමයාට ඉන්න දෙන්න ඔය ළමයා පව් ඔහොම කරන්න එපා හැමදාම චමිත් ඔහොමයි කියලා
0: රයිට් බලමු මේ මං
1: කියන්නේ සමාව ඉල්ලන්න ඕනේ වට
0: මං කියන්නේ සමාව දෙන්න පුළුවන්
1: ප්‍රශ්නේ තියෙන්නේ අතන
0: ආයි සමාව ඉල්ලන වැරදි නොකර ඉන්නවනම්
1: ඕකේ මං ගොඩ
0: සමාව දෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ අපි මතක් කරන්න ඕන මේ වෙලාවේදී ඩෝමා මැෂින් ස්කැනර් ඩෝමා කියවම ලංකාවේ ව්‍යාපාර දියුණු කරගන්න තමන්ගේ බිස්නස් එක උඩට අරගෙන යන්න ලංකාවේ හොඳ බ්‍රෑන්ඩ්ස් බ්‍රෑන්ඩඩ් මැෂින් හඳුන්වා දෙන තැනක් තමයි මාක්ස්මෙන් හෝල්ඩින් සමාගම කියලා කියන්නේ. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා මාක්ස්මෙන් හෝල්ඩින් සමාගමත් එක්ක සම්බන්ධ වෙලා ඩෝමා මැෂින්ස් මිලදී ගන්න සහ නිෂ්පාදන

0: ගැනීමේ යන්ත්‍ර වගේම සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර මේ කියන යන්ත්‍ර ටික ඔයාට අවශ්‍ය විදිහට ඔයාගේ ව්‍යාපාරයට ගැලපෙන විදිහට ඔන්න අවශ්‍ය මාදිලි වලින් අවශ්‍ය ධාරිතා වලින් මිලදී ගත හැකියාව තියෙනවා. එතනින් එහාට ගියාට පස්සේ ඇඹරුම් යන්ත්‍ර වගේම පොල්දල් හිඳන යන්ත්‍රත් ඔයාට පුළුවන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් එකෙන් ඔන්න විශ්වාසයෙන් මිලදී ගන්න. යන නොම්බර 31 ගැල්හින්පොර මහරගම කියන ඇඩ්‍රස් එකට එතනට ගිහිල්ලා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාවට ගිහිල්ලා ඔයාට අවශ්‍ය විදිහට මිලදී ගැනීම කරන්න පුළුවන් වගේම කතා කරලා විස්තර දැනගන්නත් අවස්ථාව තියෙනවා. 011
1: හවස 5:59 වෙලාව ඉවිනිං ඩ්‍රයිව් එක.

0: ලකඩ රේඩියෝ ITN
1: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ ගහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100
3: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: FM 93.5 FM 93.6

0: දිනමලා රාත්‍රි හතට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767979
0: ලක්හන බුද්ධ රශ්මිලා

0: දිනෙ පුර පසළොස්වක පුන් පොහෝ දින පනාගොඩ යුද්ධ හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේදී
1: ITN සමනක් රැස් වැඩසටහනට සමකාමී විකාශයක් ලෙස පෙරවරු 6 සිට ලක්හඬ
0: බුද්ධ රශ්මි මෙත් සිත් පෙරතරව බුදුන් දකින්නට ඔබත් එක්වන්න.
2: බරදායකත්වය
3: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබෙන කසකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් චාලයයි.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුවා.
5: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
3: හවස 6යි විනාඩි 12යි.
6: ඇසේ සුදැවිල්ලද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයේට මතක තබා ගන්න.

හවසහය විනාඩේ දහතුනයි වෙලාව ඉවිනින් ජයිව කියන්න අතර තුරේදී අර මතක් කරන දෙයක් තියෙනවා. මතක් කරන්න එක දෙයක් නෙවෙයි, දේවල් දෙකක් තියෙනවාට මතක් කරන්න. මුලින් මතක් කරන්න ඕන කසාගල ගැන. දැන් කසාගල ග්‍රීන් සුපර් කිව්වහම වාසි එක්ක තමයි ඔයා ගාවට ඇවිල්ලා තියෙන්නේ. දැන් කසාගල ග්‍රීන් සුපර් වෙතින් ඔයාට වෙන කිසිදු සුපර් ඉවෙන්ට්ස්ලකින් නොලැබෙන අඩුම මිලකට අල දුණු පරිප්පු මේ වගේ අපිට එදිනෙදා අවශ්‍ය කරන දේවල් ඔන්න මිලදී ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා වාසි රසක් එක්ක. ඒ වගේම තමයි රුපියල් 25,000කට වැඩි බිල් පතට ණය පහසුකම් වගේම නිවසටම ඩිලිවරි පහසුකම් වලට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේ දැන් මේ කාලේ අපි දෙමන හරි දෙයක් ගන්නකොට අපි බලනවනේ මොන හරි වාසියක් තියෙනවද, ඩිස්කවුන්ට් තියෙනවද කියලානේ. ඒ වගේම තමයි හොඳ දේවල් වෙන්නත් ඕනේ. එහෙනම් ඔයා යන්න ළඟම තියෙන කසාගල ග්‍රීන් සුපර් එකට ගිහිල්ලා මේ හැමදේම ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා සාධාරණ මුදලට, වගේම මේ වාසි ඔක්කොමත් එක්ක. ඒ වගේම RDB ගැන මතක් කරන්න ඕනේ, දිවිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB බැංකුව කියලා කියන්නේ. දැන් ඔයාගේ අතේ වැඩිපුර සල්ලි ටිකක් ගැවසෙනව රංගෝක ඉක්මනට වියදම් කරන්න නැතුව අර පුළුවන්කම තියෙන ස්ථාවර තැන්පතුවක් දාගන්න. ඒකෙන් ඔයාට ඉහළම පොලියක් ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔයා යන්න ඕනේ ළඟම තියෙන RDB ශාඛාවට. එහෙම ගියොත් තමයි ඔයාගේ ස්ථාවර තැන්පතුවට අවශ්‍ය කරන ඉහළම පොලිය RDB බැංකුවෙන් ලැබෙන්නේ. ඉතින් මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔබට කැටි කාලින මෙන්ම දිගු කාලිනවත් ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පත් යෝජනා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අපි සල්ලි ගැන හරි පරිස්සම්නේ නේද? ඒ නිසා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවයත් එක්ක ඔයාගේ උපරිම ඔයාගේ මුදලට උපරිම ආරක්ෂාව ලබා දෙන දැන් RDB බැංකුව කටයුතු කරලා තියෙන නිසා අද පුළුවන්කම තියෙන විශ්වාසයෙන් RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරන්න. ඉතින් යන්න අර ළඟම තියෙන RDB ශාඛාවට, දෙවෙනපුරා ශාඛා 272ක් තියෙන RDB නමේ විශ්වාසෙන් ගනුදෙනු කරන්න. වගකීමක් තියෙන තැනකට යනවනම් RDB ළඟම තියෙන ශාඛාව තමයි ඒකට හොඳම තැන.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: හවසහයයි විනාඩි 19යි වෙලාව. ඉවෙනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාවේ ආගේ වාසනාව ගැන පොඩ්ඩක් බලමුද? ආගේ වාසනාව ලග්නත් එක්ක ගලප ගන්න හොඳම චාන්ස් එකක් දැන් තියෙනවා කිව්වොත් මං හරි කියලා මං හිතනවා. මොකද හදාන ලොතරැයි ඒගොල්ලගේ වාසනාව යාගෙම කෙරගන්න පුළුවන්කම දැන් තියෙනවා. ඒ නිසායි අපි වාටි කියන්නේ ළඟම තියෙන ලොතරැයි කූඩුවෙන් යන ගමන් එන ගමන් හදිසිය වුණත් කමක් නැහැ. පොඩ්ඩක් නවත්තලා හදාන ලොතරැයි වෙලදී ගන්න. ඒ තුලින් ඔයා රටේ සංවර්ධනයට හුර දෙන්නෙක් වෙනවා වගේම ඔයාගේ වාසනාව ඔයාගෙම කරගන්න ඔන්න පුංචි රුපියල් 40කින් ඔයාට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ගන්න හදාන ලොතරැයියක්.

0: ඉද්දි හදහන ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හදහන ඔබත් අදම NLB හදහන බලාගන්න
1: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176779579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
3: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි
4: කෝල් ඩ්‍රයිව් වික්ටර්
5: ලක්කාඩ ඊවෙනින් ඩ්‍රයිව්
6: ඉවිනින් ඩ්‍රයිව් එක හබියන්න හදන්නේ ආයිමත් හෙටත් හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක මුණගැහෙන බලාපොරොත්තුෙන් ගිහින් එන්නම් සුබ දවසක් ඔබට මම චමිත්
7: ගිහින් එන්න ඔබට සුබ දවසක් මම චාරු

0: Lakhanda Radio ITN.
1: Evening Drive with Chamit and Charu.
2: ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
3: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. Youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා.
4: සහයෝගීතා අනුග්‍රහය. පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය. රන් පවුමට උපරිම මුදල අපෙන්. ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන්. පල්ලි ගුරුගේ රන් අය.

0: එල්පි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්පි හඳහන ඔබත් අදම එල්පි හඳහට බලාගන්න
1: යුත්තකෙන් ඔයාගේ ෆියුචේකට ප්ලස් පයින් එකක් RDB යුත් ප්ලස් යුත්තකටම සෙට්වෙන බෑංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා
2: ප්‍රවෘත්ති සිරස්තල
3: අත්තඩංගුවට ගත් බස් ලලිත් මධ්‍යම අපරාධ කොට්ටාසයට මිලියන 5000කට අධික වේදමින් ත්‍රිකුණාමලයටත් අනුරාධපුරයටත් නව හෘද රෝග ඒකක එල්ලිලෝවෙන් දිස්ත්‍රික් 7ක 81865කට පීඩා එල්ලිනෝවට රුපියල් බිලියන 4.7ක් රජයේ වෙන් කර ඇති බව ඇමති නලින්ද කියයි මනරම් ටෝනී තෙල් කවේෂණේට ආයෝජකයන්ට අවස්ථාව. වරදු බාරේ සිටි කෙහෙල් බද්දර පද්මේ සහ පානදුර නිලංග රක්ෂිතයට. ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රටවල් ලයිස්තුවෙන් සිරියාව ඉවතට.

0: ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංකලියන ආරච්චි. ඩුබයිදී අත්අඩංගුවටගෙන දෙවීන්ට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ලලිත් කණ්ණංගර හෙවත් බස්ලලිත් නැමැති සැක්කරු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට රැගෙන ගියා. ඔහු අපරාධ පරිශ්‍රණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද අලුයමයි දිවයිනට රැගෙන ආවේ. අපරාධ පරිශ්‍රණ දෙපාර්තමේන්තුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය රාජ්‍ය බුද්ධි සේවය ඩුබායි පොලිසිය සමග සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී බස්ලලිත් නැමැත්තා අත්අඩංගුවටගෙන ඇත්තේ. ඔහු මෙරට මත්කුරු ජාවාරමේ ප්‍රධාන නියමකු මෙන්ම මනුෂ්‍ය ඝාතන කප්පම් ගැනීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය කර සිටි සැකකරුවෙක්. කළුතර දකුණු ප්‍රදේශයේ පදිංචි තෙස්සය හැබරදී මෙම සැකකරුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනද නිකුත් කර තිබෙනවා. රවිදු සංකද සිල්වා හෙවත් බූරු මූනා නැමැත්තා යොදවා 2021 වසරේ හංගල ප්‍රදේශයේදී මුස්ලිම් ව්‍යාපාරිකව ඝාතනය කිරීම 2023 වසරේ සැප්තැම්බර් මාස 30 වනදා හංවැල්ල නෙළුවත්කඩුව ප්‍රදේශයේදී තවත් ව්‍යාපාරිකව ඝාතනය කිරීම එම වසරේදීම මන්නාරෝෂා නැමැති සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ඔහුගේ මිතුරෙකු ඝාතනය කිරීම යන චෝදනා ඕට එරෙහිව එල්ල වී තිබෙනවා. ඊට අමතරව 2024 වසරේදී තවත් පුද්ගලින් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ 2025 වසරේ අගෝස්තු 12 වනදා හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොට වෙඩිතබා ඝාතනය කිරීම එම වසරේදීම ජූලි 6 වනදා කොටහැර කොඩ්ඩා සහ දෙඹරගුර රුවන් යන සංවිධානාත්මක අපරාධකරුවන් කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී ඝාතනය කිරීමට උත්සාහ කිරීම යන චෝදනාද බස්ලලිත් නැමැත්තාට එල්ල වී තිබුණා. මෙරට පොලිස් කණ්ඩායමක් සහ ඩුබාහි පොලිසිය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදී එරට මහල් නිවාස සංකීර්ණයකදී බස්ලලිත් නැමැත්තා පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අනුව එරට රන්දවා තබා ගැනීමෙන් අනතුරුවයි අදාළියම සැකකරු දෙවියන්ට රැගෙන වී තිබෙන්නේ. සංවිධානාත්මක අපරාධකරුවක මෙන්ම මධ්‍යම ජාවාරම් කරුවක වන ලලිත් කණ්ණංගර හෙවත් බස්ලලිත් නැමැති සැකකරු ජාවාරම් වලින් උපයාගත් දේපළ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලේ මහතා සඳහන් කළේ.
1: අද ඩුබයි රාජ්‍යයේ සිට ලංකාවේ බරපතල අපරාධ රාශියකට අවශ්‍ය කරන සැකකරුවෙකු අද උදෑසන අපි මෙරටට ගෙන්වා ගත්තා. එම සැකකරු පෙරදින තෙක් ඩුබයි පොලිස් අත්අඩංගුවේ පසුවා. මේ සැකකරු වයස අවුරුදු 36ක් වයස ඇති කළුතර දකුණු ප්‍රදේශයේ පදිංචිකාරයෙක්. මොහුට විරුද්ධව බරපතල අපරාධ රාශියක් මේ වන විට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. ඒ වගේම මොහුට විරුද්ධව මේ වන විට විමර්ශනය වන අවියායුධ, වෙඩි තැබීම් වලින් කනු ලැබූ මනුෂ්‍ය ඝාතන රාශියක්, වෙඩි තැබීම් වලින් මනුෂ්‍ය ඝාතන වලට තැත්කිරීම් නඩු කීපයක්, බරපතල තුවාල සිදු කිරීම් කප්පම් ගැනීම්, විශේෂයෙන් දරුණු තියුණු ආයුධ උපයෝගී කරගෙන කනු ලැබූ බරපතල තුවාල කිරීම් රාශියක් සහ වාහන දේපල ගිනි තැබීම් සඳහා අපේ නීතියට අවශ්‍ය කරන ලද සැකකරුවෙක්. මෙම සැකකරු ඉදිරියේදී මධ්‍යම අපරාධ කාර්යාංශයේ නිලධාරීන් බහරේ රඳවා ගැනීමේ නියෝග සමගින් ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපි යොමු වෙනවා. විශේෂයෙන් අද දින මේ රැගෙන ආපු සැකකරුත් මත්ද්‍රව්‍ය ජාවාරමට ඉහළින්ම සම්බන්ධ වූ අයෙක් නිසා ඔහු පිළිබඳ විශේෂයෙන් අනීතික දේපළ පිළිබඳවත් පෙරදින සිටම තොරතුරු නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශය විසින් විමර්ශනයක් ආරම්භ කළා.
0: මේ අතර ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර සිටි මෙරට පාතාල අපරාධකරුවන් 16 දෙනෙකු මේ මාසය තුල පමණක් ගෙනීමට පොලිසිය සමත් වුණා. මේ වන විට ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන ප්‍රබල පාතාල අපරාධකරුවෙක් වන ඇල්ටෝ ධර්මේ සහ වනාතේ චතු යන සැකකරුවන්ද ඉදිරි දිනවලදී මෙරට පොලිසිය බහරට ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. එමින්ම 2026 වසරේ ගත වූ මාස කිහිපය තුළ නීති විරෝධීව උපයාගත් රුපියල් මිලියන 839 දේපළ රාජසන්ත කිරීමට හැකිවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලේ මහතා සඳහන් කළේ. එමින්ම 2024, 2025 සහ 2026 වසර තුන ඇතුළත නීති විරෝධීව උපයාගත් රුපියල් මිලියන 3,478 දේපළ රාජසන්ත කර ඇති බවත් එෆ්.යු. වුට්ලේ මහතා ප්‍රකාශ කළා.
1: 2024, 2025, 2026 වසරවල රතු නිවේදන සහිතව මෙරටට ගෙන්වාගත් සැකකරුවන් ගණන 42ක් දක්වා ඉහළ යන බවත්, ඒ වගේම තවත් රතු නිවේදන නිකුත් කරන ලද 109ක් සැකකරුවන් කඩිනමින් ඉදිරි වර්ෂ දෙක තුන තුල අපි ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. රතු නිවේදන නිකුත් කර නොමැති සැකකරුවන් හුදෙක්ම පොලිස්පතිතුමාගේ විශේෂයෙන් ඒ රටවල රාජ්‍ය යාන්ත්‍රණය ඒ වගේම පොලිස්පතිවරුන් සමග තියෙන සුහදතාවය අන්‍යෝන්‍ය විශ්වාසය මත මෙරටට සැකකරුවන් 38 දෙනෙකුත් අපිට රැගෙන එනට හැකිවා. නිසා මේ සියලුම සැකකරුවන් මේ වන විට ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සැලසුම් දියත්මක් කරලා තියෙනවා. ඉදිරි දින කීපයකදීත් අපි සැකකරුවන් කීප දෙනෙක් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර සූදානම් කරලා තියෙනවා. සැකකරුවන් ලංකාවට ගෙන්වා ගැනීමෙන් පසු ඔවුන් අනීතිකව උපයාගත් දේපළ රජය සතු කර ගැනීම සඳහාත් අපි ප්‍රවේශයන් ආරම්භ කරලා තියෙනවා. 2024 වසරේ මෙම අනීතිකව සමාජ විරෝධීව නීති විරෝධී උපයාගත් දේපළ වලින් මිලියන 1549ක දේපළ රජය සතු කර ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තිබ්බා. මේ 2026 වසරේ මේ ගත වූ මාස කීපය තුළ මිලියන 839ක දේපළ රජය සතු කර ගැනීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සිද්ධ කරගෙන තිනවා. ඒ අනුව මේ 2024, 25, 26 වසර තුනේදීම මිලියන 3878ක දේපළ රජය සතු කර ගැනීමට අවශ්‍ය සියලුම පියවර අරගෙන තිනවා.
0: එල්ලිලු කාලමින තත්වයේ හේතුවෙන් දිස්ත්‍රික් 7ක පුද්ගලයන් 81865ක පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. ඇතැම් ප්‍රදේශවල පානීය ජල ගැටලුද මතුවුණා. එල්ලිලු බලපෑම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 23කට එල්ල වී ඇති බවයි සංඛ්‍යා ලේඛන සඳහන් කරන්නේ. පවුල් 25628කට බලපෑම් එල්ල වුණා. පවතින තත්වයේ හැමේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 20ක ජනතාවට පානීය ජලයේ බෙදා දීම සිදු කරනවා. එල්නිනු බලපෑම හේතුවෙන් පානීය ජලයේ බෙදා දෙන පවුල් සංඛ්‍යාව 23048. පුද්ගලයන් 72153 දෙනෙකුට එමගින් සෙත සැලසෙනවා. පීඩාවට පත් ඇති වැඩිම පිරිස අයත් වන්නේ මොණ්ඩාගල දිස්ත්‍රික්කයටයි. 33023 දෙනෙකු එල්නිනු හේතුවෙන් මොණ්ඩාගල දිස්ත්‍රික්කයේ පීඩාවට පත් වුණා. දෙවිලේ එක් කොටසකට නියඟේ පැවතියද ඇතැම් ස්ථානවලට මිටින් විට වැසි ලැබෙන තත්ත්වයකුයි පවතින්නේ. නැගිනිර සහ උතුරු මැද පළාතේ මෙන්ම වවුනියාව මුලතිව් සහ මන්නාරම්මන දිස්ත්‍රික්වලට මිනිස්සුන්ට දැනෙන උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එල්නිනු බලපෑම ලක් වූ වගා වෙනුවෙන් කඩිනමින් කෘෂි රක්ෂණ වන්දි ලබා දීමට රුපියල් මිලියන 3000ක් වෙන් කර තිබෙනවා. මොණ්ඩාගල, පොළොන්නරුව, හම්බන්තොට, අනුරාධපුරයේ සහ අම්පාරණ දිස්ත්‍රික්වල වියලි කාලගුණ තත්ත්වයකුයි පවතින්නේ. මොණ්ඩාගල දිස්ත්‍රික්කයේ අක්කර 1401ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අක්කර 1259ක්, හම්බන්තොට අක්කර 787ක්, අම්පාර අක්කර 1055ක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 1923ක් මෙලෙස හානි වී තිබෙනවා. මේ අතර වීවකාවට මෙන්ම බඩේරිඟු ඇතුළු අනිකුත් වගාවන්ටද හානි සිදු ඇති බවයි කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජයසිංහාරච්චි මහතා ප්‍රකාශ කළේ.
2: දැනපවතින නියන්තත්වයේ හේතුවෙන් අනුරාධපුරයේ, පොළොන්නරුව, මුණ්ඩාගල, හම්බන්තොට අය දිස්ත්‍රික්කවල වී බඩේරිඟු ඇතුළු වගාවන් හානි වීම පවතිනවා. අපි ගොවින් ඉල්ලීමක් කළා තම වගාවන් හානි වෙලා තියෙනවා අපිට දැනුම් දීම කරන්න කියලා. ඒ අනුව දැනට අපට අක්කර 8000ක ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා හානි වී ඇති ප්‍රමාණය. ගොවින් 7000කට වාර්තා වෙලා තියෙනවා හානි ප්‍රමාණය. ඒ අනුව රජය විසින් රුපියල් මිලියන 3000ක් වෙන් කළ තියෙනවා මේ හානියට ගෙවීම සඳහා. මේ වගා කන්නේ නිම වෙන්න පෙර භූමියට ගිහිල්ලා තක්සේරු කිරීම කළා. අදාළ වාන්දි මුදල් ලබා දීම සිදු කිරීම කරන එතෙන්දී බඩේරිඟු වී ආදී වගාම 6ක් සඳහා අපි අක්කර 5ක් දක්වා වාන්දි ලබා දීම සිදු කිරීම කරන නොමිලේ ගොවිය රක්ෂණය වෙන්න ඕනේ නැහැ. නියන්තත් ලක් වෙලා තිබෙනවා නම් අපි වාන්දි ලබා දීම කරනවා. හෙක්ටයර් 1 රුපියල් ලක්ෂයක් ලබා දීම කරනවා.
0: දැඩි වේලි කාලගුණයේ හැමුවේ වැල්ලවාය ප්‍රදේශයේ කුඩා වැව් සියල්ලෙහිම ජල මට්ටම සීක්‍රින් පහත බැස තිබෙනවා. බතලාර වැව සිනීගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දිවුර කර්මාන්තයේ සහ ගොවිතැන් කටයුතු වලටද එමගින් දැඩි බලපෑම් ලැබුණා. දිමුලාකල සහ බැදිරිගිරි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල නියඟින් පීඩාවට පත් ජනතාව වෙත බවුසර් මගින් පානීය ජලය සැපීම ආරම්භ කර තිබෙනවා. මේ අතර දිවිරි නිරිතක කොටසේ වැසි තත්ත්වයේ වර්ධනයක් අද දැක්ගත හැකි බවයි කාලම විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහතා සඳහන් කළේ. පවතින දැඩි උණුසුම් කාලගුණය සහ පාසල් නිමාඩු සමය හැමුවේ දරුවන්ගේ සෞඛ්‍ය මෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන් දෙමාපියන් දැඩි අවධානයෙන් පසු වූ බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ. එල්නිනු තත්ත්වය සඳහා රුපියල් බිලියන 4.7ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. අවශ්‍ය හොත් තවත් ප්‍රතිපාදන ලබා දීමට මුදල් අමාත්‍යාංශය සූදානම් බවයි කැබිනට් දින දන දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ.
3: මේ වනට ප්‍රාදේශලේකම් කොට්ටාස 23ක පවුල් 25628ක පුද්ගලයන් 81665ක ඒ කියන්නේ දිස්ත්‍රික්ක 7ක අපි ජලය බෙදා හැරීමේ කටයුතු සිදු කරමින් පවතිනවා. වැඩිම හානිය වෙලා තිබෙන මොණරාගල දිස්ත්‍රික්කේ මොණරාගල මඩකලපු අම්පාර බදුල්ල පොළොන්නරුව රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක තමයි ප්‍රධාන වශයෙන් මේ බලපෑම ඩක් වෙලා තිබෙන්නේ. දැනට දවසකට බීමට තිබුණු ජල අවශ්‍යතාවයේ ප්‍රමාණය අපි විශාල වශයෙන් වැඩි කළා තිබුණා. බීමට සානික කටයුතු වලට මේ සඳහා රුපියල් බිලියන 4.7ක ප්‍රතිපාදන තව තියෙනවා වියදම් කරන්නට අවශ්‍ය වන තවත් ප්‍රතිපාදන ලබා දෙන්නට මුදල් අමාත්‍යාංශය සූදානම්. ජනාධිපතිවරයාත් විටින් විට කැඳවල මේ ලදහන්ට අවශ්‍ය උපදෙස් ලබා දීලා තිබෙනවා. අවශ්‍ය ජලය සැපයීම සිදු කරන්නට කියලා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් ලබා දෙනවා. තවත් මේ තත්වය මේ ස්වභාවික තත්වය වර්ධනය වෙන එක පිළිබඳව පුරෝකථනය කරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නට කියලා උපදෙස් ලබා දීලා යනු ලදහන් ක්‍රියාත්මක වෙනවා.
0: ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් මහරෝහලේ නව හෘද රෝග එකකේ සහ අනුරාධපුර ශිෂ්‍යන් රෝහලේ නව හෘද රෝග සහ හෘද උර ශල්‍ය සංකීර්ණයේ ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 5000කට අධික මුදලක් වැය කරන බව අමාත්‍ය වෛද්‍ය නලින ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි කැබිනට් දින දන දෙන මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කියා සිටියේ.
3: ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහරෝහලෙහි නව හෘද රෝග එක ගොඩනැගිලි ඉදිකිරීම සහ අනුරාධපුර ශික්ෂණ රෝහලේ නව හෘද රෝග සහ හෘද උරස් ශල්‍ය සංකීර්ණ ගොඩනැගිලි ඉදිකිරීම හෘද වාහිනී රෝග හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීමේ සේවන් ශක්තිමත් කිරීමේ අරමුණින් සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය ජපාන ජාත්‍යන්තර සහයෝගතා නියෝජිත ආයතනයේ මූල්‍ය පහසුකම් යටතේ 2018 වසරේදී ආරම්භ කරනු ලැබ තිබෙනවා. එම ව්‍යාපෘති යටතේ මහනුවර ජාතික රෝහල, අනුරාධපුර කුරුණෑගල හා බදුල්ල යන ශික්ෂණ රෝහල් සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහරෝහලේ හෘද රෝග ප්‍රතිකාර පහසුකම් වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරනවා. එම ව්‍යාපෘතියේ පැකේජ් 1 යටතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහරෝහලේ නව හෘද රෝග එක ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා සහ පැකේජ් 3 යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ නව හෘද රෝග හා හෘද උරස් ශල්‍ය සංකීර්ණ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීම පිණිස ණය ගිවිසුමේ විධිවිධාන සහ ජපාන ජාත්‍යන්තර සහයෝගතා නියෝජිත ආයතනයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ වලට අනුකූලව ලංසු කැඳෙව්වා. පැකේජ් 1 සඳහා ලංසු 5ක් සහ පැකේජ් 3 සඳහා ලංසු 6ක් ලැබී තිබුණා. මෙම ලංසු යැගීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටු විසින් ලබා දෙන නිර්දේශපත පදනම්ව මාගා ඉංජිනේරින් ප්‍රයිවට් ලිමිටඩ් වෙත පහත සඳහන් පරිදි එකී කොන්ත්‍රාත්වයේ පිරිනැමීම පිණිස සෞඛ්‍ය හා ජනමාධ්‍ය මත්තමා ඉදිරිපත් කළ යෝජනා මාත්‍ය මණ්ඩලය අනුමත කරා. යනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහරෝහලේ නව හෘද රෝග ඒක ගොඩනැගිලි ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 2036ක වටිනාකමට ලබා දීමටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ නව හෘද රෝග හා හෘද උරස් ශල්‍ය සංකීර්ණ ගොඩනැගිලි ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 3004ක වටිනාකමට ලබා දීමටත් ඊයේ කැබිනට් මණ්ඩලය අනුමත කළා.
0: ආණ්ඩුවටෙරෙහිව ජනමතයක් ගොඩනැගීමට නොහැකි වූ විට ජාති සහ ආගම් අතර ගැටුම් ඇති කරමින් ජාතිවාදී වැපිරීමට කටයුතු කරන බවට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කුඩා දේශපාලන කණ්ඩායම්වලට චෝදනා කරනවා. එවැනි අසත්‍ය ප්‍රකාශ සහ ප්‍රචාර සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි කැබිනට් දින දැනුම් දෙන මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
3: මේ අද අන්දකත් තමයි මට එවලක් තිබුණා. මේ ජාතික කොඩිය වෙනසක් අවශ්‍යයි කියලා මම කියව ප්‍රකාශයක් කියලා සාවාද්‍ය ප්‍රකාශයක් මේ සමාජ මාධ්‍යවල සංසරණය වෙලා තිබෙනවා කියලා කරුණාකරලා එකක් මේක බොරු ප්‍රකාශයක් මම නොකරපු ප්‍රකාශයක්. මේ සම්බන්ධයෙන් අපරාපක්ෂ දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යනවා. ඔබ අතේ තියෙනවා නම් ඔබට එවපුඩු දුරකථන නම්බර් සහ ඒ ලින්ක්ස් කරුණාකරලා මට එවන්න. ඒ පිළිබඳව පරීක්ෂණ කරනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් අපේ දේශපාලනයේ සුලභව දක්නට ලැබෙන එකක්. කලින් නම් සමහර ආණ්ඩු බලය පවත්වාගෙන යන්න ජාතිවාදී පාවිච්චි කරගත්තා. සමහර කුඩා කණ්ඩායම් ආණ්ඩුවට එරෙහිව ජනමතයක් ගොඩනගන්න බැරි වෙනකොට ඕන එල්ලෙන තැන තමයි ජාතීන් සහ ආගම් අතර ගැටුම් ඇති කරලා ජාතිවාදයේ වපුරලා කටයුතු කරන උත්සාහ කරන එක පහුගිය අවුරුදු දෙකහමාර දෙක ඇතුළත අපි ඒක දැක්ක ගමන්ම ඒකට අදාළව ක්‍රියාමාර්ග ගත්තා. සමහර කාලේ නොවැම්බර් මාසයේ උතුර ආශ්‍රිතව සමහර නැගෙන පළාත ආශ්‍රිතව මෙවැනි සිදුවීම් විකෘති කරලා දක්වන්නට සහ බොරු ප්‍රචාරය කරන්නට කටයුතු කරපු හැම අවස්ථාවකම නීති ක්‍රියාත්මක කළ තිබෙනවා. ඉතින් පවතින නීතිය තමයි ක්‍රියාත්මක කරන්න වෙන්නේ.
0: පිළිකා රෝගීන් සඳහා වන ඖෂධ හිඟයට පිළියම් බෙදීමට කඩිනමින් කටයුතු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ කැබිනට් තින දැනුම් දෙන මාධ්‍ය හමුවේදී.
3: ෆිල්ගැස්ට්‍රීම් ඖෂධය භාවිත කරන්නේ කීමෝതെරපි දෙනකොට සුදුරුදුරාණ අඩු වෙනවා. එතකොට ඒ රෝගීන් නිතර ආසාදනයට ගොදුරු වෙන්න පුළුවන්. සුදුරුදුරාණ මට්ටම විශේෂ නියුට්‍රොෆිල් ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා තමයි ෆිල්ගැස්ට්‍රීම් එක ලබා දෙන්නේ. ඒත් මේක සාමාන්‍යයෙන් අපිට අවුරුද්දකට 1,03,000ක් 320,000ක් පමණ අවශ්‍යයි. අපි SPC එක හරහා නියමිත කාලයේදී මේ තොග ඇනෝම් කරා. MSD එකෙන් අපි වයිස් හැපේ මංෂේන් නියමිත ඇනෝම SPC එකට ලබා දුන්නා. රාජ්‍ය ඖෂධ සංස්ථාව නියමිත පරිදි ප්‍රසම්පාදන ක්‍රියාවලිය කරලා නිවැරදිව ප්‍රසම්පාදක සැපයම් කරුවෙකුට මේක ලබා දුන්නා. ඒ අයත් හරි වෙලාවට අත්තම ජූලි මාසයේදී මේ ඖෂධය අරගෙන ආවා. මේක චීන නිෂ්පාදිත ඖෂධයක් තමයි මේ සැපයම ගියේ. එතකොට මේ ගෙනාපු ප්‍රීෆිල් සිරින්ජ් වල ලේබල් එක නැහැ. පෙට්ටිය තමයි ලේබල් එක තියෙන්නේ. එතකොට පෙට්ටිය තිබෙනවා නම් කෙනෙකුට මේක හඳුනා ගන්න පුළුවන්. නමුත් පෙට්ටියෙන් අරගෙන ඇවිල්ලා ඒ සිරින්ජ් එක තිබ්බොත් කොහොමද මේ ඖෂධය හඳුනා ගන්නේ? ඒක වෙන එකක් එක්ක ප්‍රශ්නයක් නොවේ කියන එක සහතිකයක් දෙන්න පුළුවන් කොහොමද? මේක අපි අලුවාම ජාතික ඖෂධ නියමන අධිකාරියත් එක්ක අපි ගොඩාක් සාකච්ඡා කළා. මේක මේ ටෙන්ඩර් එකේ මේක මයිනර් ඩිවිෂන් එකක් නෙමෙයි. මේක මේජර් ඩිවිෂන් එකක්. ඒතර මේකට අනුමැතිය ලබා දීම සඳහා කිසිම ක්‍රමවේදයක් නැහැ. මම පිළිගන්නවා මේ කිමෝතෙරපි ලබා දීමට මේ ඖෂධය අත්‍යවශ්‍යයි. ඒකෙන් රෝගීන්ට බරපතල හානියක් වෙනවා. නමුත් පවතින ක්‍රමවේදය අනුව අපිට මේ ඖෂධයට ලේබල් එකකින් තොරව භාවිතා කරන්න අවස්ථාවක් ලබා දීමට කිසිදු ක්‍රමවේදයක් නැහැ. ඒ අනුව තමයි අපි සෞඛ්‍ය අමාත්‍යාංශයමගින් සැපේම් කරු දන්වා හිටියේ 160,000ක් තමයි මේ ගෙනත් තිබෙන්නේ. ඔහුගේ පළමු තොගේ හැටියට තවත් 160,000ක් ඕගේන නියමිතයි. ඒ අනුව ලේබල් එක සහිත 160,000 ඉක්මනට ගුවන්මගින් ලංකාවට අරන්ගෙන කියන එක 10,000 15,000 කාණ්ඩ හැටියට. ඒ වගේ මේ ඖෂධ තොගය චීනට යවලා ඉක්මනට ලේබල් එක කරලා අරන්ගෙන කියන එක සැපයම් කර සෞඛ්‍ය අමාත්‍යාංශය පොරොන්දු වෙලා තිබෙනවා. ඉදිරි දින කීප ඇතුළේ මේක ලබා දෙනවා කියන එක.
0: මෙරට කංජ තෙල් සහ ගෑස් ගවේෂණය සඳහා ආයෝජකයන්ට අවස්ථාව සලසා දී තිබෙනවා. ජාතිතර බලශක්ති සමාගම් සඳහා වර්ග කිලෝමීටර 34,000කට ආසන්න ප්‍රදේශයක් ආවෙනිවන පරිදි කොටස් 4කට කංජ තෙල් ගවේෂණය සඳහා ලබා දීමට රජය අපේක්ෂා කරනවා. ඒ මනාරම් ද්‍රෝණිය තුලයි. දැන්තමත් ක්‍රියාකාරී කංජ තෙල් පද්ධතියක් පවතින බවට සනාථ වී ඇති ශ්‍රී ලංකා දත්තවලින් තහවුරු කළ මනාරම් වෙළඳ තීරයේ කැණීම් සිදු කිරීමට නියමිතයි. ක්ෂේත්‍රයේ සඳහා උනන්දුවක් දක්වන ජාත්‍යන්තර සමාගම් වලට ආයෝජනය සඳහා හිමිවන අනෙක අවස්ථාවක් ලෙසටයි මේ සැලකෙන්නේ. තෙල් සහ ගෑස් ගවේෂණය සඳහා බලපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කංජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නීල් ද සිල්වා මහතා,
4: අපි දැන්ට කරලා තියෙන ගවේෂණ අනුව දැන්ට අපිට තියෙන දත්ත අනුව අපි හිතනවා මේ මන්නාරම් ද්‍රෝණියේ ඔයිල් ගත්තොත් 2 බිලියන් බැරල්ස් විතර හොයා ගන්න පුළුවන්, ගෑස් ගත්තොත් 9 බිලියන් කියුබික් විතර හොයා ගන්න පුළුවන්. මම හිතන හැටියට ඇත්තටම මේ එස්ටිමේට් එක කන්සර්වේටිව්. සමහර විට මීට වැඩිය වැඩි ප්‍රමාණයක් හොයා ගන්න පුළුවන් කියලා ඉතින්.
0: ලංසුකඳ වීමට අදාළ ලේඛන නිකුත් කිරීම මෙහිදී ආරම්භ කරනවා. මීට අදාළ නිල බෙබ් බඩිය විවෘත කිරීම සිදුවේ අනුර කරුණාතිලක අනිල් ජයන්ත ප්‍රනාන්දුවන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ අය ඉඩම් දෙකක් ව්‍යාපාරිකයන් තිදෙනකු යොදා ගනිමින් ලබාගත් බවට අල්ලස දූෂණ ඥාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපතිවරයා පසුගිය 6 වැනිදා කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව එම ඉඩම ලබා ගැනීමට යොදාගත් බවට ප්‍රකාශ වූ MSM රිසාර්ට් මහතා අප වෙත දන්වා තිබෙනවා. සෑම් පාර්ශ්වයකම අදහස් පළ කිරීමට ති අයිති ගරු කරමින් MAS රිෂාඩ් මහතා අපගෙන් ගන්න ලද ලිඛිත ඉල්ලීමට අනුව ඒ මහතාටද මෙම අවකාශය අප ලබා දෙනවා. ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට මෙට්‍රෝ රැගෙන විත් අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුව මහරි රඳවාගෙන සිටි ප්‍රබල මධ්‍යවේ ජාවාරම්කරුවෙකු වන පද්මසිරි පෙරේරා හෙවත් කේල් පද්දර පද්මී නෙමැත්තා ලබන 3 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියම කළා. සැකරු දැඩි ආරක්ෂාවක් මැද්දේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝධරකම් මහතා හමුවට ඉදිරිපත් කිරීමට අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුව පියවර ගත්තා. මෙහිදී අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුව නිලධාරීන් අධිකරණයේ හැම කරුණු රැසක් අනාවරණය කළා. මේ අතර ඉන්දුනීසියාවේදී අත්අඩංගුවටගෙන මෙටර් රැගෙන විත් අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුව භාරය රඳවාගෙන විමර්ශනය සිදු කරන නිලංග සම්පත් සිල්වා හෙවත් පානදුර නිලංග නැමැත්තාද අධිකරණ ඉදිරිපත් කෙරුණා. ඔහුද ලබන 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි නියෝග කර ඇත්තේ. ජාතීන් අතර මිත්‍රත්වයේ ගොඩනැගීම වචනයට පමණක් සීමා නොවිය යුතු බව අමාත්‍ය හෂ නානකර මහතා පවසනවා. වත්මන් රාජ්‍යයේ උතුරු දකුණ යනුවෙන් බෙහෙදකින් තොරව ක්‍රියා කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ. යුදෙල් සමයේ සෙන්චෝලයේ කේතවාචකයන මුහුණදුන් පුද්ගලයන් 18 දෙනෙකු සහ අතුරුදන් වූ පවුල් 3ක් වෙනුවෙන් නිවාස ඉදිකර ගැනීමට රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබා දීමේ අවස්ථාවට එක්වීමෙන් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මේ පුද්ගලයන්ට අක්‍රභාගී ඉඩමක්ද රජයෙන් ලබා දී තිබෙනවා. නිවාස ඉදිකිරීම සඳහා ලබා දෙන මුදලේ මූලික අධිර අමාත්‍යවරයා ප්‍රතිලාභින් වෙත පිරිනැමුවා. මේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ යුද්ධයේ ජයග්‍රහයකු නොමැති අතර ඉදිරිවන්නේ කඩුකටුදායක කටුක අධ්‍යක්ෂින් පමණක් බවයි. වත්මන් රාජ්‍ය අතුරුදන් වූවන්ගේ පවුල් සඳහා සාධාරණ ඊට කරන බවත් මෙහිදී ප්‍රකාශ කළා. අමෙරිකාව විසින් ත්‍රස්තවාදයට රාජ්‍ය අනුග්‍රහය දක්වන රටවල් ලයිස්තුවෙන් සිරියාව නිල වශයෙන් ඉවත් කර තිබෙනවා. සිරියාව 1979 වසරේ සිට මෙම ලයිස්තුවට ඇතුළත් කර තිබූ අතර වසර 47කට පසු එම තීරණය අවලංගු කිරීම විශේෂත්වයක්. සිරියාවේ නව රජයේ ත්‍රස්තවාදීන් ඈත්වීම සඳහාගෙන ඇති ක්‍රියාමාර්ග සහ ලබා දී ඇති සහතික සැලකිලිත ගනිමින් මෙම තීරණය ගත් බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. මෙම තීරණය සමග සිරියාවට පනවා තිබූ ඇතැම් මූල්‍ය සහ වෙළඳ සීමා ඉවත් වන අතර ජාත්‍යන්තර ආයෝජන සහ ආර්ථික ප්‍රකෘති වෙනස්කිරීම සඳහා නව අවස්ථා උදා වනු ඇති බව විශ්වාස කරනවා. සිරියාව ගෝලීය ආර්ථික පද්ධතිය සමග යළි සම්බන්ධ කිරීමේ වැදගත් පියවරක් ලෙසද මේ තීරණය සැලකෙනවා. ඉන්දියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 8ක් දෙවී ලකුණු 265ක් ලබාගෙන සිටිනවා. ආරම්භක පිටිකරුවන්වල ලහිරු උදාර 1 ලකුණකට සහ කමින් මිෂාර ලකුණු 19කට දෙවී ගියා. පළමු කඩලු බිඳවැටීමෙන් පසු පිටියට පිවිසේ ප්‍රභා ජයසූරියටද ලබාගත හැකියුවේ ලකුණු 2ක් පමණයි. පළමුවෙන්ම ක්‍රීඩා කළ ඉන්දියා කණ්ඩායම ලකුණු 503කට කඩලු 9ක් බිඳවැටී තිබේදී ඉනිම අතිරිවීමටයි පේවර ගත්තේ. දේවදත් පණ්ඩිකල් ලකුණු 117යි. ඩෝඩි ජුවෙල් නදවි ලකුණු 115ක් රැස් කළා. ලකඬ ප්‍රවෘත්ති යළි සිරස්තල. අත්අඩංගුවටගත් බස් රැලිත් මධ්‍යම අපරාධ කොට්ටාසයට මිලියන 5000කට අධික වේදමකින් ටිකුණාමලයටත් අනුරාධපුරයටත් නව

0: ساوه. රැදුම් බාරේ සිටි කෙහෙල් බද්දර පද්මේ සහ පානදුර නිලංග රක්ෂිතේට ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රටවල් ලයිස්තුවෙන් සිරියාව ඉවතට. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින්නිමාවට පත්වනවා. යළිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
1: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Radio ITN රටට වග කියන රේඩියෝ
1: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කලවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනෝම් කරන්න සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ
3: විශේෂ ප්‍රතිලාභ රැසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB යූත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
4: සවස් සන්ධ්‍යාවක් හවස 6:57යි.

0: ප්‍රේමේ අනන්ත විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිදානේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරු කුමන්න අදම අමතන්න 011176679479
0: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
4: අයිබොන් ආදරණීය සහෘද රසවතුනි, අදත් ඔබට ප්‍රේමණීය රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් ප්‍රාණ සම ප්‍රේමේ රාගස්වර හඬවන්න ඔබ ළඟ දෙහෝරාවක් නවතින්න මට අවසරයි. මම දසුන් බොහොම ආදරෙන් ඔබට ආරාධනා කරනවා දත් රාත්‍රී 9 වෙන තෙක් මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වියමන ලක්කඳ අගහරු අදා සඳුදිය ධාරත් එක්ක රැඳෙන්න. අදත් ඔබ වෙනුවෙන් ප්‍රවීණයන් 6 දෙනෙකුගේ මధుර ස්වරයෙන් ගැවුණු රසපිරුණු ගීත ගුණක් මම පිළිගස්වගෙන ඉන්නවා. අද මුලින්ම අපි විශාරද දයරත්න රණතුංගයන් ගායනා කරන ගීත සමුච්චයක් රස විඳිමු. අනතුරුව අපි සූදානම් ඔබට රස විඳින්න ඉඩ කඩ ලබා දෙන කාලයකට පස්සේ ස්වර්ණලතා කවීශ්වර ස්වරයෙන් ගැයෙන බොහොම රසවත් ගීත කිහිපයක් ඊට පස්සේ පෙළගස්වගෙන ඉන්නවා විශාර විද්‍ර ජයකොඩි ස්වරයෙන් ගැයෙන ගීත සමුච්චයක්. අනතුරුව අපි රස විඳිමු අබේවර්ධන බාලසූරිය ස්වරයෙන් ගැයෙන ගීත කිහිපයකුත්. ඊට පස්සේ සිංහල චිත්‍රපට ගීතයේ තුල රන් ස්වරයක් හිමි ඇයගේ හඳුනුත් අද ගීත සමුච්චයක් මම පිළිගස්වගෙන ඉන්නවා. ඇය එන්චලින් ගුණතිලක. අද මේ හමුවීම අපි නිමාවට පත් කරන්නේ කාලෙකට පස්සේ මර්වින් පෙරේරා ස්වරයෙන් ගැයුණු බොහොම රසවත් ගීත කිහිපයකට එකතුව රස විඳලා. ඉතින් අද ලක්කඳ අගහරු අදා සඳුදියද හරි පිළිගැස්ම තමයි මම ඔබට සඳහන් කළේ. ඉතින් මේ ප්‍රවීණයන් 6 දෙනාගේ ගීත අතරේ අතිශයින්ම ජනප්‍රිය වුණු ඔබේ මුවග රැඳුණු ඊවැගේම ඔබේ මතකයන් හිර වුණු ගීතාවලියක් තමයි මම අද පිළිගැස්වගෙන ඉන්නේ. බොහොම ආදරෙන් යලිත් ඔබට ආරාධනා කරනවා ප්‍රාණ සම ප්‍රේමී රාගස්වර හඬවමින් දිගහැරෙන මේ ගීත සමුච්චය රස විඳින්න රැඳෙන්න අගහරු අදා සඳුදිය ධාරත් එක්ක. 1940 ඔක්තෝබර් 29 වෙනිදා නුගේගොඩදී උපත ලබන ඔහු නමින් රණතුංග ආරච්චිගේ දයාරත්න රණතුංග. ශ්‍රී ලංකේ ස්වභාවිත ගීත කලාව වෙනුවෙන් උත්තර ಭಾರತයේ රාගධාරි සංගීතයේ රසය මුසු කරන්නට ප්‍රමුඛත්වයක් ගෙන කටයුතු කළ දයාරත්න රණතුංග මහත්මයා අපේ රටේ විශිෂ්ට ගායකයෙක් වගේම සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහටත් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම සංගීතයෙන් මනස සුවපත් කිරීම වෙනුවෙන් නව මානයක වැඩසටහන් රසක් හඳුන්වා දුන් කෙනෙක් විදිහටත් දයාරත්න රණතුංග මහත්මයා අපට හඳුනා ගන්න පුළුවන්. අද ලක්කඳ අඟහරුවාදා සඳදිය දහරේ පළමු දිගහැරුම එතුමා.

ಕನ ಗ್ವಾಲುದಲಿ ಯಶ್ವಿನಿ ಗಾಯಕಿ ಕುನು ಆಚಾರ್ಯ ದಯಾರತ್ನ ರಣತುಂಗ ಮಹಾತ್ಮ್ಯ ಗ್ವಾಲುದಲಿ ಇಟ ಇಸ್ಸಲ್ಲ ಮ್ಯಾನ್ ಗೀತೆ ಗಾಯನ ಕ್ರಾನ್ ಇದ್ದಹಸಂಸಿ ಹತವಿಸ್ ನವಿ ಏ ಸರತ್ ವಿಮಲ ವೀರ್ಯಂಗೆ ಲಮಾಪಿಟಿ ಇಟ ಏ ಲಮಾಪಿಟಿ ಹು ಗಾಯನ ಕನ್ ಮೂಲ್ಮ ಗೀತೆ ತಮೈ ಮೇ ವಂದಿನ ಚರಣ ಸುಗತುಲೋ ನಾಕಿನ ಗೀತೆ ಮೇಕ ಹಿಂದಿ ಗೀತೆ ಗ ತನುವಟ ಅನು ಸೇ ಪಿಯಾ ವಿಸಿನ್ ಪದಯೋದಲ ಹದಲ ದನು ಗೀತೆ ಆಕೆ ಎತ್ತಿನ ಪಸ್ಸೇ ದಯಾರತ್ನ ರಣತುಂಗ ಮಹಾತ್ಮ್ಯ ಸಿಂಹಲ ಗೀತೆ ಬಹೋ ತೆನ್ ගැඹුරින් අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කරලා අපේ රටේ ලාබාලතම සංගීත උපාධි ධාරියෙක් වන එතුමන් ගීතශ්‍රේෂ්ඨය වෙනුවෙන් තමන් ඉගෙනගත්ත දේවල් ක්‍රමානුකූලව රසභාවය උද්දීපනය වෙන විදිහට ගීතය වෙනුවෙන් යොදා ගන්න උත්සාහ කරනවා. ඒ තුල තමයි දයාරත්න රණතුංගයන්ගේ සංගීත ප්‍රතිභාවන් අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතුමන් මధుර ස්වරයක් කියන ගායන ශිල්පියෙක් වගේම සංගීත නිර්මාපකයෙක් විදිහට සිංහල ස්වභාවිත ගීතයේ තුල නවමානයක් විවර කළ ඒ මානය තුල කෙරළු පළන් ගායන ශිල්පියෙක් සංගීත නිර්මාපකයෙක්. එතරම් ගීත සංඛ්‍යාවක් ගායනා නොකළ ගැයූ ගීත කිහිපය පදේ අරුත් තීව්‍ර වෙන විදිහට ඒ හැඟුම් මානව సంతාණයට ගැඹුරින් කිඳා බහින විදිහට සංගීතයේ රාග ස්වර හඬවමින් මුසු කරගන්න දයාරත්න රණතුංගය යන තිබුණේ පුදුමාකාර හැකියාවක්. මේ රසවිඳින්නේ ඒ සප්තස්වර සංකල්පයේ

ආචාර්ය අජන්ත රණසිංහ මහත්මයා විසින් ආචාර්ය දයරත රන්දුංග මහත්මයාට ලියා දුන්නු ප්‍රේම ගීත බොහෝමයක් අතිශයින්ම ජනප්‍රිය වෙනවා. ජෝන් වියේ ආදරය අපූර්ව බැඳීම් මේ ගීතවල තේමා කරගන්න ආචාර්ය අජන්ත රණසිංහ මහත්මයා උත්සුක වෙලා තියෙනවා. ඒ ව්‍යායාමයේ සාර්ථක වූවකත් මේ ගීත රසවිඳිති අපිට හැඟෙනවා. බටහිර කවියේ කියමනක් තියෙනවා, ආදරේ වඩාත් ලස්සන වෙන්නේ කඳුලින් නැහැ වුණු විටයි කියලා. ඒ කතාව සත්‍යයක් මේ සාක්ෂි දරන්න මේ ගීත ඕනවටත් වඩා වැඩි. සමහර විට ප්‍රේමයේ රැඳුණු ගීතවලට වැඩිය විරහව වැහෙන ගීත අපේ හදවතට දැනෙනව වැඩිනේ. මේ ආචාර්ය අජන්ත රණසිංහයන්ගේ සහ ආචාර්ය දයරත්න රණතුංගයන්ගේ අපූර්ව සංකලනයෙන් නිමැවුණු තවත් මත්මතක පාරමිතක්.

0: රැහතයි විනාඩි 22යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම. Youth.

0: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සුළු හා මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011176679579.
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374.
3: වාර්තා පිට වාර්තා තමනි කෝටි යටේ NLB දනඩ දහනය නතරයි රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනි දහනය මිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: Youth එකේ නෝයාගේ future එකට plus point එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදී ප්‍රවේශම් වන්න.
7: ටේකියා සුරකින් මගතොට.
8: ලක්හඬ බුද්ධ රශ්මිලා.

0: ඉසිලි පුර පසළොස්වක පුන් පොහෝ දින පනාගොඩ යුද්ධ හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේදී
1: ITN සවනක් රැස් වැඩසටහනට සමකාමී විකාශයක් ලෙස පෙරවරු 6 සිට ලක්හඬ
0: බුද්ධ රශ්මි මෙත් සිත් පෙරතරව බුදුන් දකින්නට ඔබත් එක්වන්න.
2: දායකත්වය
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් චාලයයි.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB යූත් ප්ලස්. යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB යූත් ප්ලස් කිනුමා.
0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය විදස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
5: ලක්ෂණ මොමඩින් ඉස්සල්
2: සම අනුග්‍රහය
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්.

0: ඉක්බනදා සිට සඳුදා අදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක්
1: ලක්හඳ Golden Voice.

0: හතයි විනාඩි 28යි.
1: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක ප්‍රියමන
2: සඳගේ දහර
3: ප්‍රාණසම ප්‍රේමේ රාගස්වර බිඳමින් මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම ව්‍යමන කරන ලක්කන ගහරුවද සඳදිය දහරේ මේළඟ තෝරා ගැනීම තමයි මේ.
4: ඇයි නමින් ස්වර්ණලතා කවිශ්වර. එතරම් ගීත සංඛ්‍යාවක් ගායනා නොකළත් ගැයූ 40ක් පමණ වූ ගීත රසිකයින් ආදරයෙන් දරදගත්. ස්වර්ණලතා කවිශ්වර මහත්මිය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් සහ කැළණි විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරලා ගුරු වෘත්තියට ප්‍රවිෂ්ට වෙනවා. බදුල්ල ධර්මදූත විද්‍යාලයෙන් ගුරු වෘත්තිය ආරම්භ කරලා මහරගම බුවනක බව මහාවිද්‍යාලය, ඊට පස්සේ දෙවන ශුද්ධ උපවුලේ කන්‍යාරාමයේ වගේ මේ පාසල් වල දරුවන්ට සංගීතය පිළිබඳව තමන් ඉගෙනගත් දැනුම බෙදා දෙන ගුරු වෘත්තියේ වැඩි කාලයක් ගත කරනවා. ඒ අතර තමයි ඔබ මා වෙනුවෙන් ඇගේ හනින් අරුත්බර පදවැල් ගැයෙන්නේ. ස්වර්ණලතා කවිශ්වර මහත්මිය තරම් ගීත සංඛ්‍යාවක් ගායනා නොකළත් ගැයූ ගීත අතරින් අතිශයින්ම ජනප්‍රිය රසපූර්ණ වූ අර්ථපූර්ණ වූ භාවපූර්ණ වූ ගීත කිහිපයක් තමයි අද අඟහරුවාදා සමගියතහරින් ඇගේ මතකයන් නවතිබෙන්න මේ ඔබ වෙනුවෙන් දිගහැරෙන්නේ.

FM 95.5 FM 95.7 අපි අඟහරුවාදා සබදිය දහරත් එක්ක ඔබේ මත්මතක අවදි කරමින් ස්වර්ණලතා කවිශ්වරයෙන් ගැයෙන මේ ගීත සමුච්චය රසවිඳින අතරතුර මතක් කරන්නට ඕන. අඟහරුවාදා සබදිය දහරට අපට අනුග්‍රහ එකතු කරන අපේ ආදරණීය අනුග්‍රහක බවතුන් පිළිපදවත් අපට අනුග්‍රහ එකතු කරන්න අත්වල බැඳගෙන ඉන්නවා NLP. මේ වසර තුලදී ගෙවිගේ මාස 7ක කාලය තුල ධන නිදානයේ ලොතරැය තුලින් සුපිරි ත්‍යාගලාභින් 2 දෙනෙක්, ලක්ෂ 20 ත්‍යාගලාභින් 35 දෙනෙක්, දෙලක්ෂී ත්‍යාගලාභින් 457 දෙනෙක් වගේම මාර්තු පළවෙනිදා සිට පටන්ගත් සන්දේ බෝනස් තුලින් ගෙවිගේ මාස 5ක කාලය තුලදී දසදහස් ත්‍යාගලාභින් 1327 දෙනෙක් බිහි කරද්දට ධන නිදානයේ ලොතරැය පතට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ජාති මහදන සම්පත ධන නිදානයේ ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනේ සැබෑ කරගන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. ජීවිතයේ සිහිනේ වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ වගේම අපට අනුග්‍රහ එකතු කරන්න අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. අංක 1 දෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදා හරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් දැන් දෝමා කළු ඇටි වත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදන සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගන්න ඔබට හැකියාව තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගැනීමේ පහසුකමත් ඔන්න සපයලා තියෙනවා. නම්බර 31 එල් හේන පාර මහරගම 01176795 තමයි දුරකථන අංකයේ වැඩි විස්තර සඳහා. ඒ පිළිපදවත් මම ආදරෙන් සෙනෙහසෙන් සිහිපත් කරනවා. අපි රසවිඳින්න ඉන්නේ අද ගහරවද සඳුදේ දහරෙන් ස්වර්ණලතා කවිශ්වර ස්වරයෙන් ගෙවුණු මත්මත ගැහෙන්නේ.

0: Radio ITN ratata waga kiyana radio radio radio radio manaviya premi samudaya kaviyamana
1: sadagaya dahara
2: FM 93.5 FM 93.7 ආදරණීය සහෝදර රසවතුනි, අපි මානවීය ප්‍රේමේ సౌందర్యාත්මකම වියමන ලක්කඳ සඳදිය දහරත් එක්ක ඉන්නේ. අපේ ආචාර්ය දයාරත් රණතුංගයන්ගේ හඳින්, ඒ වගේම විශාරද ස්වර්ණලත කවිශ්වර මහත්මියගේ හඳින් බොහොම රසවත් ගීත සමුච්චයක් රස වෙන්දා අපි මීළඟට තෝරගෙන ඉන්නේ ඔබ බොහෝසෙයින් ආදරය කරන මෙන්න මේ ගී හඳින් ගැවුණු ගීත සමුච්චයක්. එක්දහසන්සේ පනස්නක අප්‍රේල් 6 වෙනිදා කෑගල්ල හෙට්ටිමුල්ලේදී උපත ලබන ඔහු එඩ්වඩ් චයිකුඩි. එඩ්වඩ් චයිකුඩි මහත්මයා අපේ රටේ සංගීත අධ්‍යක්ෂකවරයෙකු විදිහටත්, ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පියෙක් විදිහටත් බොහෝ දෙනෙක්ගේ ආදරයට ගෞරවයට පාත්‍ර වූ කෙනෙක්. දශක 5කට ආසන්න සිය ගායන දිවිය තුළ එතුමන් ළමා ගීතය තුළ, විරහ ගීතය තුළ, මව්ගුණ, බුදුගුණ, ප්‍රේම ගීතය තුළ, මේ හැම තැනකදීම එතුමන්ගේ භාවාත්මක හඬින් ගීත ගායනා කරලා තියෙනවා. අපි අද අඟහරුවා අද සඳදිය දහරේ මේ මානවීය ප්‍රේමේ సౌందర్యාත්මකම වීමන කරන්නේ ඒ සියලු තැන්හි විශාරද එඩ්වඩ් චයිකුඩි මහත්මයා ගායනා කළ ගීතවල තෝරා ගැනීමක් විදිහට.

එඩ්වඩ් ජයකුඩි මහත්මය 1976 දී රජයේ සංගීත විද්‍යාලයට ඇතුළත් වෙනවා. සංගීතය පිළිබඳව ගායනය පිළිබඳව ගැඹුරින් හදාරනවා. ඔය කාලවකවානුවේම ගුවන්තුලේ ක්‍රියාත්මක වුණා පිබිදෙන ගායක පරපුර වැඩසටහන. අලුත් පරම්පරාවක් ගායන ශිල්පයට හඳුන්වා දීම වෙනුවෙන් කුසලතා හඳුනා ගැනීම. මේ වැඩසටහනට නැත්නම් මේ තරඟයට එඩ්වඩ් ජයකුඩි මහත්මයත් යනවා ගීත ගායනා කරන්න. එහෙදී ඔහු දෙවන ස්ථානය හිමි කරගන්නවා. ඒ එක්කම එඩ්වඩ් ජයකුඩි මහත්මයාට අවස්ථාව ලැබෙනවා 1977 දී ගුවන්විදුලි සංගීත වැඩසටහනක් සඳහා ගීතයක් ගායනා කරන්න. ඒ තමයි

විශාරදෙන්ට චයකුඩි මහත්මයා. එතැන් සිට අද දක්වා ගමන් මඟ තුළු සිංහල ගීතයේ සෑම ඉසව්වක්ම, සෑම හැඩයකින්ම ලියවෙන පදවැලක්ම, සෑම රටාවකින්ම නිර්මාණය වෙන සංගීත ආකෘතියක් තුළම තමන්ගේ ප්‍රතිභාව විශේෂ කරන්නට සමත් වෙලා තියෙනවා.

මේ එඩ්වඩ් සුනිල් ස්වර සංකරණයෙන් ගැයුණු මානවීය ප්‍රේමයේ තවත් සෞන්දර්යාත්මක වියමනක් එයි මස්සිනේ.

0: විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලාගන්න.
4: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
5: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
4: ලක්හඬ. Вот ты раз.

0: පුර පසළොස්වක පුන් පොහෝ දින පනාගොඩ යුද්ධ හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේදී
1: ITN සමනක් රැස් වැඩසටහනට සමකාමී විකාශයක් ලෙස පෙරවරු 6 සිට ලක්හඬේ
0: ලක්හඬ බුද්ධ රශ්මි මෙත් සිත් පෙරතරව බුදුන් දකින්නට ඔබත් එක්වන්න.
2: බැතිබරදායකත්වය
3: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් චානෙයයි.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: Youth again, no, I get future at the plus point. Check RDB Youth Plus. Youth take a set to a banking partner. RDB Youth Plus Kinuma.
6: Dashaka Tunaka, Lakhanda Abhibhani Samagi. Now with them, radio reality.

0: RTN රටට වග කියන රේඩියෝව
1: රෑට විනාඩි 12යි මානවීය ප්‍රේමී සෞම්‍යාත්මක වියමන
2: සඳගේ දහර
3: FM 93.5 තවත් හෝරාවකට ආසන්න කාලයක් අපිට සඳදිය දහරේ එක්ව මේ ප්‍රේමණීය ගීතාවලිය විඳින්න පුළුවන්. මම මීළඟට තෝරාගත්තේ ඔබ වෙනුවෙන් මෙන්න මේ ගීස්වරය. ১৯৪৫ මාර්තු 9 හලාවතදී උපත ලබන ඔහු නමින් අභිවර්ධන බාලසූරිය. අවුරුදු 63ක් පුරා ශ්‍රී ලාංකේය කලා ශාස්ත්‍රයේ සංගීතඥෙක් විදිහටත්, පසුබිම් ගී ගායකයෙක් විදිහටත්, ලේකකයෙක් විදිහටත්, ඒ වගේම රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකයෙක් විදිහටත් අපරිමිත මෙහෙවරක් ඉටු කළ අභිවර්ධන බාලසූරිය මහත්මයා සිය දිවිසරිය නිමා කරනවා වසර 63ක් පිරුණු තැන 2010 මාර්තු 26 වෙනිදා කොළඹදී. චිත්‍රපට පසුබිම් ගී ගායනය තුලත්, ගුවන්විදුලි සරල ගීතය තුලත්, රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය තුල එකලෙස දස් කම්පාවෙන් වසර 63ක් පුරා එතුමා කළ අනබිබවනීය මෙහෙවර වෙනුවෙන් අද අඟහරුවාදා සඳදිය දහරෙන් එතුමන් නමින් පිදෙන ගීත

අභිවර්ධන බාලසූරිය මහත්මයා ගායන දිවියේ සංගීත දිවියේ ආරම්භ කරන්න සරස්වති මණ්ඩපයේ ගායන ශිල්පියෙක් විදිහට. ඊට පස්සේ 1966 දී ඔහු ශ්‍රී ලංකා ගුවන් සංස්ථාව සම්බන්ධ වෙනවා ඒ ශ්‍රේණියේ ගායකයෙක් විදිහට. ඔහු පළමු ගුවන්තුලි වැඩසටහන විදිහට නැවුම් මිහිර වැඩසටහන් සහභාගී වුණ ගායකයෙක් විදිහට. ඒ වැඩසටහනේදී කවුරුදු ගීත ගායනා කරමින් තමයි ඔහු ගුවන්තුලි ගායන ශිල්පියෙක් විදිහට පළමු පියවර තියන්නේ. එතනින් පස්සේ සුවිශේෂී සම්දිස්ථානයක් ඔහුට මුණ ගැහෙනවා 1976 දී. ඒ මඩොල් දුව චිත්‍රපටයේ පසුබිම් ගී ගායකයෙක් විදිහට සම්බන්ධ වෙන්න වරම් ලැබීමත් එක්ක. ඒ තමයි අභිවර්ධන බාලසූරිය මහත්මයාගේ චිත්‍රපට පසුබිම් ගී ගායන දිවියේ පළමු පියවර. එතනින් පස්සේ චිත්‍රපට ගණනාවකට පසුබිම් ගී ගායනයෙන් සම්බන්ධ වෙනවා වගේම ගුවන් විදුලියේ සරල ගී ගායකයෙක් විදිහට අර්ථපූර්ණ වූ රසපූර්ණ වූ භාවපූර්ණ වූ ගීතාවලියක් එතුමන්ගේ මధుර ස්වරයෙන් අපට දායාද කරන්න එතුමන් සමත් වෙනවා.

ජානදීය ප්‍රේමයේ සෞන්දර්යාත්මකම පියමන අඟහරුවාදා සඳදිය දහරත් එක්ක FM 93.5 FM 93.7 ඔබ එකතු වෙලා ඉන්නේ. මම මීළඟට තෝරගත්තේ අපේ රටේ චිත්‍රපට පසුබිම් ගායිකාවක් විදිහට කිරුළු පළන් ප්‍රවීණම ශිල්පිනියකගේ බොහොම ආදරණීය ගීතාවලියක්. ඇය නමින් ඇන්ජලින් ගුණතිලක. 1939 දෙසැම්බර් 23 වෙනිදා උපත ලබන ඇය 2019 මාර්තු 29 වෙනිදා අපි අතරින් සමු ගන්නවා. ඒ අතර වසර 79 ක කාලය තුල ඇය අපේ රටේ සිංහල ගීතයේ වෙනුවෙන් ගීත 5000කට ආසන්න සංඛ්‍යාවකට ඇගේ මියුරු හඬ මුසු කරලා තියෙනවා. ඒ අතරින් බොහොම රසවත් සහ ඔබේ මතකයේ රැඳුණු ගීතාවලියක් නැත්නම් මුවග මිමිනෙන ගීතාවලියක් මම ඇන්ජලින් ගුණතිලක නමින් මේ තෝරගෙන ඉන්නේ. අවුරුදු 8 තමයි ඇන්ජලින් ගුණතිලක මහත්මිය රේඩියෝ සිලෝන් ආධුනික වැඩසටහනකට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ වයස අවුරුදු 13 දී අපේ රටේ ප්‍රවීණ ගීපද රචකයේ කුණු කරුණාරත්න අබේසේකර මහත්මයා එකල රේඩියෝ සිලෝන්හි නිෂ්පාදනය කරපු මෙහෙයවපු ළමා පිටියේ වැඩසටහන් සම්බන්ධ වෙලා ගීත ගායනා කරන්නයිට වරම් ලැබෙනවා. ඒ ගමන් මඟ තුල ඇගේ ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව ලැබෙන 1958 අවුරුද්දේදී ඒ තමයි සොහයුරෝ චිත්‍රපටයේට ඇයට පසුබිම් ගායිකාවක් විදිහට ගීත ගායනා කරන්න අවස්ථාව ලැබීම. ඒ ලැබුණු අවස්ථාවත් එක්ක ඇය අපේ රටේ සිංහල චිත්‍රපට ගීත වංශාවලිය තුල නොමැකෙන සටහනක් තියන්න ඇය සමත් වෙනවා. සිංහල ගීත වංශාවලියේ රෙදී සියනුව විදිහට සලකන ඇන්ජලින් ගුණතිලක ස්වරයට අඟහරුවාදා සඳදිය දහරේ ඉඳ වෙන්නේ වෙලාවට.

ප්‍රාණ සම ප්‍රේමේ රාග්‍යස්වර බිඳමින් නොබී මත්මතක අවදි කරන මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වියමන ලක්කඩ සඳුදිය දහරේ අවසන් දිගහැරුමු ළඟ තමයි අපි මේ නවතින්නේ. තෝරගත්තේ ඔබ බොහෝ සෙයින් ආදරය කරන ඔහුගේ නමින් ගැව ගීත සමුච්චයක්. ඔහු නමින් තුසේ පෙරේරා ලීනරාලලාගේ මර්වින් ඇලෝසියස් පෙරේරා, එම නැත්නම් මර්වින් පෙරේරා. 1940 සැප්තැම්බර් 21 වෙනිදා මෙලොව එළිය දකින මර්වින් පෙරේරා මහත්මයා 2008 දෙසැම්බර් 7 වෙනිදා සිය ජීවන සැරිය නිමා කරනවා. එතුමන් ජීවත්වන කෙටි කාලය තුළ සංගීතඥයෙක් විදිහටත් ගායන ශිල්පියෙක් විදිහටත් ශ්‍රී ලාංකේය ගීත කලාව වෙනුවෙන් කරන්නේ අනවිභවනීය මෙහෙවරක්. සංගීතයේ සෑම හැඩතලයක් තුළම තමන්ගේ ගායන ප්‍රතිභා විශ්ඳ කළ මර්වින් පෙරේරා මහත්මයා විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය පොප් සංගීත ශ්‍රේෂ්ඨයෙක් තුළ වඩාත් ජනප්‍රිය චරිතයක් බවට හඳුනා ගන්න පුළුවන්. එතුමන්ගේ ගීතාවලියත් ප්‍රේමයේ වැහෙන විරහව වැහෙන ගීතවලින් පෝෂිතයි. අද එතුමන් ගායනා කළ ගීත සමුච්චයක් තමයි ලක්කඳ අඟහරුවාදා සමදී දහරේ අවසන් දිගහැරුම විදිහට මේ

0: සන්තතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

0: ඇන්නේ පුර පසළොස්වක පුන් පොහෝ දින පනාගොඩ යුද්ධ හමුදා ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේදී
1: ITN සමනක් රැස් වැඩසටහනට සමකාමී විකාශයක් ලෙස පෙරවරු 6 සිට ලක්හඬ
0: බුද්ධ රශ්මිය මෙත් සිත් පෙරතරව බුදුන් දකින්නට ඔබත් එක්වන්න.
2: දායකත්වය
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් චාලයයි.
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුවා.
2: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් අවතම රේඩියෝ රියැලිටිය ලක්.

0: ඉක්බනදා සිට සඳුදා අදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක් ලක්හඳ Golden Voice. කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
2: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max
3: Lakkhana Sita Nivana Budupana Sita Nivana Budupana
4: Satyantaye Ratri Sumadhura Dharma Deshanaya Sinasurata Ratri Naveta

සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: බලවරත්‍රි 10යි අද සිද්ධිය විචාති කළුතරයි මණ්ඩලයෙන් බෙලදී ගත් උතරයි පත්වලන්නේල ප්‍රතිපල සටහන් කරන්න අප සූදානම් වන්නේ ඔබ අද දවසේදී විචාති කළුතරයි මණ්ඩලයෙන් බෙලදී ගත් මහජන සම්පත අද සම්පත NLB ජය මෙගා පව ධන රිදහන හඳහන NLB ගොවිසත සහ NLB සුබ දවසක් කියන උතරයි පත් ගන්න අතට අප සූදානම් අද දවසේදී විචාති කළුතරයි මණ්ඩලයේ දිනුම් මදින් ලද උතරයි පත්වල නිල ප්‍රතිපල මේ විදිහට සටහන් කරන්නට ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහි වාසනාවන්ත සුබ රාත්‍රියක්.
1: ඔබ දන්නවා හැමදාමත් ජාතික ලොතරැයි මණ්ඩලය හැමදාමත් ඔබට සුබ පණිවිඩ විතරමයි ගේන්නේ. ඒ විදිහට ලොතරැයිපත් 8කින් අද දවසේදීත් ඔබට ජයග්‍රහණය ගෙනෙන්නට අප සූදානම් මේ NLB ජාතික ජයවරණය. ඔබ දන්නවා මම පෙර කී විදිහටම අපි සුබ පණිවිඩ විතරමයි ඔබට හැමදාමත් ගෙනෙන්නේ. ඊයේ දවසේදී අපිට පුළුවන් වුණා 2026 වර්ෂයේ ධන නිධානයේ ලොතරැයියෙන් තුන්වන සුපිරි ත්‍යාගලාභය බිහි කිරීමට. මේ වසර තුල මේ වෙනකොට ජාතික ලොතරැයි මණ්ඩලය අපි සුපිරි ත්‍යාගලාභින් 34 දෙනෙක් බිහි කරලා තියෙනවා කියලා කියන්නේ බොහොම ආඩම්බරකින් යුතු. සුබ පණිවිඩ වාසනාවන්ත පණිවිඩ තවමත් ඉවර නැහැ. ලොතරැයි අලුවිජාලයේ අඩු ආදායම් ලාභී පවුල්වල එක ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහා දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි ජනාධිපති අරමුදල මගින් මාසිකව ශිෂ්‍යාධාර මුදලක් ලබා දීමේ නව වැඩසටහනක් දියත් කොට ඇති අතර එහි සමාරම්භක උත්සවය පසුගිය 23 දින උතුරුමැද පළාත කේන්ද්‍ර කරගෙන උත්සවකාරයන් සිදු වුණා. මෙම උදාර කර්තව්‍ය ශක්තිමත් කිරීමට ජාතික ලොතරැයි මණ්ඩලයේ මූල්‍ය දායකත්වය ලබා දී ඇති බව තාම සතුටින් අපි දන්වා සිටිනවා. මෙම සමාරම්භක උත්සව අවස්ථාවේදී ජාතික ලොතරැයි මණ්ඩලය අරමුදල් හරහා සිදු කරන කාර්යභාරය සම්බන්ධ වාසනාවෙන් ඔබ්බට යන ජාතික ලොතරැයි මණ්ඩලයේ සමාජ මෙහෙවර නමින් මුද්‍රිත පළමු ග්‍රන්ථය එළිදක්වමින් ගරු කථානායකතුමා හා සම්භාවනීය ආරාධිතන් වෙත ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MDCA පෙරේරා මහතා විසින් පිළිගන්වන අවස්ථාවයි මේ. මෙම අවස්ථාවට සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා ඇතුළු සහකාර සාමාන්‍ය

0: හා ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගී විය. අපි අද හඳුනාගනිමු අධීක්ෂණ මණ්ඩලය. ඊට පෙර ආතුව අද අපිට පරිගණක නිල වාර්තාව ලබා දෙනවා පරිගණක නිලධාරී ඉරේෂා අමන්ති මහත්මිය. අධීක්ෂණ මණ්ඩලයෙන් අපිත් එක්කද සම්බන්ධ වෙනවා මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අංජන ලියනගේ මහත්මයා, ඒ වගේම ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ඒ වගේම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජානක පුෂ්පකුමාර මහත්මයා, වගේම ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී WMD ප්‍රනාන්දු මහත්මිය අපිත් එක්ක අද අධීක්ෂණ මණ්ඩලයෙන් සම්බන්ධ වෙනවා. එහෙනම් අපි ආරම්භ කරමු අද දිනුම් මැදීම. මේ ප්‍රථමයෙන්ම NLB ජය ලොතරැයි. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය ලොතරැය අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ 558 වන දිනුම් වාරය. එහෙනම් සූදානම් කරගන්න ඔබේ NLB ජය ලොතරැය. NLB ජය අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය O ජයග්‍රහී අංක 2632. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැය NLB ජය 2026 වර්ෂයට රුපියල් 105 ත්‍යාගලාභීන් 314ක් වගේම රුපියල් 50,000 ත්‍යාගලාභීන් 7939ක් අපි රටට බෙහෙ කරලා තියෙනවා. ප්‍රොමිස්තුති. අද දවසේදී අපි රුපියල් 105 ත්‍යාගලාභීන් බෙහෙ කරලා තියෙනවා. අලෙවි නියෝජිතවරයා තමයි මීරිගම MAW මල්ලවාරච්චි. ඒ වගේම තමයි රුපියල් 50,000 ජයග්‍රාහකයන් 36 දෙනෙකුත් අපි අද බිහි කරලා තිබෙනවා. ඒ අනුව මුළු ජයග්‍රාහකයන් 78,528 දෙනෙක් අතරේ අපි බෙදා දුන් සමස්ත ත්‍යාග මුදල රුපියල් 66,20,720. අපි සූදානම් වෙන්නේ නම් තව තවත් තෑගි වැඩි වුණු නියත ධනයෝග හඳහන 1599 වන දිනුම් මැදීම දියත් කරන්නට. විබලමු හඳහන ලොතරැයියේ අද වාසනාවන්ත ලග්න සංකේතය යන්ත්‍රයේ තෝරා දෙන්න අපට පුමන ලග්න සංකේතයද යන්න. අද මුලින්ම ලග්න සංකේත අපට යන්ත්‍රයේ තෝරා දෙනවා වෘෂභ ලග්නය. අප දැන් සූදානම් වෙන්නේ ජයග්‍රාහී අංක කවරද යන්න සොයන්න. සඳහන ජයග්‍රාහී පළවන අංකය අපට යන්ත්‍රය ලබා දෙනවා අංක 61. අප දැන් සූදානම් වෙන්නේ දෙවන ජයග්‍රාහී අංකය බලන්න. යන්ත්‍රය අපට තෝරා දෙනවා දෙවන ජයග්‍රාහී අංකය අංක 16. ඔබට තව තවත් තෑගි වැඩි කරන තුන්වන ජයග්‍රාහී අංකය යන්ත්‍රය අපට තෝරා දෙනවා අංක 62. සිව්වන ජයග්‍රාහී අංකය අපි බලන් සූදානම්. යන්ත්‍රය අපට තෝරා දෙනවා බලන්න ඔබේ ලොතරැයියේ තිබෙනවාද කියලා සිව්වන ජයග්‍රහී අංකය අංක 44. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් 2026 වර්ෂයට සුපිරි ත්‍යාග 11,10,000 ප්‍රථම ත්‍යාග ලාභින් 163 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. අපි බලමු අද ජයග්‍රහණයේ තොරතුරු කොහොමද කියලා. අද හඳහන ලොතරැයියෙන් අපි රුපියල් 110 ප්‍රථම ත්‍යාග ලාභයක් බිහි කරලා තිබෙනවා අලෙවි නියෝජිතවරයා කලවාන KGOB ජයසේකර. ඒ වගේම තමයි අපි මේ විදිහට ජයග්‍රාහකයන් 137,012 දෙනෙක් අතරේ රුපියල් 93,48,600ක් අපි බෙදා දීලා තිබෙනවා. හදාන ලොතරැයියේ මීළඟ සුපිරි ත්‍යාගය රුපියල් 31,78,819.60. අපි සූදානම් වෙන්නේ සත් දිනම ජය නියත ගොවිසෙත 4532 දිනුම් මැදීම ඔබ වෙනුවෙන් ගෙන එන්නට. එහෙනම් සූදානම් කරගන්න ඔබගේ ගොවිසෙත ලොතරැයිය. සත් දිනම ජය නියත ගොවිසෙත ලොතරැයියේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය තෝරා ගන්න තමයි අපි දැන් සූදානම් වෙන්නේ. අපි බලමු වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද දවසේ යන්ත්‍රය අපට තෝරා දෙන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය F. අපි දැන් බලමු වාසනාවන්ත ජයග්‍රාහී අංක යන්ත්‍රය අපට තෝරා දෙන්නේ කොහොමද කියලා. සත් දිනම ජය නියත ගොවිසෙත ලොතරැයියේ අද දවසේ පළවන ජයග්‍රාහී අංකය අංක 50. අපි දැන් සූදානම් වෙන්නේ ගොවිසෙත ලොතරැයියේ අද දවසේ දෙවන ජයග්‍රාහී අංකය තෝරන්නට. යන්ත්‍රය අපට තෝරා දෙනවා අංක 59. අද ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය F. පළවන ජයග්‍රාහී අංකය අංක 50, දෙවන ජයග්‍රාහී අංකය අංක 59, දැන් තෙවන ජයග්‍රාහී අංකය අංක 67. ඔබව සුපිරි ත්‍යාගලාභියක බවට පත් කරන සිව්වන ජයග්‍රාහී අංකය තෝරන්න අපට සූදානම් ඉන්නේ. යන්ත්‍රය අපට තෝරා දෙනවා සිව්වන ජයග්‍රාහී අංකය අංක 43. කෘෂිකර්මාන්තයේ නගා සිටවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසතුලතරයේ 2026 වර්ෂයේට සුපිරිත්‍යාග දෙකක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 70 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා. ගොවිසුති අපි බලමු ගොවිසතුලතරයේ අද ජයග්‍රහණයේ තතු. හොඳයි ගොවිසතුලතරයෙන් අපි අද රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් බිහි කරලා තිබෙනවා. අලෙවි නියෝජිතවරයා මාවර මණ්ඩිය KGR පෙරේරා. ඒ වගේම තමයි රුපියල් 250,000 ත්‍යාග හතරක් අපි බිහි කරලා තිබෙනවා. ජයග්‍රහකයන් බිහි කරලා තිබෙනවා. දෙයන්දර ලියනගේ ශාන්ති, ඒ වගේම චංකානේ ටී සකීජන්, AD බද්දවිතාන බෙන්තොට, LD සුරජ්, ප්‍රියශාන්ත පිළියන්දල කියන අලෙවි නියෝජිතවරුන් තමයි ටිකට් පත් අලෙවි කරලා තිබෙන්නේ. ඒ අනුව සමස්ත ජයග්‍රහකයන් 126,653 දෙනෙක් අතරේ අපි රුපියල් 1,06,60,360 මුදලක් බෙදා දී තිබෙනවා. ගොවිසෙත මීළඟ සුපිරිත්‍යාගයේ රුපියල් 7,98,55,63,756. දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක්. ඔබ ගන්නම ඕන තෑගි වැඩවුණ ලොතරයියෙන් ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ රුපියල් 105 තෑගි වගේම රුපියල් 50,000 තෑගි වගේම ප්‍රවර්ධන තාගේ අංකය ගලපාගෙන රුපියල් 25,000 තෑගි රසක් මදිනො කියන දිනපතාම ඔබට දිනා ගන්න දැන් පුළුවන්. එහෙනම් දවස සුබයි, සිහින දිනයි, ඔබ ගන්න මොන ටිකට් එකක්? සුබ දවසක්. මේ දිනුම් මාරය 406. එහෙනම් ඔබ සූදානම් කරගන්න ඔබගේ සුබ දවසක් ලොතරැය. අපි සූදානම්න්නේ වාසනාවන්ත සුබ ලග්නය ප්‍රථමයෙන්ම තෝරා ගන්න. සිංහ, වාසනාවන්ත සුබ ලග්නය සිංහ. අප දැන් සූදානම්න්නේ සුබ දවසක් ලොතරැයේ පළවෙනි ජයග්‍රාහි සුබ අංකය තෝරා ගන්නට යන්ත්‍රය අපට තෝරා දෙනවා. පළවෙනි අංකය අංක 65, දෙවන වාසනාවන්ත අංකය අංක 21, තුන්වන ජයග්‍රාහි අංකය අංක 33. ඔබට රුපියල් 25,000 ත්‍යාග දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන අංකය අපි දැන් තෝරා ගන්නවා. සුබ දවසක් විතරයි 9043. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියේ 2026 වර්ෂයේ රුපියල් 105 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රාහකයන් 290 දෙනෙක් අපි බිහි කරලා තිබෙනවා. බොහොම ස්තුතියි. අපි බලමු අද ජයග්‍රහණයේ තතු. අද දවසේ සුබ දවසක් ලොතරැයියෙන් අපි රුපියල් 105 බැගින් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි බැගින් ජයග්‍රාහකයන් 4 දෙනෙක් බිහි කරලා තිබෙනවා. ටිකට් පත් අලෙවි කරලා තිබෙනවා. කිරින්ද ප්‍රසාද් ප්‍රියදර්ශන, TF ඩේන් කොටිකාවත්ත, ඒ වගේම කෑගල්ල නීල් ජයසිංහ වගේම ගාල්ල අමිල දියුණුගේ කියන අලෙවි නියෝජිතවරුන්. ඒ වගේම තමයි අපි රුපියල් 50,000 ජයග්‍රාහකයන් 10 දෙනෙක් අද බිහි කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, ප්‍රවර්ධන අංකය ගැලපීමෙන් රුපියල් 25,000 ජයග්‍රාහකයන් 42 දෙනෙක් අපි බිහි කරලා තිබෙනවා. ඒ අනුව සමස්ත ජයග්‍රාහකයන් 111,139 දෙනෙක් අතරේ රුපියල් 1,10,11,200 මුදලක් අපි අද දවසේදී ඔබ වෙනුවෙන් බෙදා දී තිබෙනවා. මීළඟට තවත් වාසි වැඩි, තෑගි වැඩි, තවත් ලොතරැයි පත් හතරකින් ඔබට ජය ගෙනෙන්නට අචලා සමගින් විජේ සූදානම්.
1: ජයග්‍රහණය හිමිවෙන්නම ඔබ ඒ ගැන සිහින දකින්න පටන් ගන්න මොහොතේ සිට මිට පෙර ඔබව ජයග්‍රහණය කළයි නෙල්බි. අපි රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක දැවැන්ත සුපිරිතයාගේ දෙකක් ඔබටම ලබා දෙමින් යළිත් සූදානම් ඔබට රුපියල් කෝටි 30කට වඩා වැඩි මෙගා සුපිරිතයාගයක් දිනා දෙන්න ඔබේ හීන සැබෑ කරමින් මෙගා පව වසනවන්ත 2638 වන අද දිනුම් වාරය එක ලොතරැයියයි සුපිරිතයාගේ 3යි දැන් ග්‍රෑන්ඩ් සුපිරිතයාගේ ලෙස ඔබට පුළුවන් මේ දකින සුපිරි මොට රටය ඔබේම කරගන්න. හරි, එහෙනම් අපි යමෝ දිනුම් ඇතීමට. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ. M ඉංග්‍රීසි අක්ෂරයයි අද ඔබට වාසනාව ගෙනාවේ. අපි තෝරගමු දැන් සුපිරි අංකය. මෙන්න යන්ත්‍රය තෝරා දෙන සුපිරි අංකය අංක 2, ජයග්‍රාහි අංක 4 ඔබට තෝරා දෙන්න. මේ යන්ත්‍රය ඇසුරෙන් අපි සූදානම්. අංක 57 පළමු ජයග්‍රාහි අංකය, අංක 78 දෙවන ඔබට වාසනාව ගෙනාවේ, තුන්වන වාසනාවන්ත අංකය බලමු අපි. අංක 69 අද තීරණාත්මක අවසාන අංකය, අංක 49. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවලතරයියෙන් මේ වසරට සුපිරිත්‍යාගලාභීන් 5 දෙනෙක්, රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 63 දෙනෙක් බිහි කළ අවසාන ස්තුති. බලමු එහෙනම් අද වාසනාව ගැන. රුපියල් ලක්ෂ 20ක ප්‍රථම තෑගයක් ඔබ දිනාගත්තේ වසනාවන්ත ලොතරැප්පත ඔබට අලෙවි කලේ නිවිතගල අලෙවි නියෝජිත WAE චන්ද්‍රනායක. රුපියල් ලක්ෂ 2 බැගින් අද වසනාවන්තයින් 4 දෙනෙක් දිනාගත්තා. ඒ ලොතරැප්පත අලෙවි කලේ මේ අලෙවි නියෝජිතයින් JG වසන්ත කොළඹ කොටුව, KM ලියනගේ හිඟුරක්ගොඩ, S ගම්මගෙදර පල්ලිපොළ සහ දමිත් මෝහන උඩවලව. සමස්ත ජයග්‍රහකයන් අද 126,442 දෙනෙක් අතර රුපියල් 1,123,000 හයිසියාසුවක මුදලක් බෙදා දුන්න අපි. නිසැකවම දිනනාතේ දැවැන්ත සුපිරි තෑගේ ඔබට ලබා දෙමින් ඔබේ හදවතේ විශ්වාසය යළි යළිත් තහවුරු කරන මෙගා පව. හෙට මෙගා සුපිරි තෑගේ රුපියල් 30,33,20,838ක්, හෙට පව සුපිරි තෑගේ රුපියල් කෝටියක්, හෙට ග්‍රෑන්ඩ් සුපිරි තෑගේ සුපිරි මෝටර රථයක්. ඒත් සුපිරිත්‍යාගයක් දිනාගත් ජාතිය මහදන සම්පත දන්නිදානේ අදත් සුපිරිත්‍යාගයක් දිනාගමු නේද? වසනාවන්ත 2320 වන දිනුම් වාරයයි අපි ආරම්භ කරන්නේ. රුපියල් කෝටි 8ක සුපිරිත්‍යාගයක් තියෙන දිනා ගන්න මුලින්ම අපි ගල්පගමු යන්ත්‍ර තෝරා දෙන්න ඉංග්‍රීසි අක්ෂරය. X ඉංග්‍රීසි අක්ෂරය ඔබට වසනාව ගෙනාවේ. අපි බලමු මේ යන්ත්‍රය තෝරා දෙන්න වසනාවන්ත අංක 4 මොනවද කියලා දැන්. අංක 26 පළමු ජයග්‍රහණ අංකය, අංක 68 දෙවන ඔබට වාසනාව ගෙනාවේ, අංක 61 තුන්වන ජයග්‍රහණ අංකය, අංක 72 සිවන ජයග්‍රහණ අංකය. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජු ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන දන්නිදා නිරතරයෙන් මේ වසරට සුපිරිත්‍යාගලාභින් 3 දෙනෙක්, රුපියල් ලක්ෂ 20 ප්‍රථම තෑගලාභින් 36 දෙනෙක්, දෙලක්ෂපතියන් 525 දෙනෙක් ඔබ අතරට එකතු කළ අවසන් බොහොම ස්තුතියි. මේ කියන්නේ අද වාසනාව ගැන. රුපියල් ලක්ෂ 2 බැගින් 2 දෙනෙක් දිනාගත්තා. එළතරේ පත්තාල විකලේ මේ අලෙවි නියෝජිතයින් ඉන්ද්‍රාණි රණසිංහ ඉංගිරිය, කේ තුෂාරි ලක්මාලි කෙරවල පිටිය. අද දන්නිදානිය දිනුම් වරෙන් අපි රට පුරාම වාසනාවන්තයින් 92,934 දෙනෙක් අතර රුපියල් 55,71,480ක මුදලක් බෙදා දුන්නා. 2025 වසරේ සිට මේ දක්වා රුපියල් කෝටි 13ක, රුපියල් කෝටි 12ක, රුපියල් කෝටි 9ක, රුපියල් කෝටි 8ක දැවැන්ත සුපිරි තෑගේ ඔබට ලබා දුන් ඔබේ ලොතරැය්‍ය දනනිදානිය. හෙට දනනිදානිය සුපිරි තෑගේ රුපියල් 8,03,15,641,760ක්. දශක ගණනාවක් එක වගේ හැමදාමත් ඔබව දිනවන ඔබ දෙපාරක් නොහිත බෑ කරන පුංචි රුපියල් 40ට හැමදාමත් ඉහළම වටිනාකමක් දෙන කවදත් ලතරැළව රජ කිරුළු මහජන සම්පත අද වසනාවන්ත 6290 වන දිනුම් වාරය. රුපියල් කෝටි 3කට වඩා වැඩි සුපිරිත්‍යාගයක් තියෙනවා අද ඔබට දිනාගන්න. අපි යමු දිනුම් ඇදීමට. ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රාහී අංක 6 අපි තෝරන්නේ. මහජන සම්පත අද ඉංග්‍රීසි අක්ෂරයේ U ජයග්‍රාහී අංක 7,7,2,2,3,6. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජු ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන මහජන සම්පත ලොතරැය්‍යෙන් මේ වසරට සුපිරිත්‍යාග ලැබින් 13 දෙනෙක්, ප්‍රථම තෑග ලැබින් 262 දෙනෙක්, ලක්ෂපතියන් 4,752 දෙනෙක් බිහි කරස් සූති. බලමු මහජන සම්පත අද වාසනාව ගැන. ජයංග පහක් මුල සිට අගටත් අග සිට මුලටත් නිවැරදිව ගලපගෙන රුපියල් ලක්ෂ 1 බැගින් 22 දෙනෙක් දිනාගත්තා. එළතරපත අලෙවි කලේ මේ අලෙවි නියෝජිතයින් ප්‍රියංගිකා ලක්මාලි මාතලේ, සන්ධ්‍යා වීරසිංහ මාතලේ, WAK සිරියාවති රත්මලාන, T උල්හදාස් කල්ලඩි, නිමල් කුමාර් කොළඹපුර, හලපි නන්දසේන මොරගහේන, නිලංජනී ඩයස් හපුගල, AA අමරදාස කොහිලෙගෙදර, TAP ජයතිලක වැල්ලම, ත්‍රිශිලා ප්‍රනාන්දු පාලවිය, HG ප්‍රියන්ත ඇඹිලිපිටිය, P ත්‍යාගරාජා පෙරියපෝරතිව්, P දීපන් මඩකලපුව, DM ජයවීර ආණ්ඩියම්බලම, යාපා බණ්ඩාර හරස්කම මාතලේ, වයි යෝගදීපන් මන්නාරම, වසන්ත ජයවීර බැලිගම, DWA දීපා පෑලියගොඩ, DS ජීද සිල්වා රුවන්වැල්ල, අමිල දියුණුගේ ගාල්ල, MASD ආලෝක කට්ටම්බේරිය සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වසනාවන්තතරය පතක් ඔබට අලෙවි වුණා. ඒ අනුව අද සමස්ත ජයග්‍රහකින් 270,388 දෙනෙක් අතර රුපියල් 1,93,5,560ක මුදලක් මහජන සම්පතින් බෙදා දුන්නා. අපි හෙට මහජන සම්පත ඔබ දිනන ඔබේ සුපිරි තෑගය රුපියල් 3,20,09,480ක්. අද විදමට අද මුදල් තෑගි ඔබට දිනා ගන්න පුළුවන්. අද සම්පත ඔබට අද වසනාව ගෙනව දිනුම් වාරය 865 වෙනද වගේමයි. මහජන සම්පත ඉංග්‍රීසි අක්ෂරය සහ මහජන සම්පත අවසාන අංක 4 ගලපගෙනයි අදත් අද සම්පතින් ඔබ මුදල් තෑගි දිනාගන්නේ. ඒ අනුව අද ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක 2,2,3,6. රුපියල් 250,000 බැගින් දෙදෙනෙක් දිනාගත් අද එළතරේපත් අලි විකලේ මේ අලි විනියෝජිතයින් ශාන්ත කුමාර මැදබැද්ද BKCS කුමාරසිංහ මල්කඩුවාව වසනවන්තයින් අද 53 දෙනෙක් රුපියල් 50,000 බැගින් දිනාගත්තා. ඒ අනුව අද සම්පතින් වසනවන්තයින් අතර රුපියල් 1,21,32,840 මුදලක් අපි බෙදා දුන්නා. රටටම වාසනාව ගෙරින එනල්බී ජාතික ජයවරණය අද වාසනාවන්තීන් 969,809 දෙනෙක් අතර රුපියල් 8,47,74,440 මුදලක් බෙදා දීලායි සමුගන්නේ. එහෙනම් හෙටත් එනවා ඔබට වාසනාව අරගෙන. මතකයි නේද ජීවිතයේ සිහිනයට
0: වාසනාවේ ආශිර්වාදය
1: එනල්බී.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: வெளவராத்திரி தஹாயை வினாடித்திகை அப்பி சூதானம் மிதன் சிட்ட ச்வாதின் ரூபாகினி சமகாமி விகாஷி உன்னா பொலிதிக்ஸ் வேடசிடானத் சமகின் சாசிவிவ சம்மாந்த வாண்டடாய்.
2: අද අගෝස්තු 25 වෙනිදා අඟහරුවාදා රාත්‍රී 10:30ට ඔබ ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් ඔස්සේ එක්වන්නේ ඔන්නේ පොලිටික්ස් වැඩසටහන සමග. මේ දිනවල බහුලව ඇසෙන වචනයක් තමයි එල් නිනෝ. ඉතින් එල් නිනෝ ගැන කතා බහ කරන්නට අප තීරණය කළා. විශේෂයෙන් වියලි කාලගුණ තත්ත්වයක් කිව්වහම පානීය ජලය තමයි වැදගත්ම දේ. ඉතින් පානීය ජලය සම්බන්ධයෙන් බාර ප්‍රධානම කෙනෙක් අප අද කැදවා ගත්තා වැඩසටහනට. එතමයි නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා අයබෝන් කියලා ඔබතුමාට පිළිගන්න වැඩසටහනට අයබෝන්. අපේ මාතෘකාව මතක් කරොත් එල්නිනෝ තත්ත්වය හමුවේ ආණ්ඩුවේ සූදානම තමයි දවසේ මාතෘකාව. ඊට ප්‍රථම විශේෂයෙන් තවත් ප්‍රවෘත්තියක් නිර්මාණය වෙලා තිබෙනවා ඔබතුමා සම්බන්ධව, ඔබතුමාගේ විෂයක් සම්බන්ධව, විශේෂයෙන් කැලණිකග ආශ්‍රිතව රසායනික ද්‍රව්‍යයක් මුසුවීමේ කාරණාවක් නිසා. දැන් කොමත තත්ත්වයට පත්වෙලා තියෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිරධාරීන් විවිධ පැහැල් දී කිරීම පෙර, නමුත් වැඩසටහන බොහෝ දිනක් ඉක්වසින ඔබ විශේෂ බාර අමාත්‍යවරයා ඔබෙන් වචනයක් බලාපොරොත්තු වෙනවා. කොහොමද දැන් මේ තත්ත්වය පහව ගිහින්ද? දැන් ජලය සෞඛ්‍ය ආරක්ෂිතද?
3: අතර මේ ජනතාවට ජලය සපයන මේ අඹතලේ පිරිපාදු මධ්‍යස්ථානට මේ රසායනික ද්‍රව්‍ය පැමිණියේ. අතරම අපිට රෑ 12ට විතර තමයි මේ පණිවිඩය හම්බ වුනේ. කැලණිගඟ ආශ්‍රිතව කැලණිගඟේ වතුරට මුසු වෙන්න තර්ජනයක් තියෙනවා කියලා යම් රසායනික ද්‍රව්‍ය ප්‍රමාණක ආශ්‍රිත තැනකට වැටිලා හෝ හලලා හෝ මොකද සිද්ධිය.
2: ඒ මුසුවීමේ අවදානමක්
3: තියෙනවා. මුසුවීමේ අවදානමක් තියෙනවා. ඒ අවදානම අපිට අතරම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානට වාර්තා වෙලා තිබුණා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තමයි ජල සම්පාදන මණ්ඩලයට දැනුම් දීමක් කරේ. ඒ ගමනම අපි ඉක්මනින්ම අපි දුරකථන ඔස්සේ සම්බන්ධ වෙලා රෑ 12 වෙනකොටත් අපි අඹතලේ පිරිපාදු කටයුතු අඹතලේට කැලණිගඟෙන් වතුර ගන්න එක නැවැත්තුවා.
2: පොම්ප කිරීම
3: නවත්තලා අපි ඊට පස්සේ බැලුවා මේ මොකද්ද ජලයේ තත්ත්වය එන්නේ මොහොලා තියෙනවද මොකද්ද කරන්න කියලා. ඒ ක්‍රියාමාර්ගයත් එක්ක මේ වෙනකොට කිසිම ප්‍රශ්නයක් නෑ. අඹතලේට ගන්න අපි ජනතාවට පවුල් වලට දෙන වතුර වලට මේක මොහොලා නෑ. ඒකන කිසිම ප්‍රශ්නයක් නෑ. බියගම සහ අඹතලේ දෙකටම වතුර ගන්න කැලණිගඟෙන්. එතකොට ඒ දෙකටම මේ රසායනික ද්‍රව්‍ය මුහු වෙච්ච ජලය ගන්න කියලා අවධානමක් තිබුණා. නමුත් අපි හරියටම මේ පරීක්ෂා කරලා තහවුරු කරගන්නකම් ඒ ජල පිරිපාදු මධ්‍යස්ථාන දෙකේ කටයුතු තාවකාලිකව නවත්තලා පරීක්ෂණ කටයුතු කරලා තහවුරු කරගත්ත පස්සේ නැවත ආරම්භ කරේ. ඒ නිසා මේකේ තර්ජනයක් නෙමෙයි, මුහු වුණෙත් නෑ. දැන් මේ වෙනකොටත් අපි ලබා දෙන ජලයට එහෙම තර්ජනයක් කිසිම ප්‍රශ්නයක් නෑ.
2: මුසුවීමක් නෑ. දැන් ජල සම්පාදනය පැය කිහිපයකට නතර වුණා. අද උදෑසන කාලේ ප්‍රදේශවාසකට
3: උවතරින් දැන් මේක දැන් රෑ 12ට විතර අපිට දැනගන්න හම්බ වුණේ. ඒ ගමන් අපි පිරිපාදු මධ්‍යස්ථාන වල කටයුතු නැවැත්තුවා. අපිට තිබුණු තර්ජනය තමයි, අපිට තිබුණු අභියෝගය තමයි, අපි දන්න උදේ පාන්දර වැඩවලට යනවා, ළමයි විභාගවලට යනවා, මේ වගේ ගොඩක් අභියෝගී තියෙන උදේ. ඒ නිසා අපි කරේ
2: ගොඩ දෙනෙක් බලින් නැත්තේ.
3: ඔව්, මම දැක්ක ඇතරම පහසුතාවයට පත් වෙලා තියෙනවා පවුල් සැලකිය සංඛ්‍යාවක්.
2: නමුත් ආරක්ෂාවතකා
3: අපිට සියලු දෙනාටම මේක දැඩි අවධානමක්. ඒ අවධානම පහව යනතක් තමයි අපි ක්‍රියාමක් ගත්තේ. අපි කරේ 12 ඉඳලා පාන්දර පැය කිහිපයක් වෙනකන් වතුර නිකුත් කිරීම නතර කරා. ඒ කියන්නේ අපි පිරිපහදු කළ මේ හදිස් තත්ත්වය එනකොට අපි පිරිපහදු කළ තිබුණු ජල ප්‍රමාණය අපි තියාගෙන අපි ඒක උදේ පාන්දර ගෙවල් වලට දෙන්න තමයි තියාගත්තේ. ඒ නිසා රෑ 12 ඉඳලා පාන්දර 3:30 වතුර නිකුත් කරේ නැහැ. අතරම වතුර නිකුත් කරන්න තුවා පාන්දර 3:30-4 ඉඳලා තමයි වතුර දුන්නේ. උඩ උදේ ගෙදර කටයුතු වලට පාවිච්චි කරන්න පුළුවන් හින්දා.
2: නමුත් දැනුවත් කරේ නැහැ කියලා සමහරු
3: රෑ 12ට අපි මොන මාන්තිවලත් අපිට හදිසි බ්‍රේකින් නිවුස් එකක්වත් දාන්න බෑ. ෆේස්බුක් එකේ දැම්මත් මේක කීප දෙනාට යන්නේ. උදේ නිවුස් වල තමයි
2: ප්‍රවෘත්ති ජනකත වෙන්නත් පුළුවන්
3: නිසා. එතන අපිට මේ කටයුත්ත පණිවිඩය ආවහම අපිට මේක තහවුරු කරගෙන අපි බැලුවේ හැකි ඉක්මනින් මේ ජල පිරිපාදු මධ්‍යස්ථාන වල කටයුතු පටන් ගන්න. ඒක අපි ආපහු පටන් ගන්න 1ටද 2ටද 3ටද කියලා අපිට නිශ්චිත නැහැ. ඒ නිසා අපිට පණිවිඩයක් නිකුත් කරන්නත් බෑ. නිකුත් කරත් ඒ වෙලාවත් එක්ක පණිවිඩයක් යන්නේ නැහැ අතරම ජනතාවට. ඒස අපි කොහොම හරි මේක විශේෂම ස්තුතියන්ත වෙනවා ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ වෝටර් බෝඩ් එකේ නිලධාරීන් සියලු දෙනා විශේෂම මේ කෙමිස්ලා වෝටර් බෝඩ් එකේ සියලු දෙනා රැය අතරම සැලකිලිමත් මට්ටමක මෙහෙයුමක් කළා ගංගේ ජලය පරීක්ෂා කළා රසායනගාර පරීක්ෂා
4: කළා දැන් මේ රසායනික ද්‍රව්‍ය මුසු ස්ථානයේ නැවත ගංගාවට කියන්නේ ගංගාවට මේ රසායන ද්‍රව්‍ය එකතු වෙයි කියලා එකතු නොවන මට්ටමක්ද තියෙන එකතු නොවනවා
3: කියන එක තමයි පරීක්ෂා කරලා ගඟට මුහුණු වෙනකට මුහුණු නොවෙන්න අදාළ කටයුතු කරලා තියෙන්නේ ඊට පස්සේ කොයිකටත් අපි ගංගේ ජලයේ පරීක්ෂා කරා සහ නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරනවා
4: තවදුරටත්
3: පරීක්ෂා කරන කොහොමටත් අපි පිරිපහදු කරන පිරිපහදු මධ්‍යස්ථානයෙන් එළියට යන්න ඉස්සෙල්ලා ජලය අඹතලේ තියෙන රසායනගාරයේ ඒ රසායනගාරවල පරීක්ෂා කරලා තමයි ගුණාත්මක භාවයේ තහවුරු කළා තමයි අපි ජනතාවට බෙදා හරින්නේ.
4: මම දැන් තමයි නිකන් ඔබ වැඩසටහන ආරම්භයේ සඳහන් කරේ තමයි ජලය පානීය ජලය බාර කරන රටේ ජල සම්පාදන අමාත්‍යවරයා නිරධාරීන් මම දැක්ක ප්‍රවෘත්ති විකාශ හරහා අදහස් දක්වලා තිබ්බා දැන් සුරක්ෂිතයි පානය කරන්න පුළුවන් ගැටලුවක් නැහැ කියන එක. ඔබෙන් වචනයක් බලාපොරොත්තු වෙන ජනතාව විශේෂයෙන්
3: උවතර මේක අවධානම එන්න තිබුණේ අපිට මේ ගැලණියකට මුහු වෙලා අපිට ඒ ජල පිරිපහදුව නවත්ත ගන්න බැරි වුණා නම් ජල පිරිපහදුවට කිසිසේත්ම ජලය මුසුන්නේ සහ ඊට පස්සේ අපි ආරම්භ කර 5:00 විතර තමයි ජල පිරිපහදුව වල කටයුතු අපිට ආරම්භ කරන්න සිද්ධ වුණේ මේක තහවුරු කරාට පස්සේ ඊට පස්සේ කිසිම අවධානමක් නැහැ මේ පිරිසිදු කරන ජලයට මේක එකතු වෙන්න දැනට කිසිදු ආකාරයක තර්ජනයක් අවධානමක් කිසිදු ලෙසක නැහැ ආරක්ෂිතයි සුරක්ෂිතයි කිසිදු දියවීමකින් පැකිලීමකින් තොරව ජලය පාවිච්චි කරන්න පුළුවන් බස්නාහිර ප්‍රදේශයේ ජනතාවට
4: දැන් මේ ජලයේ තත්ත්වය ගැන නිරන්තරයෙන් පරීක්ෂා කිරීම සිදු වෙනවද විශේෂයෙන් මේ බෙදා හැරීම සිදු කරන්නේ ඉස්සෙල්ලා
3: ඔව් දැන් ජල සම්පාදන
4: කොහොමද ඒ ක්‍රියාවලිය වෙන්නේ කියලා මම
3: ජල සම්පාදන මණ්ඩලය ගත්තාම ජල පිරිපහදු මධ්‍යස්ථාන හැම එකෙම ජලය පිරිපහදු කරාට පස්සේ SLS ස්ටෑන්ඩඩ් එකක් දීලා තිනවා නිර්ණායකයන් දීලා තිනවා ඒ නිර්ණායකයන්ට අනුකූලද කියලා පරීක්ෂා කරනවා ජල සම්පත් මණ්ඩලයේ රට පුරා තියෙන රසායනගාර 30ක් තියෙනවා රසායනගාර පිළිබඳ විශේෂඥ කිමිස්ලා ඉන්නවා සැලකිලි ප්‍රමාණය ලැබ් ඇසිස්ටන්ට්ස් ලයින් පරීක්ෂා වල ඉන්න ඒ සියලු
4: දෙනා අඛණ්ඩ ක්‍රියාවලිය
3: සිද්ධ වෙනවා අඛණ්ඩ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ඒක ජල සම්පාදන මණ්ඩලයේ විදිහටත් ඒ කියන්නේ මේ හෙඩ් ඔෆිස් එකෙන්වත් ඒක මොනිටර් කරනවා ඒක බලනවා අධීක්ෂණය කරනවා ජල පිරිපහදු වලින් නිකුත් කරන ජලය අදාළ ප්‍රතිතිර තියෙනවා කියලා ඒ විතරක් නෙවෙයි ජල පිරිපහදු මධ්‍යස්ථානයේ ඉඳලා ටවර් එකට ඇවිල්ලා ටවර් එකේ ඉඳලා ඇවිල්ලා ගෙදරට එනවනේ ගෙදර මීටරේ ළඟට එනකම්ම වතුර එතනත් ගුණාත්මක භාවිත අහුව කරනවා ජල සම්පාදන මණ්ඩලය. නමුත් සමහර තැන් වල ගැටලුවක් තියෙනවා. ගෙදරට කනෙක්ෂන් එක දුන්නාට පස්සේ ගෙදර ටැංකියක හෝ වෙන තැනක ගබඩා කර ගන්නවා. ඒ ටැංකියේ තියෙන අපද්‍රව්‍ය මොනවා හරි එකතු වෙන්න පුළුවන්. බොහෝ තැන් වල තියෙනවා මේ වෝටර් බෝඩ් එකේ වතුර වලටම ගෙදර ඇතුලේ තියෙන අර ෆිල්ටර් එකක් හයි කරලා. ඒ ෆිල්ටර් එක ඇතුලේ පරීක්ෂණ ලෝහාගෙන තියෙනවා. ඒ ෆිල්ටර් එක ඇතුලේ බැක්ටීරියා වර්ධනය වෙලා තිබිලා. එසා ගෙදර ඇතුලෙන් අපද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන් ගෙදර එනකන් ජල සම්පාදන මණ්ඩලයේ ජලයේ ගැටලුවක් නැහැ. නමුත් අපි දන්නවා සමහර තැන්වල සමහර වෙලාවට
4: මඩ එනවා කියන ප්‍රශ්නේ සමහර
3: වෙලාවට
4: තියෙනවා. අපි ප්‍රවෘත්ති දකිනවා මඩ එනවා වතුරත් එකයි මේකට හේතුව.
3: ඒක සමහර තැන්වල තියෙනවා මේක තාක්ෂණික ගැටලුවක්. සමහර නල පද්ධතිවල තියෙන ඒ කියන්නේ නල පද්ධති ඔස්සේ පැය කීපයකට වතුර එන්නේ නැතුව ආපහු වතුර දෙන්න ගත්තාම මේ නල ඇතුලේ තියෙන ඒවා හොදගෙන එනවා.
4: පීඩනයත් එක්ක.
3: ඔව් පීඩනයත් එක්ක. සමහර විට මේ නල පුපුරා යාම හෝ නලවල ලීක් වුණා හරි තිබුණොත් ජල කාන්දු තිබුණා
4: අතරේ
3: ඒ කාන්දුවෙන් මඩ හරි තියෙන ඒවා ඇතුළු වෙන්න පුළුවන්. නමුත් ජල සම්පාදන මණ්ඩලය හැම වෙලාවෙම මේ ජල කාන්දු පිළිබඳව මේවා පිළිසකර කරනවා. ඒකේ උන් තාක්ෂණික කමිටු කරන හින්දා තවදුරටත් මේක එකතු නොවෙන්න තමයි උන් කරන්නේ. නමුත් ගැටලු තියෙනවා. 100%ක් කොයි දේවත් නිවැරදි නැහැ නේ. දැන් තැන්වල ගැටලු තියෙන්න පුළුවන්. නමුත් පොදුවේ පරීක්ෂා කළා සුරක්ෂිත පානීය ජලය තමයි ජල සම්පාදන මණ්ඩලෙන් ලබා දෙන්නේ.
4: දැන් ලෝකයේ දියුණු වෙනවා තාක්ෂණයේ දියුණු වෙනවා තවදුරටත් ප්‍රමිතිය තවදුරටත් තහවුරු කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියටත් ගනිමින් සිටිනවා.
3: ඔව් එතනම දැන් ජල සම්පාදන මණ්ඩලයේම විතරක් නෙවෙයි ලංකාවේ ගත්තාම ජල සම්පාදන මණ්ඩලයේ සහ වෙනත් මූලාශ්‍ර වලින් පානීය ජලය ගන්නෝනේ. ඒතකොට මිනිස්සු බොන වතුර මොන මූලාශ්‍රේ පාවිච්චි කරත් පානීය ජලයේ ගුණාත්මක භාවය බලන්න තියෙන යාන්ත්‍රණයක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මේකට මැදිහත් වෙලා තියෙනවා. ජලය අපද්‍රව්‍ය මුහු වෙන එක සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය බලනවා. මේගේ ආයතන ගණනාවක් බලනවා. මේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් අපි වතාවල් කීපයක් එකතු කරලා තීන තොරතුරු බලලා යාන්ත්‍රණය පිළිබඳ අධීක්ෂණය කරා. ඒ ගැටලු ගොඩක් තියෙනවා. බලාපොරොත්තු මේ සම්බන්ධයෙන් මේ යාන්ත්‍රණය අලුත් කළා. කිසිදු කෙනෙකුට සුරක්ෂිත නොවන පානීය ජලය ලැබෙන්නේ නැති වෙන්නේ. ඒ කියන්නේ සුරක්ෂිත පානීය ජලය හැමෝටම ලැබෙන්න තහවුරු කරන්න මේ යාන්ත්‍රණය ශක්තිමත් කරන්න අපි කල්පනා කරලා තිනවා. ජල සම්පාදන මණ්ඩලය ගත්තාම දියුණුම ක්‍රමවේදී තියෙන ජල සම්පාදන මණ්ඩලය මම ඉස්සෙල්ලා කිව්වා වගේ රසායනගාර 30ක් තියෙනවා. ඒකට ගැලපෙන විශේෂඥයෝ ඉන්නවා. ඒ යාන්ත්‍රණය සිද්ධ වෙමින් තියෙනවා.
4: ඔබතුමාගේ විශේෂපදර අදාළම මේ පිළිතුරු ලබාතිය හැකිද? මේ කර්මන්ත ශාලාවක මේ ප්‍රශ්න නිසා විශේෂයෙන් මේ දැන් මේ රසායනික ද්‍රව්‍ය මේ සිදුවීමට හේතු වූ ඒ ආයතනට අදාළ වුණ හරි ක්‍රියාමාර්ග ගැනීමක් සිදුවන මාද ඒ සම්බන්ධයෙන්
3: ඔබතුමා ආරක්ෂක අංශ විදිහට මේකට ක්‍රියාමාර්ග ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජල සම්පාදන මණ්ඩලයේ විදිහට අමුතු දෙබාර නිලධාරි මහත්මයට අපි උපදෙස් දීලා තියෙනවා මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලක් කරන්න කියලා. ඒ පැමිණිලත් එකම හිතන මේ සම්බන්ධයෙන් මොනවා හරි නීතිමය ක්‍රියාමාර්ග මේක හොයලා බලලා මොකද්ද වැරද්ද කියලා හොයලා බලලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නයි කියලා මම විශ්වාස කරනවා.
4: දැන් අපි මං කල්නු සදාන් කරා දැන් මේ සිදුවීමත් එක්ක ජනතාවට ජලය තීමත් එක්ක ආයතනයේ බයිනවා විවිධ දේවල් අපි දුටුවා. ඉතින් ඒ වගේම තමයි ජනතාවට මොකක් තියෙනවා කියන්නේ මේ ජලමූලාශ්‍ර ආරක්ෂා කරන විශේෂයෙන් කැලණි ගඟ ආශ්‍රිතව
3: කැලණි ගඟ කිව්වහම කැලණි ගඟෙන් සාමාන්‍යයෙන් පවුල් ලක්ෂ 20කට විතර ජලය දෙන්න ජලමූලාශ්‍රය තමයි කැලණි ගඟ. කැලණි ගඟේ ද්‍රෝණිය ගත්තාම කැලණි ගඟේ අවට ප්‍රදේශ ගත්තාම නුවරේ ඉඳලා කොළඹ දක්වාම තියෙනවා. අපි මම හිතන්නේ පළාත් පාලන ආයතන 37කින්ද කොහෙද 37ක් මේ අවට තියෙනවා. ඉතින් මෙතන සෑහෙන මට්ටමක අවදානමක් තියෙන තැනක්. විශේෂම අවිස්සාවිල්ලෙන් පල්ලෙහාට ගත්තාම කිලෝමීටර් 20ක් 25ක් පමණ දුරක් ගත්තාම මේ වපසරිය ඇතුලේ කැලණි ගඟ ආශ්‍රිතව කර්මාන්ත 10000ක් විතර තියෙනවා. කුඩා පරිමාණ මහා පරිමාණ කර්මාන්ත 10000ක් විතර තියෙනවා. නිවාස තියෙනවා. ඊට පස්සේ මේ පාවිච්චි කරන පරිසරයන් විවිධ කටයුතු සඳහා පාවිච්චි කරන පරිසරයන් තියෙනවා. මේ වල අපද්‍රව්‍ය මේ වලින් අහක දානීය ගොඩක් දේවල් උදාහරණින් කැලණි ගඟට. එහෙනස ලොකු දර්ශනයක් කියලා තියෙනවා. අපි මේක කැලණි ගඟේ ජලය අපි ආරක්ෂා කරගන්න පියවරක් ගත්තේ නැත්නම් තව අවුරුදු 10කින් අපිට සැලකිය යුතු මට්ටමක විශාල අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ සඳහා අතරම අපි දැන් කලින් මේ ගැන එක එක ව්‍යාපෘති ක්‍රියාත්මක වෙලා තියෙනවා. සුරකිමු ගංගා, පවිත්‍ර ගංගා වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරලා තියෙනවා. නමුත් ඒවා අතරම ගැන හිටලා තියෙන්නේ නැවත අපි මේ කටයුතු ආරම්භ කළා කියලා
4: මොනවද ඉබතරන්න නීතිය ශක්තිමත්ුන් නැත්නම් මේ සම්බන්ධයෙන් නව නීති සම්පාදනය කරන්න වගේ දේවල් වලට අවධානය යොමු වෙලා තිබෙනවද? එවැනි ලින්ක් කරලා තිබුණා ඔබතුමා අමාත්‍යාංශය පැත්තෙන්.
3: ඒකේ ඇත්තටම ආයතන කීපයක් කරා තමයි මේ කටයුතු වෙන්නේ. එකක් කර්මාන්ත වලින් මුදාහරින අපද්‍රව්‍ය පරිසරයට හානිදායකද නැද්ද කියන එක සම්බන්ධයෙන් බලන්න ඕනේ මධ්‍යම පරිසර අධිකාරී. ඒ වගේම ජල සම්පාදන මණ්ඩලය තමයි ගංගේ පානීය ජලය සුදුසු මට්ටමක තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්නේ. ඊටස වගකීමක් තියෙනවා ප්‍රාදේශ සභාවලට මේ පළාත් පාලන ආයතන වලට අපතව විභාග කිරීම සම්බන්ධයෙන්. මේ වගේ ආයතන කීපයක් තියෙනවා. ඊට අමතරව වෝටර් රිසෝස් බෝඩ් එකේ මතන් ජල වෝටර් රිසෝස් බෝඩ් එකේ මේ ජල සම්පත් මණ්ඩලය මේ සඳහා මැදිහත් වෙන්න ඕනේ. කොහොම කරත් මේ පානීය ජලයේ ගුණාත්මකභාවය පරීක්ෂා කරන යාන්ත්‍රණයේ වැදගත්ම කොටසක් තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ PHM හතුවා. ඉතින් ඔන්නෝම යාන්ත්‍රණේ තියෙනවා මේ හැම එකක්ම ශක්තිමත් කරන්න ඕනේ කැලණි ගඟ ආරක්ෂා කරගන්න. මොන නීති හැදුවත් ජනතාව මේකට අනුකූල වෙන්නේ නැත්නම් ජනතාව මේක අතට ගන්න නැත්නම් ජනතාව මේකත් එක්ක ඒකබද්ධ වෙන්න නැත්නම් මේක කරන්න බෑ. ජනතාවම තමයි ඉන්නේ. ජනතාවගේ පරිභෝජනය තමයි මේ ජලය පාවිච්චි කරන්නේ. ඒ නිසා අපි විශේෂම ඉල්ලන්න කැමති ජනතාවගේ මේ සම්බන්ධයෙන් බැරෑරුම හිතන්න කියලා. මිනිස්සුන්ගේ සම්බන්ධයක් නැතුව අපි හිතන්නේ නැහැ ගඟ.
4: හොඳයි අපේ මාතෘකාවට එන්න කලින් මම කැමති මේක අහන්න දිට්ව සුලිකනාට වෙන්න කෝටි රුපියල් කෝටි 500ක පමණ ලාභයක් සිදු වුණා ජල සම්පාදන මණ්ඩලයට. දැන් කොහොමද යථාවත් කිරීමේ කටයුතු
3: මේ දවස්වල
4: අවසානයට ආවිල්ලා තිබෙනවා නැත්නම් තම සිදු වෙමින් පවතිනවද?
3: නෑ, මේ සති දෙකක් තුනක් යනකොට ජල සම්පාදන මණ්ඩලයේ සියලු මේ තිබුණු ජල පිරිපාදු මධ්‍යස්ථානවල වෙච්ච හානි තාවකාලිකව හෝ පිරිසක කරා. ඊට පස්සේ අපි ක්‍රමිකව ටික කාලයක් ඇතුළත මේවා පවත්වාගෙන යා හැකි මට්ටම ගැටළු සහගත නොවන මට්ටමට පිටිසකර කරා. දැනට පවත්වගෙන යනවා. සමහර ඒවල අපි හිතමුකෝ සමහර පොම්ප තියෙනවා, සමහර මෝටර තියෙනවා, සමහර විදුලි පද්ධති තියෙනවා. ඒවා ස්ථිර වශයෙන් පිළිසකර කරන්න ඕනේ, ඒවා ස්ථිර වශයෙන් නැවත ස්ථාපනය කරන්න ඕනේ. ඒ කටයුතු සිද්ධ වෙනවා. නමුත් මේ වෙලාවේ දිත්වාහණී නිසා අතෑරුණු මඟෑරුණු කිසිම දෙයක් නෑ. ජාතික ජල සම්බන්ධ මණ්ඩලය ඒවා ඉවරයක් කළ දෙන්න, පිළිසකර කළ දෙන්න.
4: ඒ වගේම තමත් දැන් ජල සම්පාදන කටයුතු පුරුල් කරන මොනවද ක්‍රියාත්මක කරන ප්‍රධාන ව්‍යාපෘති කියලා.
3: උතන දැන් මේ වෙනකොට ජල සම්පාදන මණ්ඩලය හරහා ව්‍යාපෘති 17-18ක් විතර ක්‍රියාත්මක වෙනවා. ප්‍රධාන මට්ටමේ ඒවා. ඊට අමතරව තියෙන ව්‍යාපෘති වල වැඩි දියුණු කිරීම, තියෙන ව්‍යාපෘති හරහා ජනතාවට ජලය දෙන්න නල එළීම්, ඊට පස්සේ අලුත් වැඩියා කටයුතු සමහර ඒවා, සමහර ඒවා තිබෙන ධාරිතා වර්ධනය කිරීම වගේ ගොඩක් දේවල් සිද්ධ වෙමින් තියෙනවා. ඒ වගේ මම බලාපොරොත්තු වෙන ලබන අවුරුද්දේ අලුත් ව්‍යාපෘති 17ක් සඳහා මුදල් යොදවන්න, ඒ සඳහා අපි ජනාධිපතිත් එක්ක සාකච්ඡා කරලා තිනවා. අය වැයෙන් මුදල් වෙන් කරන්න සූදානම් කරලා තිනවා. එනිසා මේ අවුරුදු දෙක තුන ගත්තාම ජල සම්පාදන ශේෂයට ලොකු මුදලක් ආයෝජනය කරන වසර දෙක තුනක් වෙයි. ඒ වගේම පවුල් ලක්ෂ ගානකට ජල සම්පාදන කටයුතු සඳහා මේ ධාරිතාව වැඩි කරන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන වසර දෙක තුනක් වෙයි. අපි ලොකු බරක් තියලා තිනවා මිනිසුන්ගේ මේ පානීය ජල ගැටලුව විසඳන්න ඕනේ. ඒ සඳහා රජයක් ඉදිරි මැදිහත් වෙන්න ඕනේ කියලා.
4: හොඳයි, අපි අපේ මාතෘකාවට ප්‍රවේශ වුණා. තෙල් නිලෝ තත්ත්වයේ හමුවේ ආණ්ඩුවේ සූදානම තමයි අද මාතෘකාව ජල සම්පාදනය ගැන කතා බහ කරන කලින් දැන් එල්නිනෝ තත්ත්වයේ හමුවේ ආණ්ඩුවේ සූදානම කොහොමද ආණ්ඩුව ප්‍රමාද වෙලාද මේක දැනගත්තේ? ඔබතුමත් සාකච්ඡා කීපයකට සහභාගී වෙලා සිටම අදටුව සමස්තයක් වශයෙන් ගත්තහම ප්‍රමාද ද ආණ්ඩුවේ ක්‍රියාමාර්ග නැත්නම් විපක්ෂ නායකතුමක් පස්සේ ද ආණ්ඩුව මේකට සූදානම් වුණේ කියලා අහුවත් මොකද්ද පිළිතුර?
3: මේ එල්නිනෝ තත්ත්වයේ අතන පුරෝගතණය කරන්න ගත්තේ ජූලි මාසයේ විතරයි. ඒ පළවෙනි පුරෝගතනය එනකොටම අපි ආයතන මට්ටමින් ජල සම්පාදනය සම්බන්ධයෙන් නම් ජල සම්පාදන මණ්ඩලය මට්ටමින් අපි අමාත්‍යාංශ මට්ටමින් පූර්ව සූදානම් වලට සූදානම් වුණා. ඒ ආයතනත් එක්ක සාකච්ඡා කරා එන්න පුළුවන් නරගම තත්ත්වයට අපි සූදානම් වෙන්න ගත්තා. අපි නරගම තත්ත්වයට සූදානම් වෙනවා. අපි නමුත් නරගම තත්ත්වයක් ප්‍රාර්ථනා කරන්නේ, අපේක්ෂා කරන්නේ. අපි පූර්ව සූදානම පටන් ගත්තා. ඒ ආයතන සූදානම් කරලා තමයි අපි ඊළඟට කැබිනට් මණ්ඩලයේ යෝජනාවක් ඉදිරිපත් උනේ. මේ සම්බන්ධයෙන් සලකා බලන්න මේ එල්නිනෝ තත්ත්වය නිසා එන බලපෑම අවම කිරීම සඳහා අපි වෙනත් යාන්ත්‍රණයක් හදමු කියලා. ඒ අනුව තමයි කැබිනට් අනුකමිටුව මේ සඳහා පත් කරේ අපේ පරිසර මිතුමාගේ සභාපතිත්වයෙන් යුක්තව. ජූලි මාසේ මේ කමිටුව පත් කරේ. මේ වෙනකොට අපි වතාවල් හතරක් විතර එකතු වෙලා තියෙනවා. නැවත අපි දැන් අපි නිතර නිතර ඇසෙන නැවත මේ 31 වෙනිදා නැවත රැස් වෙන අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම අපි මේ එල්නිනෝ තත්ත්වය සම්බන්ධ තියෙන කරුණු තොරතුරු පුරෝගතණයන් සැලකිල්ලට භාජනය කරා. ඒ අනුව මේකේ ප්‍රධාන ශේෂ කීපයක් තියෙනනේ බලපවත්වන්න පුළුවන්. බලශක්තිය, කෘෂිකර්මාන්තය, පානීය ජලය, ධීවර කටයුතු, ඒ වගේම වගා හානි සහ මේ වතු ශේෂ්ත්‍රවල මේ තේ සහ වෙනත් සුළු අපනයන බෝක වගේ ඒවට බලපෑම් වෙන්න පුළුවන් ඒ ශේෂ්ත්‍රය. එතසේ අපේ ආහාර සුරක්ෂිතාවට යම් බලපෑමක් වෙන්න පුළුවන්. ඒතුළ අපි පිටරටින් සමහර ආහාර ගෙන පිටරටින් සමහර ඒවා අපි පිටරටින් අපි යම් ප්‍රමාණයක් ගෙනනවා. සමේ මේ බලපාන්න පුළුවන් මේ ශේෂ්ත්‍ර හැම එකක් සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරමින් ඒ කමිටුවේදී තීන්දුව ගනිමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. අපේ කිසිදු ප්‍රමාදයක් නෑ. කොහොමටත් මෙවැනි දැන් අපි අර දිත්වා නිසා ඇත්තටම බැටකාපු රටක්නේ. ඒ නිසා මේ එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් අපි රටක් විදිහටත් බයයි. ඇත්තට ජනතාවගේ මේ සම්බන්ධයෙන් ටිකක් පොඩි තැතිගැන්මක් තියෙනවා. ඒ නිසා අපි මේ කොහොමටත් අතහරින්නේ නෑ. අපි ජනතාවට වග කියන්න ඕනේ. ඉතින් මේ හැම ශිෂ්ටයක් ගැනම අපි බලමින් සමාලෝචනය කරමින් ක්‍රියාත්මක වෙමින් ඉන්නවා.
4: හොඳයි, දැන් පානීය ජලය තමයි වැදගත්ම දේ. දැන් වියලි කාලගුණ තත්ත්වයක් ඒ කියලා පුරෝගතනය කරලා තියෙනවා. කාලගුණ අංශ අනතුරුවක් දැන් විශේෂයෙන් ලබන අවසරේ මුල් මාස කිහිපය තුළදී දැන් ඔබේ අමාත්‍යාංශය ගත්තහම තමයි මෙතනින් වැඩිම වගකීමකට මුහුණ දෙන අමාත්‍යාංශය කියන්නේ පානීය ජලය නිසා, මූලිකම අවස්ථාවේ නිසා ජල සම්පදන අමාත්‍යාංශය මොන වගේ සැලැස්මකද ඉන්නේ? අනතුර කොහොමද දකින්නේ? කොතනද ඉන්නේ?
3: ඔබ මේ පුරෝගතනය කරන එකේ සාරාංශය තියෙන්නේ මෙහෙම. මේ එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් පුරෝගතනය කරන එකෙත් කියන්නේ ඒක සමාජයට ගෙනියන එකෙත් පොඩි මතභේදාත්මක කරුණු කීපයක් තියෙනවා. ඒ එල්නිනෝ කියන්නේ පෑවිල්ල. එල්නිනෝ කියන්නේ නියඟයක් වගේ අර්ථකතනත් සමාජයක ඍජුව හෝ අක්‍ර ප්‍රකාශ වෙන සමාජයට අදහසක් යමින් තියෙනවා. ඒ කතාව වැරදි. එල්නිනෝ කිව්වහම මේකේ තත්වයන් තියෙන්න පුළුවන්. වහිනේවත් තියෙන්න පුළුවන්, පායනේවත් තියෙන්න පුළුවන්. දැනට තියෙන තත්වයනෝ කියන්නේ මේ අගෝස්තු මාසේ තියෙනවා. අගෝස්තු මාසේ දැන් අපි දන්න දැන් පෑවිල්ල විල තියෙන්නේ. කොළඹ සහ මේ ප්‍රදේශවලට ඇදහැලෙන තිබුණු වර්ෂාවේ යම් අඩුවක් තියෙනවා. ඒ අඩුව ප්‍රගතන කළ තිබුණා. අනිත් පැතිවලට වියලි කලාපයට අනුරාධපුර පොළොන් නැගුතුරු සහනගිනි පළාත්වලට වැස්ස වැටෙන්නේම නැහැ. කොහොමදත් මේ අගෝස්තු සැප්තැම්බර් මාසේ වැස්ස වැටෙන්නේ නැහැ. හරියට වියලි කාලගුණයක් තමයි තියෙන්නේ. නමුත් ඒ වියලි කාලගුණේ අපි අපේක්ෂා කරනට වැඩිය වෙනදා පවතිනට වැඩිය වැඩි මට්ටමකින් ලැබෙනවා කියලා තමයි ප්‍රකාශන කළ තියෙන්නේ. සාමාන්‍යයෙන් සැප්තැම්බර් මාසයේ 15 වෙනි පස්සේ විශේෂම වියලි කලාප ඊසාන දිග මෝසම හරහා වර්ෂාව ලැබෙන්න පටන් ගන්නවා. නමුත් ඒ වර්ෂාව අපේක්ෂා කරන්නේ මේ තත්ත්වය තුළින්. ඒතකොට සැප්තැම්බර් මාසයේ අවසානට වගේ තමයි වැස්ස අපේක්ෂා කරන්නේ. ඔක්තෝබර් මාසයේ ඉඳලා වැස්ස ලැබෙයි කියලා පුරෝගතනය කරනවා. ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් තමයි ඊසාන දිග මෝසම සක්‍රිය වෙන්නේ. ඔක්තෝබර් මාසෙ 15 වෙනි පස්සේ වගේ සාමාන්‍ය ඊසාන දිග මෝසම මේසෙකේ අපි හිතනවට වඩා සක්‍රිය වෙයි, වැඩි වැස්ස ප්‍රමාණයක් ලැබෙයි කියලා අපේක්ෂා කරනවා. මේ ලිනු සත්ත්වයන්සයි ඉන්සා ඒකම මම කිව්වේ දැන් මේ කාලේ වැඩි නියඟ කාලගුණයක් ඒ රටේ කොටසකට සහ ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් වල වැඩි වර්ෂාපතනයක්. ඊට පස්සේ වර්ෂාපතන ජනවාරි මාසෙත් ලැබෙයි කියලා අපේක්ෂා කරනවා. පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මාස තුනේ වැස්ස සාමාන්‍ය තත්ත්වයටවත් නොලැබෙයි කියන අපේක්ෂාව තමයි තිබෙන්නේ. පුරකටන තමයි තිබෙන්නේ. කොහොමදත් අපිට ඒ මාසවල වැස්ස වැටෙන්නේ ලංකාවට. අපිට වියලි කාලගුණයක් තියෙන මාස කිහිපයක්. ඒ අපේක්ෂා කරන සාමාන්‍යයෙන් තියෙන වියලි කාලගුණයට වැඩිය වියලි කාලගුණයක් රස්නේ අධික වෙයි කියලා තමයි මේ අපේක්ෂා කරන්නේ. එනිසා අපිට අතරම දැන් සැප්තැම්බර් අග දක්වා මේ කාලේ වියලි කාලගුණය, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් වැඩි වැස්ස, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් නැවත වියලි කාලගුණය අපි අපේක්ෂා කරනට වැඩි වියලි කාලගුණයක් ඔබ තමයි පුරෝගතනේ. ඉතින් දැන් කොහොමදත් මේ කාලවකවානු ටිකේ මේ කාලගුණ රටාවම තමයි ලංකාව තියෙන්නේ. ඒ නිසා ඔය ජල සම්පාදන කටයුතු වලදී මේ අගෝස්තු සැප්තැම්බර් වල සමහර පළාත් වලට වතුර බොන්නත් වතුර නැහැ. ඒ නිසා මේ ජල සම්පාදන මණ්ඩලය සහ ආපදා කළමනා කරන මධ්‍යස්ථානේ දන්නවා මේ කාලේට කොහරද වතුර නැතිෙන්නේ. කලින් ගත ක්‍රියාමාර්ග මොනවද? සාමාන්‍ය සිද්ධාන්තයක් විදිහට උන් එක සූදානම් වෙනවා. ඒ වගේම තමයි පෙබරවාරි, මාර්තු, අප්‍රේල් කියලා ගත්තාම මේ කොළඹට සමහරට වතුර නැතිෙනවා. ඔබට මතක නම් ගිය අප්‍රේල් මාසේ අපිට අප්‍රේල් මුල විතර අවුරුද්දට කලින් ජල කප්පාදුවකට යන සිද්ධ වුණා. ඒ වෙලාවේ තිබුණු නියක තත්ත්වය නිසා. ඒ නිසා සාමාන්‍යයෙන් මේ මාසවලත් දිවයිනේ යම් යම් ප්‍රවේදේශවලට පානීය ජල ගැටලු එන්න පුළුවන්. ඒකට සූදානම් ඉන්නේ ආයතන. ඒ නිසා අපි අතරම ඒ සූදානම තියෙනවා. අපි ප්‍රදේශ දන්නවා. මේක තවදුරටත් තීව්‍ර වුණොත් ඒ සඳහා සූදානම් වෙන්න තමයි ඉන්නේ. ඉතින් දැන් මේ කාලය ගත්තාම සැප්තැම්බර් මාසයේ අවසාන වෙනකම් පානීය ජල ජල සම්පාදන මණ්ඩලයෙන් ජල සපයන ඒවල යම් යම් ඒවට බාධාවක් එන්න පුළුවන්. නමුත් පොදුවේ බාධාවක් ඇති නොවේ කියලා තමයි අපි මේ තියෙන තත්ත්වයෙන් අපිට ප්‍රකාශනපත් වෙන්නේ.
5: හොඳයි, අපි විරාමයකට යමුට අවශ්‍යයි. ඊට කලින් දැන් හඳුනාගෙන තිබෙනවද මොන ප්‍රදේශයකද වැඩිම අවදානමකට මුහුණ දෙන්නේ කියලා පානීය ජලය සම්පාදනය අතින්?
3: ජල ශ්‍රේණිකවල පානීය ජලය කිව්වම අපි ඇත්තටම ආයතන විදිහට ගත්තොත් ආයතන වර්ග 4කින් විතර පානීය ජල සම්පාදනය කටයුතු කරන එකක් තමයි ජල සම්පාදන මණ්ඩලය. අනිත් එක පළාත් පාලන ආයතන, අනිත් එක තමයි ප්‍රජා ජල ව්‍යාපෘති හරහා ප්‍රජා ජල දෙපාර්තමේන්තුව සහ සමහර රාජ්‍ය නෝන සංවිධාන මගින් හදපු ව්‍යාපෘති දෙන ඒවා අර ප්‍රජා සංවිධාන වලින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊට අමතරව තනි තනි මූලාශ්‍ර වලින් ලිඳෙන් වෙන්න පුළුවන්, ඔයෙන් වෙන්න පුළුවන්. ඒ පවුල් වලට ඔවුන් ඒ කියන්නේ ආයතනෙක මෙහෙවන් නැති මූලාශ්‍ර වලින් ජල සම්පාදනය කරනවා. ඕකේ. මේකේ ජල සම්පාදන මණ්ඩලයේ සපේන පද්ධතිය ගත්තාම මොනරාගල සහ නැගෙනහිර පළාත තමයි දැනට ගැටලුවක් ඇති වෙලා තියෙන්නේ. නමුත් මේකට පවුල් 23,000 කට විතර පානීය ජල ගැටලු ඇවිල්ලා තිනවා. අපදා කළමනා කරන මධ්‍යස්ථානය හරහා මේ යාන්ත්‍රණය හරහා උන්ට ජලය බෙදා හරින් කටයුතු මේ උන්ට ආරම්භ කළ තියෙනවා.
5: හොඳයි, අපි පළමු විරාමයට යමු. අන්ටයි සදානා වන්නේ දවසේදී අප සාකච්ඡා කරන්නේ එලිනෝ තත්ත්වයේ හමු වූ ආණ්ඩුවේ සූදානම ගැන. නිවාස අධිකරණ මහා ජල සම්පදන මාත්‍ය වෛද්‍ය සුසිල් වනසිංහ මහතා තමයි අද සාකච්ඡාවට එක්වන්නේ. කෙටි විරාමයකට යමු. විරාමයෙන් අනතුරුව හමු වෙමු රදී ශ්‍රීණ ITN ලාක්කට සහ අපගේ ඩිජිටල් ප්‍රදේශයන් සම්බන්ධව.

0: දෑශ් රෙදි සෝදන සබන් ගානත් වැඩි නෑ. නිකං දියවෙල යන්නෙත් නෑ. අතට සැරත් නෑ. සෙවලත් නෑ. වතුර නාස්තියක් නෑ. අව්වට ක්‍රැක් වෙන්නෙත් නෑ. වැස්සට ලේසියෙන් දියවෙන්නෙත් නෑ. කුණු බින්දුවක් ඉතුරුත් නෑ. දෑශ් වගේ බඩුවක් ලොවෙත් නෑ. ලොවි ගහෙත් නෑ.
1: මුදලාලි එදා දුන්නු රෙදි සෝදන සබන් කැටේ හරි ෂෝප්නේ. ගන්නකොටම රුපියල් 30ක් 40ක් ඉතුරුයි. රෙදි සෝදලා ඉවර වෙනකොට සබන් කැටෙත් ඉතුරුයි. සෙවල ගතිය නැති නිසා වතුරත් ඉතුරුයි. එතනත් සල්ලි ඉතුරුයි.
2: ඒකනේ ටීචර් මේ කාලේ හොඳම තේරීම ඩෑෂ්.
1: මම ලැබ් එකේ ටෙස්ට් කරා. ඉතුරු නැත්තේ කුණු විතරයි.
2: ඩෑෂ්. ඉතුරු නැත්තේ කුණු විතරයි.
3: ස්වාතීන රූපවාහිනී සේවය ඔබ වෙත ගෙන එන දහම් සිසිල සවනක් රැස්
4: අගෝස්තු 27 නිකිණි පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට 50

කෙළවරු අටට ධර්ම දේශනාව. ශාස්ත්‍රපති පූජ්‍ය සියඹලාගොඩ ධම්මින්ද හිමි. පෙරවරු නවයට ආශිර්වාද පූජාව. කාව්‍ය විශාරද පූජ්‍ය දීගල පියතස්සේ හිමි. ධර්ම දේශනා, ධර්ම සංකච්ඡා සහ භාවනා වැඩසටහන් ඇතුළු පින්කම් රැසක්.

0: පොලිටික් සමග දවසේ දී අප සාකච්ඡා කරමින් සිටින්නේ එල්ලිනෝ තත්ත්වය හමුවේ ආණ්ඩුවේ සූදානම ගැන විශේෂයෙන් ජල සම්පාදනය ගැන නිවාස ඉදිකිරීම සහ ජල සම්පත අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා තමයි අද දවසේදී සාකච්ඡාවට එක්වන්නේ. දැන් අමාත්‍යතුමනි යථාර්ථයට මුහුණ දෙන්න සිදු වෙනවා අනිවාර්යෙන් මේ තත්ත්වයත් එක්ක විශේෂයෙන් දැන් ඔබතුමා සඳහන් කළ ආකාරයෙන් වගේම කාල ගුණනාවක යනවා අගෝස්තු සැප්තැම්බර් ඉනනතුරු යළිත් පෙබරවාරි මාර්තු අප්‍රේල් මේ මාසවලදී දැන් දැනටමත් දැඩි අවධානමකට පානීයජනේ ලබා දීම මේ සැපේ මාතේන අවධානම් තත්ත්වයක තිබෙන ප්‍රදේශ තිබෙන වාදේ වගේම සැපේම් සීමා කරන්නට සිදු වී තිබෙන
1: අතරම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා වෙලා තියෙන විදිහට මේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හරහා දැනට ජල සම්පාදන කටයුතු කරන දිස්ත්‍රික්ක 7ක
0: බෞසර්මාගෙන්
1: පවුල් 23,000කට විතර රත්නපුර බදුල් ඊට පස්සේ අම්පාර මඩකලපුව පොළොන්නරුවේ පවුල් සංඛ්‍යාවකට මොනරාගල රත්නපුර කියලා මේ දිස්ත්‍රික්ක 7. ඉතින් උන්ට එතන දැන් මේකේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය හරහා තමයි මේක සිද්ධ වෙන්නේ. ඒක තමයි ආපදාවක් එනකොට අපිට හොඳටම සක්‍රිය කරගන්න පුළුවන් යාන්ත්‍රණය. ආයතන ඔක්කොම එකතු කරලා ප්‍රාදේශීය වශයෙන් තියෙන ආපදා කළමනාකරණ කමිටුව තියෙනවා. එතන රැස්වල එතන ප්‍රාදේශීය සභාවේ සභාපති තියෙනවා, ප්‍රාදේශීය ලේකම්තුමක් තියෙනවා, අනිකුත් ආයතන තියෙනවා. ඔක්කොම එකතු වෙන ඒ ප්‍රදේශයට අදාළව ක්‍රියාමාර්ග තෝරන්න පුළුවන් සහ තියෙන තත්ත්වය හරියටම අවබෝධ කරගන්න පුළුවන් යාන්ත්‍රණයනේ. ඒ නිසා ඒ යාන්ත්‍රණය තමයි සක්‍රිය කරලා තියෙන්නේ. ආපදා කළමනාකරණ යාන්ත්‍රණය හරහා තමයි මේ ජල සම්පාදන කටයුතු සිද්ධ කරමින් තියෙන්නේ. ඉතින්
0: කොමන ප්‍රදේශයද දැන් අවධානයට මුහුණ දෙලා තිබෙන්නේ මේ මාස දෙකක් තාම දැන් අගෝස්තු සැප්තැම්බර් මාසල ගත්තා.
1: වැඩිම ප්‍රමාණය
0: තියෙනවා සීමා කිරීම ආරම්භ වෙලා තිබෙනවාද ජල සැපයුම?
1: ඔව්, ජල සම්පාදන මණ්ඩලය ගත්තාම ඇතරම ප්‍රදේශ දෙකක් තමයි මේ ජල සම්පාදන කටයුතු වල බාධා වෙලා තියෙන්නේ. ජල සම්පාදන මණ්ඩලය එකක් මොනරාගල දිස්ත්‍රික්කයේ, දෙවෙනි එක මේ මඩකලපු දිස්ත්‍රික්කයේ.
0: මොනරාගල සහ මඩකලපු ජල සම්පාදන යටතේ
1: ජල සම්පාදන මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවල ඒකේ දැන් මඩකලපු දිස්ත්‍රික්කයේ ගත්තාම ඇතරම උන්නච්චය වැවෙන් අපි අරගෙන වතුර සම්පාදනය කරන ඒ උන්නච්චය වැවේ ජල පරිමාව අඩු වීම නිසා අපි මඩකලපු දිස්ත්‍රික්කයේ වවුනතිව් ප්‍රදේශයේ පවුල් 75,000කට ජලය පැය 4ක් පැය 24කින් පැය 4 කියන පැය 20යි උන්ට වතුර ලැබෙන්නේ. පැය 4ක් අපි වතුර දෙනක සීමා කරලා තියෙනවා මේ ජල ප්‍රමාණය අඩු නිසා. ඒක කරේ ඇත්තටම පැය 4ක් අඩු කළා තියෙන ජල ධාරිතාවෙන් සැප්තැම්බර් මාසයේ අන්තිම වෙනකම්ම අඛණ්ඩව දෙන්න පුළුවන් කියන විශ්වාසය සහිත තමයි මේ පැය 4 අඩු කළ තියෙන්නේ. නමුත් වෙන ප්‍රදේශවල දැන්ට එහෙම වෝට කට් එකකට යන්න ඕන කියන තත්වයක් නැහැ. අපි දිගටම සමාලෝචනය කරමින් ඉන්නවා අනිත් ජලාශවල සහ ගංගාවල වතුර මේනට මේ ජල සම්පාදන මණ්ඩලයෙන් වතුර දෙන මූලාශ්‍රවල
0: ගැටලුවක් නැහැ. සැලසුම් කිරීමක් නැහැ.
1: අනිත්වලත් එහෙම විශේෂ ගැටලුවක් ඇති නොවේ කියලා තමයි අපි හිතන්නේ. අනිත්වල සැලකිලි මට්ටම ජල ධාරිතාවක් තියෙනවා.
0: අවදානම් තැනකට આવොත් මොකක්ද ගන්න පියවර? ප්‍රදේශස් අතන ප්‍රදේශ අවදානම් තැනකට આવොත් නැතිම තත්වයකට આવොත් මොකක්ද ගන්න පුළුවන් ක්‍රියාව?
1: අතන මේ ඒ අපි ජල සම්පාදන කටයුතු වලදී මයික කිව්ව ඉස්සර ආපදා කළමනාකරණ යාන්ත්‍රණය අපි සක්‍රිය කරනවා. එතනින් තමයි බලන්නේ ජල සම්පාදනය නැත්තේ මොන ප්‍රදේශවලද, මොන ගමේද, මොන පවුල්වලද කියලා. ඒ හරහා තමයි ක්‍රියාත්මක
0: වෙන්නේ. බෞසල මාර්ගයෙන් ලබා දෙන ජලය ලබා දීමේදී ජල සම්පාදන මණ්ඩලයත් සහභාගී වෙනවද?
1: ඔව්, දෙන්නේ ජල සම්පාදන මණ්ඩලයේ ජල සැපයුම් සම්බන්ධතාවලට ජලය දෙන්න බැරි වුණොත් ඒවට ජල සම්පාදන මණ්ඩලයේම යාන්ත්‍රණයක් තියෙනවා බෞසල බඳින් ජලය දෙන. මේ එළිනු තත්ත්වේ නෙවෙයි, සාමාන්‍ය රවුට් එකක් මේක ආවම මේ කොළඹ දිස්ත්‍රික්කෙත් කොළඹ කළුතර ගම්පහ කියන දිස්ත්‍රික්කෙත් තැන් 92ක් තියෙනවා ජල සම්පාදන මණ්ඩලෙන් බෞසක වලින් වතුර දෙන. ජල සම්පාදන මණ්ඩලෙ බෞස තියෙනවා රට පුරා. ඒ වලින් ජල සම්පාදන මණ්ඩලෙ සම්බන්ධතාවලට බෞස සප්ලයි කරනවා. දැන්ටමත් මොනරාගල දිස්ත්‍රික්කෙත් යම් ප්‍රමාණයක් කරනවා. ඊට අමතරව අනිකුත් ඒවල ප්‍රාදේශ සභාවල බෞසක වෙන්න පුළුවන්. වෙනත් පෞද්ගලිකාංශ බෞසක යොදාගෙන වෙන්න පුළුවන්. අනිකුත් අර ජල සම්පාදන මණ්ඩලයේ නොමැති ප්‍රදේශ තියෙනවානේ, ඒ ප්‍රදේශවලට ජල සම්පාදන කටයුතු කරනවා. මම ඉස්සෙල්ලා කිව්වේ ඒකයි මේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය හරහා තමයි

0: ක්‍රියාත්මක කරන්නේ.
1: තමයි ක්‍රියාවලියත් එක්ක වෙනත් ආයතන සම්බන්ධ කරගෙන ඉන්න සම්බන්ධය අවධානය යොමු වෙලා තිබෙනවා.
0: ඔව් අපි දැන්
1: තාපදා කරුණා කරන
0: ආපදා කළමන කරන කමිටුවට ඇතර මේ ප්‍රාදේශීය වශයෙන් තියෙන සියලු ආයතන එකතු කරගන්නවා. ආපදා කළමන කරන මන්ත්‍රීස්සන් දන්නවා යම් ප්‍රදේශයක ජලයේ හිඟිතාවයක් එනවද ඇවිල්ලා තියෙනවද කලින් ආවුත් ගන්න ඕන ක්‍රියාමාර්ග. අපි පූර්ව සූදානමක් විදිහට අපි ආපදා කළමන කරන මන්ත්‍රීස්සන්ට කිව්වා ජල බවුස තියෙන ප්‍රමාණය ඒ ප්‍රදේශ අනුව සහ ජල බවුස වල වර්ග ටැක්ටර් බවුසර තියෙනවා වෙනත් ලොකු බවුසර තියෙනවා ඒ බවුසරල ප්‍රමාණයන් තියෙනවා ඒවා තියෙන තැන් සම්බන්ධයෙන් තොරතුරු ඉදිරි කරගන්න කියලා රාජ්‍ය ආයතනවල තියෙන. ඊට පස්සේ අපි කිව්වා පෞද්ගලික අංශයේ තියෙන ඒවා තොරතුරු හොයලා සූදානම් කරලා තියාගන්න කියලා. එතන මේ තොරතුරු තියෙනවා. ඒවා තමයි දැනට පාවිච්චි කරමින් තියෙන්නේ. ඊට අමතරව අපි දැන් අද ජල සම්පත් මණ්ඩලය අපි සාකච්ඡා කරගත්ත ජල සම්පත් මණ්ඩලය අතරම බවුසර තියෙන 116. ඒකෙන් ගසි අපිට 10කට ආසන සංඛ්‍යාව ප්‍රින්ට් ගන්න පුළුවන්. තර්ජනය ඇති වෙලා තියෙන ප්‍රදේශවලට තාමත් තර්ජනයක් ආවේ නැහැ. දැනට තර්ජනයක් ඇවිල්ලා තියෙන ප්‍රදේශේ
1: තවදුරටත් වර්ධනය කරගන්න මේ බවුස ප්‍රමාණය වර්ධනය කිරීම සම්බන්ධව තොරතුරු තිබෙනවාද?
0: ඒ බවුස ප්‍රමාණයට වැඩිය අපි අවධානය යොමු කරේ මේ ජන සම්පාදන මණ්ඩලයෙන් අපිට හදිස්සියකදී පාවිච්චි ගන්න පුළුවන් නළලින් තියෙනවනේ. එකන රට පුරා නළලින් තියෙනවා. හදපු ඒවා. ඒවා දැන් පාවිච්චි ගන්න නැහැ ගොඩක් තැන්වල. හැබැයි පාවිච්චි ගන්න පුළුවන්. ඒකට පාවිච්චි ගන්න නම් ඒවා සුද්ධ කරන්න ඕනේ. ඒ සුද්ධ කරලා පිරිසක් කරලා ගන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් ඉල්ලීම් තියෙනවා නම් ඒක ප්‍රාදේශීය ආපදා කළමනා කරන කමිටුවෙන් තමයි අඳුන ගන්න පුළුවන්. අපි කලින්ම ප්‍රාදේශීය සභාවලට දැන් මාස දෙකකට දෙකමාරට කලින් ප්‍රාදේශීය සභාවට දැනුම් දුන්නා මේ නළලින් අඳුනගෙන අත්‍යවශ්‍යව දැනුම් දෙන්න කියලා. ඒ මොකද්ද පිළිසක්ක කරන්න ඕනේ කියලා. ඇත්තට මේව අඳුරන සමහර වෙලාවෙන් පිළිසක්ක කරලා තිනවා කරමින් තියෙනවා.
1: අපි නැවත ජලය ලබා ගැනීම සම්බන්ධයෙන්
0: මොකද ජලය සමහර තැන්වල
1: තවත් සම්පත් සොයාමත් සිදු වෙනවා අපි දැක්කපස්සේ
0: වෝටර් බෝඩ් එකෙන් අඳුනගෙන තියෙනවා අලුතෙන් මේක කරන්න ඕනේ තැනුත්. ඊට පස්සේ වෝටර් බෝඩ් එකෙන් වෝටර් බෝඩ් එක දන්න තව තැනකින් තියෙනවා ඒව සුද්ධ කරන්න තැනට කටයුතු කරමින් තියෙනවා. දැන් මේවට අදාළ කටයුතු කරන්නේ වෝටර් බෝඩ් එකේ මේ භූගත ජලාංශයෙන් ඒ භූගත ජලාංශයේ තියෙන මැෂින් අවශ්‍ය උපකරණ සමහර ඒවා දැන් මිලදී ගන්න හරිගෙන තිනවා සමහර ඒවට අවශ්‍ය උපාංග ගන්න දාලා තිනවා ඒ වගේම නල්ලින් පිළිසකර කරන්න අවශ්‍ය අමතර කොටස් ගෙන්නන්න අපි දැන් කටයුතු කරලා තිනවා ඒ සඳහා මුදල් වෙන් කළා සමහර ඒවා දැන් ටෙන්ඩර් කෝල් කළා ওই මට්ටමේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ මාසය කියන එක සැප්තැම්බර් අන්තිම වෙනකන් අපිට අවශ්‍ය නුණත් අපිට පෙබරවාරි මාර්තු අප්‍රේල් කාලේ ඕන වෙයි කියලා හිතලා අපි දැන් සූදානම් වෙමින් ඉන්නවා. ඉතින් එහෙම වෝටර් බෝඩ් එක පැත්තෙන් සූදානම් වෙමින් ඉන්නවා. අපි ආපදා කළමනා කරන කමිටු වලට අපිට කොළඹ මධ්‍යස්ථානයේ අතන දැනුම් දීලා තියෙනවා ප්‍රාදේශීය වශයෙන් අඳුනගෙන නල්ලින් ඉදි කරන්න ඕනද නල්ලින් පිළිසකර කරන්න ඕනද ඒ සම්බන්ධයෙන් තොරතුරු ගන්න වෝටර් බෝඩ් එකට දැනුම් දෙන්න කියලා. වෝටර් බෝඩ් එක විතරක් නෙවෙයි ජල සම්පත් මණ්ඩලය වෝටර් රිසෝස් බෝඩ් එක සතුවක් තියෙනවා මේ නල්ලින් හයි කරන්න පුළුවන් සුද්ධ කරන්න පුළුවන් ජල මුලස් හොයන්න පුළුවන් ඔවුන්ගේ සහයෝගය ගන්න කියලා. එහෙම සූදානමක් සහිතව තමයි අතරම අපි වැඩ කරන්නේ. ඊට අමතරව පෞද්ගලික අංශයේ තියෙනවා මේ නල්ලින් ඉදි කරන නල්ලින් සුද්ධ කරන තාක්ෂණයේ තියෙන අය ඒ කටියත් සම්බන්ධ කර ගැනීම හැකියාව අපි දැන් සොයමින් යනවා මේ කටිය අවශ්‍ය වුණොත් උන්ගේ දායකත්වය ගන්න.
1: දැන් මූලාශ්‍ර තමයි වැදගත්. මූලාශ්‍ර සම්බන්ධ නිරන්තර අවධානය යොමු කරනවාද ඒ වගේ මේ වගේ ආරක්ෂාව වෙනුවෙන් අවධානය යොමු කළා තිබෙනවද? මේ වගේ ධාරතාවන් සම්බන්ධයෙන් දෛනික නිරීක්ෂණය කරනවාද කොහොමද ඒක ක්‍රියාමාර්ග වෙන්නේ?
0: ඔතන දැන් අපිට ගම්වල තියෙන ප්‍රජා ජල ඒව ගත්තාම ගොඩක් වෙලාට ඒවා නළලින් සහ සමහර තැන්වල ලින් තමයි පාවිච්චි කරන්නේ. ඒව සම්බන්ධයෙන් අපි ඒ සමිති විදිහට තමයි ක්‍රියාත්මක වෙනවා. සමහර නළලින් තියෙනවා සමහර ජල මූලාශ්‍ර තියෙනවා මේ පෑවිල කාලට එක්ක වතුර අඩු වෙනවා නැත්නම් හිඳිලා යනවා. ඒක සාමාන්‍ය තීරණයකටත් ඒ කඩිතු වෙනවා. නමුත් අපි විශේෂයෙන් මේ කාලයේදී සිංදී යන ඒවා තියෙනවා. ඒ සඳහා විකල්ප වුණනම් අපි ඒ ප්‍රජා ජල දෙපාර්තමේන්තුව හරහා දැනුම් දීලා තිනවා. ඒ ඉල්ලීම අපිට කරන්න ඒකට අපිට මෙදිහත්වීමක් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ජල සම්පාදන මණ්ඩලය ගත්තාම ජල සම්පාදන මණ්ඩලයේ සාමාන්‍ය මූලාශ්‍ර 3-4කින් වතුර ගන්නවා. ලොකුම වතුර ප්‍රමාණය දළ වශයෙන් දවසකට ඝන මීටර 130ක් විතර ගන්නවා ජල සම්පාදන මණ්ඩලයෙන්. ඒකෙන් 22 ලක්ෂයක් විතර ගන්නේ ගංගාවලි ගංගාසුතල. ඊට පස්සේ ජලාශ වලින් ගන්න 7,16,000ක් 7,07,000ක් වගේ ප්‍රමාණය තමයි ජලාශ වලින් ගන්න. භූගත ජලයෙන් ගන්නවා සාමාන්‍ය ගණමීට 75000ක් විතර දවසකට. තැන් 59කින් භූගත ජලය ගන්නවා. ඒ භූගත ජලය ගන්න ඒවල තමයි දැනට ගැටලු ඇවිල්ලා තියෙන බෝඩ් බෝඩ් එකේ. ඒ වඳුනකට තියෙනවා ඒවටත් යම් පිළියමක් කරන්න විකල්ප යොදන්න දැන් ක්‍රියාමාර්ග අන්තිර. මම ඉස්සර කිව්වේ මඩකලපුවේ උන්නිච්ච වැවේ ප්‍රශ්න තියෙන කියලා. වැවේ ජල දල අඩු වෙලා තියෙනවා. අපි පැය 4ක් වතුර අඩු කරලා තියෙනවා. එතන තියෙනවා ලින් තුනක් කලින් පාවිච්චි කරපු ඒවා. අපි දැන් ඒවා පිළිසකර කළා. ඒවත් හදිසියක් වුණොත් අවශ්‍යතාවයට ගන්න සුද්ධ කරන දැන් වෝටර් බෝඩ් එකෙන් අවශ්‍ය කටයුතු කරමින් තියෙනවා. ඒවත් එතකොට යම් මට්ටමකට හරි ප්‍රයෝජන ගන්න. උන්වහම සූදානමක් තමයි තියෙන්නේ. මේකේ වඩා මම නැවත කියන්නේ මේකේ වඩාම සක්‍රීය සහ අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන් යාන්ත්‍රණය තමයි ආපදා කළමනාකරණ යාන්ත්‍රණය. මේ ආයතන කුඹෙන්දලා ඉන්නේ ඒ යාන්ත්‍රණයත් එක්ක.
1: දැන් කොළඹ ගම්පහ තත්ත්වය සම්බන්ධ මොන වගේ විශේෂ අවධානයක් දෙමු කරලා තිබෙන්නේ විශේෂයෙන් ඉදිරි වසරේ පෙබරවාරි මාර්තු අප්‍රේල් මාස
0: දැන් තියෙන තත්ත්වය අනුව මේ මාස දෙකේදී කොහොමදත් කොළඹ මේ බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ කළුතර කියන එකේ තර්ජනයක් ඉන්නේ නැති වෙයි. ඒකට හේතුව තමයි
1: ඉති වෙයි කියන එක තමයි
0: පොරොන්දු. උදාහරණ වහින නිසා කැලණි ගඟ දැන් කොළඹට ගත්තාම මූලාශ්‍ර තියෙන කැලණි ගඟ ඒ කළු ගඟයිනේ. ඒ ගංගාවල වතුර මට්ටම හොඳින් තියෙන අතර උඩට වහින නිසා අපි ලබුගම කලටුවාව කැලණි ගඟ කළු ගඟෙන් තමයි ගන්නෙ. මේවල දැනට ජල දායකතාව තිබෙනවා. ඒ නිසා මේ මාස දෙකට මේ බස්නාහිර පළාතට කිසිදු ගැටලුවක් ඇති වෙන්නේ ගැටලුවන්නේ. ඊළඟට අපි බලන්න ඕනේ පෙබරවාරි මාර්තු මාසෙ මොකද වෙන්නේ කියලා. ඒවලදී ජලය මේ ගංගාවල ජල මට්ටම අඩු වුණොත් තමයි ගැටලුවක් එන්නේ. සාමාන්‍යයෙන් මම ඉස්සෙල්ලා කිව්වාගේ මාර්තු අප්‍රේල් වල තමයි යම් මට්ටමකට ජල දායකතාව අඩු වෙන්නේ. නමුත් ඒත් ලබුගම කලටුවාවේ ජලාශවල විතරයි ජල මට්ටම අඩු වුණේ. ඒක අපි ගිය අප්‍රේල් මාසයේ අපි හොඳටමත් ඉඳ සෑම يعني හැම අප්‍රේල් මාසයක් එනකොටම අප්‍රේල් මාසයේ වගේ කාලයක් එනකොට ජල මට්ටම අඩු වෙනවා ලබුගම කලටුවාවේ. නමුත් ලබුගම කලටුවාවෙන් කොළඹ දිස්ත්‍රික්ක ගත්තාම 120යි. ඒතකොට 180ම කළුගඟ සහ කැලණි ගඟෙන් තමයි සම්පාදනය කරන්නේ. ඒ නිසා ඔය කියන කල්පනාකරණය කරොත් අපිට මාර්තු අප්‍රේල් ඒ කාලෙත් ජල සැපයුම මේ බස්නාහිර පළාතේ ගැටලුවක් ඇති නොවේ කියලා තමයි අපි හිතන්නේ. නමුත් දැනට අපි ජල සම්පාදන මණ්ඩලය හරහා මේ බස්නාහිර පළාතට විශේෂ මෙහෙයුමක් ආරම්භ කරලා තියෙනවා. ඒ කියන්නේ මෙතන පවුල් ලක්ෂ 13කට ජල සම්පාදනය කරන වෝට් බෝඩ් එකෙන් මෙතන විශේෂ අපි සැලසුමක් ආරම්භ කරලා තියෙනවා. එකක් තමයි සමහර ලොකු රාජ්‍ය ආයතනවල ජලය පාවිච්චි කරන එක තව ටිකක් පිරිමහන්නේ කොහොමද? අපි හිතමු හමුදා කැම්ප් එකක්. එහෙම නැත්නම් විශ්වවිද්‍යාලය. එහෙම නැත්නම් රෝහල. එහෙම නැත්නම් බන්ධනාගාරය. මේවල ජලය අපතේ යන ඒවා. ඊට පස්සේ සමහරට ඒ ආයතනවල මල් හිටවන ග්‍රවුන්ඩ් එකට අදාළ වතුර සමානට මේ වෝටර් බෝඩ් එකෙන් ගන්නව වෙන්න පුළුවන්. නමුත් ඒවට වෙන මූලාශ්‍ර හොයන්න නල්ලින් හදන්න පුළුවන් වෙනත් උන්ට වෙන මූලාශ්‍ර පාවිච්චි කරන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් හොයන්න අපි දැන් පටන් ගන්න තියෙන ආයතනත් එක්ක කතා කරනවා. ඒ වගේම තමයි සමහර තැන්වල නල්ලින් වලින් ගන්න පුළුවන්. අපි දු මේක කර්මාන්තයක් තියෙනවා. නල්ලින්දක් හයි කරොත් උන්ට උන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කර ගන්න පුළුවන්. එතකොට වෝටර් බෝඩ් එකෙන් උන්ට දෙන වතුර ප්‍රමාණය අපිට අඩු කරන්න පුළුවන්. ඒ නිසා එවැනි ක්‍රියාමාර්ග තරම් තියෙනවා. අපි සැලසුමක ඉන්නවා අඩු දරමින් මේ ඝන මීටර 20000ක්වත් කොළඹ දිස්ත්‍රික්කයේ භූගත ජලයෙන් සම්පූර්ණ කරගන්න ඕන කියලා. ඒ තැන් අඳුනගෙන ඒව සමහර ඒවා දැන් ඉදි කරලා තිනවා ඉදි කරමින් යනවා. භූගත ජලාංශ මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරලා තියෙන්නේ වෝටර් බෝඩ් එකේ. ඉතින් ওই වගේ සැලසුම් කිපයක් තිනවා. අනිත් එක තමයි අපිට පිරිපහදු කරලා ගන්න ජල ප්‍රමාණය හරියට බෙදා ගන්න. අපි දන්න මේ උස් පහත් බිම් තියෙන හින්දා සමහර තැනකට වතුර හොඳට ලැබෙනවා සමහර තැනකට ලැබෙන්නේ නැහැ. ඒ නිසා කොහොමද මේක බෙදා හදාගන්නේ? ඒ සම්බන්ධනුත් යම් පිලිසකර කිරීම තියෙනවා, නලේලීම් තියෙනවා, පම්පහයි කරන්න තියෙනවා, මේකේ ඔපරේෂන් එකක් තියෙනවා, වැල් කරකල මේ පැතර වතුර දෙන්න ඕනේ, මේ පැතර වතුර අඩු කරන්න ඕනේ, මේ වෙලාවේ දෙන්න ඕනේ මේ පැතර කියලා ඔන්න මෙහෙයුමක් තියෙනවානේ. ඒ මෙහෙයුමත් ඇතුළත් බස්නාහිර පළාතට අපි විශේෂ මෙහෙයුමක් ආරම්භ කරලා තියෙනවා.
1: දැන් කැලණි ගඟෙන් ජල ලබා ගැනීම ගැටලුවක් මතුවෙන්න පුළුවන් කොමන අවස්ථාවකද කියලා
0: බලමු. ඔය වියලි කාලයට තමයි කැලණි ගඟේ යම් ප්‍රමාණයකට ජලය ප්‍රමාණය අඩු වෙනවටත් වැඩිය
1: මුහුදු ජලය
0: මිශ්‍ර වෙන එක තමයි තියෙන්නේ. ඒ සඳහා මේ සාම්ප්‍රදායිකවම පාවිච්චි කරන ක්‍රමවේද තියෙනවා. ඒක දන්නවා ජල සම්පාදන මණ්ඩලයෙන්. ඒ තර්ජනෙන්නේ අවධානයෙන්නේ කොයි වෙලාවෙද කියලා. නිරන්තරයෙන් මේ ජල සාම්පල පරීක්ෂා කරන හින්දා උනේ කලින් මඳුර ගන්නවා. එතකොට මේකට බාධකයක් తాවකාලික ඉදි කළා. ඊට පස්සේ තමයි මේ ජලය ගන්නෙම කරන්නේ. ඒ සම්බන්ධයෙන් අතර මේ කලින් අත්දැකීමක් තියෙනවා සහ පූර්ව සූදානමක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ගැටලුවක් ඇති නොවේ කියලා තමයි අපි හිතන්නේ බස්නාහිර බලාතට.
1: දැන් තත්ත්වය මෙහෙම නාන ජල කාන්දු නිසා විශේෂයෙන් ජල නලවල තියෙන කාන්දු වීම මේ වගේ දේවල් නිසා අපතේ යන අවස්ථා තිබෙනවා. දැන් එවැනි තත්ත්වයන් ගැන අවධානය යොමු කරලා තියෙනවා ඒවා නවීකරණය කරන්න තත්ත්වෙට මුහුණ දෙන්න කලින්.
0: ජල සම්පාදන මණ්ඩලයේ මේ තාක්ෂණිකම නන් රෙවෙනිව වෝටර් NRW කියලා මේක තාක්ෂණිකව හඳුන්වන්නේ. ඒ කියන්නේ ඔවුන්ට ආදායම් නොලැබෙන ජලය. ආදායම් නොලැබෙන ජලයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි නීති අනුකූල නොවන විදිහට ජල සැපයීම කරගෙන ජලය පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ඒතුළ ආදායමක් ඉන්නේ නැහෙනි. සමහර ඒවා තියෙනවා අපතේ යනවා. අපතේ යෑම නිසා කාටවත් ප්‍රයෝජනයක් නැහැ. පිරිපාදු කරන ජලය අපතේ යනවා පාවිච්චි ගන්න බැරුව. ඉතින් ඒ සම්බන්ධයෙන් දත්ත තොරතුරු ජල සම්පන්න මණ්ඩලයේ සතුව තියෙනවා. සමහර ව්‍යාපෘති හරහා දැන් කොළඹ දිස්ත්‍රික්කේ ගත්තාම කොළඹ නගර සීමාවේදී මේ NRW එහෙම නැත්නම් ආදායම් නොලැබෙන ප්‍රමාණය 49%ක් තිබිලා තියෙනවා. ඒකෙන් 30%ක් විතරම අපතේ යන එක පරණ නල පද්ධති සහ මේ කාන්දු වීම නිසා. ඒවා පිළිසක්‍ර කරලා තියෙනවා. දැන් 118කට 20කට අඩු කරගෙන තියෙනවා. තව පැත්තක මේ කොළොන්නාව පැත්තේ තියෙනවා. ඒ සඳහා ව්‍යාපෘතියක් අපි ආරම්භ කරන්න දැනට මූලික සැලසුම් කරලා තියෙන ලබන අවුරුද්ද ආරම්භ කරනවා කොළොන්නාව ප්‍රදේශයේ. ඒ වගේ ප්‍රදේශ කීපයකම මේ අපතේ යන ජලය අපතේ යෑම නවත්වා ගැනීම සඳහා කටයුතු අර ස්ථිර විසඳුම් සොයමින් ඉන්නවා. සමහර තැන්වල කාන්දු සිද්ධ වෙනවා. දැන් අපි දකිනවා මේ වෙලාවේ දියත උණ ලීක් එකක් තියෙනවා. දියත උණ මන්තයසන පාර්ලිමේන්තුවට හැරෙන දන ලීකයක් තියෙනවා. මේක දැන් ගොඩක් කල් මම දැකලා මේ වෝට බෝඩ් එකේ මම කතා කරලා කියලා තියෙනවා මේක බලන්න කියලා. ඒක ලොකු ලීක් එකක් අපිට ඇහැට පේන්නේ පොඩ්ඩයි. ඒක ලොකු ලීක් කියන්නේ ලොකු නලයක් කාන්දුවක් තියෙනවා අපිට ඇහැට පේන්නේ පොඩ්ඩයි. මේක පිළිසකර ගන්න කිව්වම ලොකු වැඩක්. ඒ හින්දා එතන පාර වහන්න වෙනවා. පැය ගාණක් මේකට යනවා. ඒ නිසා වුන් සූදානමින් ඉන්නවා මෙතන මේ කොළඹ ඒ කියන්නේ වාහන අඩු වෙන මිනිස්සු ඒ කියන්නේ අර දිමාඩු දිනයක් වගේ භාවිතා කරලා පැය කීපයක් මෙතන පාර වහලා මේකේ පිළිසකර ගන්න. ඒ වගේ ප්‍රායෝගික ගැටලුත් තියෙනවා. ඉතින් සමහර ඒවා තියෙනවා. සමහර ජල කාන්දු තියෙනවා හොයා ගන්න බෑ. මේ යටින් යන නලපද්ධතියෙන්ද සමහර පාර යටින් යන්නේ සමහර බිල්ඩින් යටින් යන්නේ. ඉතින් කාන්දුවක් තියෙනවා කොහෙද කියලා හොයන්න බෑ. ඒ වගේ තාක්ෂණ ගැටලු වෙනවා තියෙනවා. කොහොම හරි මේ අපතේ යන ජලය කියන්නේ අවම කිරීම සඳහා වෙච්ච තාක්ෂණිකවම හදන වැඩපිළිවෙළක් තියෙනවා. ඒක බොහෝ ව්‍යාපෘති දැන් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ජල සම්පදන මණ්ඩලයේ උත්සාහ ධර්මයෙන් තියෙන මේ අපතේ යන ජල ප්‍රමාණය අඩු කරගන්න.
1: දැන් අපතේ යෑම ගත්තාම ජනතාව අතරත් විශාල කාර්යභාරයක් තිබෙනවා. භාවිතය තුලත් අපතේ යන දැන් මේ ගැන දැනුවත් කරන්න වැඩපිළිවෙළක් ආරම්භ කළා දෙන විශේෂයෙන් කොළඹ ගම්පහ කළුතර ගැන අවධානය යොමු කරත් එහෙම.
0: ඔව් ජල සම්පාදන මණ්ඩලයේ මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම කරමින් තියෙනවා. අපි දැන් සාකච්ඡා කරේ මේ ප්‍රමාණවත් මදි කියලා. නිරන්තරයෙන්ම ජනතාවත් එක්ක ගනුදෙනුවක් තියෙන්න ඕනේ. ජනතාවට ඒත්තු ගන්නන්න ඕනේ. ජලය කියන්නේ සම්පතක්. අර බිර්මස්මෙන් පාවිච්චි කරන්න ජලය පාවිච්චි නොකර ඉන්න නෙවෙයි. අර බිර්මස්මෙන් පාවිච්චි කරන්න ජලය කියන්නේ සම්පතක්. වෙනත් කෙනෙකුට භුක්ති විඳින්න තියෙන භාවිතා කරන්න තියෙන සම්පතක් අපි අපතේ යවන්නේ. ඒක සමහර මුදල් ගෙවල වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් අතන විශේෂ වැඩපිළිවෙළක් හදන්න ඕනේ. අපි ඒ සම්බන්ධයෙන් ජල සම්බන්ධ මණ්ඩලත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. මේකේ මාධ්‍ය මෙහෙයුමක්. ජනතාව දැනුවත් කිරීම සඳහා ජනතාවට මේ පණිවිඩය ගෙනියන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් අපි අතන විශේෂ අවධානය යොමු කරලා තියෙනවා. තවදුරටත් මේක කරමු. මේ ජනතාවට අවධාරණය කරන එක තවදුරටත් වැඩි කරලා කරමු කියලා. ඒ සම්බන්ධයෙන් අපි වැඩසටහනක් අතන හදලා තියෙනවා.
1: එවකින් දැන් කොළඹ ගම්පහ ගත්තාම ගම්පහ කළුතර ගත්තාම ඔබේ විශේෂපතේ මෙතන ගත්ත මේ ඉදිකිරීම ඔය ඉදිකිරීම ඔබ අරති තිබින් දැන් ඉදිකිරීම ක්ෂේත්‍රයට ජලය විශාල වශයෙන් භාවිත කරනවා. දැන් මේ තත්ත්වයත් එක්ක මේ ක්ෂේත්‍ර දෙක සමපාද කරගන්නේ කොහොමද? මොන වගේ අවධානයක්ද ඒක නියමු කරලා තියෙන්නේ?
0: ඔබ ඉස්සල
1: කිව්වා මේ ක්ෂේත්‍රේ රැකියා ආරක්ෂා කරගන්න අවශ්‍යයි. කොහොමද තත්ත්වය?
0: ඔබ මම ඉස්සල කිව්වාගේ මේ කර්මාන්ත බොහොමයකට අපිට නලලින් ඉතිකල මේ භූගත ජලය පාවිච්චි කරන්න පුළුවන්. ඒතර කොළඹ දෙන්නර අනුරාධපුර පොළොන්නරුව ඒ පැත්තේ තියෙන ප්‍රශ්නේ තමයි භූගත ජලය කිවුලයි පාවිච්චිට ගන්න බෑ. නමුත් කොළඹ එහෙම ප්‍රශ්නයක් නෑ. කොළඹ සමහර තැන්වල භූගත ජලය හොඳට බොන්නත් පාවිච්චි කරන්න පුළුවන්. ඒස කර්මාන්තවල පාවිච්චි කරන්න බාධාවක් නෑ. ඒ සඳහා අපි අතන භූගත ජලය පාවිච්චි කරන එකත් අපි විකල්පයක් විදිහට දැන් හොයමින් ඉන්නවා. ඒ වගේම තමයි දීර්ඝකාලීන විදිහට බැලුවොත් එහෙම අපි අපජල පිරිපදු මධ්‍යස්ථානවලින් සොයිසපර තියෙන අපජල පිරිපදු මධ්‍යස්ථානෙන් පිරිපහදු කරලා හොඳ වතුර පාවිච්චි කරන්න පුළුවන් වතුර අපි මුහුදට පොම්ප කරනවා. පවුල් 20,000කට පාවිච්චි කරන්න පුළුවන් වතුර ප්‍රමාණය දවසකට මුහුදට පොම්ප කරනවා. ඒ ජලය ගෙදර කියන්නේ බොන්න ගන්න බෑ. නමුත් අනිත් සීලු කටයුතු සඳහා ගන්න පුළුවන්, විශේෂයෙන්ම කර්මාන්ත වලට ගන්න පුළුවන්. ඒස දැන් අපි සාකච්ඡා කළ දෙනවා මේකට යම් මුදලක් ආයෝජනය කළා. මේ මුහුදට පොම්ප කරන ජලය කර්මාන්ත සඳහා පාවිච්චි ගන්න වැඩපිළිවෙල කදමු කියලා. මේක දීර්ඝකාලීන උත්තරයක්. නමුත් ඒකත් සිදු කළ යුතුයි කියලා අපි හිතන්නේ. කර්ම ඒ කියන්නේ ඉදිකිරීම කර්මාන්තය ඇතුළුව කිසිම කර්මාන්තයක් කඩා වැටෙන්න දෙන්න බෑ. ජල සම්පාදනය අත්‍යවශ්‍යයි කර්මාන්ත පාත්වගෙන යන
1: ඉදිරි කාලයේ අපි දෙවිදාමර යමල තවශේ. දැන් ඉදිරි කාලයේ ගත්තාම විශේෂ දැන් පෙබරවාරි මාර්තු අප්‍රේල් කාලයේ ගත්තාම ඉලක්ක කරගෙන විශේෂ ව්‍යාපෘති වුණනින් ක්‍රියාත්මක කරන උන්දනුවත් කරන්න වැඩසටහන ආරම්භ කළා
0: තිබෙනවා. සීමා කරන්න අවශ්‍ය නැති වෙයි කියන තැන තමයි අපි දැනට තියෙන අත්දැකීම මත තියෙන මේ තියෙන ප්‍රකෘතයන් සමග කර්මාන්ත වලටත් ජලයේ සීමා කරන්න ඕනේ නැති වෙයි. නමුත් අපි විකල්ප විදිහට තමයි අර නල්ලින් ඉදි කරන සහ වෙනත් මූලාශ්‍ර සම්බන්ධයෙන් සොයමින් යන්නේ.
1: දැන් ඉදිරි අනාගතයේදී මෙවැනි ව්‍යාපෘති වලට අවසර ලබා දීමේදී සම්බන්ධව අවධානය යොමු කරලා තිබෙනවද? දැන් මේ මූලාශ්‍ර භාවිත කිරීම සම්බන්ධව.
0: උවතෙන් දැන් කොළඹ වගේ
1: ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධ විදිහට වැඩසටහන.
0: බස්නාහිර පළාත වගේ ගත්තාම හරිම සංකීර්ණයි. ජනාකීර්ණ වෙමින්
1: විශේෂ නිවාස ව්‍යාපෘති වලට
0: නිවාස ව්‍යාපෘති ආන්දෝලන කර්මාන්ත වෙදීමේ තියෙනවා. සංචාරක කර්මාන්ත දියුණුවෙමින් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඇත්තටම දැනට අපිට මූලාශ්‍ර තියෙන්නේ කැලණිගඟ කළුගඟ තමයි. ඒ ප්‍රමාණවත් මූලාශ්‍ර තියෙනවා. ධාරිතාව පිළිබඳ ධාරිතාව වැඩි කරන්න ඕනේ. සහ අපි ඔබ ඉස්සලා කිව්වා වගේ මේ අපතේ යන්නේ නැතුව පාවිච්චි කරන්න ඕනේ. සහ අපි පාවිච්චි කරන ජලය නැවත පරිහරණය කිරීම සඳහා රියුස් කිරීම සඳහා ක්‍රමවේද හදන්න ඕනේ. ධාරිතාව වැඩි කිරීම සඳහා අපි දැන් අඹතලේ තවත් ඝන මීටර 50,000ක පිළිපදු මධ්‍යස්ථානක ඉදි කිරීමට අපි ආරම්භ කරන ලබන අවුරුද්දේ, ඒ වගේම කළුගඟ ව්‍යාපෘතිය එනවා කළුතර හොරණ ප්‍රදේශයේ ඉදි කරන 140,000 ගණන් මීටර 140,000ක පිළිබඳ මධ්‍යස්ථානේ ඒ වැඩකට අපි ලබන අවුරුද්දේ ආරම්භ කරනවා. ඒ වගේම තව තිබෙනවා මේ වාණි සංස්ථාවට අයිති පිළිබඳ මධ්‍යස්ථාන තියෙනවා චීකෝ ප්ලාන්ට් කියලා. ඒ වගේම අපි කන්දන තවත් පිළිබඳ මධ්‍යස්ථාන තාවකාලික දැනටමත් අපි මුල්ගල් තියලා ආරම්භ කළ දෙන මේ වගේ වැඩි දියුණු කිරීම තියෙනවා. 2040 විතර වෙනකම් මේ බස්නාහිර පළාතේ ජලාශ අවශ්‍යතාවයන් සියලුම කර්මාන්ත නිවාස සහ සීලු කටයුතු සඳහා අවශ්‍ය දළ ධාරිතාව නිෂ්පාදනය කිරීම අපි දැන් වැඩකටයුතු සැලසුම් කරලා තියෙන්නේ. ඒවා ක්‍රමිකව ආරම්භ කරන්න තමයි සැලසුම.
1: හොඳයි, අපි දෙවන විරාමයට යමුට සදනවන්නේ. දවසේදී සාකච්ඡාවට එක්වන්නේ නිවාස ඉදිකිරීම හා ජල සම්පාදන මාත්‍ය වෛද්‍ය සසීල් රණසිංහ මහතා. එළිම තත්ත්වය හමු වේ ජල සම්පාදන කටයුතු කෙසේද සිදුවන්නේ කියන වග තමයි අප සාකච්ඡා කරමින් සිටින්නේ. රැදී සිටින ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් සමග කටි විරාමයක කනතුරු යලිත් හමු වෙමු.

0: ෑෂ් රෙදි සෝදර සබක් ගානත් වැඩි නෑ නිකං දියවෙල යන්නෙත් නෑ අතට සැරත් නෑ
1: සෙවලත් නෑ
0: වතුර නාස්තියක් නෑ අව්වට ක්‍රක් පෙල්න්නෙත් නෑ වැස්සට ලේසියෙන් දියවෙන්නෙත් නෑ කුණු බින්දුවක් ඉතුරුත් නෑ ෑෂ් වගේ බඩුවක් ලොවෙත් නෑ ලොවිග අහෙත් නෑ
2: Protected me. Took better care of me than humans would have.
3: The artificial intelligence created to protect us detonated a nuclear warhead in Los Angeles.
4: Humans versus AI.
5: Sri Lanka Television Prathama Production. But the AI are developing a super weapon.
4: The Creator. Saturday at 10:30 p.m. on.

0: ගමේ අනතුරුව ඔබ යන සේවන්නේ හොන්ඩා පික්සලව දවසේ දී සාකච්ඡාවට එක්වන්නේ නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන මාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා එල්ලිනෝ තත්ත්වය හමු වේ ජල සම්පාදන පිළිබඳ තමයි සාකච්ඡා කරමින් සිටි දැන් මුහුදු ජලය පිරිපහදු කර පානීය ජලය වෙනුවෙන් ලබා දීම සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල සාකච්ඡා කරන එක වෙමින් පවතිනවද නැත්නම් මේ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යන සූදානමක් තිබෙනවද දැන් මෙවැනි තත්ත්වයක් මේ අනාගතය කියන්නේ මේ ළඟින් අනාගතයේදී මේ නමුත් ඉදිරි අනාගතේ මීට වඩා දරුණු තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් මොකද තියෙන සූදානම් විශේෂයෙන් වාණිජ නගර ඉලක්ක කරගෙන
1: ඔතන දැන් මේ මුහුදු ජලය පිරිපහදු කරන කියන මාතෘකාවට පරිස්සමෙන් කතා කරනවා ඒ කියන්නේ දැන් එල්නිනෝ තත්ත්වය සම්බන්ධ පුරෝකථනය කරනකොට මාධ්‍යවල ගියා මුහුදු වතුරත් පිරිපහදු කරලා බොන්න වෙන තත්ත්වයක් ඒද කියලා අපි දන්නේ එච්චර දරුණු තත්යකට මේක ඉල්ලුම් තත්ය වර්ධනය වෙයි කියලා.
0: නැහැ භාවිත කරන රටවල් තිබෙනවා. දැනට තමයි ගැටලුවක් තියෙනවා. අපි එතනට යන්න පුළුවන් හොඳයි මගේ
1: අදහස. ලංකාවේ දැනට පාවිච්චි කරන යාපනය, ඉතාලිය, ඩෙල්ෆ් සහ නාගදීප කියන දූපත් දෙකේ පිළපාදු මන්දසන් තුනක් තියෙනවා. දැනට ජල සම්පාදන මණ්ඩලයෙන් ගණ මීටර 48,000ක ප්‍රමාණයක් මේවල පිළපාදු කරන්න පුළුවන් ධාරිතාව තියෙනවා. එතන යාපන දිස්ත්‍රික්කයක ගත්තාම යාපනයේට වතුර දෙන ප්‍රධානම ජල පිරිපාදු මේක තාලේ ඉදි කළා තියෙන්නේ. ඒක අපි එනකොටත් මේ ඉදි කළා තිබුණ එකක් අපි ආණ්ඩුනේ කලින් ඉදි කරපු එකක්. නමුත් මේකේ අර තව හදන එක නල පද්ධතියලන එක සම්බන්ත ලබා දෙන එක සිදු කළා තිබුණේ. ඒව සඳහා මුදල් වෙන් කළා. ඒවල ගැටලු තිබුණා වෙන නිරාකරණය කළා. ලබන අවුරුද්ද වෙනකොට පවුල් 27,000කට ජල සම්බන්ධ ලබා දෙන්න අවශ්‍ය කටයුතු අපි සම්පාදනය කළා
0: තියෙනවා. ඒක ක්‍රියාත්මක වුණාට සම්බන්ධතාවම තියලා
1: නැහැ. යම් ප්‍රමාණයක් දීලා තියෙන්නේ. ඒකෙන් ජල සම්බන්ධ 60,000ක් දෙන්න පුළුවන්. නමුත් මේ වෙනකොට 9,000ක් වගේ වුණම ගණක් තමයි ගිහිලා තියෙන්නේ මේ අවුරුද්දේ සම්බන්ධ දීලා. ලබන අවුරුද්දේ වුණත් අපි 27,000ක ප්‍රමාණයකට දෙන්න දැන් කටයුතු කරනවා. මුහුදු වතුර තමයි පිළිපදු කරන්නේ. ඒ වගේම නාගදීප දූපතේ සහ ඩෙල්ෆ් දූපතේ මුහුදු වතුර පිළිපදු කරන මැද පිළිපදු දෙකක් තමයි තිබෙන්නේ. ඒ දූපත් දෙකේ නම් ගැටලුවක් තියෙනවා මදි ප්‍රමාණවත් මදි ජල ප්‍රමාණය. ඒක වැඩි දියුණු කරන්න අපි දැන් මුදල් වෙන් කළා අවශ්‍ය කටයුතු සිදු කරගෙන යනවා.
0: එහි ප්‍රමිතිය කොහොමද?
1: ප්‍රමිතිය මේ අර අපි ගෙදර පාවිච්චි කරන රිවර්ස් ඔස්මොසිස් කියන තාක්ෂණිකම තමයි පාවිච්චි කරන්නේ. මේකේ මිල වැඩි ආයෝජනයත් අපිට ලොකු මුදලක් යට කරන්න වෙනවා සහ පිරිපාදුව සඳහා යන පිරිවැය වැඩි ඒකක සඳහා යන පිරිවැය වැඩි ඒත් එක මේකේ ගැටලුව තමයි මේ දැන් තාලෙඩි පාවිච්චි කරන එකේ මදු අතුල අරගෙන පිරිපාදු කළා ඉතුරු වෙන ටික අර සාන්ද්‍රය නැවත මුදේට තමයි සුරක්ෂිතව මුදාහරින්නේ නමුත් නාගදීප සහ ඩෙල්ෆ් ගත්තාම ඒවයි ගොඩබිමටම තමයි උදාහරණයක ගැටලුවක් තියෙනවා ඒවා අපි නිරාකරණය කරගන්න ඕන එකක් මේකට විදුලි ලොකු ප්‍රමාණයක් ඕනේ විදුලිය ඒ ආයෝජනය මිල වැඩි පිරිපහදුව සඳහා යන පිරිවැය වැඩි සහ මේකේ ඉතුරු වෙන අපජලය කියන එක ටිකක් ගැටලුකාරී ඔයගේ ගැටලු ගන්නවා තියෙනවා ඒකට අමතරව මේ මුහුදු අතුර තමයි ටැප් ලයින් එකෙන් එන්නේ ගුවන් ජනතාව දක්වන ආකල්පය ගැන පොඩි ගැටලුවක් තියෙනවා. නමුත් පිළිපාදු කරාට පස්සේ අපි පානීය ජලයේ ගුණාත්මක භාවය ඒ
0: තහවුරු කරලා තමයි
1: ලබන්නේ. කිසිම ගැටලුවක් නැහැ. දැන් ජනතාව යාපනයේ දිස්ත්‍රික් ජනතාව මේ සඳහා හුරු වෙමින් ඉන්නවා.
0: සාමාන්‍ය ගන්න වෙමින් පවතිනවා.
1: ඔව්.
0: දැන් තවත් ප්‍රදේශවලට මෙවැනි ව්‍යාපෘති ගෙනියන්න අවධානය යොමු කළා. දැන් මඩකලපුව ගැන කලින් කියවුණා. දැන් තමත් සීමා කරගෙන වෙලා තියෙනවා කියලා. දැන් වෙනත් ප්‍රදේශවලට මෙවැනි ව්‍යාපෘති ගෙනියන්න අවධානය යොමු වෙලා තිබෙනවා තමත් ශරීරය.
1: එතන දැන් මූදු අතුරු පිරිපහදු කරන මධ්‍යස්ථාන ඉදිකරන තාම යෝජනා නැහැ. අපිට අනිත් ප්‍රදේශවල ජල මූලාශ්‍ර තියෙනවා. ජල මූලාශ්‍ර පාවිච්චි කළා යෝජනා තියෙන ඒවා ක්‍රියාත්මක කරොත් අපිට අතර ජල ගැටලු විසඳ ගන්න පුළුවන් වෙයි. අපිට ලොකුම ගැටලුව තියෙන්නේ මෙන්න මේ වියලි කලා අපේ උතුරු උතුරු නැගෙන හිරවල තියෙන මේ භූගත ජලයේ තියෙන කිවුල. ජලය තියෙනවා බොහෝ තැන්වල, සමහර තැන්වල නෑ, උස් ප්‍රදේශවල වගේ නෑ. භූගත ජලයේ තියෙන කිවුල තමයි ප්‍රශ්නේ. ජලය තියෙනවා කිවුල, ඒක පාවිච්චි ගන්න බෑ. නමුත් තාම තාක්ෂණයක් නෑ හරියටම මේ කිවුල නැති කරන, කිවුල පිරිපහදු කරන ක්‍රම තාක්ෂණයක් නෑ. අපි ඒ සඳහා තමයි දැන් අතරම ලොකු වෙහෙසක් වෙමින් තියෙනවා. අපි මේ තාක්ෂණය වෙනත් රටවල අපි චීනයත් එක්ක සාකච්ඡා කරා, ජපානයත් එක්ක සාකච්ඡා කරා, ලෝකේ අත්හදා බලපු ඒවා තියෙනවා.
0: සාර්ථක වෙච්ච අවස්ථා බැලෙන්නේ නැද්ද ලෝකේ?
1: ඒ සාර්ථක තින් දැන් යුරෝපයේ ගත්තාම යුරෝප රටවල් වලින් භූගත ජලය ගොඩක් පාවිච්චි කරනවා. ඒවල බොහෝ තැන්වල අපිටත් වැඩිය කියුල තියෙනවා. නමුත් ඔවුන් මහා පරිමාණ මට්ටමේ පාවිච්චි කරනවා. දවසකට නිකන් පවුල් ගණ මීටර 1000ක් වගේ ප්‍රමාණයක් එක තැනකින් අරගෙන පිළපාදු කරනවා. එච්චර ඒවා අපේ රටේ දැන් පොඩි ග්‍රාමීය කුඩා මට්ටමේ වතම තියෙන. ඒවට ඔවුන්ගේ තාක්ෂණය ගැලපෙන්නේ සහ ඒව අපේ රටට ගැලපෙනවද නැද්ද කියන එක සම්බන්ධයෙන් පරීක්ෂා කරලා බලන්නේ. ඒ නිසා අපි දැන් බලාපොරොත්තු වෙන මේ අපි අභිලාෂයන් කැඳවන්න පෞද්ගලික ආයතන විශේෂම අන්තර්ජාතික ආයතන වලින් අපි දැන් හදපු ග්‍රාමීය ජල ව්‍යාපෘති කිවුල තියෙන ග්‍රාමීය ජල ව්‍යාපෘති වලට ඔවුන්ගේ තාක්ෂණය ගෙනල්ලා ඒ තාක්ෂණය ලබා දීලා පානී කරන්න පුළුවන් මට්ටමේ සුදුසු ජලය හදලා දෙන්න කියන අභිලාෂයන් කැඳවන්න අපි දැන් තීරණය කළා තියෙනවා. ඒක සාර්ථක වුණොත් එහෙම අපිට මේ කිවුල නැති කර ගන්න පුළුවන් තාක්ෂණය හඳුනා දෙන්න පුළුවන් වුණොත් අපි ඇත්තටම රටේ ලොකු ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් පානීය ජල ගැටලු. ඒකට අපි උත්සාහ දරමින් ඉන්නවා. විශාල උත්සාහයක් අපි දරමින් ඉන්නවා. මේක මොකක්ද පිළිමයක් දන්න ඕනේ කියලා.
0: දැන් අතන වෙලාවවල ප්‍රෝදි තුලින් දකිනවා පත්‍ර තුලින් දකිනවා අපි අතහැර දැමුණු ව්‍යාපෘති පසුගිය ආණ්ඩු තුලින් ක්‍රියාත්මක කරලා අතරමඟ නැවතලා යම් කිසි ගැටලු නිසා ප්‍රසම්පාදන ගැටලු නිසා මේ ව්‍යාපෘති බොහෝ වෙලාවට දකින්න. දැන් මේවා කඩිනම් කරන්න මොන වගේ අවධානයක් දෙන්න වෙලා තිබුණා මත්තුමනි?
1: අතරම දැන් ආරම්භ කරපු ජල ව්‍යාපෘති ඔක්කොම අතරමඟ තමයි. ඒවල ගැටලු කියන්නේ මේ සමහර ඒවා විසඳන්න පුළුවන් ගැටලු නෙවෙයි. දැන් අපි තඹුත්තිගම ජල ව්‍යාපෘතිය විවෘත කරා. ඒ චෝදනාවක් තිබුණා කලින් ආණ්ඩුවෙන් පටන් ගත්ත එක අපේ ජනාධිපතිතුමා ගිහිල්ලා විවෘත කරා කියලා. දැන් එහෙම පටන් ගත්ත පමණින් ඒවා අවසන් වෙනවා නම් හරි ෂෝක් රටක් නෙමෙයි මේක. එහෙම නැහැ. ඒවල තියෙන ගැටලු සමහර විට මේවා කල් දිගු 10ක් ගිහිල්ලා තියෙනවා. සමහර මූලාශ්‍ර මේ මුදල් මූලාශ්‍ර ෆන්ඩින් සෝසස් නවත්තල තියෙනවා. කොන්ත්‍රාත් කරු දාලා ගිහිල්ලා තියෙනවා. කොන්ත්‍රාත් කරුවන්ගේ විශාල ගැටලු ඇවිල්ලා තියෙනවා. කොන්ත්‍රාත් කරුවන්ට ගෙවීම් සම්බන්ධයෙන් සමහර දැම්ම නල පද්ධති සමහර හයි කරපු පොම්ප
0: ප්‍රශ්න
1: ඇවිල්ලා තියෙනවා.
0: සමහර
1: ගලවල ගිහිල්ලා තියෙනවා. ඉතින් සමහර ඒවා ඉදි කරලා තියෙනවා. දැන් ඒවා අකුදු 4-5ක් ඒවා පොළොව යට වලල්ලා නිකන් ඔහෙ තියෙනවා. ඔන්න වගේ ගැටලු ගොඩක් තියෙනවා. ඒ නිසා ඇත්තටම 2024 අපි ආණ්ඩුව ගත්ත වෙලාවෙ ඉඳලා මේ වෙනකම්ම ව්‍යාපෘති ගණනාවක අපි සැලකිය යුතු මට්ටමක පරිසරයක් දරමින් තමයි මේවා යථාවත් කරලා තියෙන්නේ. යථාවත් කරලා තියෙනවා. සමහර ඒවට ගෙවීම් සම්බන්ධයෙන් අපි ඒවට නඩු දැන් අපි අඹතලේ ජල පිරිපහක් මධ්‍යස්ථානය ආශ්‍රිතව සාමි කොළඹ ආශ්‍රිතව එක ව්‍යාපෘතියක් තියෙනවා. ඒ ව්‍යාපෘතියේ කොන්ත කියන්නේ අර අයිටම් 16ක් කියන්නේ කොන්ත්‍රාත් පැකේජ් එක නෙවෙයි. ඒ කියන්නේ අයිටම් 16කට නඩු කටයුතු බේරුම් කරන්නේ පටන් ගන්න තියෙන්නේ. ඒ තරම් ගැටලු සහගතයි. ඉතින් හැම ව්‍යාපෘතියෙම ඔවගේ ගැටලු ඇවිල්ලා අපි ලොකු පරිශ්‍රමයක් දාලා තමයි මේවා දැන් අවසන් මට්ටමට ගෙනල්ලා තියෙන්නේ. නමුත් ලබන අවුරුද්දේ ඉඳලා අපි පටන් ගන්න ඒවා ගැටලුවක් නැතුව ඉස්සරහට යන්න පුළුවන් වෙයි.
0: හොඳයි. දැන් නියන්ත වියලි කාලගුණ තත්ත්වයක් ආවොත් ජලය බෙදා හරින්න බවුස භාවිත කරන්න වෙනවා කියලා දැන් ඔබතුමා සඳහා මේ තත්ත්වයට යන්න පුළුවන් සමහර අවස්ථාන් සමහර තැන්වල. දැන් එවැනි තත්ත්වයක් ආවොත් දේශපාලන බලපෑම් වලින් විශේෂයෙන් ප්‍රාදේශීය දේශපාලන බලපෑම් වලින් තොරව සමාන ආකාරයෙන් ජලය බෙදායම සම්බන්ධ දැහැරීම සම්බන්ධයෙන් මොකක්ද දෙන්න පුළුවන් සාධකයක් ඔබතුමා විශ්ලේෂණය
1: කරලා බලන්න. දැන් අපේ දේශපාලන භාවිතාව ගත්තහම අපි ආණ්ඩුවට එන්නේ ඉස්සල්ලත් අපි රතු දරුව හරහා ආපදාවක් ආව හැම වෙලාවෙම අපි තමයි දේශපාලන ව්‍යාපාරයක් විදිහට මිනිස්සුන්ට ඒ ආපදාවෙන් මිදෙන්න ආපදාව ඇතුලේ ඔවුන්ට සහන සැලසීම සඳහා මහන්සි වෙලා තියෙන්නේ. ඒ නිසා අපි අපේ භාවිතාවේ ඇතුලේ කොහෙවත්ම දේශපාලන බලපෑම් මත හෝ දේශපාලන නිසා තෝරා බේරාගත් කණ්ඩායම් වලට සලකලා නැහැ. සහ මේ ආපදාවන් දේශපාලනීකරණය කිරීම සඳහා දේශපාලන වාසි ලබා ගැනීම සඳහා පාවිච්චි කළා නැහැ. අපි ආවට පස්සේ විශේෂම දීත්වාව ගම්මතුරු ගැලීම් සාමාන්‍යයෙන් අපි නොවැම්බර් දෙසැම්බර් වල ගම්මතුරු ගලන ඒවා තියෙනවා. එවැනි තත්ත්වෙන් ආවා විශේෂම දීත්වායකදී අපි රජයක් විදිහට අපේ පළාත් පාලන ආයතන වෙන්න පුළුවන් අමාත්‍යංශ වෙන්න පුළුවන් මේ රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙවීම අපි ආදර්ශයක් දීලා තියෙනවා. ආපදාවකදී කිසිදු දේශපාලන පදනමක් නැතුව හැමෝටම ආපදාවට ලක්වෙච්ච හැමෝටම පිහිට වෙන්න මේ ආණ්ඩුව ඉතා කඩනමින් කාර්යක්ෂම වැඩ කරනවා කියන සාධක අපි දීලා තියෙනවා. ඒ නිසා ආපදාවකදී කිසි කෙනෙක් හලන්න හෝ කිසිදු ભેද බින්නකින් තොරව ඒක උතුරේ වෙන්නත් පුළුවන් දකුණේ වෙන්නත් පුළුවන් ඕනෑම පක්ෂයක වෙන්නත් පුළුවන් ඕනෑම ජන කණ්ඩායමක වෙන්න පුළුවන් ආපදාව නම් ආපදාව. ඒ සම්බන්ධයෙන් අපි මෙදිහත් වෙන සූදානම්. එතනම දැන් අපිට එක පවුලක් හෝ අපහසුතාවයට පත් වෙන්නේ නැතුව අපිට උන්ට සාහන සලසන්න පුළුවන් නම් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒක ප්‍රායෝගිකව එහෙම කරන්න බෑ. අපි දන්නවා එන ආපදාවන් සහ මේ රජයේ තියෙන සම්පත් සහ යාන්ත්‍රණයන් අපි පාවිච්චි කරමින් තමයි යන්නේ. ඒවල යම් යම් වෙනස්කම් අපි කරමින් ඉන්නවා. දැන් උදාහරණයක් විදිහට ආපදා යාන්ත්‍රණයට අදාළ චක්‍ර දෙකේ තියෙන්නේ පානීය ජලය දෙනකොට, ඒ කියන්නේ ජල බවුසර්මගින් ජල සම්පාදනය කරනකොට එක පුද්ගලයෙකුට ලීටර් 6යි දවසට. ලීටර් 6ක් දවසට දීලා මන්දිනේ අපි චක්‍රලේක වහම වෙනස් කරා.
2: ඒ කලින් තිබ්බ ලීටර් 6.
1: ලීටර් 6යි. අපි දැන් කල ඒක සම්පූර්ණ වෙනස් කළා.
2: මොන්නයි. නාන්නයි ඔක්කොම ලීටර් 6.
1: ඔක්කොම ලීටර් 6යි. දැන් අපි වෙනස් කළා තියෙන්නේ. ඒ නිසා ආපදා කළමනා කරන යාන්ත්‍රණයක මේ ජල මූලාශ්‍ර පිළිසකර කරන එක ජල මූලාශ්‍ර අලුතින් හදන ඒවට සල්ලි වෙන් එන්නේ නැහැ. අපි දැන් සල්ලි වෙන් ගල තියෙන ජනාධිපතිතුමා ඒක උපදෙස් දීලා තියෙනවා. ආපදාවකදී හානි වෙන වගා හානි වෙන ඒවට ඒව සම්බන්ධයෙන් කන්න දෙක තුනක් ගියාට පස්සේ මිනිස්සු ඔෆිස් ගන්න ගිහිල්ලා කාර්යාල ගන්න ගිහිල්ලා පස්සෙන් ගිහිල්ලා තමයි වගාවන් දි ගන්න ඕනේ. නමුත් අපි ඒක වෙනස් කරලා තියෙනවා. දීප්තිවලදී අපි මේක පෙන්නලා තියෙනවා. දැන් මේ ආපදාවෙදිත් මේ වෙනකොට වාර්තා වෙනවා අක්කර 7000ක් විතර 8000ක් විතර වගා හානි සිද්ධ වෙලා තියෙනවා කියලා විවිධ බෝගවල. දැන් කෘෂිකර්ම මාත්‍යංශයේ උපදෙස් දීලා තිනවා, මෙතුම උපදෙස් දීලා තිනවා. අපි මේ වෙනකොට මිලියන 3000ක් වෙන් කළා තිනවා. මේ කන්න අවසන් වෙන්න ඉස්සෙල්ලා ඔවුන්ට වන්දිකවල ඉවර කරන්න කියලා. ඒ කියන්නේ මේ කන්න ඉවර වෙලා තවත් කාලයක් ගන්නෙ නැතුව ඔවුන්ට කඩිනමින් මේ වන්දිකවල අවසන් කරන්න කියලා. ඒක දැන් වාර්තා වෙච්ච ශ්‍රේෂ්ඨ නිවග හානි වුණා කියලා වාර්තා වෙච්ච තැන් බලන්න දැන් අපි නිලධාරීන් යොමු කරලා තියෙනවා. බලලා තහවුරු කරලා තක්සේරු කරලා භූ වර්ග 6ක් අපි අඳුනගෙන තියෙනවා. ඒවට හෙක්ටයාරයකට ලක්ෂ ගාණක් අපි වන්දි ගෙවන්න සූදානම්ෙන් ඉන්නවා. එහෙම ආපදාවකදී ආපදාවට පත් වුණා කියන්නේ ඒ වෙලාවේ තමයි රජයක් ජනතාව ළඟ ඉන්න ඕනේ. ඒක මම නැවත කියන්න අපි මේක දීප්තිවලින් අපි හොඳටම ප්‍රදර්ශනය කරලා තියෙනවා. රජයක් විදිහට කොහොමද ජනතාව ආපදාවකින් මුදා ගැනීම සඳහා මෙදිහත් වෙන්න කියලා.
2: දැන් සියල්ල ඇසෙසුවද්දී යම් කිසි අපහසුතාවයකට පත් වෙන කෙනෙක් ඉන්නව නම් පානීය ජලය නොලැබීම නිසා මොන නිලධාරින් සම්බන්ධ කරගත යුත්තේ මොන ක්‍රියාමාර්ගයකටද යා යුත්තේ දැනුවත් කිරීමක් කරන්න පුළුවන් මාර්ග තිබෙනවද?
1: උතරම දැන් අපි මේකට පාවිච්චි කරන්න පුළුවන් යාන්ත්‍රණ කීපයක් තියෙනවා. අපි හැම ග්‍රාමධාරී වසමකටම ප්‍රජාශක්ති යාන්ත්‍රණي හතර තියෙනවා. ප්‍රජාශක්ති යාන්ත්‍රණය කිව්වහම ඒකේ නිලධාරිනුත් ඉන්නවා, දේශපාලන අධිකාරියත් ඉන්නවා, ඒ වගේම ප්‍රජානායකිනුත් ඉන්නවා. එනිසා ඒ ග්‍රාමධාරී වසමේ ගමේ කාට හරි පානීය ජල ගැටලු හෝ මොනවා හරි ආපදාවක් සිද්ධ වෙලා තියෙනවා නම් උන්ට වාර්තා වෙනවා. එනිසා ඒ දිනදාරින්ට ඒ යාන්ත්‍රණය දැනුවත් කරන එක තමයි වඩාම හොඳ. එතනින් උඩ තමයි ආපදා කළමනාකරණ යාන්ත්‍රණය තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය කේන්ද්‍ර කරගෙන. එතන මේ තොරතුරු වෙනවා, ඒක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එනිසා ගමේ ඉන්න නිලධාරී ග්‍රාමධාරීතුමා වෙන්න පුළුවන්, සම්වර්ධන ධාරී වෙන්න පුළුවන්, සමුර්ධන ධාරී වෙන්න පුළුවන්. ඒ නිලධාරීන්ට දැනුවත් කරන්න පුළුවන්. අපේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු ඉන්නවා, ඒ සිල් දෙනට දැනුවත් කරන්න පුළුවන්. ප්‍රජා ශක්ති සභාපති සහ ඒ සමාජික නවුන්ට දැනුවත් කරන්න පුළුවන්. මේ සිල් දෙනා ගමේ ඉන්නේ, ඔවුන් හරහා සහන සලස ගන්න පුළුවන් කියලා අපි හිතනවා. වගා වන්දි නම් කෘෂිකර්ම පරිශන නිලධාරී සහකාරී නිකුත් මහත්මයා වූ මහත්මිය ඉන්නවා, ඒ හරහා උන්ට සහනයක් ගන්න පුළුවන්.
2: දැන් කොහොමත් මේ තත්ත්වය හැමෝගේ ජලයටත් කළු කඩමිලක් නියම වෙන්න පුළුවන් තැන්වල, එවැනි තත්ත්වයන් ගැන අවධානය යොමු වෙන්නේ කොහොමද?
1: ඇත්තටම දැන් ජල සම්පාදන මණ්ඩලයේ කොච්චරක් බිලක් අය කරනවද කියන එක හිතුවමනා අපිට නෙවෙයි, ඒකට අපි යාන්ත්‍රණයක් හදලා තියෙනවා, සූත්‍රයක් හදලා තියෙනවා. ඒ වගේම තමයි ජල සම්පාදන මණ්ඩලයේ නොවන අනිත් පළාත් පාලන ආයතන වෙන්න පුළුවන්, වෙනත් රාජ්‍ය නොවන සංවිධාන වෙන්න පුළුවන්, කර්මාන්ත පුරවල වෙන්න පුළුවන්, ක්‍රියාත්මක වෙන ජල ව්‍යාපෘති තියෙනනේ. ඔවුන්ටත් එවැනි සූත්‍රයක් අපි අඳුනලා දීලා තියෙන සඳහා අවසරය ලැබිලා තියෙන්නේ. ඒ ක්‍රියාත්මක කරන්න පටන් ගන්න ඕනේ. ඊට පස්සේ අපි ජල බෝතල් වලට, පානීය ජල බෝතල් වලට ඒ සඳහා මිලනියාමණයකට සූදානම් වෙමින් ඉන්නේ. ඒවත් නියාමනයක් වෙන්න ඕනේ. ඒ නිසා මේ ජලය, පානීය ජලය කියන එක ඕන ඕන හැටියට මිල කරනව නෙමෙයි. ඒක මිනිසුන් දරා ගන්න පුළුවන් සාධාරණ මට්ටමකට ගෙන යම් නියාමනයකට කටයුතු සිද්ධ කරමින් තමයි ඉන්නේ. ඒ නිසා මම හිතනවා මේක අවබෝධය නොකරයි කියලා මිනිස්සු පහසාවයට පත්න කරමින්
2: ඒක වෙනවා කියන අවස්ථාවක්. වතුර බිරට මොනවා වේද? වතුර බිර වැඩි වේද මේ තත්ත්වයත් එක්ක?
1: ජල සම්පන්න මණ්ඩලය ගත්තොත් අවුරුදු දෙවතාවක් සමාලෝචනය කරන්නේ. ඊළඟ සමාලෝචනය තියෙන්නේ ජනවාරි මාසෙ 2027 ජනවාරි මාසෙ. ජනවාරි මාසෙ නිකන් ජල බිඩේ කිසිදු වෙනසක් නැහැ. ජනවාරි මාසෙ සමාලෝචනය කළා තමයි අඩු කරනවද වැඩි කරනවද ඒ මිලම් පවත්වගෙන යනවද කියන එක තීරණය ගන්න. ඒ සම්බන්ධයෙන් තව මාස කිහිපයක් තියෙනවා. අපේ කිසිදු සැලසුමක් නැහැ සමාලෝචනය පස්සේ තමයි තින් තීරණය
2: ගන්න. ජනවාරි වලින් පස්සේ තමයි
1: ජනවාරි වෙනකම් මොනවද කරන්නේ?
2: ජනවාරි මාසෙන් පස්සේ තකන් වෙනසක් වෙන්නේ නැහැ. ඔතන පැහැදිලිව.
1: ඔව් වෙනසක් වෙන්නේ නැහැ.
2: ඒකන සාතික කරමු.
1: ඔව්.
2: හරි. දැන් වනසතුන් සම්බන්ධයෙන් මොන වගේ අවධානයක් දෙවලා තිබෙන උන්ටත් ජලය අවශ්‍යයි. වනසතුන්ටත් ජල සම්පාදන මණ්ඩලයත් මේ හා දැන් දායකලා ඉන්නවද? විශේෂයෙන් වන සංරක්ෂණ වන ජීවීකත් එකතු වෙලා.
1: ඔව් දැන් අපි මේ එළිනු තත්ත්වයේ බලපෑම අවම කිරීම සඳහා වෙච්ච මේ අමාත්‍යන් කොමිටුවේ පරිසර මිතුමා තමයි සභාපති. එතුමාගේ අමාත්‍යංශවල තමයි වනජීවි දෙපාර්තමේන්තුව තියෙන්නේ.
2: තාම මේක පටබැඳගෙන
1: නැහැ. වනජීවි දෙපාර්තමේන්තුවත් අපි සහභාගී වෙගෙන තියෙනවා මේ කමිටුවට. වනජීවි දෙපාර්තමේන්තුව හරහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා මේ වන සතුන්ට විශේෂම ජාතික වන උද්‍යානවල ජල සම්පාදන කටයුතු කරන්න. ඒ තත්ත්වය සම්බන්ධයෙන් උන් දන්නවා. සමහර විකල්ප යොදාගෙන තියෙනවා. ඒ වගේම දැන් අපි තුමු දැන් ඩෙල්ෆ් දූපතේ අපි දැක්කා මේ ආශ්‍රයයන් සහ පෝන්නියෝ ඉන්න සත්තුන්ට වතුර නැති නිසා නාවික හමුදාවෙන් ජලය සම්පාදනය කළ තියෙනවා. ඒ වගේ විකල්පත් යොදලා තියෙනවා. හැම පැත්තක්ම ආවරණය වෙන්න ඇතරම අපි ඇහැ ගහගෙන ඉන්නේ. අපි සූදානමක ඉන්නේ. සමහර වනජීවීන්ගේ අවශ්‍යතාවය මත බහුස මගින් ජලය සපයන්න සමහර මූලාශ්‍ර පිළිසකර කරන්න වැඩ කටයුතු අපි ආරම්භ කළ තියෙනවා.
2: හොඳයි, අපි වැඩසටහන අවසානය කළා. ගාවන්නේ ඔබට කොමද්ද අවසාන වශයෙන් ජනතාවට ලබා දෙන්න තියෙන පණිවිඩය? මේ තත්ත්වයේ හැම විශේෂ නිදිරිය තත්ත්වයේ හැමුවේ ජලය සම්බන්ධයෙන් විශේෂ බාර අමාත්‍යවරයා විදිහට මොකක්ද දෙන්න
1: තියෙන? දැන් අපිට මේ කාලගුණ දේශගුණ විපර්යාසයක් කියන එකක් ස්වභාවික වෙන විපර්යාසයක් නවත්තන්න බෑනේ. නවත්තන්න බෑ. නමුත් එහෙන් එයින් සිදුවෙන බලපෑම අවම කිරීම සඳහා අපිට වැඩ කටයුතු කරන්න පුළුවන්. අපි රජයක් විදිහට ඒ සඳහා පූර්ව සූදානමක් ඉන්නවා. දැන් වෙමින් තියෙන තත්ත්වයේ සමාලෝචනය කරමින් ක්‍රියාමාර්ග ගනිමින් තියෙනවා. ඒ සහ ලබන ඊළඟ අවුරුද්දේ පෙබරවාරි මාර්තු වල ඇති වෙන්න පුළුවන් කියන එක කළමනාකරණය කිරීම සඳහා විශේෂම අපි මහකන්න ටිකක් කලින් අරගෙන මහකන්නට වැස්ස වැඩිපුර පාවිච්චි කළා. ජලාශවලට එකතු වෙන ජලය පෙබරවාරි මාර්තු අප්‍රේල් පාවිච්චි ගැනීම සඳහා සුරක්ෂිත කරන තැරපිල්ලක් හදලා තියෙනවා. එහෙම පූර්ව සූදානමක් ඉන්නේ හැම ශිෂ්ටයෙක් දිහාම බලලා. නමුත් මේක රජයකට විතරක් කරන්න පුළුවන් එකක් නෙවෙයි. අනිවාර්යෙන් මේකට සියලු දෙනාගේ සියලු පාර්ශවවල දායකත්වය අවශ්‍යයි. ඒ නිසා අපි සියලු දෙනාට මා ආරාධනා කරන මේ වැඩසටහන සඳහා අපි සක්‍රීයව දායක වෙමු. විශේෂම ජනතාව මේ අංකයකට විශ්වාසය මේ සම්බන්ධයෙන් රජයේ ක්‍රියාත්මකයි. රජයට අදහසක් තියෙනවා. රජයේ සූදානමක ඉන්නවා කියන විශ්වාසය අවශ්‍යයි. ඔවුන්ගේ සහයෝගය අවශ්‍යයි. ඒ නිසා රටක් විදිහට හැම දිනාම එකතු වෙලා
2: රජයේ පූර්ණ සූදානමෙන් ඉන්නවා මේ සම්බන්ධයෙන්.
1: පූර්ණ සූදානමෙන් ඉන්නවා මේ සම්බන්ධයෙන්.
2: අපි උපරිම අවධානමක් උනත් ලබාගෙන තත්ත්වයක සිටිනවාද?
1: ඔය අපි ඇත්තටම දැන් මේකට සක්‍රිය කරන්න පුළුවන් හැම යාන්ත්‍රණයක්ම අපි සක්‍රිය කළ තියෙනවා. ආපදා කළමනාකරණ යාන්ත්‍රණය, ඊට අමතරව මම අර කියපු අපේ අමාත්‍ය අනුකමිටුව, ඊට අමතරව ව්‍යසන ජාතික ව්‍යසන කළමනාකරණ ජාතික සභාව කැඳවන්න ඕනේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් එකක් කැඳවලා අපි තියෙන්නේ. ඒකේ සියලු පක්ෂවල පක්ෂ විපක්ෂ සියලු දෙනා ඉන්නවා, ආණ්ඩුකාරවරු ඉන්නවා. ඒ යාන්ත්‍රණයත් අපි සක්‍රිය කළ තියෙන්නේ. ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු කරලා මේ අනුකමිටුව ගන්න තීන්දුව తీරන එතුමා කැඳවලා නැවත සමාලෝචනය කළ තියෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ අපි ඇතරම අවධානය යොමු කරලා තියෙන්නේ. ඒ නිසා පූර්ව සූදානම් අපි හොඳින්ම තියෙනවා. නමුත් සමහර කෙනෙක්ට අවශ්‍යතාවයක් තියෙනවා. සමහර කෙනෙක් මේකේ උදාහරණයක් අවශ්‍ය කියලා ඉගෙනන ඒකත් අපිට එකතු කරගන්න පුළුවන්. ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා බලවෙන් කරන නම් වෙනත් කටයුතු සම්පාදනය කරන්න නම් අපි සූදානම්. ඒ නිසා මේක රටක් විදිහට තමයි කළ යුතු වෙන්නේ. මේකෙදී ඇතරම එල් නිනෝ සම්බන්ධයෙන් අපි අධිතක්සේරුක ඉන්න ඕනෙත් නෑ. අපි මේක අවතක්සේරු කරන්න ඕනෙත් නෑ. විශේෂම දිත්වා නිසා
2: අදිටක්සිය නිසා සියල්ල නවතා දමන්නත් බෑ
1: දවන්නත් බෑ මේ දිත්වා නිසා දිත්වා වලින් බැට කෑවනේ ඒ බැට කාපු නිසා අර ගිනි පෙල්ලෙන් බැට කාපු කෙනා අනාමත විලටත් බයයි වගේ එල්නෝ කියපු ගමන් අපි අතන තැති ගන්නවනේ ඒ තැති ගැනීමත් ඕනේ ඒ තැති ගැනීම කුළු ගන්නන්න ඕනෙත් නෑ එසා විශේෂම මාධ්‍ය වලට ඔබට මාධ්‍ය ආයතන සියල්ලට මාධ්‍යට විශේෂ වගකීමක් තියෙනවා මේකේ තියෙන තත්ත්වය වාර්තා කරන්න ඕනේ මාධ්‍ය මේකට මෙදිහත් වෙන්න ඕනේ නමුත් මේක නිවැරදිව වාර්තා කරන්න සහ මේ ජනතාවට නිවැරදිවතු ගෙනියන්න කලබලයක් ඇති නොකරන්න මාධ්‍යට වගකීමක් තියෙනවා ඒ වගකීම තිස්ස ගන්න කියලා අපි ඉල්ලන්න කැමති ඒ නිසා මේ සියල්ල දිහා බලලා අපි හොඳ සූදානමකින් රටක් විදිහට එකතු වුණොත් මේකට අපි මුහුණ දෙන්න පුළුවන් කියලා අපි හිතනවා එහෙම රටක් අපි එහෙම ජනතාවක් ඒ නිසා අපි සියලු දෙනා මේකට එකතු වෙලා ශක්තිමත් මුහුණ දෙමු කියන ඉල්ලීම තමයි මට කරන්න තියෙන්නේ
2: හොඳයි වඩා වැදගත් වෙන්නේ රජය වගේම ජනතාවත් සූදානම් වීම එකතු වී සූදානම් වීම හොඳයි මොමින් සුතේ අද දවසේදී අපගේ සාකච්ඡාවට එක්වේ නිවාස ඉදිකිරීම හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් රජයේ සූදානම් ආණ්ඩුවේ සූදානම් පිළිබඳව තමයි අද දවසේදී සාකච්ඡා කරන්නේ ඉතින් බොහොම සුතේ ඔබතුමාන්ට අපගේ ආරාධනාව පිළිගත්තාට
1: බොහොම සුතේ
2: එවගේම ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් ඔස්සේ අපහා එක්ව සිටිය පොසිල් දෙනාට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා ලබන සතියේ තඟහරුවාදා රාත්‍රියේ 10:00 ට මෙවන් නුවර සරණගින් හමුවෙමු ඔබට සුබ රාත්‍රියක්

එයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදයේ අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණි කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟ හරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සංජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරාන වේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසිභාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

ඇයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්නවා.

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

ආනමය පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

අරේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කය රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

ලුවන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: तजाकसूत ट्रेडिशनल देश ज्ञानन वहन से गंपुल मीतलाव कुहुमन रुवनपा मूल महाविहाराधिपति पूज्यपाद घने कुबरे शांत स्वामी वहन से
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොල මීතලාව කොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ

වෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රීසත් ජයදහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී.

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ.

ට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න 아무තු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න 아무තු දෙයක් නෑ. රාගය, ద్వේෂය, මෝහය මා තුලම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා. මගේ සිත නෙළුමක් වගේ
විකසිත වෙන බව මට පේනවා. මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නෑ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

ශාසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තියක්

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයාණන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහාණ්ඩින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහාණ්ඩින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා

0: අයිබන් සුබෝදය සනක FM 93.7 න් ලක්හඩ හගෙන ඉන්න වෙලාව දෙපහයි විනාඩි දෙකයි
1: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ගේ ශාසනයේ ලාභීන් අතර අගතැන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජබිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

ලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාලේ පාදුර ගඟුල සිරි පරණ විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ